මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සූර්ය

0: කවදත් අලුත් කාගෙත් නෙත්. බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
1: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
1: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමෙයි. ඒක දැන් පව්.
0: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු. මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net fm net fm. කවදත් අලුත් කාගෙත් net.
2: දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
3: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න අද දවසෙත් මං ඔබේ නිවහනට එන්නේ. අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව්ූ සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුළේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිටයි.
2: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
4: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත්, කෙසෙල්ලෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක්, කෙසෙල්ලෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුතයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාරතොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ත හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූර් ශතුල් ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසුදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසුදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
2: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අයිබෝවන් සුබුද සනක්කු දැස්සන හයයි විනාඩි දෙකයි. ඉරු කෙරෙනයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ

සිරිබර සිරි ලංකා සුබෝ දැස්සනක් වේවා. උදැස්සන හයයි විනාඩි හතයි වෙලාව. අද 2026 8/8 අගෝස්තු 8 වෙනිදා ලස්සන සෙනසුරාදාව. කොහොමද සිරිබර සිරි ලංකා අපි හැමෝම හරිම ලස්සනට පටන් ගන්නෙ නේද? නැගී සිටිය හැක එක්සත් වී. හිතන්න ඕන බෙදී ගියොත් හරියටම හරි රට යයි සුන්වේ. ඉතින් පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්. අපි අපේ රටත් රැකගෙන අපිත් රැකගෙන ඉස්සරහටම යමු හොඳටම පිබිදිලා. ඉතින් අද දවස එහෙම පිබිදෙන දවසක් වේවා කියලා මෙත FM කලබල පැංච අහන FM 95.8 අහන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පිබිදින මේ සතියන්තයත් සුබම කරගමු. අපි අපිව රැකගමු. එතකොට රටත් රැකගන්න පුළුවන්නේ.

ඉතින් පුතේ අපිට ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියෙනවනේ. කොච්චර ලොකු ලොකු පාඩම් අපි අපේ ජීවිතේ ඉගෙන ගන්නවාද? ඉගෙන ගන්න ඕනේද? පුංචි පුතාලට තව ජීවිතේ කියවන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ කාලේ අම්මලා තාත්තලා ආච්චිල සීයලා ළඟට අරගෙන කියාදෙන දේවල් හොඳට හිතට ගන්න ඕන. ඉස්කෝලේ ගියාම කියාදෙන දේවල් හොඳට හිතට ගන්න ඕන. දැන් හැබැයි මේ දවස්වල නිවාඩුවේනේ. ඉතින් නිවාඩු කාලෙත් කොච්චර දේවල් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්ද? හා, ඒ පාඩම් හොඳට හිතට අරගෙන මගේ පැටිය තමයි මේ රටේ අනාගතය. ඉතින් මේ රටේ අනාගතයට මොකක්ද අපි කරන්න ඕන? ඔන්න දැන් චුට්ටක් හිතලා බලන්න නිවාඩු කාලේ මොන වගේ පාඩම් හිතට අරගෙනද අපි ඒ පාඩම් පාඩමක් කරගෙන කොහොමද අපේ රටේ අනාගතේ ලස්සනට ගොඩනගා ගන්නෙ? ආදර්ශමත් විදිහට කොහොමද ගොඩනගා ගන්නෙ? ඔන්න පුංචි දුවල පුතාලට පොඩි සාකච්ඡාවක් කරන්න පුළුවන් අම්මල තාත්තලත් එක්ක මේ නිවාඩු කාලේ. පොඩි වෙලාවක් දරුවෝ වෙනුවෙන් වෙන් කරගමු අපිත්නේ. දරුවන්ට ඒ ඉඩ හසර අපිත් ලබා දෙමු.

වටිනාකම රකිනා ඔබ නමට වදී තුන් හෙලේ. වටිනාකම් ජීවිතයට හදාගන්න පුළුවන් නේද මැනික? කොහොමද වටිනාකම් හදාගන්න මැනිකක් වගේ? නිතරම ගෙදර කියනවනේ සුදු මැනික වස්තු කැටේ කෝ එන්න මකිරත්තරං. එහෙම නේද අම්මල තාත්තල මගේ පැටියට කතා කරන්නේ. හා ඉතින් කොහොමද මගේ මැනික මැනිකක් වෙන්නේ? හා කොහොමද රත්තරන් වස්තුවක් වෙන්නේ? කියන්නකො රත්තරන් කොහොමද එහෙම වෙන්නේ කියලා. මොනවද අපි ජීවිතයට එකතු කරගන්න ඕන වටිනාකම්? අන්න මම අර කිව්ව පාඩම් නේද? ඒ පාඩම් වලින් අපි ජීවිතයට එකතු කරගන්න පුළුවන් ලස්සනම ලස්සන වටිනාකම් ආදරය, හිතේ සාමය, කරුණාව, දයාව, මෛත්‍රිය. කොච්චර වටිනාකම් අපි ළඟ තියෙනවද? එතකොට ඒ දේවල් එකතු වුණාම විතරක් ඇතිද නැන්දේ? ඒකනේ ඔය අහන්නේ. අම්මල තාත්තල මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මම දන්නවා. FM 95.8. ඉතින් අම්මේ තාත්තේ දරුවන්ට කියා දෙමු නේද? ඒව විතරක් නෙමෙයි වටිනාකම්. තව තියෙනවා වටිනාකම්. හොඳට ඉගෙන ගත්තොත්, ඉස්කෝලේ ගිහිල්ලා ගුණදම් ඒ වගේම දැනුම වැඩි කරගත්තොත්, ගුණ නුවණ වැඩි කරගත්තොත්, එහෙනම් ඒවත් අපේ ජීවිතේට වටිනාකම්. මේ හැම දෙයක්ම එකතු කරගත්තම පුතේ අපිට අපේ වටිනාකම් එක්ක ගොඩාක් වටිනාකම් මේ රටට ලෝකෙට දෙන්න පුළුවන්. එහෙම පැටියෙක් නේද පුතේ ඔයා වෙන්න ඕන. එහෙනම් ඒ දේවල් තමයි මේ සතියන්තේ, මේ නිවාඩු කාලේ, විභාග තියෙන අතරේ, ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, මේ හැම දෙයකටම සූදානම් වෙන අතරේ ඔයා හිතන්න ඕන අන්න එහෙම වටිනම චරිතයක් වෙන්න. එහෙම වෙමු නේද?

0: Adventure. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
1: උදැස්සන 6යි විනාඩි 20යි.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333036.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

නැත් FM කලබල පැංචා උදැසන 6යි විනාඩි 25යි වෙලාව. ඉතින් ඔන්න දැන් පොඩු ටික ඔගලන් කරපු ලස්සනම ලස්සන දේවල් එවන්න බලන්න අපේ නැත් FM කලබල පැංච නිර්මාණ පිටුවේ දුරකථන අංකයට WhatsApp අංකයට 0811 95 95 95. ඉක්මන් කරන්න ඕන. නිවාඩු කාලේ ඉතින් පොඩ්ඩක් වැඩිපුර නිදාගන්නවා කියලා මම දන්නවා. දන්නේ නැතු නෙවෙයි. හැබැයි ඉතින් දැන් ඔන්න අම්මල තාත්තලට උදව් කරන්න පුළුවන්නේ ෆෝන් එක අරගෙන අපේ චූටි පැටවු ටික කරපු ලස්සන දේවල් ඔය ෆෝන් එකේ තියනවා වෙන්න පුළුවන්. නැත්තම් ඒගොල්ල කරපු නිර්මාණ ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන්. ඒගොල්ල ලස්සන වීඩියෝස් කරලා ඇති. ඉතින් ඒවා අපිට එවන්නකෝ. 0711 95 95 95. තව ටිකකින් සචිනි නැන්ද අහන තේරවිල්ලත් මම අහන ලෑස්ති වෙලා ඉන්නේ. සෙනසුරාදට ඉතින් ඕගොල්ලන්ගේ සචිනි නැන්දා හරි තේරවිලි අහනවනේ. ඔන්න අද මම එයාගේ තේරවිලි ඉල්ලගෙන ආවේ. අහන්නම් ඔහොම ඉන්නකෝ.

0: සුරේෂ්මා මේවිල්ලා ඉන්නවා ලස්සන කතාව කරන්න. ඔගලන්ගේ රජ කතාවනේ අහන්න අහන්න හොඳට අහන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන් කෝමද දැන් නිවාඩු මාසේ ඔව් විභාග පටන්ගන්න මාසේ කියලකිවත් තමක් නෑ නේද. උසස් පෙළ විභාගය තියෙනවා, ඒ වගේම හිට ඔව් ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා මගේ රත්තරන් දූල පුතාලට. ආ දන්නවද මේ විභාග මාසේ කියලා කියන්නේ ඉතාම සැනසිලිදායක මාසයක්. දැන් හැමෝම කියන්නේ විභාග නිසා ඔළුව අවුල් වෙනවා කියලා. නෑ, එහෙම අර පීඩනයකින් මොනවාද මේ කොහොමද කරගන්නේ කියලා හිටපු මාසේ ඉවර වුණා. දැන් මේක ලියලිවරණ නිදහස් වෙනවා. ඒක නිසා මගේ රත්තරන් දූල පුතාලට නිදහස ලැබෙන මාසය කියලා කියන්න කැමති. මගේ රත්තරන් දූල පුතාලා කිව්වහම ශිෂ්‍යතලියන මගේ දුවත් ඉන්නවා. ඒ නිසා ඔයාල ඔක්කොම කොහොමවත් මගේ දූල පුතාලා තමයි. හැමෝටම සුබ පතනවා net fm කවදාත් අලුත් නේද? කවදාත් හැමෝගෙම හිත ඇතුලේ ඉන්න net fm ඔයාට සුබ පතනවා. ඒ නිසා මගේ රත්තරන් දූල පුතාලා ඉහළම ජයග්‍රහණ ලබා ගන්න ඕනේ. මේ රට වෙනුවෙන්, මේ විශ්වය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ නේද? දැන් එතකොට ඒ විදිහට වැඩ කරගෙන ආපු කෙනෙකුට රන් පැසක රන් සළු වලින් වහලා සුර දූතිකාවන් ඇවිල්ලා රාජකීය උත්සවයකින් තමයි මෙන්න මේ සන්නස දෙන්නේ. ඔව් දැන් මේ සන්නස දුන්න මගේ රත්තරන් දුවේ පුතේ. ඔව් පරිත්‍යාග කරා, බුදල්නට හිතා ගන්න බැරි වුණා මේක කොහොමද කරේ, මේක කොයි විදිහටද ලැබුණේ කියලා. එතකොට මෙයාන්නකො
3: මහරජතුමන් සදහන් කර සිටියා ඔබ මා පිළිබඳව දරන මතය. ඔබ වැනි ගුරුතුමන් තමා මතු දිනක නියත වශයෙන්ම බුදුවන්නේ. බුද්ධරාජ, ඔබ මනුෂ්‍ය විස්ගත් දේවාත්මයක්.
4: මා ඔබට පරාජය වූ අයසේ නම් දේවමල්ල, ඔබ මා පසුකර යෑම ඇරඹිය යුතුයි දේවමල්ල. ඔබ උපන් හපනෙක්, සමතෙක්, දාර්ශනිකයෙක්.
3: නැත, රාජකීයන ඉටු කළා පමණයි මම.
2: අන්න දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ, ගරු කරන්න ඕනේ. ගරු කරන්න ඕනේ එතකොට ගරුත්වය තමන්ට ලැබෙනවා. තමන් දක්ෂ වෙන්න ඕනේ එතකොට තමන් වටා තව දක්ෂයෝ එකතු වෙනවා. ඒක කවදාකවත් කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඔව් ඒක හොඳින්ම බුදල්න දන්නවා, දේවමල්ල දන්නවා. ඇයි කොච්චර කාලයක් තිස්සේ කුමාරයාව මොන තරම් දේවල් වලින් පරිස්සම් කරාද, ආරක්ෂා කරාද, ශිල්ප සැදුවද නේද? ඒ හැම දෙම අද මේ දෙන්නට ලැබෙනවා. ඒ අතරින් ටිම් ඉන්න කෙනානේ බුදල්න. ඒක නිසා ඔව් එයාට තම සන්නස ලැබුණා. රජ කෙනෙක් මං අර කිව්වේ ගිය සතියේ. ඔව් මේ මුළු ඉතිහාසෙම මේ විදිහේ තඹ සන්නසක් තාම මුණගැහිලා නැතුව ඇති. තමන්ව රැකගත්ත, තමන්ගේ පවුල ආරක්ෂා කරගත්ත, කන්න බොන්න දීපු එක වෙනුවෙන් තඹ සන්නසක ලියලා සියලු වරප්‍රසාද අනාගතේ උපදින්න ඉන්න පරම්පරාවලටත් එක්ක හරියන්න රාජකීය අණක් සහිතව මේ දේවල් ලබා දීපු සන්නසක්. මේ වගේ කෙලෙහි ගුණ දක්වපු රජකෙන්, මේ වගේ කෙලෙහි ගුණේ දක්වපු රජ කෙනෙක් මං හිතන්නේ මගේ රත්තරන් දුවේ පුතේ හොයා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ සලකන්න ඇති, හැබැයි ඒක එයාගේ හිත ඇතුලේ හදවතේම තියෙන නිසා මේක තඹ සන්නසක ලියලම දෙන්න ඕනි කියලා හිතුණා. පුංචි කාලේ ඉඳන් අපි හොඳ දේවල් ගොඩනගා ගත්තොත්, හොඳ දේවල් වල හැසිරුණොත්, හොඳ දේවල් ඉෂ්ට කරන්න පෙළඹුණොත් අපි අපේ දෙමව්පියන් වෙනුවෙන් කරන්නෙත් මෙන්න මේ දේ. අපි අපේ ගම වෙනුවෙන්, අපේ නෑදෑයෝ වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, අපේ මුළු ලෝකය වෙනුවෙන් අපි කරන්නෙත් මේ දේ. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මගේ රත්තරන් දුවේ පුතේ හදවත ඇතුලේ කලේ ගුණේ ලියා ගන්න ඕනේ, ගරුත්වය ලියා ගන්න ඕනේ, සෙනෙහස ලියා ගන්න ඕනේ, සහකම්පනය ලියා ගන්න ඕනේ. කියන්නේ අනිත් කෙනෙක් වෙනුවෙන් මට දැනෙන ආදරය, ගෞරවය, ඒ වේදනාව මේ සියල්ල මටත් දැනෙනවා කියන හැඟීම. මේවා ලියා ගත්තොත් මේ රට වෙනුවෙන් විතරක් නෙමෙයි මේ විශ්වය වෙනුවෙන් පෙනී ඉන්න රත්තරන් වීරපුතෙක් වීරදුවෙක් වහට වෙන්නම පුළුවන් මගේ පුතේ දුවේ. ඒ කෘතගුණ සැලකීම ඉතාම වටිනවා. තඹසන්න සිං ඒ ගැන ප්‍රකට කරා. මේ විදිය විරල දෙයක් සාක්ෂි සහිතව අපේ රටේ තියෙනවා. ඒක එදා තඹසන්න සිං දුන්නට පස්සේ ඒක පහුකාලීනව අපිට හම්බ වෙනවා කුඹුරක තිබිලා. හෙට ඒ ගැන කියමින් අපේ කතාව නවත්තමු. කිත්ති කුමාරගේ කතාව හෙට අවසන් වෙනවා මගේ රත්තරන් දුවේ පුතේ. අන්තිම කොටස අහන්න එන්න හෙට උදේ 6 වෙනකොට. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරෙයි. සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
0: උදැස්සන 6 විනාඩි 35යි සුරේෂ් මාමා කිත්ති කුමාරයාගේ කතාව ඉවර කරලා යනකොටම සචිනි නැන්ද කියනවා මගේ තේරෙවිල්ල මම දෙන්නේ නැහැ, මම ඒක හෙට දෙන්නම්කෝ. එහෙම කියලා. ඒකත් ඇත්තනේ, හෙට කියන්න පුළුවන් සචිනි නැන්දට සචිනි නැන්දගේ තේරෙවිල්ල. හරි හරි හරි, මම කියන්නම්කෝ මගේ කවිය. එතකොට හරිනේ නේද? මම බැලුවේ ඉතින් අද කොහොම හරි යාගේ තේරෙවිල්ල ඉල්ල ගන්න. මොකද මාත් ආසයිනේ සචිනි නැන්ද කියන තේරෙවිලි වලට. හරි, ඔන්න දැන් අපේ පැටවුන්ට පුළුවන් නම් ඒ වගේම අම්මල තාත්තලටත් පුළුවන් නම් යන්නකෝ net fm අපේ facebook එක පැත්තට. ඉස්තන පුරවන්න විතරයි තියෙන්නේ, පොඩි වෙලාවක් ගන්න. ඉතින් වෙලාවක් අරගෙන මේ වැඩේ කරන්න. මේක හරි විනෝදාත්මක වැඩක්. ඉන්න වෙලාවේ ඔයාට ටග් ගාලා ඉස්තනට පුරවලා එක කමෙන්ට් එකක් විදිහට එවන්න විතරයි තියෙන්නේ. ඔන්න මොකද දන්නවද කවිය? ගලේ වෙලේ වී වැපුරුවේ මනාවයි, ඒව කන්න කක්කුට්ටන් දෙබානයි, බට්ටිච්චා හිස පීරන පනාවයි, හිස්තැනක් හිර දෙඩුවා හිනාවයි. මේ කහල පුරුදු කවියක් වෙන්න පුළුවන් ගොඩාක් අයට. බලන්න අපේ දුවල පුතාලත් මතක් කරලා මේක හොඳට අහල පුරුදුයි නේද කියලා. ඉක්මනට ඉක්මනට හිස්තැන පුරවන්නකෝ. බලන්න අපි ලස්සනට ඒ වැඩේ කරමු හොඳේ.

හරිම ලස්සනයි නේද උදේ මේ වගේ හරි ලස්සන සින්දුවක් ඇහෙනකොට. උදැසන 6යි විනාඩි 39යි. මෙත ෆිම් කලබල පැංචයි මේ විදිහට අහගෙන ඉන්නේ. ඔන්න දැන් කවිය කියලා තියෙන්නේ හොඳේ සම්පූර්ණ කරන්නයි තියෙන්නේ හිස් තැන. මට පුංචි දෙයක් කියන්න ඕනි කියලා හිතන උදේම. දැන් අපේ දරුවන්ට එක එක හැකියා තියෙනවනේ නේද? සතිය දවස්වල ඒකනේ නැත්තේ ෆෙමල්ෆා ස්ටුඩියෝ තියෙන්නේ. ඒ හැකියාවන් රටටම ලෝකෙටම කියන්න. ඊට පස්සේ තව ඒ අවස්ථාව උදා කරගෙන ඉදිරියටම යන්නනේ දරුවන්ට. ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන ඉන්න සතිය දවස් පහේ මුදේ 6ට. ඉතින් පුතේ අපිට ජීවිතේ එක එක අත්දැකීම් ලැබෙනවා එක එක කාලවලට. සමහර වෙලාවට අපි හිතන්නේ නැති අත්දැකීම් අපිට ජීවිතේට ලැබෙනවා. ඒවත් හරීම ලස්සන පාඩම්. අපි කවදාවත් කරන්න හිතුවේ නැති දේවල් දකින්න අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක හොඳ පාඩමක්. හිතන්නකෝ ඔයා ආස දෙයක් ඔයා කරන මුල්ම වතාව. ඒව මුල්ම වතාවේදී මොන වගේ හැඟීමක්ද පැටියට දැනෙන්නේ? ඔන්න අපි හිතමු පුතා ක්‍රිකට් ප්ලේ කරන්න හරි මාසයි. සින්දු කියන්න හරි මාසයි. නටන්න හරි මාසයි. හැබැයි ඒකට අවස්ථාව ලැබිලා නැහැ. ඔන්න එයා ඔයා ඒ අවස්ථාව ගන්න මුල්ම වතාව කියලා හිතන්න මුල්ම දවස. කොහොමද එතකොට ඒක දැනෙන්නේ? පොඩි බයක් තියෙනවා, චකිතයක් තියෙනවා, කුතුහලයක් තියෙනවා. හැබැයි ආසාව ලොකුවට හිතේ තියෙනවන්නේ. ආසාව ලොකුවට හිතේ තියෙනවා නම් ඔයාට ඒ ආසාව දිගේ හරීම ලස්සන පාරක යන්න පුළුවන්. එහෙනම් ඔයාගේ හිතේ තියෙන ආසාව ඉෂ්ට කරගන්න. ඒක ලොකු අරමුණක් විදිහට තියාගන්න. ලොකු ඉලක්කයක් විදිහට තියාගන්න. ඒ ආසාව තමයි පුතේ ඔයාගේ හොඳම ඉලක්කය වෙන්නේ. ජය වෙන්න ඕන හොඳේ.

0: Rebele Pencea.
1: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: හොඳම මිලට quality එක 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: කුරුණෑගල, නාරම්මල, ඊළඹු නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
6: කතා කරන්න 0777 300 940. සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයත් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර.
8: මා දැනගන්නට මනාපයි. අර හිස මුඩු නොකල සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කෙනෙකු සිටිනවා. ඔහු කවුරුන්ද?
9: රජතුමනි, ඔහු තවම ගිහියේ.
6: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
8: Net FM සංසාර කතන්දර.
6: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
1: FM 95 94.8 Net FM Divaina Pura.
10: FM 94.8 Net FM Divaina Pura.
6: උදැසන 6:45.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 8 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්

0: කැටුම් පත ගැසට් කෙරේ. හතර දෙනෙක්ගේ පවුලකට ජීවත් වෙන්න මාසකට රුපියල් 70,368ක් ඇති. ආණ්ඩුවෙන් අලුත් සංඛ්‍යාලේඛනයක් එළියට. බැංකොකි සිසුවෙකු කළ වෙඩිතැබීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු කුමරුට.
1: Net News, the truth people trust.
0: බන්ධනාගාර තුනක පෙරේදා සහ ඊයේ හටගත් ගැටුම්වලට හේතුව හොයන්න දැන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා. ඒ වගේම රැඳවියන්ගේ ගැටලු ගැන හොයන්නත් විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍යානාවරණය මෙතෙන් සිට. දෙවෙනි බන්ධනාගාර කිහිපයක පෙරේදා රාත්‍රියේ සහ ඊයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. එහිදී හෙළවන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
2: මේ සියලු බන්ධනාගාර ඒකාබද්ධ කරලා ගත්තම මේ සිද්ධීන් යම් සැලැස්මකට අනුව සිද්ධ වෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම යම් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ස්වභාවයක් මේ තුල නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පසුව තම ප්‍රකාශයක් කිරීමට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් හැම කෙනෙකුගේම ජීවිත ආරක්ෂා සහිතව මේ සියලු නොසන්සුන්තාවයන් සහ කැරලිකාරත්වයන් මර්ධනය කිරීම තමයි ආණ්ඩුවේ වුමනාව. ඒ වෙනුවෙන් කැප වී සිටිනවා.
0: මද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මීට ආසන්නතම හේතු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. කිසිදු රැඳවියෙකුගේ ජීවිතයකට හානියක් නොවන පරිදි තත්ත්වය පාලනය කිරීමට පූර්ණ විමර්ශන ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සහ සුබසාධනය සොයාබැලීම සඳහා විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ඒ මෙරට බන්ධනාගාර 33 පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීතු ආකාරය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි ඉදිරි සතිය ඇතුළත මෙම විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් ඇතුළත් කිරීමට නියමිතයි. ඉදිරියේදී මෙම කණ්ඩායම් විසින් බන්ධනාගාර රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා. මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පවසනවා. බන්ධනාගාර කිහිපයක ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10ට වැඩිවීම හේතුවෙන් ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණය හමුවට යාමට සිදුවීමෙන් විශාල ප්‍රමාදයන් සිදුවන බවයි. එම අර්බුදයට විසඳුම් ලෙස අදාළ නීති සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු 118/70 ආසන ප්‍රමාණයක් සඳහා දැනටමත් පිරිස් බඳවාගෙන අවසන් බවයි ඔහු පැවසුවේ. මේට අමතරව මේ මාසය වන විට නව යන්ත්‍රෝපකරණ ගෙනීමට කටයුතු කරන බවත් ඉදිරියේදී මසකට රස පරීක්ෂක වාර්තා 7500 අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කූට අරමුණුවල ඇති පිරිස් මෙහෙවීම් මත බන්ධනාගාර තුල නොසන්සුන්කාරතාවයක් ඇතිකර නොගන්නා ලෙසද අධිකරණ අමාත්‍යවරයා රැඳවියන්ගෙන් ඉල්ලා සිටියා. රජයේ විසින් රස පරීක්ෂක වාර්තා කඩනම් කිරීමටත් බන්ධනාගාර පහසුකම් වැඩිකර තදබදය අඩු කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින් බන්ධනාගාර තුල ඇති පොදු සම්පත් විනාශ නොකර එම වැඩපිළිවෙලට සහාය දෙන ලෙසයි අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

0: අමාත්‍යවරයාගේ නියමය පරිදි. එකොත් හත්වනදා දිනතිවයි කෙටුම්පත මෙලෙස ගැසට් කර ඇත්තේ. අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමවාස දීර්ඝ කිරීමට මෙමගින් විධිවිධාන සලසා තිබෙනවා. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමවාස දීර්ඝ කිරීම ඇතුළු විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම්පත මෙලෙස ගැසට් කර ඇත්තේ පාර්ශ්ව රසකින් ඒ පිළිබඳ තවදුරටත් විරෝධතා පවතිද්දී. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධතා පළ කර තිබෙනවා. ඔවුන්ගේ චෝදනාව වන්නේ අගවිනිසුරයා ඇතුළු විනිශ්චයකාරවරුන්ට මාසික අල්ලසක් ලබා දීමත් ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය තර්ජනයට ලක්වීමත් මෙමගින් සිදුවන බවයි. කෙසේ වෙතත් චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව අධිකරණවල ගොඩගසා ඇති නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට ජ්‍යෙෂ්ඨ සහ අධ්‍යක්ෂ සහිත විනිශ්චයකාරවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම සඳහා අනුක්‍රම ව්‍යවස්ථාවේ මෙම සංශෝධනය සිදු කරන බවය දිගින් දිගටම කියා සිටියා. යතුරුපැදිකරුවන්ට විශේෂ මන්තිරුවක් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
1: කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා ඒ මරණයට පත් උනේ. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවලට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියක්. ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවන. ජීවිත ආරක්ෂාව සඳහා අනුතුරක් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න එකට ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
2: ඇත්තටම තිබෙන්නේ දිග වාහන හරවද්දී රිය සහායකයෙක් අවශ්‍යයි. මොකද කිසිම ක්‍රමයක් නැහැ කන්ටේනර් එක සම්පූර්ණයෙන්ම පේන්න හදන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රිය සහායකයෙකු උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන්නේ නැතුව ජීවිතේ වටිනම කළ තීරුම් ගන්න බයිසිකල් මොටර්සයිකල් පාවිච්චි කරන එක. පටන් අරගෙනමින් ඉන්නා මන්ත්‍රීතුමා මොටර්සයිකල් වෙනුවෙන් එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඇති කරන්න ලයිට්ස් වලින් වෙන්නේ තව ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන එක.
0: මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා බස් රථ පර්මිට් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
1: බස් රථ පර්මිට් එක මාරු කරනකොට දැන් මේ වෙනකොට රජය කරනවා කියලා. අයිතිකාරයෙක්ගේ පර්මිට් එක තව කෙනෙකුට පවරනකොට ප්‍රශ්නේ තියෙන්නේ ලක්ෂ 20ක ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනේ මාස 3කට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක්. ඔබතුමා දන්නවා බස් රථ හිමිකාරිය කියන්නේ එහෙම කෝටිපතියෙක් නෙමෙයි. ඒ වගේම බස් රථයක් නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. සමහර දවස්වල එහෙම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට යම් වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමති කරවමුතු.
3: මේ ලක්ෂ 20ක ෆික්ස් ඩිපොසිට් යන account එක තිබ්බ කියන මාසයක් ඇතුළත සකාරණයක් තමයි සල්කා බලන්නේ. මේක ගේන්න හේතු වෙලා තියෙන්නේ අපි ඇත්තටම වාහන බලපත්‍රයක් දුන්නට පස්සේ වගකීමක් තියෙන බස් රථ හිමියට ඒ බස් රථේ නිරන්තරයෙන් ධාවනය කිරීම. එයාට බස් රථේ නැවත ඒ සේවයට යොදවන්න යම් කිසි කාලයක් ගත වෙනවා නම් ඒක සඳහා මූල්‍ය මේ හැකියාවක් ඒ බස් රථ හිමියට නැත්නම් අපහසුතාවටපත් වෙන්නේ මගියා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 20 දාලා මේක බිස්නස් එකක් නොකරගෙන නැත්නම් ඕකේ පිටිපස්සේ අපි කවුරුත් දන්නා කතා නොකරන බිස්නස් එකක් තියෙනවා. පර්මිට් එක ගන්නවා ආයෙ විකුණනවා අතින් අතට යනවා.
0: පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මාසයකට අවශ්‍ය මුදල කීයද? මෙවන විට ඒ සම්බන්ධයෙන් යළි විවාදයක් මතුව තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මාසයකට වැයවන්නේ රුපියල් 17,592ක් පමණක් බවයි. 4 දෙනෙකු සිටින පවුලකට අවශ්‍ය වන්නේ රුපියල් 70,368ක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. කෙසේ වෙතත් එක් පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වීමට රුපියල් 17,592ක් ප්‍රමාණවත් වන බවට වන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ. කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරයේ 2026 ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඒ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඒ අනුව මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය සන්ධාන කරමින් වැඩසටහන් කිහිපයක් අද උදෑසනද ක්‍රියාත්මකයි. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොල්ලුපිටිය වාලුකාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ.
4: කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය අපි 63 වෙනි වරටත් මෙවර සිදු කරලා ඊයේ සවස් කාලයේ පෙරහැර තාම සාර්ථකව අලංකාරෝ වීති සංචාරය කරලා ඒ කටයුතු නිමා කරන්න තියදුනා. විශේෂයෙන් මේ පෙරහැර කටයුතු ආරම්භ කිරීම අගෝස්තු පළවෙනි දින මහපිරිත් දේශනාවක් සිදු කරලා මේ සියලු කටයුතුට ආශිර්වාද ලබාගෙන මල් පෙරහැරවල් කීපයක් සිදු කරලා ඒ වගේම 6 දින පාවාඩ පෙරහැර විහාරස්ථානයේ සිදු කරලා 7 දින සවස 6:30ට ආරම්භ කරන්න තියදුන මේ පෙරහැර මංගල්‍යය සාර්ථකව වීති සංචාරය කරලා නිමා දුටුවා. අද උදෑසන මේ පෙරහැර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කරමින් අප ක්‍රියම්මාවරුන්ගේ දානය දේව දානය හා කිරි ඉතිරි වීමේ මංගල්‍යය කියන මේ කටයුතු අද උදෑසන සිදු කරලා අපි මෙවර 63 වෙනි පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු අවසන් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබේ.
0: කොළපිටිය වාලුකාරාම මහා විහාරයේ අසල පෙරහර මංගල්‍ය මෙවර සංවිධාන වන්නේ 63 වන වරටයි. නැත FM රේඩියෝව එහි නිල මාධ්‍ය සහකරු වෙනවා. තායිලන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ සිසුවා පළමුව තමා පදිංචි සිට නිවසේදී සිය සීයා සහ ආච්චී ඝාතනය කර තිබෙනවා. පසුව තමන් ඉගෙනුම ලැබූ බැංකොක් නුවර නෝතබූරි ප්‍රදේශයේ පාසලකට ගොස් ගුරුවරුන් 5 දෙනෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුව එම සිසුවාද සියදිවි සාගෙන තිබෙනවා. එම් ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකුද පසුව මියගොස් ඇති බවයි තායි මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයට යොදාගත් ගිනිඅවේ සහ පතොරොන් අදාළ සිසුවාගේ සීයාට අයත් නිත්‍යානුකූල බලපත්‍ර සහිත ගිනිඅවයක් බවට තොරතුරු අනාවරණ වී ඇති බවද සඳහන්. සිද්ධියෙන් අනතුරුව අදහස් දැක්වූ තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චන්ද්‍රාකුයිල් ප්‍රකාශ කළේ ප්‍රසිද්ධ ස්ථානවල ගිනිඅවි ළඟ තබා ගැනීම සීමා කරමින් නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවයි. ඒ අනුව නව නීතිමය සංශෝධනවලට අනුව ඉදිරියේදී ප්‍රසිද්ධ ස්ථානවල ගිනිඅවි ළඟ තබා ගැනීමට අවසර හිමිවන්නේ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: FM 95 FM 94.8 FM Divine Pura.

0: más Hernández, subo desanak, María lo hemos más subo desanak queva.
1: සුබම සුබ උදැසනක් වේවා අයබෝවන්. උදැසන 7යි විනාඩි 1යි වෙලාව. පැංචි සුබ උදැසන.
0: අයබෝවන් ශෂි.
1: ශෂි කවුදන්නේ ශෂි?
0: කසුනන්දේ.
1: සචිනන්ද කියලා කියවෙන්නේ කියන්නේ. ඒකනේ අනේ වවුමට කාලෙකින් හම්බෝනේ. සුබ උදැසනක්.
0: සුබ උදැසන.
1: ඉතින් අපි ආදරින් සචිනන්දවත් මතක් කරමු අද සෙනසුරාදානේ නේද? ඔගොල්ලෝ බලාගෙන ආවේ සචිනන්දගේ තේරවිල්ලනේ. මමත් අනේ ඒක මේ ඉල්ල ගන්න පුදුම උත්සාහයක් ගත්තා. හරිද? බෑමයි කිව්වනේ. හා එහෙම දෙන්නේ නැහැ මං ඒක හෙට දෙන්නම්කෝ මගේ බබාලට කියලා කිව්වා. ඒ නිසා මම සුපුරුදු විදිහට ඔන්න මගේ කවිය තියෙනවා අපේ Facebook පිටුවේ දාලා තියෙන්නේ. දුවල පුතාලට ගිහිල්ලා ඒ පැත්තට බලන්නත් පුළුවන්. අම්මලා තාත්තලා උදව් කරන්නකෝ. ඉතින් පැංචි කාලෙක ඉන්නේ හම්බුනේ කියන්නේ
0: මම තේරවිල්ල කියනවා. ඔයාලා ඒකට උත්තරය දෙන්න ඕනේ.
1: දැන් මෙහෙමයි. දැන් සචින් නන්දගෙන් අවසර ගන්නත් වෙනවා. ඔකට කමන්නේ. කියන්නකෝ. හෙට එහෙනම් අපි කියමු සචින් නන්දට තේරවිලි 3-4ක්ම කියන්න කියලා.
0: මම තේරවිල්ල කියනවා.
1: ඔය කියන්න බලන්න.
0: උඩින් යන්න පාරක් නැ පියාඹන්න අත්තටුනේ.
1: උඩින් යන්න පාරක් නැ පියාඹන්න අත්තටුනේ. හොඳ තේරවිල්ලක්.
0: බවුවද? නැ.
1: අපි බලමුනේ ටිකක්
0: හිතන්න. තරවද? නැ. ඒකට කියන්නේ හුලං කියලා.
1: අයියෝ උත්තරේ කිව්වනේ ඉතින්.
0: උත්තරේ හරිම ලේසි.
1: ඉතින් උත්තරේ හිතන්න දුන්නේ නෑනේ. ඔය හුලඟ වගේ හුලං කිතක් ගල කිව්වනේ. නේද පෙන්චු?
0: මොකද්ද කිව්වේ? නිසා තමයි මං කිව්වේ.
1: මේ මොකද්ද කිව්වේ? උඩින් යන්න පාරක් නෑ. ඇයි කියන්නේ?
0: උඩින් යන්න පාරක් නෑ පියාඹන්න අත්තටුනේ.
1: උඩින් යන්න පාරක් නෑ පියාඹන්න අත්තටුනේ. හොඳ තේරවිල්ලක් හුලඟ. හරි. පැංචි අහන්න බලන්න පැංචගේ විස්තර මොනවාද කියලා. අහන්න බල.
0: මොනවාද?
1: මොනවාද? මොනවාද මොනවාද? විස්තර මොනවාද අහන්න?
0: ඒක අපි තාත්තගේ ග්‍රවුන්ඩ් ගිහිල්ලා සෙල්ලම් කරා නංගිමයි.
1: හහා.
0: ඊට පස්සේ සෙල්ලම් කරා.
1: ආ.
0: දියුවා.
1: ලියුවා.
0: නෑ දියුවා.
1: දියුවා. හරි.
0: දියුවා අම්මන්ට එක්ක එක්සර්සයිස් කරා. දියුවා.
1: ව්‍යායාම කරන එක නම් ගොඩක් හොඳයි නේද පැංචෝ? හා පැංචි කරනවද ව්‍යායාම?
0: ඊට පස්සේ මම කරන්නේ මගේ බයික් එකක් තියෙනවා. ඒක හයියෙන් බැදගෙන උඩට කකුල තියලා යනවා. හයියෙන් බැදලා.
1: ඒව නම් කරන්න ඕන පරිස්සමෙන්.
0: ඊට පස්සේ අයියා කියලා දෙනවා. ඊට පස්සේ
1: ඔව් පැංචෝ
0: කසුනන්ද.
1: හහා.
0: ඊයේ දැන් උදේ ඊයේ උදේ අම්මගේ ඔෆිස් එකේ හිටියා පූසා අම්ම කෙනෙක්. ඊට පස්සේ දැන් ඒ අම්මගේ ඔෆිස් එකේ පූස සතු තියාගන්න බෑනේ.
1: ඕ ඕ
0: පූසව අම්මගේ තාත්තගෙනුත් අහලා ගේන දැහුව තාත්තගේ.
1: හා හා ගෙදර ගෙනියන්නද කියලා ඇහුවනේ.
0: ඊට පස්සේ තාත්තා
1: ගේනන්
0: කිව්වා.
1: ගේන
0: කිව්වා.
1: ඕ ඕ.
0: ඊට පස්සේ අම්මා ගෙනාවා. හවස වෙනකොට.
1: හරි.
0: ඊට පස්සේ අපේ ආට අමාරු වෙන්න හිටියේ. ඊයේ මා බිස්කට් දුන්නා අපි. ඊයේ පැටව තුන්දෙනෙක් දැම්ම කියන්නකෝ.
1: පුසම්ම?
0: ඔ.
1: හනේ ඉතින්?
0: එක වෙලාවට ගොඩක් වෙලා යනකොට එක්කෙනෙක් දැම්මා. තව ගොඩක් වෙලා යනකොට එක්කෙනෙක් දැම්මා. තව ගොඩක් වෙලා යනකොට එක්කෙනෙක් දැම්මා. පළවෙනි අයියා, දෙවෙනි නංගි, තුන්වෙනි මල්ලි.
1: අයියයි නංගි මල්ලි. පූසම්මට පුතාලා දෙන්නයි දුවයි. ඉතින් කොච්චර හොඳ දෙයක්ද බලන්නකො පැංචිගේ අම්මා මේ පැංචගේ අම්මා කරලා තියෙන්නේ නේද?
0: අපි යාට මාළු දුන්නා, එයා මරණ හිතේ. අපි යාට බිස්කට් දුන්නා, මාළු දුන්නා. තාත්තයි මයි මාළු කඩෙන් ගිහිල්ලා මාළු අරන්
1: ඒ කියන්නේ පුසම්මට හොඳට කෑම බීම ඕනේනේ දැන් නේද? එයාගේ චූටි බබාලට කුක්කු දෙන්න නේද? ඒකනේ. ඉතින් ඒ නිසා ඒවට අපි උදව් කරන්න ඕනේ යාලට නේද? හොඳ දෙයක්. දැන් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ඒ පාඩම ඉගෙන ගත්තේ අම්මා එහෙම කරපු නිසානේ නේද පැංචෝ? අම්මා පූසම්මට ආදරේ කරලා ගෙදර ගෙනාපු නිසා ඔන්න පැංචයි පැංචගේ නංගී මල්ලි ඔක්කොම ඒක දැක්කා. දැන් හොඳ දෙයක් ජීවිතේට ඉගෙන ගත්ත නේද? අන්න අපි දැන් පැංචිගේ පැත්තට හැරෙනවා. පැංචිගේ තාරපවුලට මොකද වෙලා තියෙන්නේ?
0: එක්කෙනෙක් වැඩිලා එක්කෙනෙක් ඉන්නවා.
1: අනේ
0: එක්කෙනෙක් මෙහෙම කරලා පියම්මනවා. එක්කෙනෙක්
1: පියම්මනවා.
0: ඕ දැන් පියම්මනවා. දැන් ලකුයි කොටනවත් එක්ක මම එක දවසක් කරුවඩේ ඉස්කෝලේ ඇවිල්ලා අපි ගමනක් යන්න හැදුවේ. ඊට පස්සේ ඉස්සෙල්ලා අපි අයියා එන්න ඉස්සෙල්ලා අයියා ආපුහම මං අර යටගවුම නැඳන් හිටියේ. එන්නේ ඒක ඇඳගෙන හිටියේ යුනිෆෝම් එකට. ඊට පස්සේ මම තාරාවට කෑව දුන්නා.
1: දැන් පැංචිගේ කෑම බලාගෙනලු තාරාව ඉන්නේ මට ආරංචි නේද? පැංචිගේ කෑම බලාගෙන නේ ආ ඉන්නේ. පැංචි දෙනකන් හොටේ මෙහෙම පොඩ්ඩක්වත් අරින්නේ නැහැ කියලා මට ආරංචි.
0: වෙලාවකට අම්මා දෙනවා අයියා දෙනවා
1: මට. එයාට ඒව ගණන් ගන්න ඇලු නේ. ගණන් ගන්නේ පැංචි දෙන ඒවා නේද?
0: නෑද කටියම දෙන ඒවා ගණන් ගන්න.
1: හා එහෙමද? හැබැයි මට ආරංචි උනේ නම් වැඩිපුරම ආදරේ පැංචිට කියලා.
0: වැඩිපුරම ආදරේ මටයි අම්මටයි
1: බලන්න දැන් අපේ පැංචිත් සත්තුන්ට ආදරේ. පැංචිත් සත්තුන්ට ආදරේ
0: මටයි අම්මට තාතටයි අම්මටයි අයියටයි අම්මටයි ආදරේ.
1: හා
0: කසුන්නන්ද?
1: ඕ
0: ඒ අපේ ගේ තුරත් වෙනවා
1: නංගිමද?
0: නංගි මල්ලි පූස්පඩයන්ට ආදරේ වැඩිකමට පූස්පඩව් අල්ලන්න යනු. ඊට පස්සේ ඒ පූසම්ම ගොරවන.
1: ඕ චූටි බබාලනේ තාම. අම්මා පරිස්සම් කරන්න ඕනේ එතකොට යාව. ඒ නිසා කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. ඒකයි ඒ ගොරවන්.
0: අම්මයි තාත්තයි උදේම නැගිටලා ඔෆිස් යනවනේ.
1: ඕ
0: එතකොට මම බලා ගන්න ඕනේ මම අයියානේ.
1: ආ ඒකනේ. අයියා තමයි බලාගන්නේ ඔක්කොම නේ. ආ දැන් අපේ පැංචි
0: අපේ ඉස්කෝලේ පෙරහැරක්.
1: මේ දවස්වල පෙරහැර තියෙනවා නේද?
0: ඉස්කෝලේ ගියා අපි එළියට කස ගහන කට්ටිය කස ගෙනාවා. හැබැයි කස ගහගෙන නෙමෙයි යන්නේ.
1: එහෙනම්
0: මෙහෙම අතේ වනවනා යන්නේ.
1: ඉතින් ඒක තමයි කස ගහනවා කියන්නේ. ඒක තමයි කස පුපුරනවානේ.
0: කස මෙහෙම බිම ගහන්නේ නැහැ. මෙහෙම වටේ රවුම් කර ගන්නේ.
1: මෙහෙමනේ පැංචි එක කරන්නේ. දැන් පෙරහැරේ දැන් ඉස්සෙල්ලාම යනවනේ කස මේ ගහන කට්ටිය. හරිද? එතකොට මේ මාමල හොඳට බලාගෙන ඉන්න. එයාලා අර කට්ටියේ ඉන්නවද වටපිට හොඳයිද කාටවත් අනුතරක් නොවන විදිහට තමයි කස ගහන්නේ.
0: පෙරහැරේ ඉස්සරහම ගියා අපි මල් බයික් එකක් අරගෙන. අපි තමයි මල් බයික් හදාගෙන ආවේ.
1: ඇත්තද? ලස්සනයි නේද මල් බයික්.
0: ඊට පස්සේ කස කට්ටිය පිටිපස්සෙන් එනවා.
1: ඒ කියන්නේ ඉස්සරහම ගිහින් තියෙන මල් බයික් ටික පිටිපස්සෙන් කස පුපුරන අය.
0: හදිනේ මං ඉස්සර පොඩි කාලේ දන්නවා මේ මල් බයික් මං බලලා තිනවනේ. පෙරහැරක් යනවා දන්නවනේ අපේ අයියා මල් බයික් එහෙම හිටියනේ. ඉස්සල්ලාම යන්නේ මල් බයික්. ඊට පස්සේ කසන යන්නේ මම දැකලා තියෙනවා.
1: ආහහ
0: පොඩි කාලේ මොන්ටිසෝරි යන කාලේ.
1: දැන් සාමාන්‍යයෙන් පෙරහැරක
0: එතකොට
1: ඉස්සල්ලාම කස පුපුරන අය තමයි යන්නේ. ඒ කියන්නේ පාරේ ඒගොල්ල හදා ගන්නවා කස පුපුරවලා නේ. ඒ ඒ දැනුම් දීම කරලා පෙරහැරට අවධානය හොඳට ගන්නවා.
0: නෑ මම පොඩි කාලේ දැකලා තියෙනවා. අර පන්සලේනි කරේ ඉස්සල්ලාම ගියා ඕ මේ මල් බයික් එක. ඊට පස්සේ යනවා මේ කසකාරියෝ.
1: ඒකනේ ඒකනේ.
0: එච්චරයිටි.
1: එච්චරයිද පෙරහැර? වෙන්න බෑ.
0: එච්චරයි පෙරහැර. ඊට පස්සේ
1: නටනෝය නැට්ටුක් කාරයෝ. ඊට පස්සේ බෙරකාරයෝ.
0: එතකොට බෙරකාරයෝ තමයි හිටියේ අපෝ වැඩ.
1: එහෙම අපි මෙහෙම කියමු නේද? බෙරකරුවෝ නැට්ටුක් කරුවෝ නැට්ටුක් කාරයෝ
0: නේද? වැඩක් නෑ බෙරකාරයෝ දෙන්නයි ඊට පස්සේ නැටුම් කරන දෙන්නයි ඉන්නේ.
1: ගොඩා ගිහිල තියෙන පැංච දැකලා තියෙන මං හිතන්නේ පොඩ්ඩයිද කොයිද? මොකද ඔයා මල් බයික් එකේ ගියානේ යන්නේ, පිටිපස්ස බල බල ගියේ නෑනේ. නේ මොකුත් දැක්කේ නෑනේ. එතකොට ඒක නියුනේ
0: නැතුම් කාරය මේ කරණුනුත් ගහනවා.
1: ඒක තමයි කියන්නේ කරණං ගගා එහෙම යන්නේ නැතු. ඉතින් බෙර කරෝ දෙන්නයි නැතු කාරියෝ එක්කන එහෙම යන්නේ පෙරහැරවල වල නේද පැංචෝ?
0: ඊට පස්සේ අපි ඊට පස්සේ ඒක ඉවරුනාම මේ ඇඳුම් මාරු කරගෙන අපිට බීම දුන්නා. බීම දීලා අපි අසාවීම ලියලා මේ
1: මොකද්ද ලිව්වේ?
0: අසාලීම ලියලා ඊට පස්සේ අපිට ඉන්ටර්වල් එක දුන්නා. කාලා වොෂරූම් එකට ගිහිල්ලා පිටනේට දිව්වා.
1: හරි හරි හරි හරි. දැන් පැංච අහගත්තනේ පෙරහැරේ විස්තර. පෙරහැරක් වගේ දිගට කිව්වනේ. ඒකනේ මේ දවස්වල බලන්නක අපේ මේ පොඩ්ඩන්ට ලැබෙන අත්දැකීම කොච්චර ලස්සනද කියලා. දැන් විභාග කටයුතු ඒ විදිහටම තියෙනවනේ. විභාගේ අමතක වෙලා නෑ අපිට කාටවත්ම. ඉතින් ඒ දේවල් අතර වාරේ මේ චූටි පැටව ටිකේ ඉන්නවනේ නේද? අපේ පැංචයි පැංචි වගේ පොඩ්ඩු ටික. ඉතින් ඒගොල්ලන්ට මේ කාලේ ලස්සන අත්දැකීම් ලැබෙනවා. නිවාඩු කාලෙත් ලස්සන අත්දැකීම් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිත් ඒ අත්දැකීම පේලි පේලි පෙරහැරින් ගමුද පැංචෝ? හා සින්දුවක් අහලා එහෙම කරමුද? හා ඔන්න කටියම
0: ලස්සන නැන්දේ.
1: ඔව්
0: මට කතාවකුත් තියෙනවා.
1: හොඳයිනේ අපි එහෙනම් කතාවත් කරමු සින්දු අහලා. කටියම FM 95.4 net FM කලබල පැංච අහගෙන රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන මේ පැත්තට එන්නකෝ.

0: Pele Pencha.
1: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
2: කලබල පැංචාහන් ඉන්න වෙලාව
3: 7:16යි.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
8: අගෝස්තු 8 වෙනිදා හෙට්ටිපොළ පොලාසල.
7: නව වැඩි දියුණු කළ Diva Fresh. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
7: සිනසුරාදා සිත් නිත් අසපුව
10: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව. චරට කර්මය බලවත්.
11: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
9: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
7: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.

0: මෙතෙෆම් කලපල පැංචා උදේ 7යි විනාඩි 20යි වෙලාව අද විශේෂ දිනයක්නේ 8යි 8 ඔගල දැක්කද ඒක අගෝස්තු 8 වෙනිදා හොඳට බලන්න අද කැලැන්ඩර් එක දිහා හොඳට බලන්න අද ෆෝන් එක අරගෙන දිනේ කොහොමද තියෙන්නේ කියලා 2026 8යි 8 අගෝස්තු 8 වෙනිදා ඉතින් අද සුබ ප්‍රාර්ථනා ගොඩාක් එකතු කරන්න පුළුවන් විශ්වයට විශ්වයට සුබ ප්‍රාර්ථනා ගොඩාක් එකතු කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා අද ඒ වගේ සුබම සුබ සෙනසුරාදාවක් ඉතින් මගේ දරුවෝ ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා මේ වෙනකොට උසස් පෙළ විභාග කටයුතු වලට සූදානම් වෙනවා ඉතින් පුතේ දැන් ඔන්න අද දවස හොඳම දවසක් සුබ ප්‍රාර්ථනා එකතු කරගෙන මගේ පැටියට විභාගෙට සූදානම් වෙන්න. හරි. එහෙනම් අපි බලමු අපේ පැංචයි පැංචි දැන් මොකද කරන්න කියලා. මොකද කරන්නේ ඔය දෙන්න?
1: අපි දෙන්න සෙල්ලම්
0: කරා. ආ. සෙල්ලම් කරා. හොඳයි නිවාඩු කාලෙනේ නේ. වැඩිපුර සෙල්ලම් කරනවනේ කොහොමත් නේ.
1: මම අපේ නංගිත් එක්ක සෙල්ලම් කරනවා.
0: කවුද නංගි?
1: මගේ නංගි.
0: අනංගේ කිනවද?
1: නංගි
0: එහා ගෙදර.
2: මම කසුනෙන්ද මමත් නංගි මල්ලියෙක් සෙල්ලම් කරනවා.
0: හරි. පැංචි අපි දැන් පැංචගේ කතාව අහමුද?
1: මේ මම කරන්නේ ගෙදර ගියපුවාම අර ලොකු බෝනික දෙන්නෙක් ඉන්නානේ. ඒ දෙකේ උඩ මේ මාෂා කාටුන් එක දාගෙන මෙහෙම උඩ පැනලා මේ සෙල්ලම් කරනවා.
0: හොඳයි හොඳයි. අපි පැංචගේ කතාවට යමු දැන්.
1: නංගිට පයින්න බෑ. නංගි මං උඩට උස්සනවා බිමට පදිනවා.
0: ඒව කරද්දි පරිස්සමෙන් හොඳේ බයික් පදිනකොට එහෙම පරිස්සමෙන් සෙල්ලම් කරනකොට
1: මට මල්ලි උස්සන් පුළුවන් නංගිවත් උස්සන් පුළුවන්.
0: හරි දැන් මේ කතාව කියන කට්ටිය බලන් ඉන්නේ. ඔන්න පටන් ගමු අපේ නෙතෙෆම් කලබල පැංචා පැංචාගේ කතාව කියන්න බලන්න.
1: ඔන්න එකමත් එක දවසක හිටියා බල්ලෙකුයි බව්වෙකුයි පූසෙකුයි. ඒ දෙන්න ගමනක් ගියා. යනකොට එතන පඳුරක් අස්සෙ තිබිලා බිත්තරයක් හම්බුණා. පූස බිත්තරේ අතට ගත්තා. ගත් ගමන් එකපාරට බිත්තරේ දඟලනවා කියලා දැනුණා පූසට. ඊට පස්සේ හැමෙන් බිමින් තිබ්බා. ටක් ගාලේ බය වෙලා පූසා.
0: අහා.
1: ඊට පස්සේ ටිකක් වෙලා යනකොට බිත්තරේ පුපුරගෙන පලාගෙන තාරපටියක් ආව කියන්නකො සුන්නේ.
0: හානේ හානේ. ඊට පස්සේ
1: එයා පීපී ගෑවා.
0: එහෙනම් දන්නවා මේ තාරපැටිය කියලා නේ මොකෝ එයා පීපී ගෑවනේ.
1: ඊට පස්සේ බව්වයි පූසයි හිට බව්වටයි පූසටයි හිතුණා මෙයා පීපී ගන්න වතුරට බහින්න ඕනේ කියලා. එතන පොකුණක් තිබ්බා. ඒ පොකුණට එයා ඒ තාරපැටියවම තාරපැටියම ඒකට බැස්සා.
0: හා පොකුණට බැස්සා. හරි.
1: ඊට පස්සේ ඊට පස්සේ ටිකක් වෙලා ඊට පස්සේ පොකුණ බැස්සට පස්සේ පීපී ක්වෙක් ක්වෙක් කියලා ආසාවෙන් එහෙට මෙහෙට නෑවා.
0: දැන් එයා ආසාවෙන් එහෙට මෙහෙට යනවා. පික් පික් පික් ක්වක් ක්වක් ක්වක් කිය කියනවනේ. හරි හරි හරි.
1: ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා යනකොට එතෙන්ට කුකුල් පැටව ටිකක් ආවා. කුක්කෝ කුක්කෝ කියලා පොකුණ පැත්තට කුකුල් පැටව ටිකක් ආවා.
0: මාර වැඩේ.
1: ඊට පස්සේ ඒ බව්වයි පූසයි හිතුවා මේ කුකුල් පැටව ටිකක් කුකුකුකු කියන්නේ බතුරට බහින්න ඕන වෙලා කියලා හිතුවා. ඊට පස්සේ බව්වයි පූසයි එකතු වෙලා මේ කුකුල් පැටව ටිකව දැම්මා.
0: දැන් කුකුකුකු කියලා යනකොට ඒගොල්ල හිතුවා වතුරට යන්න ඕනි කියලා ටග්ගල වතුරට දැම්මා. හරි.
1: ඊට පස්සේ දැම්මා තාරපැටියගේ කකුල් පැත ලීනේ. කුකුල් පැටියගේ කකුල් පැටි යොන්ගේ කකුල් පැත ලී නෑනේ.
2: ඊට පස්සේ එයා ගිරිලා මැරෙන්න හැදුවා.
0: හනේ.
2: ඊට පස්සේ ටක් ගාලා පූසයි බව්වයි එකතු වෙලා ඒ කුකුල් පැටවු ටිකව ගත්තා.
0: හා.
2: ඒකෙන් අපිට ගන්න තියෙන මොකද්ද දන්නවද කසුන් නැන්දේ?
0: මොකද්ද මොකද්ද?
2: හොයලා බලලා වැඩ කරන්න ඕනේ.
0: ඕ එහෙම සද්ද බද්ද ආව කියලා ටක් ගාලා කලබල වෙන්න ඕනේ නෑ නේද?
2: ඔව්. හොඳට හොයලා බලලා වැඩ කරන්න ඕනේ. එහෙම නේද කසුන් නැන්දේ?
0: හරියටම හරි. අපි හොයලා බලලා වැඩ කරොත් තමයි අපිට හරි වැඩ හරිම වැඩේ කරන්න පුළුවන් වෙන්නේ නේද පැංචෝ? නේද පැංචි? ඒක ලස්සන කතාවක් නේ. පැංච හොඳම ලස්සනම කතාවක් කිව්වනේ. පැංචිටත් සින්දුවක් තියෙනවා කියලා කිව්වා.
1: කියන්න. කොට්ටුවේ ටීචර් පුංචි සරමෙන් දන්නටන මල්ලියා, ගෙදර හිතන දඹර කරන පුංචි මල්ලියා, මගේ මල්ලියා හුරතලා චණ්ඩියා, මගේ මල්ලියා හුරතලා චණ්ඩියා.
0: පැංචිගේ සින්දුව, පැංචගේ කතාව, හරිම ෂෝක්. දැන් අපි යමු නිර්මාණ පිටුව පැත්තට. ඔන්න දැන් දෙන්නත් එක කියන්න බලන්න දුරකථන අංක දෙක. නිර්මාණ පිටුවට එවන්න පුළුවන් වට්සැප් අංකය, සෙල්ලම් කෙතරට කතා කරන්න පුළුවන් දුරකථන අංකය කියමුද?
2: 0112553063 යාළුවා අපිට කෝල් කරන්න.
0: හරි. වට්සැප් අංකේ මතක නැහැනේ පැංචිට නේද? මාත් එක කියමුද? 0711
1: 0711
0: 95
1: 95
0: අන්න හරි. ඒ අංකෙට දරුවෝ නිර්මාණ ඔය ඔක්කොම එවන්න අපි ටක්ගාලා කියන්න ලෑස්ති වෙනවා දැන්.
3: පුංචි අපේ නිර්මාණ පිටුව.
0: අපිට අද මේ තියෙනවා උපන්දින සුබපැතුනුත් තියෙනවා. පැංචට පේනවනේ ඔය පැත්තට නිර්මාණ. මේ මේ ගොඩක් අය වට්සැප් එකට දාලා තියෙනවා පැංචිගේ වැඩවලට හිනා යනවා අප්පා එහෙම කියලා. පැංචගේ කතාව හරි ෂෝක් නේද කියලා දාලා තියෙනවා. ඒකනේ ඒකනේ ගොඩාක් මැසේජස් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම කියවන්න අපිට වෙලා නැහැ. අපි දැන් නිර්මාණ බලන්නයි හදන්නේ. ඔන්න බලන්න පැංචා දැක්කද?
2: සන්ෆ්ලවර්ස් දෙකක් තියෙනවා. නැන්
0: මොනවද?
2: හතරක් තියෙනවා. පහත්
1: දෙකයි
2: නෑ,
0: හතරයි පහයි. පහක් තියෙනවා.
2: හයයිනි
1: නෑ. චූටි මල් ඒ තියෙන්නේ.
0: ඔව් චූටි මලුයි ලොකු මලු. හා අපි බලමු කවුද ඒවල තියෙන්නේ කියලා. තෙනුල්ල 37 දම්යුරු පුංචි කැකුළු පෙරපාසල ගණිහිගම මල් පෝච්චියක් තමයි ඒවල තියෙන්නේ. ඔන්න පැංචා පැංචි පැංචි කියන්න පැංචි. ඔව් නේද ලස්සනයි. ඇත්තද? පහසේ මනුජ විහස් රත්නායක කලබල පැංචා ඇහුවේ ස්කූල් යන කාලේ කියලා තියෙනවා. හා
2: ඒ චෝකලේ මං ඉස්කෝලේ තැන්දා.
0: මේ බලන්න මේ මේ මේ මැසේජ් එකක් දාලා තියෙනවා. ලොකු අක්ක කෙනෙක් හරි අයියා කෙනෙක් හරි ආදරණීය දෙත් මම කලබල පැංච ඇහුවේ ස්කූල් යනකොට. මම දැන් ජොබ් එකකුත් කරනවා. මං හිතන්නේ ඉස්සර කලබල පැංච නිසා තමා පොලියානාව මම ඉස්සෙල්ලම දැනගත්තේ. අන්න ඒ වගේ ලස්සන කතා තහන්න හරිම ආසයි කියලා තියෙනවා. ඉතින් බලන්නකො නේද ඒ කාලේ ඉඳලා අපි වහපෝ අයත් අපිට තාම මැසේජ් කරනවා. මේ බලන්න පැංචි දැක්කද? පැංචි වගේ ඉන්නවනේ යාළුවෝ ටිකක්.
1: එතන ඉන්නවා ළමයි 1 2 3 4 5.
0: කෑකළු බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණිය සහස්නා සඳමිණි බණ්ඩාරේවල තියෙනවා. මෙන්න පැංචෝ. මම හැදූ මල් වත්ත, මා සැදූ මල් වත්ත කියලා තියෙනවා. HWS දෙවුනුද කොහෙද ඉන්නේ? මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාතර 6 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. මේ බලන්න පැංචි. මේ පැංචි මේ දැක්කද?
1: ඕ
0: මොකද්ද?
1: බෝට්ටු හදලා මල් හදලා.
0: මල් හදලා මල් පැණි බොන සමනල්ලු. හරිම ලස්සන නිර්මාණයක්නේ. කොස්කොළ පාවිච්චි කරලා තියෙනවා කියලා තියෙනවා. කවිෂා හංසලීද සිල්වා හත ශ්‍රේණිය කල්යාණි ජාතික පාසල කිතුල් කළ. තව තියෙනවා තව තියෙනවා. මෙන්න බලන්න මිනි පිරියගේ ලස්සන වීඩියෝස් ටිකක් එවලා තියෙනවා. අනේ බලන්නකො කොච්චර හොඳයිද මේ. බලන්න දැක්කද පැංචා? බලන්න මොකද කරන්න කියලා පැංචා.
1: සික්ස් කියලා අලවන.
0: මොන වගෙන් දලවන්නේ?
1: පරිප්පට වලින්.
0: තව මොකක්ද දලවන්නේ?
1: මලක්. අන්න බණ්ඩක් වලින්.
0: බණ්ඩක් වලින් මොකක්ද?
1: බණ්ඩක් වලින් මේව හදලා.
0: ඕ සායන් එකතු කළා නේද? මෙන්න මේ ආලුව තමයි ඒවල තියෙන්නේ. මේ බලන්න මේ පැංචි වගේ මේ පැංචි දැක්කද? ඒ ආලුව නටනවා. මේ ඔක්කොම ආච්චි කෙනෙක් තමයි අපිට එවලා තියෙන්නේ. මගේ මිනි පිරි අනගි කියලා තියෙනවා. ඊළඟට භාග්‍යා ගිම්හානි අවුරුදු 3යි. එයාගේ වැඩ තමයි මේ කියලා එවලා තියෙනවා. ඉතින් හරිම ෂෝක්. මේවා දැක්කහම හරිම සතුටුයි කියලා තියෙනවා. ඉස්සරින් දම්ම කලබල පැංචනෙත් අහනවා කියලා. ලොකු මිනිපිරිය ඔමාය කියලා තියෙනවා. සත්තුන්ට ආදරේ කියලා තියෙනවා. බලන්නකෝ ආච්චිල එවල තියෙනවා මිනිපිරිලා කරන ලස්සන ලස්සන දේවල්. පැංචි
1: අන්න ඩොල්ෆින්.
0: පැංචි
1: වතුර පේන්නේ.
0: ඒකනේ
1: ගොහක්
0: ඔලිත අනුහස්. ඉස්කෝලේ නම් හරියට පැහැදිලි නෑ. ඒ මොකක්ද?
1: අලෝලා.
0: මොනවද?
1: මම එක දවසක් පොඩි කාලේ කරා පුළුන් කෑලි ඔක්කොම ඉවර ඉවර කරලා තාත්තගේ බෑග් එකෙන් හෆ්ෆිට් කොලර් ටිකක් අරගෙන මේ මෙහෙම මෙහෙම පුළුන් කෑලි ටික එක තැන තියලා මේ ලස්සන්ට දේ දුන්නා පායලා ගෙදරක් ලස්සන්ට ඇඳලා ඊට පස්සේ මල් වත්තක් ඇඳ.
0: මේ විදිහටද?
1: ඔව් මේ විදිහට.
0: පැංචිට මේ චිත්‍රය දැක්කහම මේක මතක් වුණා නේ.
1: මේ ඇඳෙමම මට අමතකුණා. එයාකට වෙලාකට අමතක වෙනවා. මේ
0: මොකද? කොහොම හරි පැංචිට කියන්න ඕන මේ වගේ චිත්‍රයක් ඇඳ කියලානේ නේද?
1: මල් විතරයි ඇඳේ. මල් විතර ඇඳලා සමනල්ලු වහලා තිනවා.
0: මල් වලට සමනල්ලු ඇවිල්ලා ඉන්නව ඇඳනේ.
1: ඔව් ඊට පස්සේ ගලාගෙන එනවා වතුර පාට.
0: හරි. මෙන්න තව ලස්සන චිත්‍රයක් තියෙනවා ලිසඳි ජයරත්න ඒෂියන් ග්‍රැමර් ස්කූල්. එක වසර අම්මවයි තාත්තවයි ඇඳලා තියෙනවා. ලිසඳි චූටි කාලේ ඉඳලා චිත්‍රාන්දිනවනේ. අපේ ඉරිද පැංචි ඉතින් එවල තියෙනවා. ඊළඟට දවල් රෑ අහසර පැංචි කියපු චිත්‍රය ජෙහස්නා විතුනි දිසානායක බෝයගනේ මහාවිද්‍යාලය කටුපිටිය.
1: කසුනන්දේ ලිසඳි දාලල් තියෙන්නේ.
0: ඕනේ මේ බලන්න මේ මොකද්ද?
1: මාළුවේ
0: අලංකාර මාළුවා. වැළව මාධ්‍ය මහාවිද්‍යාලයේ දිනිදු කේෂාන් දිසානායක එක වසරේ මල්ලි බලාගෙන ඉන්නවා කියලා තියෙනවා චිත්‍රය කියනකම්. මෙන්න නිර්මාණයකුත් කරලා එවල තියෙනවා. සුබ උපන්දිනයක් කියලා. 12 වන උපන්දිනයට තබන මගේ යාළුවට සුබම සුබ උපන්දිනයක් කියලා ලස්සන කාඩ් එකක් හදලා. හේනේගම විද්‍යාලයේ 7 ශ්‍රේණියේ යසිරු සිහනද රූපසිංහ. හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ ගොඩාක් තියෙනවා එවල. නේද? ඒ හැමෝටම අපි ලොකුම ලොකු අත්පුඩියක් දෙමුනේ.
1: හා හා.
0: ඔන්න 1
1: 2
0: 2 හරි. ඔන්න දැන් උපන්දින සුබ පැතුම් අපි කියමු තව ටික වෙලාවකින්. ඔහොම මෙන්නකෝ net fm කලබල පැංච අහගෙන දැන් අපි සෙල්ලම් කරන්නත් ඕනි නේද? ලෑස්තිද ඔයගොල්ලෝ?
1: ඔව්.
0: මට පේන්නේ ලෑස්තියක් නෑ වගේනේ. ඕන්නත්
1: ඒකටනේ.
0: හරි එහෙනම් ඉක්මන් කරමු. කෝ දුරකථන අංකය කියන්න බලන්න.
1: 0112553 යාලා අපිට කෝල් කරන්න.
0: ඉක්මන් කරන්න.
4: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: ලංකාව
5: හදන යුරෝපේත් පදින කේඩි රයිස් ලීඩ 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවෙලා මිරිකිලා යන්න ඕනේ නෑ. දැන්ම කතා කරන්න කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535.
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
5: අගෝස්තු 8 වනදා හෙට්ටිපොළ පොලාසල
8: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
9: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
10: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
11: මා දැනගන්නට මනාපයි. අර හිස මොඩු නොකල සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කෙනෙකු සිටිනවා. ඔහු කවුරුන්ද?
12: රජතුමනි, ඔහු තවම ගිහියේ.
10: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: net fm සංසාර කතන්දර
10: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: සුනන්දේ මෙන්න මේක කියන්නකෝ.
1: මේක කියන්නකෝ කියලා වට්සප් එකට එනවනේ. ඒකන දැන් ඔය ඔක්කෝම කියන්න අපිට වෙලා නෑනෙ නේද? හැබැයි අපි හැම මැසේජ් එකක්ම හැම නිර්මාණයක්ම හරිම ආදරෙන් බලනවා. දැන් හිට සචිනි නැන්දත් උදේම ආවාම ඔක්කෝම වැඩ නවත්තල කරන්නේ වට්සප් එකට එවලා තියෙන මේ කලබල පැංචවලට එවලා තියෙන ලස්සන ලස්සන දේවල් බලන එක. ඉතින් ඒව දකිනකොට අපිට හරිම ආදරේ හිතෙනවා. දැන් අපේ මේ පැංචිත් මෙන්න ගණදෙවියෝ හදලා එවලා දැක්ක නේද පැංචා? ඒකනේ බලන්නකෝ ලස්සට හදල තියෙන අපේ පැංචි ශෝකා. අපි බලමු දැන් මේ උපන්දින සමරණය කවුද කියලා. විස්මි හිමායා අද ඔන්න උපන්දිනේ සමරනවා කියලා තියෙනවා. අපි හැමෝම විස්මි උමායාට සුබ පැතුම් එකතු කරනවා. ඊළඟට කවුද බලමු? මාතර රාහුල විද්‍යාලයේ වාණිජාංශයේ සේවය කරපු දැන් මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ සේවය කරන ආදරණීය මේනකා ටීචර් 53 වෙනි උපන්දිනේ සමරනවා කියලා තියෙනවා. කොච්චර හොඳයිද? ඉතින් මේනකා ටීචර් නෙත් FM කලබල පැංච අපි හැමෝම සුබම සුබ උපන්දිනයට ආසිරි එකතු කරනවා. ඉතින් හැමදාම දරුවන්ට හොඳම දේවල් දීලා ලස්සනටම ඉන්න ඕන. වට්සප් එකට එවලා තියෙනවා. හරි මාදරේ ඉතින් මේව දකිනකොට. ඊළඟට අපි බලමු 13 වෙනි උපන්දිනය සෙතුනේ සෙදස්නා 13 වෙනි උපන්දිනය සමරනවා කියලා තියෙනවා. ඉතින් අපි හැමෝටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියමු. පැංචයි පැංචයි කියන්න හැපි බර්ත්ඩේ කියලා.
0: හැපි බර්ත්ඩේ
1: කියාෂා. තදින් සී අහාස්‍යා. මම හරි නේද නම් ටික කිව්වා? ඒගොල්ලොත් අද උපන්දිනය සමරනවා. හරි නේද? අපි තව ටිකකින් කියනවා දවසේ තෑග දිනාගන්නේ කවුද කියලා. දැන් අපි සෙල්ලම් කරමුද?
0: හා.
1: පොලින් දෙකම දිගයි නේද?
0: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපි ඊපස්සේ
2: පැංචෝ කියනාම
1: ඉවරයි. හරි ඔන්න පැංචි මෙන්න ඉන්නවා.
0: අයිබෝවන්
2: නම් මොකද්ද?
0: සද්දානි.
2: කී වසරේද?
0: 2 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
0: බලවත්ගම මහාවිද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
0: සින්දුව.
2: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න.
0: පුංචි අපට සතුට සදන මොනරේ ආලුවේ, කිසිම දිනක මට නුබෙරුව මතක නැති නොවේ. අතන මෙතන මල්ලි හිරුණු සාරියක හැඩේ, කවුද නුඹට ඇඳම දුන්න ඒක හරියගේ? කවුද නුඹට ඇඳම දුන්න ඒක හරියගේ? කිකිනි කික්නි හදට නටන නැට්ටුවෙකු වගේ, ලලිත කොමල නුබගේ ගමන සිත්‍රණී මගේ.
1: ඔබත් හරියගේ. හරි මෙන්න ඉන්නවා ඊළඟ යාළුව අපේ පැංචයි. ඔය
2: අයිබෝවන් සුබ උදෑසනක්.
3: අයිබෝවන් සුබ උදෑසනක්.
2: නම් මොකද්ද?
3: තීහු.
2: කීය වසරේද?
3: 1 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද පැටියෝ? ඔයා අද මොකද්ද ඉදපත් කරන්නේ? ලස්සන්ට
3: කියන්නකෝ.
1: අනිත්‍යාලුව ඉන්නවා පැංචි. ඔන්න පැංචිගේ පොලිම.
2: අයිබෝවන් නම් මොකද්ද?
4: පහන් මාලිත.
2: කී වසරේද?
4: 1 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
4: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
4: අම්මගේ ගැන සින්දුව.
1: කියන්න මැනික.
4: එළෙලිය අරන්හද සඳ කිරණ කුවාගේ, අම්මාගෙන් පන ගෙන්න හැදුන දිය මාගේ. දෙවියන්ටත් දෙවියන් අපේ අම්මාගේ කවුරුත් නෑ ආදර දුන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට වැඩිය දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා.
1: හා හොඳයිනේ. හරි
2: මගේ යාළුවා
1: කොහන්
2: අයිබෝවන් සුබ උදෑසනක්.
5: අයිබෝවන් සුබ උදෑසනක්.
2: නම් මොකක්ද?
5: එච්චෙන් ටිනුජනත් සර්.
2: කී වසරද?
5: හාරම් බුක් කැටිය කණිටු විදුහලය හතර ශ්‍රේණිය.
2: ඔයාගේ ඉස්කෝලෙ මොකක්ද?
5: හාරම් බුක් කැටිය කණිටු විදුහල.
1: අද මොකක්ද කියන්නේ වස්තුව?
5: කවිය.
2: ලස්සන්ට කියන්නකෝ.
4: ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, හඩුල්ලේ තරම දැනගෙන කඳ බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. ස්තුති.
1: හරිම ලස්සනයිනේ කවිය. අපිට වට්සප් එකට එවනවද ඒ කවිය? හා, ඔන්න දැන් ඒ කවිය කිව්වහම මට මම දෙන කවියත් මතක් වුණා.
2: අපේ පොලි මගේ පොලිම.
1: ඔව්, පැංචිගේ පොලිමත් තියෙනවා දිගටම. දැන් අපි අපේ කවියත් මතක් කරමු නේද පැංචෝ? ඔන්න කවියක් දීලා තියෙන්නේ හිස්තන පුරවන්න ඕන වට්සන්.
2: කසුයිනන්න දැන් ඔයා මං ඕගොල දෙන්න තෙරි වේද දුනයි. දැන් ඔයා අපි දෙන්න තෙරුයි.
1: එහෙනම් ඒක තමයි මේ කවිය දෙන්නේ වෙනුවට. ගලේ වෙලේ වී වැපුරුවේ මනවයි, ඒක කන්න කක්කොට්ටන් දෙබානයි, පට්ටිච්චා හිස්ස පීරණ පනාවයි, ඔන්න හිස්තනක් හිර දෙටුවා හිනාවයි. එවන්න බලන්න මේකට උත්තරේ එවන්නකෝ කමෙන්ට් එකක් විදිහට. දැන් අම්මලා තාත්තලට වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ගොඩක් මම දැක්ක කලින් අපි දාපු කවියට තේරවිල්ලට ගොඩාක් උත්තරේවල තිබ්බේ අම්මලා තාත්තලා. ඉතින් මේක පොඩි විනෝදාත්මක වැඩක් නේද? ඉන්න ගම පුංචි පුංචි ලස්සන දේවල් අපිට කරන්න පුළුවන් අපේ මනස සැහැල්ලුවෙන් තියාගන්න. හරි, මොකද දැන් කිව්වේ කාගේ පොලිමට දැන් යන්න ඕන? හා, ඔන්න ඉන්නවා.
2: අයිබෝවන්.
3: අයිබෝ.
2: නම් මොකද්ද?
3: ශාන්.
6: රයි.
2: කී වසරද?
3: 1 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
1: කොහෙද මැනික?
3: කළුඅග්ගල.
1: කළුඅග්ගල. ගෙදර තව කවුද ඉන්නේ?
3: අම්මයි තාත්තයි අච්චි නංගි අම්මා මාමයි.
1: හා,
2: වයස කීයද?
3: 6යි.
1: මොකද්ද කියන්නේ?
3: සින්දුවක්.
1: හා, ලස්සනට කියන්නකෝ බලන්න.
3: ටිකි ටිකි
1: දිය බරි බරියා නේද? ඔන්න පැංචගේ පෝලිම.
2: අයිබෝවන් සුබ උදෑසනක්.
3: අයිබෝවන් සුබ උදෑසනක් වේවා.
2: නම් මොකද්ද?
3: ප්‍රියංකා දින්හාරා.
2: කී වසරේද?
3: 4 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: ගල්බඩපිට ප්‍රාථමික විද්‍යාලය.
2: ඔයාගේ වයස කීයද?
3: අවුරුදු 9යි.
2: ඔයා ඉදිරිපත් කරන්නේ මොකද්ද?
3: සින්දුවා.

0: වැටුණා මඩවලේ, කැඩුන බයිසිකලේ, පයින් ගියා අනේ.
1: හොඳයිනේ, හොඳ ඉදිරිපත් කිරීමක් නේද පැංචි? නේද පැංචි?
2: ආ
1: හා, මේ අපි නිර්මාණ පිටුවේ දවසේ තෑග්ග දෙමුද? ඔන්න අද නිර්මාණ පිටුවේ නෙතෆිම් කලබල පැංචා නිර්මාණ පිටුවේ දවසේ තෑග දිනාගන්නේ බෝයගනේ මහාවිද්‍යාලයේ කටුපිටිය දවල් රෑ අහස එවපු ජෙහස්සා විතුනී දිසානායක. දවසේ තෑග දිනාගත්ත ඔන්න චූටි මැණික අනිත් දුවල පුතාලටත් පුළුවන් දවසේ තෑග වගේම මාසික දිනන දරුව අතරට එකතු වෙන්න. අපි මාසෙම දිනන යාළුවෝ තෝරනවනේ මාසේ අන්තිම. ඉතින් ඒ නිසා සතියේ දවස්වල කරන ලස්සන දේවල් සෙනසුරාදා තිරිතට කලබල පැංච නිර්මාණ පිටුවට එවන්න. හා, දැන් කාගේ පෝලිමද? පැංචිගේනේ.
2: නෑ, පැංචගේ.
1: පැංචගේ කිව්වනේ. දැන් පැංචි අන්න කතා කරන්න.
2: අයිබෝවන්.
0: අයිබෝවන්
2: නම් මොකද්ද? කී වසරේද?
1: පෙරපාසල්. පෙරපාසලේ නම කියන්න කොතෝනි? හරි හරි, දැන් අත මොකද්ද කියන්නේ වස්තුව?
0: Thank you.

0: අපි යමු පැංචගේ පෝලිමටත් ඉක්මනටම.
1: ආයුබෝවන් සුබ උදෑසනක්.
2: ආයුබෝවන් සුබ උදෑසනක්.
1: නම මොකද්ද?
2: හිරුන්නයන්ත.
1: කී වසරේද?
2: 3 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: හොරණ රාජකීය විද්‍යාලය.
1: ඔයා අසම විෂය මොකද්ද?
2: පරිසරය.
1: පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
2: අම්මයි තාත්තයි මල්ලි මමයි සීයයි.
1: අද මොකද්ද ඔයා ඉදිරිපත් කරන්නේ?
2: කවියක්.
1: ලස්සන්ට කියන්නකෝ.
2: බුදු බණ අසමින් සිත සත පායේ කුරුපාන කම්මැර

0: dei සතරපාය
1: හොඳ කවියක් කිව්වනේ. මෙන්න දැන් පැංචිගෙ පොලිම මේ අද සෙල්ලංගෙතර අන්තිම යාළුවා.
2: අයිබෝවන්
0: අයිබෝවන්
1: කොහොන
2: නම් මොකද්ද?
0: කුලන්සා.
2: කී වසරේද?
0: හතර වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: වයඹ ජනාධිපති විද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
0: තින්නුව.
2: එහෙනම් ලස්සන්ට කියන්නකෝ බලන්න.
0: දිය බෙරලිය දලු නෙලන්න ගියදා වැටුණු අනෝරා මහවරුසාවේ කිරිල්ලියකසේ මා උණුසුම් කර පැවසනේ මට මතකයි කිරියම් මේ හේලංකඩේ.

0: ලස්සන්ට ගායනා කරනවනි දෝනි. මෙන්නේ හැමෝටම ලොක්කුම ලොකු අත්පුඩියක්. හරි, දැන් කියන්න බලන්න පැංචෝ. පැංචෝ, දැන් නිවාඩු කාලේ පැංචගේ යාළු මොනවා කරනවටද පැංච කැමති? සෙල්ලම් කරනවටද වැඩිපුර කැමති? ඔවුනේ.
1: හැබැයි
0: ඒ හැම දේම කරන්න ඕන හොඳට පරිස්සමෙන් නේද පැංචි? අනතුරු වෙන්න ඉඩකඩ වැඩීනේ. අම්මල තාත්තලට කියලා
1: අපේ පාර ළඟ ඉන්නවනේ බල්ලෙක්. ඒ බල්ලා දැල ගහලානේ තියන්නේ ගෙදර. බල්ලා
0: බල්ලම දැල ගහගෙනද? එහෙමද?
1: නෑ, කටේ ගහගෙනනේ. ඊට පස්සේ මට දුවන්න කියලා එක දවසක් කොට දෙනින් කලිසමක් යනන් හිටියේ. ඊට පස්සේ මගේ දානිස්සෙල්ලේ ආවා.
0: කාලා බල්ලා නේද?
1: කාලා නෙමෙයි, දුවන්න ගිහින් කරපුව පැටලිලා මං ඇඬුවා.
0: ආ, එහෙම. පැහැදිලිව කියන්න බෑ යානේ.

किस समापन निवन पुरे गिर तेम गिरी

0: ඔද සෙල්ලම දෙන්න නේද සින්දුවටත් එක්කම. දැන් මම කවියක් අහලා තියෙන්නේ ගලේ වෙලේ වී වැපරුවේ මනාවයි. ඉතින් කියලා එකක් නෑ හොඳේ. ඒක කන්න කක්කුට්ටන් දෙබානයි. බට්ටිච්චා හිස පීරණ පනාවයි. හිස්තනක් හිර දෙඩුවා හිනාවයි. පොඩකින්
1: මම කිව්වනේ, මම ඕගොල්ලොන්ට කිව්වනේ තේරවිල්ල. ඔගොල්ලන්ට කියලා දුන්නනේ. දැන් ඒක නිසා අපි දෙන්නට කියලා දෙන්න.
0: ඒක තමයි මේ කවිය කියන්නේ ඒක. දැන් මම කවියට මේ හිස්තන දැම්ම සම්පූර්ණ කරන්නේ නැහැ කියලා හිතුවා. මොකද තව වෙලා තියෙනවා. මම හෙට සචින් නැන්දා අතේ මේ හිස්තන සම්පූර්ණ කරලා එවන්න. එතකොට වැඩේ හරිනේ. මම සචින් නැන්දට කවිය සම්පූර්ණ කරලා දෙනවා. එතකොට සචින් නැන්ද මේ හිස්තැන සම්පූර්ණ කරලා කියයි හෙට කලබල පැංචවලි. ඕගලන්ට ඔන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඉඩ තියෙන වෙලාවක ටග් ගාලා net fm facebook පිටුවට ගිහිල්ලා මේ පෝස්ට් එකට හිතන විදිහට බලන්නකො. මේක ටග් ගාලා හිතාගන්න පුළුවන්. බට්ටිච්චා හිස පීරණ පනාවයි කියලා කිව්වහම ඊළඟ වචනේ ටග් ගාලා හොයාගන්න පුළුවන්. හිස්තැනක් හිර දෙඩුවා හිනාවයි. හිස්තැන පුරවන්නකෝ. එහෙනම් අපි යමුද?
1: මම ඕගොල්ලොන්ගේ දඟ නැති පැංචි. ටටා බයි බයි. උම්මා ආදරේ පරිස්සමෙන් ඉන්න.
2: මම කලබල පැංචා. බයි. ඕගොල් පරිස්සමෙන් ඉන්න.
0: හරි. එහෙනම් හෙට සචින නැන්දත් එක්ක කලබල පැංචා අහලා ඉරිදාව ලස්සන කරගන්න, සුබ කරගන්න. ඒ වගේම මගේ ආදරණීය ශිෂ්‍යත්ව දරුවන් අපි ගොඩාක් ආදරෙන් මතක් කරනවා. කලබල වෙන්න දෙයක් නෑ පුතේ. ආයි බය වෙන්න දෙයක් නෑ. දැන් ඕගොල්ලෝ හොඳට පාඩම් කරලා තියෙනවා. විභාගෙට සූදානම් වෙලා තියෙනවා. ප්‍රේපර්ස් කරලා තියෙනවා. දැන් තියෙන්නේ විභාගෙට මුහුණ දෙන්න. ඊළඟට අපේ උසස් පෙළ දරු උසස් පෙළ දරුවන්ටත් බය වෙන්න දෙයක් නෑ. දැන් ඕක හිත හිත දෙන්න දෙයක් නෑ. හෙට දවසක් තියෙනවා. හොඳ සූදානමක් ඇති කරගෙන, හිත සැහැල්ලු කරගෙන, මනසට හොඳ දේවල් එකතු කරගෙන විභාගයට පරිස්සමින් ගිහින් එන්න. අපි හම්බ වෙමුකෝ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් සතිය දවස්වල උදේ 6ට. මම කසිනි නැන්දා.
3: FM 95 FM 94.8 NET FM.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
5: අගෝස්තු 8 වෙනිදා හෙට්ටිපොළ පොලාසල.
4: ඔබ වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. ඒ කාලේ හිටම සින්දු
10: රදවල් මල් රැඟු සිරපාට දේනු සේදිනා.
11: ඒ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුලෝ යකි.
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න
14: සෙනසුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
15: net fm hello hello satyantra
9: අහන්න
16: සුබ දවසක් වේලා උදේ 8යි.

0: FM 92.8 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම Bad News.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. සබරගමු සහ බස්නාහිර පළාත් තුළත් මහනුවර නුවරඑළිය ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසේ හෝ ගිගුරුම් සහිත වැසේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ප්‍රදේශවල අහස වලාකුලෙන් බරව පවතිනු ඇති. සබරගමු පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසේ ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම වයම් පළාතේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි. මේ අතර උතුරු මැද සබරගමුව දකුණු මධ්‍යම සහ වයම් පළාත් තුළ විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
3: මේ ලඟ නෙත් නිවුස් පෙරවරු 9:00ට.

0: truth people we trust. FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: Kavatat Alut, Kagit Net, Kagit Net. Net FM, Sansara Katandara, Sansara Katandara. Enna, Api. ජීවිතය ආදරෙන් කියවා ගමු. අපි මේ සසරේ කොයිතරම් ඉපදි ඉපදි මිය ගිහින් ඇද්ද? අපි නොදන්න බව ගානක් තුල මේ යන දිගු සුවිසරිය කවදා නිමා වේවිද? එහෙම නිමා වෙනතුරු නිවනින් අපි හමු විය යුතුයි. මේ විදිහට සංසාර කතන්දර තුළින්. අයිබෝන් සමීර.
2: අයිබෝන් තරංග. තරංග කිව්ව වගේම මේ සංසාර කතන්දරේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හරියටම ලංකාවට කියා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේනේ. ඉතින් ලංකාවට මිහිඳු හිමියන් වැඩි ගමන ගැන අද සංසාර කතන්දර තුළින් අපූර්වට අපි කතා බහ කරන්න ඕනි කියලා හිතුණා.
1: වාසනාව.
2: දැන් මේ කාර්යභාරයේ වැඩි කාර්යභාරයක් කරේ අරිට්ඨ ඇමතිතුමා කියලා අපි දන්නවනේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ සහ ඉන්දියාවට ගිය අරිට්ඨ ඇමතිතුමා අතර කතා බහක් අහලා බලන්නකෝ.
3: මහසිනවි අරිට්ඨ ඒ අත්‍යන්ත ජනපද වෙත ධර්ම දූතයන් පිටත් කර යැවීමට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කටයුතු කළේ ධර්ම සංගායනාව සමාප්ත වීමත් සමගමයි.
4: එහෙමයි ස්වාමින් වහන්ස. ඒ බව අපට දැනගන්නට ලැබුණා.
3: ලංකාද්වීපයට ඔබේ මව්පිමට බුද්ධ ධර්මය හඳුන්වා දීමේ කාර්යය පැවරුණේ මා සහ මාගේ සද්ද විහාරික රහතන් වහන්සේලා හතර නමකටයි. මගේ පියරජු අශෝක අධිරාජයාගේ මෙන්ම මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ගේත් අභිමතය අනුව.
4: එහෙමයි ස්වාමින් වහන්ස. ඒ සඳහා සුදුසු අවස්ථාව ලැබෙනතුරු ඔබ වහන්සේ උපේක්ෂාවෙන් පසුවන්නට ඇති.
3: නිවැරදි. ඔබ නිවැරදි මහසින විරිට්ඨ. මෑතක් වෙනතුරු ඔබේ රට පාලනය කළේ මුටසීව රජතුමා. ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කර වටහා ගැනීමට තරම් නිරවුල් මනසක් ඔහුට තිබුණේ නැහැ.
4: එහෙමයි. 60 වසරක් රාජ්‍ය පාලනය කළේ තුමා පසු වුණේ අන්තිම මහලු වයසේ.
3: බුද්ධ ශාසනයට අදාළව ලංකාද්වීපයේ විශේෂ වැදගත්කමක් අපට පෙනෙනවා මහසෙනවිතුමනි.
4: බුදුන් වහන්සේ තෙවරක්ම වැඩම කර තිබීම විය යුතුයි ස්වාමීන් වහන්ස.
3: බුදුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කර තිබීම සුවිශේෂයි. එහෙත් ශාසනයෙහි ප්‍රතිෂ්ඨාපනය වූයේ නැහැ. එසේ වුවත් බෞද්ධයන් වාසය කිරීමට බැරි නැහැ. එහෙත් ධර්මය ප්‍රචලිත කිරීමට සංඝ පරපුරක් අවැසී මහසින විතුමනි. බුදුන් වහන්සේ වදාළ පරිදි බුද්ධ ධර්මය සුරක්ෂිතව පවතින එකම දේශය ලංකාද්වීපයයි.
4: එවන් දේශයක උපදින්නට ලැබීමත් වාසනාවක් ස්වාමින් වහන්ස.
3: ලංකාද්වීපයේ වෙසෙන නොදුටු මිත්‍රයා තමා රාජාභිෂේක ලැබූ බව දන්වමින් මාගේ පියරජතුමාට ඔබ සිව් දෙනාත විශේෂ පණිවිඩයක් එවා තිබුණා අගනා තුටුපඬුරුත් සමග.
4: එහෙමයි. අශෝක මහරජතුමා මහත් හරසරින් අපව පිළිගත්තා. අප සිව් දෙනාගේ තරාතිරම් අනුව සුදුසු තනතුරු ප්‍රදානය කිරීමෙන් එතුමාගේ පැහැදීම ප්‍රකාශ කළා.
3: ඒ අතරතුර ඔබේ ඇසුරින් මට හැකි වුණා ලංකාද්වීපයේ ජන සමාජය ගැන තොරතුරු දැනගන්නට. එසේම ඔබේ ව්‍යවහාර භාෂාව ගැනත් යම් කිසි දැනුමක් එයින් මට ලැබුණා.
4: එහෙමයි.
3: හුදෙක් බෞද්ධ ධර්මය හඳුන්වා දීම පමණක්ම නොවේ අපේ අරමුණ. ධර්මයේහි පුළුල් දැනුම ඇති සංඝ පරම්පරාවකට පදනම යොදා ශාසනය එහි ස්ථාපනය කිරීමයි. මම දැන් සූදානම් පිටත් වීමට. ඒත් මා ලංකාද්වීපයට පය තබන්නේ ඔබ සියු දෙනා එහි සම්ප්‍රාප්ත වීමෙන් පසුයි.
4: මට වටහා ගන්නට අපහසුයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රකාශය.
3: පළමුවෙන්ම මගේ ඥාතීන්ට අනුග්‍රහය දැක්වීම පිණිස දක්ෂිණාකිරි ජනපදයේහි කලකට ලැබුම් ගන්නවා. ඉන්පසු මෑණියන් දැකීම පිණිස වේදිසගිරියට.
4: එසේනම් ඒවන විට අපාපේ මෞබිමට ගොස් සිටින්නට පුළුවන්.
3: එසේ විය යුතුයි මහසිනවිතුමනි. දඹදිව ඔබට අසන්නට දකින්නට ලැබුණු බෞද්ධාගමික කටයුතු, බෞද්ධ වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම් ආදිය පිළිබඳව ඔබේ මහරජතුමා දැනුවත් කරන්න. රජතුමා සහ මා හමුවීමට යෝග්‍ය පසුබිමක් සැකසීමට හැකිවුවත් එයා අපේ අනාගත කර්තව්‍යන්ට විශාල රුකුලක් වනු ඇති.
1: මට නම් හිතෙන්නේ සමීර, මේ පින්බිමේ මහා පරිවර්තනයක ලකුණු ඇරඹෙන්න යන්නේ.
2: එහෙමනම් ඔය විදිහට මෙන්න සංසාර කතන්දරත් එක්ක. ඒ විදිහට සංසාර කතන්දරත් එක්ක ඉන්නකොට ඔයාට හිතෙන දේවල් තියෙනවනේ සංසාර කතන්දර ගැන. අන්න ඒ දේවල් අපිට වට්ස්ඇප් කරන්න පුළුවන් 0711 95 95 95ට. කියන්න ඉස්සෙල්ලා ඉතින් හැමදාම වගේ අදත් අපිට වට්ස්ඇප් මැසේජ් එකක් කියලා තියෙනවා. සංසාර කතන්දර අරන් ආව ඔයාලා දිනට විශ්වයේ ආශිර්වාදේ නිරන්තරයෙන් ලැබේවා කියලා තමයි කියලා තියෙන්නේ. සිංගප්පූරුවේ ඉඳලා සමිතා කළුආරච්චි එහෙම මැසේජ් එකක් අපිට තියලා තියෙන උදේම. එතකොට ඔයාලා දෙන්නට සුබෝදයසනක් තරංගා සමීර, මම කලවානෙන් පුෂ්පා කියලා තොන්න මැසේජ් එකක් තියලා තියෙනවා. තෙරුවන් සරණයි ආදරණීය සමීර තරංගා, සතියක් බලන් හිටියා ඔයාලා දෙන්න එනකන්. ඒ අතරතුර මේ හඬවල් දෙක ඇහෙනකොට හරීම ආදරණීය හඬක් එන්නේ සංසාර කතන්දරවලදී තමයි මට නම්. චම්පි එන්නේ එහෙම තමයි අපිට මැසේජ් එකක් තියලා තියෙන්නේ. ඉතින් ඔය ආදරය අපිට ගොඩක් වටිනවා. ඒ ආදරයත් අරගෙන එන්න 0711 95 95 95ට මේ සංසාර කතන්දර.

0: Matra Freelan Hal Messurasa Soya Meat Kanakana Asa Hitina Rasin Sagunin Ihel Matra Freelan Hal Messurasa Soya Meat Oba Tadamarasabalan
1: Sukobogit Veta Navartak Densa Navina Takshane Kala Densa B5 Sad Densa B8 Premium SUV Rata Atvinimata Altair Pradashanagari at Peminen Nathinam Bindu Aikai Dekai Ekasivsipa Amatana
2: Diva Fresh Daily Alert. Edinida Obandin Pretum and the Melakolake Saha Atta Dadia Sandu Vilipalam Saha Anikut Edinda Palam Obita Fresh Nagda Edinida Kunapalam Velata Hondama Visundama Strength Fighter Takshin in Samaka Enna Nava Diva Fresh Vadi Mahasiak Natu Adu Vyadam King Vadi Mapirisidubava Klevenama Edinida Palam Velata Hondama Visundama Nava Diva Fresh Ganadanwat Karana Api Enna Obena Greta
3: Augusto Atavanada Hittipola Polasala
2: Now, ready the unicorn, Diva Fresh. It in the Pallam Villager, Hundama Visaduma.
4: Cover that alut, carget net.
2: Net FM Sansara Katandara. Sansara Katandara. Inna. Api. ජීවිතය ආදරෙන් කියවා ගමු. ධර්මාශෝක රජතුමන්ගේ ප්‍රිය පතිනියනේ වීදිසා දේවිය.
5: දැන් තරංග ඔය කියන වීදිසා දේවිය තමයි අපේ මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආදරණීය මෞතුමිය. ඒ වගේම සංගමිත්තා තෙරණියගේත්. ඉතින් මිහිඳු හිමියන් මෞතුමිය දකින්නට ඇවිල්ලා.
2: අනේ
6: මෑණියනි දක්ෂිනාගිරි ජනපදයේහි මා ඊතරම් කලක් වැඩ සිටියේ ඥාතීන්ට අනුග්‍රහය දැක්වීමටත් එහි වෙසෙනා එක්තරා වෙළඳ කණයක් හමුවීමටත්
2: ලංකාද්වීපය සමග සම්බන්ධතා පවත්වන වෙළඳ පවුල් කිහිපයක් එහි සිටින බව මා දන්නවා ස්වාමින් වහන්ස.
6: ඔවුන්ගෙන් මට ප්‍රයෝජනවත් තොරතුරු රසක්ම දැනගන්නට ලැබුණා. ආ මෑණියනි ඔබ සමග බණ්ඩුකත් පැමිණ සිටියානේ. කෝ ඔහු පෙනෙන්නට නැහැනුව.
2: සුමන සාමණේරයන් වහන්සේ අනිකුත් ස්වාමින් වහන්සේලා සමග චෛත්‍ය වෙත වැඩිය බව දැනගත් පසු ඔහුත් එහි ගොසින්.
6: සුමන කෙරෙහි ඔහුගේ ලෙන්ගතුකම විශේෂයි.
2: ස්වාමින් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේගේ පිය රජතුමා සිහිපත් වුණා. මුල් අවදියේ දැක්කූ චර්යා අනුව නම් එතුමා දැහැමි පුද්ගලයෙක් වනු ඇතැයි මම කිසිසේත්ම සිතුවේ නැහැ.
6: කාලිංග යුද්ධයේදී සිද්ධ වුණු ජන සංහාරය නිසා සිතෙහි පහළ වූ කලකිරීම එතුමාගේ වෙනස් වීමට හේතු වූ බවයි පිළිගැනීම මෑණියනි.
2: යුද්ධය පැවතුණු අවධියේම ඔහුගේ සාහසික ක්‍රියාකලාපය ගැන මම නම් දැඩි ලෙස කලකිරුණා. ඇත්ත වශයෙන්ම මා ඔහුගේ නැතිවීමට එයත් එක් හේතුවක් වූවා.
6: එතුමා ධාර්මික ජීවිතයට යොමු වුණේ නීක්‍රෝධ සාමණේරයන්ගෙන් ධර්මය අසා බෞද්ධයෙකු බවට පත්වීමෙන් පසුවයි.
2: එහෙත් එය දෛවයේ එක්තරා සරදමකැයි කිව හැකි. නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ එම සටනේදී මැරුම් කෑ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයානි. ඒ කෙසේ වුවත් පිය රජතුමා කාලිංග දේශයේ සිටියදී සරණ කරගත් කෞරවකී දේවිය ඔහු යහපත් දැනුම් මාර්ගයට යොමු කිරීමට විශාල බලපෑමක් කළ බව අමතක කළ යුතු නැහැ.
6: එහෙමයි මෑණියනි. එතුමියගේ පියාණෙනුත් බෞද්ධයෙක්.
2: බණ්ඩුක පැමිණෙනව ස්වාමීන් වහන්ස අන් හැමටම පළමුවෙන්. සුමන සාමනිරයන් සමග. බණ්ඩුක, ඔබ අපටත් නොදන්වාමන මෙතනින් අතුරුදහන් වුණේ.
7: අවසරයි ස්වාමීන් වහන්ස. මම මේ සුමන සාමනිරයන් වහන්සේට පැවසුවා මේ ස්තූපය අපේ දෙටු පියාණන් ඉදි කළ එකක් බව.
2: ඉදිකිරීම සඳහා එතුමාගේ අනුග්‍රහය ලැබුණු බව සත්‍යයක්. ඒ කෙසේ වුවත් මා විසින් පූජා කළ මේ වේදිසගිරි විහාරයේහි ඔබ වහන්සේලා ලැබුම් ගැනීම මම මාගේ භාග්‍යයක් ලෙස සලකනවා.
7: චෛත්‍යයේ දකුණු වාහල් කඩ අසල තිබෙන ටැම් ලිපිය
2: සුමන සාමනීරයන් එය කියවා බැලුවාද?
7: නැහැ නැහැ දෙටුමෑණියනි. කුළුණ මුදුනේහි තිබෙන අලංකාර සිංහ රූප හතරටයි උන්වහන්සේගේ අවධානය යොමු වුණේ.
2: ස්වාමීන් වහන්ස, මේ බණ්ඩුක පුතණුවන් පවසනවා ඔහු පැවිදි වීමට මනාප බව.
6: මායි අපේක්ෂා කළා. මෑණියනි, ඊයේ මා උප වෙනුවෙන් පැවැත්වූ ධර්ම දේශනාවට ඔහු සාවධානව සවන් දුන්නා. දැනටමත් ඔහු අනාගාමී මාර්ගයට පිවිසුන කෙනෙක්. මේ බණ්ඩුක
7: ස්වාමීනි,
6: ඔබේ පැවිදිවීම අපි පසුවට කල් තබමු. අප ලංකාද්වීපයට යා යුතුව තිබෙන නිසා.
7: ස්වාමීනි, මමත් ඔබ වහන්සේලා සමග පැමිණෙන්නම්.
6: කදිම අදහසක්නේ. හොඳයි බණ්ඩුක, එසේනම් අපි එහිදී ඔබ පැවිදි කරවන්නම්.
7: දෙටුමෑණියනි, ලංකාද්වීපයේහිදී සසුන් ගතවන පළමු වැන්නාවීම කෙතරම් භාග්‍යයක්ද?
2: සැබවින්ම ඒ භාග්‍යයක් පුතණුවනේ. සාදු සාදු සාදු. එසේනම් ස්වාමින් වහන්ස, අශෝක රජතුමාගේ අභිප්‍රාය පරිදි තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයත් ලංකාද්වීපයේ බෞද්ධාගම ස්ථාපිත වීමත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
6: එහෙමයි මෑණියනි.
2: බලන්න සමීරේ ප්‍රාර්ථනාවේ ලස්සන. සාදු සාදු සාදු.
5: ඔන්න අපි ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ මේ රටට ලොකු ආසනාවක් උදා වෙන්න යන්නේ. අපි ඊළඟ කතාංගයෙන් බලමු ඒ මොකක්ද කියලා.
8: ඊළඟ කතාංගයට යන්න ඉස්සල් ඉතින් ඔයා එවල තියෙන ආදරණීය කතන්දර ගැනත් කියන්න ඕනේ. ආදරණීය සංසාර කතන්දර අපිත් අහගෙන ඉන්නේ ආදරේ. ඉතින් අපේට ශිෂ්‍යත්ව ලියන්න ඉන්නේ බණ්ඩාරවෙල සාගරේ. අනේ හෙට දවසේ ශිෂ්‍යත්ව ලියන හැම ආදරණීය දුවෙක්ට පුතෙක්ටම අනිවාර්යෙන් ලස්සන්ට විභාග ලියලා ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙන්න ඕනේ. මනෝජී, ඔයා අපිට ගුඩ් හෙල්ත් ඉකෝ ප්‍රොඩක්ට්ස් වල ඉඳලා අම්බලන් ගොඩින් ගොඩාක් ලස්සන මැසේජ් එකක් කියලා තියෙන ලස්සන රෝසමලකුත් එක්ක ආදරණීය තරංග සමීර තෙරුවන් සරණයි කියලා. ඒ අතරේ අපිට කවුද මේ මහර්ගම දුලානි, සුබ දවසක් වේවා. අදිටක පරක්කුරානේ වෙන්න පළවෙනි මැසේජ් එක වන්නේ දුලානිනේ. හරි, එතකොට දීපිකා දීපිකා ඩුබයි වල ඉඳලා අපිට වෙන්ද වගේම ලස්සන මැසේජ් එකක් කියලා තියෙනවා ලස්සන බුදු පිළිමකුත් එක්ක. ඒ අතරේ ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ පිටයි මම අවුලේක මිදන් අහනවා කුෂිනි, අපිට එහෙම මැසේජ් එකක් තියලා තියෙනවා. සුබ දේශනක අයියා, කදත් සංසාර කතන්දර ආසාවෙන් අහගෙන ඉන්නවා. මෙහෙම කියන්නේ ඉතින් හැමදාම අපිට ආදරය කරන පබෝ. සුබදේශනක් තරංග සමීර, හැරෙද ගිය සංසාර පුරාවෙන් බුදුන්ගේ ආත්ම 550න් බොහෝම අල්පය අපි දැනගත්තේ. ඉතින් ඔයාලට හදවතින් ස්තුතියි කතන්දර සිත්සේ විඳින්න කියවනවට. වගේ නමකෝ ඉතින්. දමයන්ති, දමයන්ති තමයි අපිට මේ මැසේජ් එක තියලා තියෙන්නේ. කිතුල්ගලින් මලින්දි, සුබදේශනක් ඔයාලා දෙන්නටම අයියාගේ. ඔයාලා දෙන්නට බුදු සරණයි, දෙවි පිහිටයි, අමවත් මතක් කරන්නකෝ කියලා තියෙනවා. මතක් කරා.

0: ඉතින් කියවා ගමු.
1: සමීර, සමීරට මතකද අඹ ප්‍රශ්නේ? එතකොට නෑදෑ ප්‍රශ්නේ.
2: මිහිදු හාමුදුරුව ලෝකෙ පළවෙනියට තිබ්බ IQ ටෙස්ට් එක නේක. ඉතින් ඊට පස්සේ තිස්ස රජතුමා ඔන්න සද්ධර්මය වැළඳගෙන මිහිදු හාමුදුරුවත් එක්ක කතා බහක්.
3: සාදු සාදු සාදු රජතුමනි, දැන් ඔබ සියලුම දෙනා තිසරණ ශීලයේ පිහිටා අවසානයි. අප මුල්වරට හමු වූ මොහොතේ විචාල ප්‍රශ්නවලට ඔබතුමා ඉතාම ප්‍රඥාවන්තව පිළිතුරු දුන්නා. එනිසයි මා බුද්ධ ධර්මයේහි මූලික ඉගැන්වීම් ඇතුළත් චුල්ලහත්ති පදෝපම සූත්‍රය ඇසුරින් දේශනය ඔබට ඉදිරිපත් කළේ. රජතුමනි, එය ඉතා වටිනා දහම් පරයායක්.
4: එහෙමයි.
3: යලි යලිත් එය සිහිපත් කරන්න, මෙනෙහි කරන්න, අවබෝධ කරගන්න.
4: එසේමයි ස්වාමීන් වහන්ස. මා දැනගන්නට මනාපයි, අර හිස මුඩු නොකළ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කෙනෙකු සිටිනවා. ඔහු කවුරුන්ද?
3: රජතුමනි, ඔහු තවම ගිහියෙක්, උපාසකයෙක්.
4: අපට ඔහු සමග කතාබහ කිරීමට අවසර තිබෙනවද?
3: එයට කිසිදු බාධාවක් නෑ රජතුමනි.
4: හොඳමයි. එසේනම් මට මදකට අවසරයි ස්වාමීන් වහන්ස. මානවකය, කුමක්ද ඔබගේ නම?
5: රජතුමනි, මම බණ්ඩුක.
4: මෙහි පැමිණ සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේ කාගේ කවුරුන්ද බණ්ඩුක?
5: රජතුමනි, ඒ දඹදිව අශෝක අධිරාජයාගේ පුත්‍රයා මහින්ද මහරහතන් වහන්සේ. ඔබතුමා දැන සිටින්නට ඇතැයි මා සිතුවා.
4: අරිට්ට ඇමති ඒ බව මට පැවසුවත් එය තවදුරටත් තහවුරු කරගැනීමට මට සිතුණා.
6: රජතුමනි,
4: අරිට්ට
6: දිවා භෝජනයේ සූදානම්. නාග චතුෂ්කයේ ගල් හෙබකඩාසල.
4: හොඳයි. අවසර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලාගේ දිවා භෝජනය ගැන?
3: නැහැ රජතුමනි, දැන් ඉරාවරට ගිහින් අපි අවේලාවේ වළඳන්නේ නැහැ. එය අපට අකැපයි.
4: හොඳමයි. එසේනම් මා මනාපයි ඔබ වහන්සේලාව අපේ අගනුවර වෙත කැඳවාගෙන යන්න.
3: අද රාත්‍රිය මෙහි ගත කිරීමයි අපගේ අදහස.
4: එසේනම් ස්වාමීන් වහන්ස, මේ භණ්ඩුක මානවකයාව මා කැඳවාගෙන යන්නද?
3: රජතුමනි, තව මද වේලාවකින් ඔහු පැවිදි කරවීමට අපි බලාපොරොත්තු වෙනවා.
6: ස්වාමීන් වහන්ස, අපගේ රජතුමා දේවානම්පියතිස්ස නාමයෙනුයි නැවත අභිෂේක කරනු ලැබුවේ අශෝක මහරජුගේ අභිමතය අනුව.
3: එසේනම් දේවානම්පියතිස්ස රජතුමනි, ඔබට තෙරුවන් සරණයි.
6: රජතුමනි, ස්වාමින් වහන්සේලා ආහාර ගන්නේ නැහැ, දානය වළඳනවා, පැමිණෙන්නේ නැහැ, වැඩම කරනවා. ඒ යෙදුම් තමයි වඩා සුදුසු.
4: සියල්ලටම පළමුවෙන් අරිට්ටේනි, ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ව්‍යවහාරයට සුදුසු යෙදුම් ගැන මෙන්ම උන්වහන්සේට අප ප්‍රතිචාර දක්වන ආකාරය ගැනත් අපව දැනුවත් කිරීම ඔබට බාරයි.
6: එහෙමයි රජතුමනි.
1: ස්වාමීන් වහන්සේ නමකට අපි අදත් කියන්නේ වඩිනවා, පැන් පහසු වෙනවා, වළඳනවා කියලානේ සමීර.
2: ඉතින් අපි දැනගත්තේ මේ වචනවල ආරම්භයේ සරිතවන්නුනේ කොහොමද කියලා.
7: ගුඩ් මෝනින් සමීර තරංගා, සුබ දවසක් ඔයාලා දෙන්නට. මම අලව්වෙන් කරුවක්කා. කොහොමද අක්කේ? අපි කැමති ඔයාලා දෙන්නව බලන්න. ඒ නිසා ලබන සතියේ ලයිව් එකක් එන්නකෝ. හා, අපි දෙන්න කතා වෙලා එන්නකෝ ලයිව් එකක්. හරි, මම කතාවට වඩා ඔයාලා දෙන්නගේ කතා අහන්න බලන් ඉන්නේ සමීර තරංගා. සුබ දවසක් වේවා පරිස්සමෙන් ඉන්න. හොකන්දර රුක්මනී අක්කා අපිට ඒ විදිහට ආදරෙන් මැසේජ් එකක් තියලා තියෙනවා. මේ කවුද මේ? සුබදේශනක් ඔයාලා දෙන්නට සංසාර කතන්දරේ අපි එකතු වෙලා ඉන්නේ. වහිනවා අයියේ බලංගොඩ චිත්‍රා. පරිස්සමෙන් ඉන්න ඕනේ මෙලොස්සල වැස්සනම් ටිකක් කරදරයි තමයි. එතකොට ගුඩ් මෝර්නින් සමීර අයියේ. අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා කියලා හිතෙනවා. හෙට අපේ නංගි එක්සෑම් ලියනවා. බලංගොඩ සජු. සජුගේ නංගිටත් ඔන්න තෙරුවන් සරණින් හොඳට විභාග ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේ මැසේජ් එක කවුද තියලා තියෙන්නේ? කළුතර චන්දි. කොහොමද චන්දි? සංසාර කතන්දර විශිෂ්ටයි ඔයාලා දෙන්නටත්, net ශ්‍රාවකයන්ටත්, හැමෝටම සියලු කරදර දුරු වෙලා නිවීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි චන්දි කියලා තියෙන අපේ ප්‍රාර්ථනයත්. අන්න ඒකම තමයි. සුබ දවසක් සමීර තරංග. ඔයාලා දෙන්න භාවනාවක් වගේ කතා කරනකොට ඕපනායකින් නදී තමයි අපිට ඒ මැසේජ් එක තියලා තියෙන්නේ. ඔයාලගේ ආදරේ ගොඩක් වටිනවා අපිට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 8:34
6: BYD Seelion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: Meltol හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
10: අගෝස්තු 8 වෙනිදා හෙට්ටිපොළ පොලාසල.
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
8: BYD Seelion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
9: ඒ කාලේ හිටම සින්දු
11: වැදවල් මල් රැඟු සිරිපානාට දේ
12: කාලේ හිටම සින්දු
13: වෙරළු මල් වෙරළු මල්
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දිගට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: නෙතෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
9: අහන්න අහන්න නෙතෙපෙම් සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
15: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක.
16: සමීර, ඔන්න බුදු දහම ලැබුණට පස්සේ පිරිනමන පළමු දානය පිරිනමන්නයි මේ සූදානම් වෙන්නේ.
15: මේක රාජකීය දානයක්. බලන්නකෝ මේ කවුද දානේට වඩින්නේ කියලා.
17: සේවකයා, බැන්නරුව ප්‍රවේශ දොරටු අසල තබන්න. දෙපාපිස් නාව එතනම තබන්න. පබ්බත, චෝල, ස්වාමින් වහන්සේලාගේ පාදෝවණය කිරීම සහ පිස දැමීම ඔබ දෙදෙනාට බාර.
16: අරිටේනේ, අර බලන්න රජතුමා කුමක්තර තෑතින් උසුලාගෙන පැමිණෙන්නේ.
17: ඒ පාත්‍රය අනුලා දේවියනි, මහින්ද ස්වාමීන් වහන්සේ දානය වන්දන බඳුන.
16: අර අර අරිටේනේ, අර රාමදත්තා දේවීන් වහන්සේ.
17: දේවීන් වහන්ස ආසන අවශ්‍ය නොවේ, ඉවත් කරවන්න. ඒ වෙනුවට තමයි බොමුතුරුණු මත ඇතිරිලිල්ලා තිබෙන්නේ.
16: ඉදිරියෙන්ම පැමිණෙන්නේ නෑ නෑ, වඩින්නේ අශෝක මහරජතුමාගේ පුත්‍රයා විය යුතුයි. අර ලාබාලම ස්වාමීන් වහන්සේ රජතුමාගේ මුණුපුරා බව සිතා ගන්නට පුළුවනි.
17: අර හත් දෙනා ලෙසට දොරටුවෙන් ඇතුළු වුනේ බණ්ඩුක ස්වාමීන් වහන්සේ. පැවිදි කරනු ලැබුවේ ඊයේ.
16: මේ පබ්බත, පබ්බත
18: දේවියනි,
16: ඔබ යන්න වහාම සේවක පිරිසක් කැටුවා ඇත්හල වෙත. එය මනාව පිරිසුදු කර ස්වාමීන් වහන්සේලාට අසුන් පනවන්න.
18: හොඳමයි.
17: අනුලා දේවියනි, ස්වාමීන් වහන්සේලාට පාත්‍රවලයි දානය පිළිගන්වන්නේ. පාත්‍රයේ මුවවිට අතින් ආවරණය කළහොත් එය අනවශ්‍ය බවට කෙරෙන හැඟවීමක්.
19: දේවිය අනුලා, සොඳුර රාමදත්තා, වර්ණදත්තා, ඔය දානේ බඳුන් රැගෙන පැමිණෙන්න පිළිගන්වන්න ස්වාමින් වහන්සේලාට.
16: හොඳමයි ස්වාමීනි.
17: රජතුමනි, රජතුමනි සෙනග තව තවත් රැස් වෙනවා.
19: එයට බිය විය යුතු නැහැ අරිට්ටේනි. සියලු පහසුකම් සලස්වා තිබෙන්නේ.
17: අනුලා දේවියනි, මේ වන විට පළතුරුත් අතුරු පසත් සූදානම් තෙවීම සුදුසුයි.
16: මා බලන්නම්.
17: මීන් තලාවෙන් ගෙන්වාගත් මිලිකුන් අඹත් ඇති.
16: ඒ සියල්ල නිසි පරිදි සූදානම්ව තිබෙනවා.
17: අනුලා දේවියනි, ස්වාමින් වහන්සේලා දානේ වැළඳීමෙන් පසුව මේ ඉතිරි වැඩ කටයුතු සියල්ල අපට කරගත හැකි.
16: එහෙමයි. පිරිස ඉන්නවනේ.
19: නැගණි අනුලා, රාමදත්තා සහ වර්ණදත්තාත් සමග ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වී යලිත් ඔබ ආපසු පැමිණිය යුතුව තිබෙනවනේ පරිවාරක කාන්තා පිරිස සමග.
16: හොඳමයි. එහෙත් රජතුමනි, අපේ පිරිසට ප්‍රමාණවත් ඉඩකඩ
19: මේ අවස්ථාව විශේෂයෙන්ම ඔබ ඇතුළු කාන්තා පිරිසටයි. ජනතාව සඳහා ධර්ම දේශනාවක් පසුව පැවැත්වෙනු ඇති.
5: අනේ, අපි කොච්චර වාසනාවන්තද කාන්තාවන් විදියට සමීර. ඔන්න බලන්න, මිහිඳු හාමුදුරුවෝ අනුලා දේවිය ඇතුළු බිසවුන්නාසේලාට තමන්ගේ පළමු ධර්ම දේශනාව සිද්ධ කළා.
18: තරංගට මොහොතකටවත් හිතොන් නැද්ද අනේ පිරිස අතරේ ඔයත් හිටියනම් කියලා?
5: එහෙනම් මං අද මෙතන ඉන්න එකක් නෑ නේද?
18: අපි හැමෝම වාසනාවන්තයි නේද මේ උතුම් මෞබිමේ ඉපදෙන්න. ඉතින් මේ ආදරයත් එක්ක හදව දෙන ලස්සනට කතාව ඉදිරිපත් කරන බොහොම ස්තුතියි. කොස්ගමෙන් ශාන්ති එක්ක කලන විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. තෙරුවන් සරණයි ඔබ දෙපළට කියලා කියලා තියෙනවා. කවුද මේ මැසේජ් එක තියලා තියෙන්නේ කියලා ඔන්න දීලා නැහැ. සුබ දසනක් වේවා තරංගක් හිටයි සමීර අයියට දෙන්නටම. අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. ඔයත් නම දීලා නම් නැහැ. ඉතින් ලස්සනම ලස්සන කාඩ් එකක් එක්ක සංසාර කතන්දරගෙන සමීර මල්ලිට තරංග නංගිට මම බණ්ඩාර වෙල ඉඳලා ශාන්ති ප්‍රියංගනී ගුණතිලක. ශාන්තියක් කොහොමද බණ්ඩාර වෙලට වහිනවද? ලස්සන දවසක් වේවා ආදරණීය තරංග සමීර. අදත් හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. මාර්ගමින් නදී අපිට ඒ විදිහට මැසේජ් එකක් තියද්දී කන්තලේ ජයන්තිපුර සන්ධ්‍යා. සන්ධ්‍යා කොහොමද? ඉතින් සුබ දවසක් වේවා සමීර තරංග ආදරණීය දෙදෙනාටම. මමත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. හරිම ලස්සනයි, හිතට හරි සුවයක් දැනෙනවා කියලා සන්ධ්‍යා කියලා තියෙනවා. සිරිලක දම්සසුනේ විජිතය දම්සොක් දෙව්පිය නිරිදු සත් මිතුදම් දම්සුව රස සිරිලක සුසදීමේනි අනුබුදු මිහිදු අඹඥාති පැන විහිදා රජු නැන බලපෑ ලක්දන රජිඳු සිරිලක පැය උපින්කෙත බුදු දම්සුව සැම සැලසේ විහිදු පුබුදු ලක්මල් වික්‍රමාරච්චි හැමදාම ආදරයෙන් ඉතින් අපිට කවියක් ඔන්න ඔයා එවලා තියෙනවා. මේ මෙසේජ් එක කවුද මේ එවලා තියෙන්නේ? පුන්සරා. ඉසල නම කිව්වේ නෑ කිව්වනේ. ඔන්න පුන්සරා අපිට නම කියලා එවලා තියෙනවා. මාත් සද්දටම සංසාර කතන්දර අහගෙන ඉන්නවා මොරටුවෙන් සුජානි චන්දිමා. කුඩ ගොඩක්ද මන්දේවල තියෙන ඔය පැතර වහිනවද සුජානි? ලස්සන බෙයා කෙනෙකුත් ඔන්න එවලා තියෙනවා. බලන්නකෝ ඔය ආදරේ අපිට රටක් වටිනවා.

0: 들인 기어바 가모.
1: අපි අයත් සංසාර කතන්දරත් එක්ක තරංගා හිතන්න ජීවිතේ පළමුවෙනි වතාවට පන්සිල් සමාදන් වුණාම හිතට දැනෙන සැනසීම මොන වගේ වෙන්න පුළුවන්ද?
2: සමීරේක හරීම නිවැරදි හැඟීමක්. මම වැරදි කරන්නේ නැහැ කියන මහා පුදුම සතුට හෘද සාක්ෂියට දැනෙන්න පටන් ගන්නවා.
1: බලන්නකෝ හලා මේ තේ වගේ හැඟීමක් ගැන.
3: සාදු සාදු සාදු.
4: පින්වතුනි, ඔබ සියලු දෙනාම සරණ ශීලයෙන් පසුව බෞද්ධයන් වශයෙන් පංචශීලයට සමාදන්ව සිටිනවා. මේ පින්වතුන්ට දේවතුත සූත්‍රය ඇසුරෙන් මා පැහැදිලි කර දුන්නා කුසල කර්මයන්ගෙන් ආනිසංස සහ අකුසල කර්මයන්ගෙන් ආදීනව ලැබෙන ආකාරය. අකුසල් ක්‍රියාවන්හි විපාක වශයෙන් නරකාදීදී විඳින්නට සිදුවන අප්‍රමාණ වද වේදනා හිංසා ගැනත් මා පැහැදිලි කළා. ඒ නිසා මෙලොවමින්ම පරලොවද යහපත තකා කුසල් කරන්න, අකුසල් වලින් වැළකී සිටින්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.
3: සාදු සාදු සාදු.
5: අවසර ස්වාමීන් වහන්ස.
4: රජතුමනි,
5: පිටුපසින් සිටි විශාල පිරිසකට අපහසු වූ ඔබ වහන්සේගේ දේශනාවට සවන් දෙන්න.
4: ඒ නිසයි රජතුමනි මා පැවසුවේ වඩාත් එලිමහන් ස්ථානයක් සූදානම් කිරීම සුදුසු බව.
5: ස්වාමීන් වහන්ස, අපගේ මාලිගයට නුදුරු නන්දන උද්‍යානය දැනටමත් සූදානම්.
4: හොඳමයි රජතුමනි, අපි එහිදී තවත් ධර්ම දේශනාවක් පවත්වමු.
6: හොඳමයි රජතුමනි.
5: අරිට්ට,
6: අපගේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ගිලම් පස සූදානම්.
5: බොහොමගේ. එසේනම් ස්වාමීන් වහන්ස, මේ ගිලන්පස වැළඳීමෙන් අනතුරුව නන්දන උයනට වැඩම කරන ලෙස මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා.
4: රජතුමනි, ධර්ම දේශනා කිහිපයකට සවන් දුන් ඔබ දැන් ඒ දේශනා අතර විශේෂත්වයක් දකිනව ඇති.
5: එහෙමයි.
4: කුසල් ආනිසංස ලෙස ඇතැම් පිරිසක් දෙව්ලොව සැප විඳින අතර අකුසල් ආදීනව ලෙස තවත් පිරිසක් ප්‍රේතලෝකවල දුක් විඳින බව විමානවත්තු සහ ප්‍රේතවත්තු ඇසුරෙන් පෙන්වා දුන්නා.
5: එහෙමයි ස්වාමීන් වහන්ස.
4: නැවත නැවත සත්වයා උපත ලබන සසර චක්‍රයේ භයංකාරත්වය ගැනත් චතුරාර්ය සත්‍යය ගැනත්

0: කෙසේ වුවත් උද්‍යානයේදී කරන ධර්මදේශනයෙන් පසු යලිත් අප මිහින්තලාවට වඩින්නටයි සූදානම.
1: ස්වාමීන් වහන්ස, ඒ වන විට ප්‍රමාද වනු ඇති. එහි ගමන දුෂ්කරයි. මෙහි ලැගුම් ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මම සලසන්නම්.
0: රජතුමනි, මෙම උද්‍යානයම වුවත් නගරයට ආසන්නයි. අපට වාසය කිරීම දුෂ්කරයි.
1: අපගේ මහමෙවුනා උයන එතරම් දුරක නොවේ. නමුත් සමීපයේත් නොවේ. රුක් සෙවණින් සහ මණ්ඩපවලින් ප්‍රතිමණ්ඩිතයි. එහි ඇති නිසංසල මන්දිරය මා ඔබ වහන්සේලාට පිළිල කරන්නම්. ඒ නිසා මහමෙවුනාවේ ලැබුම් ගන්නා ලෙස මම ඔබ වහන්සේට ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන්.
2: නිහඬ පරිසරය කොයි තරම් නිෂ්කලංකද. ඒක මහරහතන් වහන්සේලාට පරම සැනසෙල්ලක්.
3: මහමෙවුනාව කියනකොට මට නංගේ වචනේ තියෙන සැනසීමක් තරංග.
4: එතෙන් අපිට ඔබ වෙන මේ ආදරණීය WhatsApp message වලත් හිතට හරි සැනසෙල්ලක් දැනෙනවා. සමීර මල්ලි අපේ ගරුතර කැටවල හිමාලෝක හැඳුනන වහන්සේගේ ධර්මදේශන වැඩසටහන් අහද්දී තමයි මේ සංසාර බැඳීම ඇති වුනේ. ඒ වගේමයි ආදරණීය තරංගණන්ගේ මේ සංසාර බැඳීම එක්ක අපි සංසාර කතන්දර අහගෙන ඉන්නවා. කෝ ඉතින් ඔයාගේ නම? හරි, කමක් නැහැ. කොහොම හරි අපිට ලස්සන මැසේජ් එකක් ওই විදිහට තියලා තියෙනවා. ආර දිනන තෙරුවන් සරණයි, මහනුවර දම්බරාව ඉඳලා අචලා සහ පවර පුතා ඒ විදිහට මැසේජ් එකක් තියෙනවා. සුනිත්‍ර කෑගල් ඉඳලා අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. එතකොට ඇත්තමයි තරංගේ දා හිටියනම් අද මෙතන නැහැ කියලා මටත් හිතුණා කියලා චම්පි ආයෙත් මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔයාලා ලස්සනට ඉදිරිපත් කරන වැඩසටහන අපිත් අහගෙන ඉන්නේ. කොස්ගොඩින් ලාල් අපිට මේ විදිහට මැසේජ් එකක් තියලා තියෙනවා. සුබ දවසක්, අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. කොළොන්න ඉඳලා නාදොල දිනිල් ක තමයි මැසේජ් එක තියෙන්නේ. සංසාර කතන්දර පටන් ගත්ත දවසේ ඉඳලා මං අහගෙන ඉන්නවා. කාගෙත් සිත් ගන්නා විදිහට ඉතාම පැහැදිලිව ඔයාලා දෙන්න වැඩසටහන කරනවා. JMS බණ්ඩාර මහවත්ත ශ්‍රී පලාබද්දල රත්නපුරේ ඉඳලා අපිට මැසේජ් එකක් ඒ විදිහට එවලා තියෙන්නේ. හරි, කවුද දැන් මේ මැසේජ් එක එවලා තියෙන්නේ? දඹවින්නේ ඉඳලා නුවන්ගා ඔයත් අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. ඉතින් කට්ටියගම මැසේජ් ඔන්න පුළුවන් විදිහට අපි කියවුවා.

ඉංග්‍රියාවත් ඉඳලා අපිට කවුද මේ සංසලා ෆැෂන් එකේ රංජිත් නිසංසලා රන්දි තවින්සා යසිස් මනම් ටික හරිනේද කට්ටිය වහගෙනලු ඉන්න සංසාර කතන්දර.

0: එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් ද පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ఉదయటై వినాడి పనస్ దేఖాయ్
1: దీవా ఫ్రెష్ డైలీ అలర్ట్ එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. වත්තල කරදයාන පල්ලියවත්ත ප්‍රදේශය උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගී විසිරි පුද්ගලයෙකු මෝටරවතයකින් පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උත්තර අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව කරන ලද විමර්ශනයකින් පසුවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන ජායල, මාතලේ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් සිද්ධියට අදාළ මෝටරවාතය පැදවූ රියදුරු වෙඩිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලඟ නෙත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

Good morning, Velaudi, Naveai, Vinadi, Atai, Netefem, Hello, Hello, Sadiante, Patangan, Hadani, Kohomoditi, Depandra, Nakidla, Senesurad, Davasi, Kidder Variety Giver, Kerala, Oda Nidhasi, Sindhua Kahan, Last Viladini, Letang Satyak, Tisoya, Office Secretary, It was a Vedakan, Tanada, Busy Vichanisa, Chutta Kadipura Vela Nidagina, Tiak Daval Venatila Varitika Kernakila, Tam, Puddha, Kandatila, Kalpana, Gurkardini. කොහොමුණත් අලුත් දවසක් පටන් අරගෙන තියෙන ඉතින් ඒ නිසා දවස් පටන් ගන්නකොටම සෙනසුරාද කියලා නැහැ plan එකක් තියාගෙන වැඩ ටික පටන් අරගෙන දවස් සාර්ථකව ගත කරන වගකීම තියෙන ඔයාට නැත්තම් ඉතින් සෙනසුරාද දිද්දා දවස් දෙකත් ඔහේ ගෙවිලයයි නේද ඉතින් ඒ නිසා අද දවසේදී තෝ 1000ක් වැඩ තියාගෙන හිටියත් FM hello hello සතියන්තය අහගෙන ඉන්නේ කියලා දන්නවා ඉතින් ඒ නිසාම උදේ නවය ඉඳලා දවල් 12 වෙනකන් DJ අසායික වැඩනික පටන් ගන්න තියෙන්නේ. ඔයාල ඇස්සීනේ නේද? ඒක නිසා වැඩ කරන ගමන් ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් 0711 95 95 95ට ඇති තරම් මැසේජ් කරන්න තියෙන දවසාද මමත් පොඩ්ඩක් අද නිදහසේ ඔයත් එක්ක ඉන්න දවසනේ නේද? ඒක නිසා 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. කෝල් කරන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය අපේ හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේද? ඉක්මනට කෝල් එකක් ගන්න 255 33 63ට තව පොඩි වෙලාවකින් උදාර විදියට බෝල් පෝස්ට් එකක් දානවා. ඒකටත් කමෙන්ට් එකක් තියන්න. ENT FM DJ Night Face to Face Attack Show එකේ තවත් දවසක් නිමවටපත් උනා. අතිශය තරඟකාරී දවසක් මාතර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතර තමයි ඊයේ දවසේදී තරඟය පැවැත්ුණේ. එතකොට අපි ඊයේ දවසේදී සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි කරගත්තා වගේම අපි දක්ෂතාවයත් එක්ක මාතර දිස්ත්‍රික්කයට ඊයේ දවසේදී දෙවන වටය සඳහා සුදුසුකම් ලබා දුන්නා. ඒ නිසා වෙනදා වගේම සියල්ල අභිවායමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම පිරිසක් නරඹන වැඩසටහන බවට ඊයේ දවසේදීත් net fm dj night face to face attack show අරගෙන ඉන්න ඔයා අපිට ලොකු සපෝට් එකක් දුන්නා. Thank you හරිද? ලබන සිකුරාදාව අපි ආඩ කිව්වානේ බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ තමයි අපි බැටල් එකට අරගෙන ඉන්නේ. එතකොට මේ වෙද්දී අපිට සෑහෙන ප්‍රමාණයක් අයදුම් කරුවන් මේ දිස්ත්‍රික්කවල ණයදුම් කරලා තියෙනකොට අපි තීරණය කරා වාට තව පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ඊයේ වැඩේ බලලා මටත් මේ වැඩේ ප්ලේ කරන්න තිබ්බනම් මරු කියලා හිතන කට්ටිය ඉන්නවනේ නේද? තාම ඇප්ලිකේෂන් එක දාගන්න බැරි වෙච්ච. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ආ බදුල්ල හරි එහෙමත් නැත්නම් පුත්තලම කියන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟ වදින්න කැමති නම් ඔයා ප්ලේ කරන වීඩියෝ එකක් පැහැදිලිව ඊට පස්සේ ඔඩියෝ වීඩියෝ දෙකම පැහැදිලිව ක්ලියර් තියෙන වීඩියෝ එකක් අපේ net fm official facebook පිටුවට හරි එහෙමත් නැත්නම් 0711 95 95 95ට හරි whatsapp කරන්න ඕන හරිද? ටග්ගාල බලබල ඉන්නපා සෑහෙන කට්ටිය අයදුම් කරනකොට වාට වාසනාවන්ත අවස්ථාව හිමි කරගන්න හැකියාව ලැබෙවි. ඒ නිසා අනිවාර්යෙන් ටග්ගාල වගේ වීඩියෝ එක අපිට එවන්න. රයිට් ඒකනත් මතක් කරන ගමන් අපි උදේ පාන්දරම හෙලෝ හෙලෝ සතියන්තය උදාර විදිහට රසකොල්ලත් එක වැඩ පටන් ගන්න හදන්නේ 9යි විනාඩි 11යි. මට 12 වෙනකම් වෙලාව තියෙනවා ටග්ගාල මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: Swiss Tech Authorized Dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන genuine අය.
6: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
10: අගෝස්තු 8 වනදා හෙට්ටිපොළ පොලාසල
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳටම අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි කීපවලට ඉන්න. පස්සේ ওই නෙට් එකේ වැඩරණෙන් අපිට ওই වෙන මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීර්ලිවර්ලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට ඔලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
2: කතා කරන්න 0777 300 940.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello, hello, Satyam.

රයිට් වෙලා උදේ 9යි විනාඩි 25යි. මම ඔයාලට කිව්වා වගේම අද අපි වැඩිපුර මැසේජ් කරන දවස, වැඩිපුර ඔයාව මතක් කරන දවස. ඉතින් ඒ නිසාම සෙනසුරාදා උදේ පාන්දර ගෙදර වැඩ ටික කරන ගමන් මට මැසේජ් කරපු යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අනේ බලන්න උදේ 8:45 ඉඳලාම හයි ගුඩ් මෝර්නින් අසා කියලා මැසේජ් දාලා තියෙනවා. කොච්චර උදාර කොල්ලෝ කෙල්ලෝ සෙට් එකද මාව අහගෙන ඉන්නේ නේ. හැමදාම වගේ ඉතින් උදේ පාන්දර වැඩ පටන් අරගෙන තියෙන්නේ නේ. සතියේ දවස් ටිකෙත් වැඩ කරන ගමන් වීකෙන්ඩ් එක අනිවාර්යෙන් වැඩ නේද? එතකොට කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. චමින්ද මෝටර්ස් එකේ මේ වෙලාවේ බොස් චමින්ද ඇතුළු වැඩ කරන සෙට් එකයි, මේ වෙලාවේ වැඩ කරගන්න බිල්ලා ඉන්න සෙට් එකයි ඔක්කොම කටි එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ තංගල්ලේ නප්සරා ඊයේ ඩීජේ නයිට් එක නම් උදාරයි කියලා තියෙනවා. උදාරයි නම් එච්චරයි ඒ ආ තංගල්ලේ නේ. එතකොට මාතර පැත්ත ඔය කට්ටියම ඉතින් දන්නවනේ නේද? නෙට් ටීම් එකේ කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා. කටාන කොංගස් සඳියේ නරෝෂ් ටේලර්ස් එකේ සෙට් එක ප්‍රසන්න, ධම්මිකා, ෂෙවොන්, තාරුක, බෙවොන්, නරෝෂ් කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. Thank you ජය වේවා. හරි, මැසේජ් කරපු සෙට් එකම එකතු කරගෙන සින්දුවකට යන්න හදන්නේ. උදේ 9යි විනාඩි 26යි. අද වැඩිපුරම මැසේජ් කරන දවස නිසා 0711 95 95 95ට උතුරන්න මැසේජ් එන්න ඕනේ බබා. හරිද? ආ වැඩ කරන ගමන් හිටියත්, ඊට පස්සේ අද ගෙදර ඉන්න දවසක් නිසා ගෙදරට වෙලා හිටියත් මේ පැත්තට මැසේජ් එකක් දාලා සින්දුවක් කියලා ගන්න මතක් කරන්න එපා.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: නවය විනාඩි 36යි දැන්.
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
5: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
4: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
6: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
8: කාලයත් එක ඇඟට ඇහුම් කන්න දුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
9: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල් ඒරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
11: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk Upping.
1: Net FM. Hello, hello, Satyantaya.

ரைட், விலாவ நமே வினாடி 44යි. අපි ළඟ පැය ඉඳලා චාන්ස් එක දෙනවා වාට ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න ආසයි නම් ඊට පස්සේ මාත් එක පොඩ්ඩක් නිකන් ඕපදූප ටිකක් රටට මෙහෙන්න කතා කරන්න ඕන කියලා හිතනවනම් ටක් ගාලා කෝල් එකක් ගන්න 255 33 63 අපි චාන්ස් එක දෙන්න බලාගෙන ඉන්නවා. අපි ගුවට මං විතරයි ඈ. ඊට පස්සේ WhatsApp එකේ මේ වෙලාවේ මාත් එක්ක ඉන්න සෙට් එකක් එකතු කරගන්න ඕන. හයි ගෝමදසා, අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා. කළුතරින් මහත්තයා ජානකවයි, ඊට පස්සේ පුතා චොනිල්වයි, ඊට පස්සේ දුව දනුලිවයි, ඊට පස්සේ මානෙල් ඔයාවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම ඔවුද මට මේ වෙඩින් කාඩ් එකක් එවලා තියෙන්නේ. නෑ, වෙඩින් කාඩ් එකක් නෙමෙයි. හරිද? හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා. චාමෙන් ඊට පස්සේ කාෆිස්, සෝරි මට ඉතුරු නම් ටික පොඩ්ඩක් කියන්න අමාරුයි ඒවල තියෙන විදිහත් එක්ක. සෙට් එකම එකතු කරගන්නම්. තැන්ක් යූ, ජය වේවා, ගුඩ් මෝර්නින්. මට දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඇඹිලි පිටියෙන් අප්සරා, තංගල්ලෙන් අප්සරා ඉන්නවා, ඇඹිලි පිටියෙන් අප්සරා ඉන්නවා. අප්සරාලා ගොඩයි අද. තැන්ක් යූ ජය වේවා, ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දසනක් වේවා සා. කවුද මේ චෝතික සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. කැගල්ලෙන් චිරෝමි අනිවාර්යෙන් දෙන්නම්, දිගටම අහගෙන ඉන්න ඕන. තැන්ක් යූ මෙසේජ් කරාට. 9:46යි දැන්. ටක් ගාලා මේ පැත්තට කෝල් එකක් ගන්නා.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136036.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ දසනක් වේලාව දසන 10යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. බදුල්ල මයිලගස්තන ප්‍රදේශයේ පුරාවස්තු සොයා ගැනීම කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බදුල්ල පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මයිලගස්තන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර භගවන්තලාව එල්බඩ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණිකගරමින් සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් භගවන්තලාව ප්‍රදේශයෙන් පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් භගවන්තලාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලගනිත් නිවුස් පෙරවරුවේ 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 Net FM.
3: Hello, hello.
4: Sati Antea.
3: Hello, hello.
4: Sati Antea.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරෑ ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම discount එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello, hello, Satyantaya.
11: රයිට් වෙලාවුදේ 10යි විනාඩි 18යි. මං කිව්වනේ වාසනාවන්ත මොකක්ද ඒ කියන්නේ මාත් එක්ක කතා කරන්න වාසනාවන්ත වරම් හිමි කරගන්න ලස්සනම ලස්සන ගෑනු ළමෙක් ව අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්න හදන්නේ. ගීතිකා.
12: හලෝ
11: ගීතිකා, ගුඩ් මෝනින්. අයිබෝන්. ඉතින් කොහොමද?
12: අපි දැන් වැඩ කරන ගමන් ඉන්නේ.
11: කොහෙද අනේ ඔයා වැඩ කරන්නේ? දළු කඩන අය සාමාන්‍යයෙන්. හරිද? ඔයාට විනාඩියක් ඇතුළත දළු කිලෝ කොච්චර කඩන්න පුළුවන්ද?
12: දහය
11: වෙනකොට කිලෝ 15ක් විතර කඩනවා.
12: ඔව්. දළුවේ කියන්නේ තියෙන විදිහට වෙලාවකට දළු තියෙනවා හොඳට. වෙලාවකට දළු අඩුයි.
11: එතකොට ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා නිකන් නා දල්ලක් වගේ ලස්සනයි කියලා?
12: එයාලන් කියන්නේ ඉතින් හොඳයි කියනවා.
11: රයිට්. එතකොට මේ වෙලාවේ ඔයත් එක්ක කවුද දළු කඩන්න තව ඉන්නේ?
12: ඉන්න ගොඩක් අය. නම් ටික කියන්නද?
11: කියන්නනේ.
12: ඉන්නවා ශාන්ති අක්කා ඉන්නවා.
11: හා.
12: ශ්‍රියාමාලා අන්තෝනි.
11: හා.
12: අනුලාවති අම්මා.
11: ආ.
12: දේවි නැන්දා, ඊරාංගනි. තව ඉන්න සුමනා අක්කා, දමයන්ති අක්කා.
11: අහහ්.
12: නයනා, ඉනෝකා.
11: ආ, දැන් ඔන්න බලන්න නම් ටික කියන්නකොම ගමෙම කට්ටිය මතක් කරන්න පටන් ගත්තා නේද?
12: ඔව්, මෙතන කට්ටිය ඔක්කොම ලහගෙන ඉන්නේ දැන් දළු කිරණ වෙලාවනේ.
11: දැන් දළු කිරණ වෙලාවනේ.
12: ඔව් ඔව්.
11: එතකොට ඔයගොල්ලෝ දැන් දළු කඩන්න යනකොට අර තේ එකක් හදාගෙන හැම කරගෙන නේද යන්නේ?
12: ඔව්, තේ අරගෙන එහෙම එන්නේ.
11: සමාරුන්නේ
12: නේ. 10ට අපි දළු කිරලා මේ කෑම කනවා.
11: හා, ඊට පස්සේ?
12: ඊට පස්සේ ආයේ එකට විතර තේ බොනවා.
11: ආයේ එකට විතර තේ බොනවා.
12: ඔව් ඔව්.
11: ඒ කියන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා වැඩිපුරම කරන්නේ තේ බොන එක.
12: ඈටින් අපි තුන වෙනකන් ඉන්නවානේ.
11: තේ බීලා වෙලාවක් තිබ්බොත් දළුත් කඩනෝ නේද? නෑ මහන්සිලා වැඩ කරන ගමන් ඉතින් සින්දුවක් අහගෙන තේකක් බීලා පොඩ්ඩක් චිල් එකේ ඉන්නවනේ නේද? නැවගිලුණත් බෑන්චෝන් කියලා hina වෙලා ඉන්න ඕනනේ. ඒකනේ නේද? රයිට්. එනම් කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවක් අහමුනේ.
12: හරි.
11: එහෙනම් අය කෝල් එකක් දෙන්න ඕනේ. පරිස්සමින් ඉන්න ඕනේ කට්ටියම. ජය වේවා.
12: හරි, ජය වේවා.

0: ඉංජිනේරුවේ විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ඇයි ෂුග කියලා මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
4: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
5: ගින්දර හැන්දෑව විජානු.

උදේ 10යි විනාඩි 43යි වෙලාව මම මේ වට මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව තමයි මේ මතක් කරන්න හදන්නේ හැබැයි ඒක කියන්න කලින් ඔයාලට මෙන්න මේ කාරණා පිළිබඳව සඳහන් කරන්න ඕනනේ සාමාන්‍යයෙන් අපිට ජීවිතේ සතුට වෙන්න පුළුවන් ඊට පස්සේ වින්දනයක් ලබා ගන්න පුළුවන් විවිධ දේවල් තියෙනවනේ අතරින් ගොඩක් වෙලාවට දැන් සමහර කට්ටිය තෝරගන්න වැරදි තීරණයක් තමයි තමන්ගේ සතුට කියලා හිතාගෙන ඊට පස්සේ පොඩ්ඩක් නිදහස් වෙන්න කියලා හිතාගෙන මද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදු වෙච්ච කට්ටිය අපිට අපි හිතවත් අය වෙන්න පුළුවන් අපි අඳුරන අය වෙන්න පුළුවන් සැහෙන් ඉන්නවනේ ඉතින් එතකොට හැබැයි ඔකේ ප්‍රශ්නේ තියෙන ටික කාලයක් ගියාම අපිට ඕන තරම් අහන්න හම්බ වෙනව නේද බලන්නකෝ මෙයා මේ සිගරට් බීලා පෙන්හලු වල ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ ඇල්කොහොල් පාවිච්චි කළා මෙන්න මේ ලෙඩ හැදිලා අනම්මනම් කියලා වයසට යනවත් එක්කම සමහරවිට වයසට යන්න ඕනෙත් නැහැ අතිශය ඒ කියන්නේ තරුණ අවදියේ ඉන්න කට්ටිය පවා සෑහෙන ලෙඩ රෝග වලට ගොදුරු වෙලා අපිට අහන්න හම්බ වෙනව නේද මං කියන්නේ ජීවිතේ විඳින්න අපිට ඕන තරම් වෙන දේවල් තියෙනකොට ඇයි අපි අපේ ජීවිතේ හානිකර දේවල් භාවිතා කරන්නේ නේ හානිකර දේවල් වලට යොමු වෙන්නේ අන්න ඒ නිසාම තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුද්ගලයෙක් විදිහට ඉස්සරහට යන්න ජීවිතේ හරි තීරණයක් අරගෙන හරිම සාමකාමී විදිහට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් මද්ද්‍රව්‍ය වලින් ඈත් වුණාම සහ තරුණ ජීවිත මේ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍ය නිසා විනාශ වෙන්න පටන් අරගෙන තියෙන අපිට පුළුවන් රටක් විදිහට පුද්ගලයෙක් විදිහට මේ විනාශය වෙනුවෙන් වැළැක්වීම වෙනුවෙන් පෙනී ඉඳලා තමන්ගේ ජීවිතය ලස්සන කරනවා වගේ මේ රට ලස්සන කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙද්දි රට පුරාම ක්‍රියාත්මක වෙන්න රටම එකට ජාතික මෙහෙම වෙනුවෙන් අත්වල බැඳ ගන්න ඔයාලට හැකියාව තියෙන මද්ද්‍රව්‍ය තුරන් කරලා ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් හැකියාවක් වටපිටාවක් හදාගන්න කියලා මතක් කරන ගමම්ම 10:45 වෙද්දී මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්න කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හායි කොහොමද මේ වෙලාවේ මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, පවුලේ කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම හලාවත, කටුපොත, තෙරේස්, ඒ වගේම සුසන්තවයි, සුජාතවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ චාමර එක්ක තනුජා ඉන්නවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම සුබදසනක් වේවා සරච්චන්ද්‍ර ඩෑස් මෙසේජ් කරලා තියෙනවා. ඒ වගේම ගිනිගතේනෙන් ලීලානන්ද, දුව රිතීෂා එක්ක කවින්දියා, ඒ වගේම වයිෆ් අනුෂාවත් මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ hi good morning කියලා මට මැසේජ් එකක් දාලා තිනු. හැබැයි ඔයගේ නම නැහැ. හරිද? ඔයගේ නම ටග් ගාලා එවන්න. DJ night එකට කොහොමද අසා apply කරන්න කියලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි තරු. හරිද? ඔයා play කරන video එකක් 0711595 WhatsApp කරන්න audio එක video එක පැහැදිලි වෙන්න ඕනේ. හරිද? දැන් ලබන සතියේ අපි ඔයාලට කිව්වනේ බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයට තමයි අපි අවස්ථාව දෙන්නේ. එතකොට බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙන්න කැමති DJs ලට අපේ WhatsApp එකට ඔයාගේ වීඩියෝ එකක්, එහෙම නැත්නම් NetFM official Facebook page එකට ඔයාගේ වීඩියෝ එකක් එවලා තරඟය සඳහා එදුම් කරන්න හැකියාව තියෙනවා. තේන්සම මේ chance එක miss කරගන්න එපා. අන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය තමයි ඒක මතක් කරේ.

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තටු දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: පෑනේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබාගන්න අදම ඔබේ ළඟමැති පෑනේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 0114 667222 අමතන්න.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
0: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
7: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
8: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
9: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
10: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
9: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
11: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello hello Satyantya.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: හෙලෝ හෙලෝ සතියන්තය හගෙනින්න වෙලාව උදෑසන 11යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම සමීර රුපියල් ලක්ෂ 60ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන ඇත්තේ මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 37 දිවියේ පසුවන කුලී රැකියාවල නිරත වී සිටි පුද්ගලයෙක්. ඔහු අද ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔහු රැගෙන ආ ගමන්මලු දෙකක් තුල තිබී එංගලන්තයේ නිෂ්පාදිත දුම්වැටි 40,000ක් දුම්වැටි කාටුන 200ක් සුවගත් බවයි පොලිසිය පැවසුවේ. අතරංගොරගත් සැකකරු පොලිස් සැපමත මුදාහැර ඇති අතර ලබන දහනව වන්දා මේගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

11යි විනාඩි 9කුත් වෙලා හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් අපි අන්තිම පෑයට තමයි වගේ මගේ ඇවිල්ලා තියෙන්නේ. අන්තිම පෑය පටන් ගන්නකොටම මම මතක් කරන්න හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. වාගේ නිවාස සීනේ තවදුරටත් සීනයක් නොවි සැබෑවක් කරගන්න නම් ඔයා අනිවාර්යෙන් යන්න ඕනේ එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොකද සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ සෑහෙන්න ලොකු ගාණක් එකපාරේ යට කරන්න ඕන දෙයක් කියලා ඔයා හිතාගෙන ඉන්නවනේ නේද? හැබැයි ඒ වුණාට කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක එකතු වෙලා ඔයාට ලක්ෂ 50ක් වගේ හිතාගන්න බැරි තරම් අඩු මිලකට කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් දැන් හදාගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ ගේ හදනකොට ඇවිල්ලා ඔයාට මේ එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අන්න එක තමයි ඔයාලට තියෙන ලොකුම වාසිය මෙතන. හරිද? ඔයාලට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් විදියට තමයි මේගොල්ලෝ මේ වැඩේ කරලා දෙන්නේ. ඒතකොට විශේෂම දේ තමයි පොලියක් කැඩ් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ලක්ෂ 50කට ගයක් හදාගන්න දැන් ඔයාට ඔළුවට බරක් නැතුව තියෙන හොඳම සොලියුෂන් එක තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාගේ ගේ හැදෙන්න ඕන විදිහට පස්සේ ඔයාලට අවශ්‍ය කරන දේවල් ඒගොල්ලොත් එක්ක කතා කරගන්න එක. හරිද? මාර්ග මැල්හෙන පාර කැදල් එන්ටර්ප්‍රයිසස් එකට සෑහෙන්න කට්ටිය මේ වෙද්දී යනවා තමන්ගේ නිවාස සීනේ සැබෑ කරගන්න. ඉතින් ඒ නිසාම ඔයත් 0744-392-3250 හරි එමන් නැත්නම් 0744-392-3251 කියන නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකකට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න විදිහ ගැන කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක කතා කරන්න. ඉතින් ඒ නිසා තවදුරටත් නිවාස සීනේ සීනියක් නොවි සැබෑවක් කරගන්න නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඒකන මතක් කරලා ඊට පස්සේ WhatsApp එකට මං යනවා. අද සෑහෙන මැසේජස් තියෙන දවසක්. ඉතින් ඒ නිසාම සුපුරුදු විදිහට අපිත් මේ වෙලාවේ සද්දෙරම net අහගෙන ඉන්නේ ලසන් සින්දුවක් දෙන්න කියලා අකුරැස්සෙන් යෂෝ මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම දිලා නිරෝෂ් හංවැල්ලෙන් ඔයාවත් එකතු කරගන්නම්. අසයි කොහමද ලසන් සින්දුවක් දෙන්න කියලා ට්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාව ඔයාව තමයි අහගෙන ඉන්නේ අපිට ලසන් සින්දුවක් දෙන්න කියලා මොරටුවෙන් සුජානි මැසේජ් කරලා තිනවා. ඒ වගේම හයි කොහොමද ඔයාවත් ලසන් සින්දුවකට එකතු කරගන්න කියලා නිමා මැසේජ් කරලා තියෙනවා. නිමා ඔයා කොහෙන්ද මට පොඩ්ඩක් විස්තර ටික දාන්න. මම ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ඒ වගේම කළුතරින් චන්දි thank you මැසේජ් කරාට. ඒ වගේම අසයි අපිත් මේ වෙලාවේ ඔයාලව අහගෙන ඉන්නවා. කලවානින් පුෂ්පා තමයි මැසේජ් එක දාලා තින් thank you පුෂ්පා. ඔයාවත් එකතු කරගෙන අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන 11යි විනාඩි 12යි 12ට කලින් මැසේජ් එකක් දාන්න.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: වාව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දෙලවට ගත්තේ.
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණ ගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ගල්වා. කරාපරින් කියලා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ.
2: කතා කරන්න 0777 300 940.
7: දෙවන්ද රස වතාවට අවසන් යමුදපි කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
8: මන්තාරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
7: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

රයිට් වෙලාව 11යි විනාඩි 28යි. අපි මංගල ඩෙනෙක්ස්ගේ ලස්සන සින්දුව තමයි අහන්න ඇස්ස කරගෙන තියෙන්නේ. හැබැයි ඒකට මෙන්න මේ කට්ටිය එකතු කරගෙන ඉන්න ඕන. කෑගල්ලෙන් රම්සි මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම මාකොල ගල්පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සැලොන් එකේ සෙට් එක මතක් කරන්න ඕනේ. ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. සෙන්ඩි මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. අසයි හයි කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ප්‍රනාන්දු මැසේජ් කරලා තිනවා. Thank you. ආවත් එකතු කරගන්නම්. ඒ වගේම කොස්කොඩින් ලාල් ජය වේවා සෙට් එකම එකතු කරගෙන අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. 11යි විනාඩි 30යි දැන්.

0: ගුපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya.
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
11: යහතුන වඩින අපේ රස විජේ.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව. මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
13: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය.
14: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
15: අනේ මන්ද.
14: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
15: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයානකල් විතරයි.
16: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
17: Net FM 4 වටේ.
18: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello hello Satyantaya.

11යි විනාඩි 47යි අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. මොකද අද පොඩ වේලාසන අපේ දිව්‍යයික ජානුව ඇවිල්ලා ඉන්නවා. එතකොට ඉදෙන්නට වැඩේ බාර දීලා අදට මම යන්න හදන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න සෙට් එකක් ඉන්නවා. ආවටීර කලින් කියන්න ඕනේ ලබන සිකුරාදා වේ මං ඔයාලට මතක් කරා වගේම net fm dj night face to face attack show එකට අපි බදුල්ල දිස්ත්‍රික්කයේ සහ පුත්තලම දිස්ත්‍රික්කයට තමයි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද තාමත් අපිට Facebook එකේ පළවෙනි තරඟ වටේ සඳහා ඉදිරිපත් වෙන්න වීඩියෝ සැහෙන ප්‍රමාණයක් එනවා. ඊට පස්සේ WhatsApp එකේ සැහෙන ප්‍රමාණයක් එනවා. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ තවමත් අයදුම් කරපු නැති තරඟකරුවන් ඉන්නවනම් ඔන්න හැකියාව තියෙනවා net fm dj night face to face attack show එකට අයදුම් කරන්න. අපි ඔයාලට අවස්ථාව දෙනවා මේ සතිය ඔන්න attack show එකට එන්න. තියෙනසා වගේ ප්ලේ කරන වීඩියෝ එකක් 0711 95 95 95 ට WhatsApp කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් net fm official facebook page එකට inbox කරන්නත්. ඔයා දන්න කවුරු හරි ඉන්නවනම් වැඩෙක් කියලා හිතනවනම් ඔයාලට පුළුවන් ඔන්න වැඩේට කතා කරන්න. හරිද? ඒකටත් මතක් කරලා යන්න කලින් මේ වෙලාවේ කඩවත ලක්මාලි මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ වෙලාවේ සද්දේටම අසා යන්න කලින් ඉක්මනට නම කියන්න. මෙතන හැමෝම බලාගෙන ඉන්නේ නම කියනකම්. ඔයා කිව්වේ නැත්තම් මට මාර ලැජ්ජාව කියලා කිව්වා. හරිද? ලක්මාලි වාවා, ඊට පස්සේ චූටි දුවවයි, ඒ වගේම නංගිල ඇවිල්ලා ඉන්නවා කිව්වා. ඒ කට්ටියවයි, ඊට පස්සේ හස්බන්ඩ් මනෝජ් වයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. රයිට්. ඒ කට්ටියවත් එකතු කරගෙන අදර මං යනවා. එහෙනම් අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. ආගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ අසා.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. FM 95.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantaya

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් එල්.පි. ස්ථාවර තැන්පතු. ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: සුබ දවලක්. වේලාව දවල් 12යි දැන්.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාසකරන සත්‍ය
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 8 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කස්සුනි නානයක්කාර, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. ශිෂ්‍යත්වයට හෙට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ දැනුම් දීමක්. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද? බන්ධනාගාර ගැටුම් මැස්සේ හිටපු ලොක්කෙක් හඬ අවදි කරයි. වත්තල උපන්දින සාදයකට වෙඩි තැබූ වෙඩිකරු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට. DJ නයිට් කරට කර තරඟයකින් මාතර පරදා කුරුණෑගල ජයගනි. LPL කිරුළ යාපනයටද ගාල්ලටද අවසන් තීන්දුව අද රාත්‍රියේ.
0: Net News. The truth people trust.
4: මෙරට ප්‍රබල චරිත දෙකකට පසුගිය සතියේ මරණ දඬුවම නියම වීමත් සමග තැන තැන මරණ දඬුවම ගැන කතා කරන්න පටන් ගත්තා. පිරිසක් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව කිව්වත් තවත් පිරිසක් එය අනවශ්‍ය බව කියා සිටියා. ඇත්තටම රටේ සිදුවන අපරාධ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතුද? Net News ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර හිටපු කොමසාරිස්වරයෙකුගෙන් විමසා සිටියා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ හෙට දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2723කදී අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි Net News YouTube නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරලියනගේ මහත්මිය පැවසුවේ. විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්නපත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්නපත්‍රයේම පිළිතුරු සැපයිය යුතුයි. එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අතොරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙසද විභාග කොමසාරි ජෙනරාල්වරිය ඉල්ලා සිටියා.
5: උදෑසන 9:30 තමයි විභාගය ආරම්භ වන්නේ. පළමුවෙන්ම තිබෙන්නේ දෙවෙනි ප්‍රශ්නපත්‍රය. ආරම්භ වෙන්නේ 9:30 ඉඳලා 10:45 දක්වා පැය 1යි විනාඩි 15ක් දෙනවා දෙවෙනි ප්‍රශ්නපත්‍රය සඳහා. පළවෙනි ප්‍රශ්නපත්‍රය තිබෙන්නේ කෙටි විවේක කාලයක් තිබෙනවා. ඒ කිපි විවේක කාලයෙන් පසුව 11:15 තමයි ආරම්භ වන්නේ. 11:15 ඉඳලා 12:15 දක්වා පැයක කාලයක් තිබෙනවා පළවෙනි ප්‍රශ්නපත්‍රයට. එතකොට අපි මේ දරුවන්ට විශේෂයෙන්ම අපේ ආදරණීය දෙමාපියන්ටත් දැන් මතක් කරන උන්ට දැන් විභාග අංකෙමිනුට් ලැබිලා තිබෙනවා. විභාග මධ්‍යස්ථානය කුමක්ද කියලා දැන් දන්නවා. එතකොට මේ දරුවෝ විභාගය ආරම්භ වන්නේ 9:30. නමුත් විභාගය ආරම්භ වීමට පැයකට කලින් මේ දරුවන් අයිති විභාග මධ්‍යස්ථානයේ දරුවන් එක්කගෙන යනවා.
6: ඒ කියන්නේ 8:00 වෙද්දී ආවනම් ප්‍රමාණවත්.
5: ඔව් 8:00 වෙද්දී විභාග මධ්‍යස්ථානයට යනවා. දෙමාපියන්ට විශේෂයෙන්ම මතක් කරනවා විභාග ශාලාව තියෙන විභාග මධ්‍යස්ථාන පරිසරය ඇතුළට යන්නට බෑ. මේ දරුවන් ගෙනහිල්ලා බාර දෙනුනේ මේ පන්තියේ පන්තිභාර ගුරුතුමාට වේලාසන පැයකට කලින්. ඒතර පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමිය තමයි මේ දරුවන්ට නියමිත ශාලාවට එක්කගෙන ගිහිල්ලා ඔවුන්ට නියමිත විභාගංගයේ සහිත ආසනේ වාඩි කිරීම සිදු කරන්නේ. ඊට පසුව ඔවුන්ට ශාලාවෙන් පිටතට යන්න පුළුවන්. ඒතර විභාග පැවැත්වෙන ශාලා පරිසරය ඇතුළේ ඉන්නට පුළුවන් විභාගයට මුහුණපාන දරුවෝ විභාග කාර්ය මණ්ඩලය ශාලාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට පමණයි. පාසලේ ගුරුවරුන්ට පාසලේ විදුහල්පතිවරුන්ට කවුරුත් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පරිසරය ඇතුළේ ඉන්නේ නැහැ.
4: විභාගයට පෙනී සිටින දරුවන් අද දිනේ අනවශ්‍ය පීඩනයකට ලක් නොකරන ලෙසටද මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද සිදු කළා.
5: දැන් මේ දරුවන් විශාල කාලයක් මේ සඳහා මිඩංගු කරලා සොඳ සූදානමින් ඉන්න අවස්ථාවේ අනවශ්‍ය විදියට දරුවට බලපෑම්, ඒ කියන්නේ පීඩනයට පත් වෙන ආකාරයේ බලපෑම් කරන්න එපා. මොකද ඒ දරුවන්ගේ හැකියාව මත ඔවුන්ට ඒ පුළුවන් ආකාරයට තමයි ඒ ඔවුන් ඒ ලකුණ ගන්න දැන් සූදානමින් ඉන්නේ. අපි ඔවුන් කඩබල කරන්න අනවශ්‍ය විදියට දැඩි පීඩනයක් මේ දවස්වල ලබා දෙන්න හොඳ නැහැ. ඔවුන්ට නිදහසේ සන්සුන්ව ඔවුන්ගේ ඒ තියෙන විශ්වාසය අනුව හැකියාව අනුව ඒ අවශ්‍ය පිළිතුරු සැපීමට අවශ්‍ය වාතාවරණය නිවසේදීත් සකස් කර දෙන්න කියලා මම මතක්
6: කරනවා. දැන් ඇත්තටම මේ මේක මේ දරුවන් විභාගේ වුණාට අම්මලාගේ විභාගේ කියලා නේ කියන්නේ. අපි දන්නවා දරුවන්ව පාසලට ඇතුළත් කරලා අම්මලා තමයි ඇත්තටම එළියේ සමහරවිට විභාගේ ලියනවා වගේ තමයි. ඒ තරම් අම්මලා ලොකු පීඩනයකින් ඉන්නවා. සමහරවිට අපි දැකලා තියෙනවා මේ උදේට ලොකු කිරිබත් එකක් මේ හරි සුබයි කියලා කවලා යනවා දරුවට නිදිමත හැදෙනවා. අර පොඩි ඉන්ටෝල් එකේදී සමහරවිට සීනි සහිත කායම දෙනවා කියලා අපි ડોක්ටර්ස්ලත් එක්ක කතා කරද්දී ඕන්කෝ ඒක කරන්න හොඳ නැහැ කියලා. දෙමාපියන්ටත් උපදෙස් දුන්නොත් නම් වටිනවා මේ වෙලාවේ.
5: ඔව් ඇත්තටම ආදරණීය දෙමාපියන්ට මතක් කරනවා මේක වැදගත් කාරණයක්. මොකද මේ දරුවට මේ කෙටි කාලයක් තියෙන විභාගය සඳහා මොහොන දෙන්න. ඒක ඒ අවස්ථාව වෙනකොට එයා ඉතාමත්ම මනස සංසුන් වගේම නිරෝගීව සැහැල්ලුවෙන් ඉන්න ඕන වෙලාවක්. ඒ නිසා දරුවන්ට මේ දිනවල ගෙදරදී ආහාර දෙනකොට පවා ඒ අසනීප තත්ත්වයන් නැති වෙන ඒ ආකාරයේ කෑම වර්ග ලබා දීමෙන් ඒ වගේම වෙනත් අනතුරු වෙන්න සෙල්ලම් කළ ඉස්සල වැටෙන ඒ වගේ දේවල් වලට වළක්වා ගන්න ඕන. ඒ මෙන්ම දැන් විභාගයට යන අවස්ථාවේදී දරුවට කෙටි විවේක කාලයක් තියෙන ඒ විවේක කාලයට අවශ්‍ය කෙටි කෑම වර්ගයක් යවන්න පුළුවන්. ඒ වගේම වතුර බෝතලයක්.
4: මේ අතර අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳදා සිට සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. බන්ධනාගාර කිහිපයක පසුගියදා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන චන්දන ඒකනායක මහතා අදහස් පළ කළා. ඒ නෙට් නිවුස් යූටියුබ් නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක් වෙමින් එහිදී ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා.
7: ආයතන තුන හතරක එකපාර මෙහෙම සිද්ධියක් ඇතුනේ පළවෙනි වතාවට කියලා මට දැනෙන්නේ. මොකද මගේ සේවා කාලය අවුරුදු 37ක්. ඒ කාලය තුල මෙවැනි එකපාර ඇතිවෙච්ච රයිට්ස් තිබ්බේ නෑ. රයිට්ස් ඇති වුණා. හැබැයි මේක ටිකක් අසාමාන්‍ය තත්ත්වයක්. හරි. ඉතින් මං හිතන්නේ මේක හේතු ගත්තොත් දැන් හේතුවක් හැටියට මට හිතෙනදී සමාලෝචනට හේතුව නොවෙන්න පුළුවන්. හැබැයි ඒ හිතෙන හේතුව මට හිතෙන්නේ දැන් ඕන මේ වැනි අසහනකාරී සහ මේ වගේ තත්ත්වයක් මුල පෙරවනේ මේගොමේ يعني ගහණේ වැඩිකම බන්ධනාගාර තුල ගහණේ වැඩිකම 41,000ක් විතර ඉන්න ගහණේ වැඩිකම තදබදය නිසා මිනිස්සුන්ට ඇතිවෙච්ච අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒ තදබදය නිසා ඇතිවෙච්ච මේ ඒ ප්‍රශ්නේ උඩුදුවන්න පුළුවන්. දීර්ඝ කාලයක් රිමාන්ඩ් බාරව ඉන්න මිනිස්සුන්ට මේක ටිකක් අමාරු තත්ත්වයක්. එතකොට බන්ධනාගාරවල තියෙන ඉඩකඩ මධිකම නිසා පහසුකම අඩු වෙන්න පුළුවන්. මේ පහසුකම අඩුවීම මත්ද්‍රව්‍ය යෑම බැලැක්වීමට ඒ නිලධාරීන් දක්ත උත්සාහයන් නිසා මේක ඇති වෙන්න පුළුවන්.
4: මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද මේ ඊට ප්‍රතිචාර දක්වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා.
7: මරණ දඬුවම හිමි අයට පැය 24න් පැය 23ක් සෙල්ලෙක් ඉන්න ඕනේ.
8: පැය එළියට දාන්න.
7: ඒක හරිම මේ දුෂ්කර කාර්යයක්. ඒ වගේම තමයි ඔහු එළියට ගන්නවා නම් විශේෂ ආරක්ෂණයක් දෙන්න ඕනේ ජීලවරේ යටතේ. ආයුධ සන්නද්ධව තමයි ඔහු කොහෙ ගියත් බන්ධනාගාර නීති රීතිවල විශේෂිත පුද්ගලෙක්. බන්ධනාගාරතුලට ආයුධ ගේන්න බැරි නිසා ඔහු ආරක්ෂා කරන්න විශේෂ ආරක්ෂණයක් දෙනවා. ඇතුලේ වුණත් නිලධාරී වැඩි සංඛ්‍යාවක් ඔහුත් එක්ක යන්න ඕනේ. ඉතින් ඔබහව ප්‍රශ්නේ මරණ දඬුවම දීම සුදුසුද?
8: සුදුසුද සහ මේක භාෂාවෙන් කිව්වොත් එල්ලුම් ගහ ක්‍රියාත්මක වීම නිය යුතුද මේ රටේ?
7: මේක මගේ අදහස. එල්ලුම් ගහ ක්‍රියාත්මක වීම දැන් ඉස්සර තිබ්බේ අතට අතක් කකුලට කකුලක් ජීවිතේන ජීවිතයක්. මරණය මරණ දඬුවම දුන්න කෙනෙකුට මරණයකින් ඉවර කරන්න ඕනද? ලෝක මතයක් තියෙනවානේ. දැන් ඔය ඇමරිකාවේ ටෙක්සස් වල තිබ්බේ මේ විදුලි පුටුව තමයි තිබ්බේ. ඒ විදුලි පුටුවේ විනාඩි 20ක් විතර ගහනවා. හරිද? මිනිස්සු මැරෙන්න විනාඩි 20ක් විතර ගහයිලා. ඒක අයින් කරා. දැන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් මගේ අදහස නම් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් මං හිතන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක එල්ලන්න ඕනේ කරන අය ඉන්නවා. ඒක වෙනස් බෝඩ් එකකින් තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහත් මිනිස්සු ඔක්කොම එල්ලලා නැහැ. හරිද? මරණ දඬුවම නියම වෙච්ච ඔක්කොමලා එල්ලලා නැහැ. ඉතින් මොකක් හරි බෝඩ් එකකින් ඩිසයිඩ් කරන්න ඕනේ කියලා මං හිතනවා. මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු මිනිස්සු කවුද කියලා. එහෙම නැත්නම් මරණය පත් වුණාම ඒක මරණයකින් කෙලවර වෙන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා.
4: වත්තල කරඳියාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව සිදුකරන ලද විමර්ශනයකින් පසුවයි. ඒ අනුවම වෙඩි තැබීම සිදු කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථයේ පැදවූ රියදුරු වෙඩිකරු ලෙස කටයුතු කර පුද්ගලයා සහ අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන ඔවුන් ජායල, මාතලේ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්. සිදිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ බැගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙත ෆිම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් අටැක් ෂෝහි තවත් ආදියරක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ අනුව ඊයේ නියෝජනය කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයයි. ඒ යටතේ ඩීජේ ෂේනු බීට් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර ඩීජේ අනිෂ්ක මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළා. පැවති කරට කර තරගයෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ ෂේනු බීට් ජයගනු ලැබුවා. මේ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩීජේ ෂේනු බීට්.
9: මම ඩීජේ ෂේනු බීට්. ඊයේ නෙත් FM

0: මම බොහොම ස්තුතිවන්ත වෙනවා.
1: DJ Night ශ්‍රී ලාංකික රසිකයන් ඉතා ඉහළ ජනප්‍රසාදයක් දෙනාගත් වැඩසටහනක් වෙනවා. ශ්‍රී ලාංකික රේඩියෝට අලුත් අත්දැකීමක් වූ මේල් තවදුරටත් අලුත් කරමිනුයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හඳුන්වා දුන්නේ. එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට සජීවීව ඉදිරිපත් කරනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගෝල් ගර්ල්ස් හා ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වෙනවා. ජෙෆ්නා කිංස් කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ගෝල් ගර්ල්ස් පිළ පරාජය කරමින් කෙලින්ම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. දෙපිල අතර තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. රොයල් කලම්බෝ ගල්ෆ් ක්ලබ් සමග එක්ව අඛණ්ඩව තුන්වන වසර සඳහා සැප්තැම්බර් මෙඩල් තරගාවලියට අනුග්‍රහය දක්වන බව CDP ආයතනය පවසනවා. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන CDP ආයතනයේ ප්‍රධාන අලවි කළමනාකරු සසිත් වඩිකසිංහ මහතා.
2: මේ අවුරුද්දේ විශේෂ වශයෙන්ම කියන්න ඕනේ අපගේ ප්‍රයිවට් වෙල්ත් එක්ස්ක්ලූසිව් ප්‍රොඩක්ට් ප්‍රොවිෂන් එක. එම ප්‍රොඩක්ට් ප්‍රොවිෂන් එකත් මෙම තරගාවලියත් සමගම අපි ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැදගත් අංගයන් රැසක් එක්ක තමයි මේ ප්‍රොඩක්ට් ප්‍රොවිෂන් එක අපි මාකට් එකට එළි දක්වන්නේ. ඒත් එක්කම මේ වසර 3ක අපගේ මේ සම්බන්ධතාවය අගය කරමින් රොයල් කලම්බු ගෝල්ෆ් ක්ලබ් එකටත් කැප්ටන් මහේල ජයවර්ධන මහත්මයාටත් CDP ආයතනය වෙනුවෙන් අපි අපගේ ස්තුතිය පුද කරනවා මේ කටයුත්තට අපට දක්වන සහයෝගයට. තින් මෙම තරගාවලිය අවසන් වන තුරුම අප සමග රැඳී සිටලා අපිට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා ඔබ සමගින් ඉල්ලා සිටිනවා.
1: ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන මහතාට අදහස් පළ කළා.
3: අපේ ගෝල්ෆ් ක්ලබ් එකේ හැම මාසෙම අපේ මෙඩල් රවුන්ඩ් එකක් තියෙනවා. ඒකට සුවිශේෂ කියන්නේ ව්‍යාපාර ඇවිල්ලා ඒක ස්පොන්සර් කරනවා. ඉතින් සෙප්ටෙම්බර් මෙඩල් එක ස්පොන්සර් කරන්නේ CDP එකෙන්. ඉතින් ඒකට මේ අපිත් එක්ක තුන්වෙනි අවුරුද්ද ඒ කරන්නේ. ඉතින් ඒක ලොකු ඉවෙන්ට් එකක්. ක්ලබ් එකේ සාමාන්‍යයෙන් ප්ලේයර්ස්ලා 500කට ආසන්න පිරිසක් සෙල්ලම් කරනවා ඒ ටූර්නමන්ට් එක. ඉතින් ඒගොල්ලන්ටත් ඒක හොඳ එකක්. අපේ ගෝල්ෆින් කමියුනිටි එකේ කට්ටියත් එක්ක සහභාගි වෙලා ඉන්ටරැක්ට් වෙලා ඒගොල්ලන්ගේ බිස්නස් ඔපර්චුනිටීස් ක්‍රියේට් කරගන්න. ඉතින් ඒක තමයි මේ අද ලොන්ච් එක.
1: Net News Nimawa Net News Meelaga Pradhana Pravruti Prakashaya Savasa 6:30ට etek pain pay pravruti bala puruttuwanna mohutin mohuta wenaswana alutma toruturu sandaha Net News YouTube nalikawata saha Net News Facebook pituwata pivissenna netahut netnews.lk apage web adawiyata pivissenna Net News
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: FM 95 FM 94.8 FM 95 Divina Pura Divina Pura Satti Antaya

0: Sati Antea. Sati Antea.
1: සුබ දහවලක් වේවා.
2: සුබම සුබ දහවලක් ඔයාටත් ඉතින්.
1: ඉතින් කොහොමද සුදු වෙලාද? මොකද නික අමුතු ග්ලෝ එකක් ඇවිල්ලා
2: නියන් එහෙම අපිව විහිළුවට ගන්නවා. හරිද? අපේ හිතත් එක්ක එහෙම විහිළු කරන්න හදන්න එපා.
1: ඒනට ඔයගලන්ට කියන ළමයි මං අද උදේ එනකොට ජානු මෙහෙම නෙමෙයි හිටියේ.
2: කොහොමද හිටියේ?
1: ජානු හිටියා නිකන් මේ
2: මැලවිලා
1: හිටියේ. ෆොටෝ එකක් ගත්තාම නිකන් ෆොටෝ එක නිකන් අනේ මගේ අරක පේනවා මේක පේනවා පෙන්වන්න එපා කියන දැන් ටීකට ගාලා හිනා මොකද
2: එහෙම තමයි මං හිටපු ගම අර කාලගුණේ වගේ තමයි සද්දල් චේන්ජ් වෙනවා.
1: ඉතින් මේ බඩ පුරෝගෙන එහෙම දෙන්නේ.
2: ආයි ඔය ඉතින් ඔන්න දියම හන්නේම හරිද? අපි ලැජ්ජයි ඔව්වට.
1: අද ජානුගේ බඩත් පිරිලා හිත ඩබල් ත්‍රිබල් දෙන්න පිරිලා. අද මේ ප්‍රෝග්‍රෑම් එකකින් ගොඩක් මගේ ටොපික් එක වෙන්නේ ඔක
2: තමයි.
1: ඉතින් මේ අපි දෙනක ලස්සන ෆොටෝ එකක් දාලා තිනවා FB එකට.
2: අපි ලස්සනයි කියලා හිතන.
1: ඔව් ඒක අපි ගත්ත විදිහත් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ අපිත් දාලා තියෙනවා.
2: ඔව් අපි එක හදලා තියෙන විදිහ.
1: හදලා තියෙන විදිහ. ඔයාලත් එක try කරන්න අපරාදින ඉතින් මෙච්චර ටෙක්නොලොජි එක දිනු වෙද්දිනේ.
2: ඒවා ඉතින් අපිම හොයලා දෙන්න ඕනියා. මේ ඒවා සම්බන්ධව අපිම update කරන්න ඕනි ඉතින් මේ ගොල්ලන්ට.
1: අර ඒ කියද්දි තින යනවා වැඩි.
2: එවවා හොඳේ යනවා මං මට බෑ කියලා.
1: තරහා ගන්න පානේ.
2: මං කියනවා සජිනියක් ගන්න.
1: සජිනියක් ගෙදර ඉඳන් අහගෙන ඉන්නවනම් සජිනියක් මෙයා මේ hina වෙන හේතුව මං වට මෙසේජ් එකක් දාන්න හොඳේ.
2: අක්කේ වයි යනවා.
1: ඉතින් වෙන්න මේ කිචි පිටි අහගෙන වාට පැය 3ක් පුරාටම ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. මේ පැත්තේ WhatsApp මෙසේජ් එකක් දාන්නේ කොහොමද?
2: 0795 95 95 අපි දෙන්න WhatsApp chat එකේ ඉන්නවා. හවස 3ට කලින් ටග් ගාලා වාගේ මෙසේජ් එක WhatsApp කරන්න.
1: ඒ වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 63. අපි ගිය සතියේ වගේම වාට චාන්ස් එක දෙන්න ලෑස්තිලා ඉන්න අදත් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ. ඒ හින්දා චාන්ස් එක මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම මේ පැය 3 ඇතුළත කෝල් එකක් දෙන්න.
2: ඒ අතරේ අපි දෙන්න තව පොඩි වෙලාවකින්
1: ලයිව් එකක්
2: එනවා. Facebook live එකට join වෙන්න, ආගේ කට්ටියට invite කරන්න, live එක share කරන්න, comment කරන්න, ඔය ඕන විදිහකට වට මේ පැත්තට එන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඉන්නවා හවස 3 වෙනකම් මේ පැත්තේ.
1: මම දිව්‍ය.
2: මේ අපේ පළවෙනි පැය කියන්න දෙන්නකො.
1: මං හිතුවා ඉවර කරා කියලා.
2: එයා දිව්‍ය. මම ජනු.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ಹೃದರೋಗ, ಸ್ನಾಯು ರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತಾ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ವೇದ ಮೆದುರ ಭೋಗ ಹಹಂದಿಯ ಕಿರಿ ಬನ್ನಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐಹತ್ತೆತುನಾಯಿ ಪನ್ಸಿಯ ಹತ್ತಲಿಹ
1: ಮಹಾನುಭಾವ ಸಂಪನ್ನ ಸೀನಿಗಮ ಶ್ರೀ ದೇವುಲ್ ಮಹಾದೇವಾಲಯ ಉತ್ತಮ ಪೆರಹರ ಮಂಗಲ್ಯ ಆಗಸ್ಟ್ 8 ಸಹ 9 ದಿವಾ ಮಹಾ ಪೆರಹರ ಆಗಸ್ಟ್ 10 ಸಹ 11 ರಾತ್ರಿ ಪೆರಹರ ಆಗಸ್ಟ್ 12 ರಾತ್ರಿ 7 ಸಿಟ ರಟಿತಮ ಸೆಪ್ಪತಾ ಪವತ್ವನ ಮಹಾ ದೇವುಲ್ ಮಡುಯಾಗೆ ಸಹ ಗಿನಿಮೆಲ ಸತತರಣಯ ಉತುಮ್ ದೇವಾಶೀರ್ವಾದಯ ಲಬಗನ್ನ ಪೆರಹರ ಸಮೇ ಒಬತ್ ಸೀನಿಗಮ ದೇವುಲ್ ಮಹಾ ದೇವ ಪುದುವಿಮಟ ಎನ್ನ ಮಾಧ್ಯ ಸವಿಯ ನೆತ್ ಎಫ್ಎಂ
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
3: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya
4: පළවදවල් 12යි විනාඩි 36ක් වෙනකොට ජානු අපි දැන් WhatsApp එකට යන්නනේ හැදුවේ. හැබැයි මම දැක්කවා වෙන යාළුවෙක් කැන්දගෙන ආවා.
5: ඔව්. අපි අන්න හදන්නේ බදුරලිය පැත්තට.
4: හා හා.
5: දැන් කියන්න බලන්න බදුරලිය අපේ අශෝක අක්කා. මේ කවුද කතා කරන්නේ? නම කිව්වනේ මට සතිය දවස් පහේ කෝල් කරාම කවුද කියලා දන්නවද? අන්න එහෙම අහන්නේ
4: නිකන් කෙලින්ම අපිව
5: මේ මාර වැඩක් වෙලා තියෙන. හරිද? දැන් අපි කතා කර අපි ෆෝන් කෝල් සාංශ කරනකොට අපිට කියනවා මේ කවුද කියලා දන්නවද, අඳුර ගන්නවද එහෙම කියලා. හැබැයි අපි කෝල් එක ආන්සර් කරලා බැරි වෙලාවත් දෙන්නෙක් ඉන්න දවසට අහම මේ එතකොට අපි වඳුරන්නේ නැහැ.
4: අපි එතකොට අන්දනවා ඉඳගෙන. ඉතින් අශෝක අක්කි කොහමද? ඉතින් මේ අද සෙනසුරාදා දවසේ ගෙදරට වෙලා ඔයා මොකද කරන්න කියන්නකෝ?
6: අද ඉතින් උදේ මම බුලත් ටිකක්
4: කැඩුවා.
5: මනාද මනාද අද වීකෙන්ඩ් එකේ කට්ටියට කන්න හදලා දෙන්න හදන්නේ? අපේ නිකන් අර ආසාව අවසන් නැතුව හිමීට කියන්නකෝ.
4: හිතනවා. ඔයා හිතලා අනිවාර්යෙන් අපි දැනටත් කොටසක් අර මල පෙරේත පූජාව දුන්න කියලා හිතාගෙන සූටි කොටසක් අයින් කරන්න. හොඳේ
5: මං පොඩ්ඩක් වෙලා ඔයාල තව ටිකක් ඉවසගෙන හිටියොත් මං කියනවා අදවට දවල්ට උයන්න හොඳ දේවල් ටිකක්. මොකද කියන්නේ? අද කොහොමද බදුරලිය පැත්තට කාලගුණේ? හරි. දැන් මේ හැන සින්දුවට පුළුවන් ඔයාට ඕන කෙනෙක් එකතු කරගන්න.
6: මට ඉතින් මේ වෙලාවේ නෙත්තාන ඔක්කොම එකතු කරගන්න තමයි ඉතින් ඕන. ගෙදර ඉන්න මම විතරයි දැන් මේ වෙලාවේ.
5: හරි අශෝක අක්කා, එහෙනම් ජය වේවා. අපි ආයේ හම්බෙමු සඳුදාට. හරිය
4: සඳුදාට එහෙනම් අපේ ජානුත් එක්ක සෙට් වෙන අපි යනවා. දැන් WhatsApp එක පැත්තට අග්ගා දෙන්න එක විතර එකතු කරගමු. අපිවත් මතක් කරන්න කියලා ගලේ කඩේ රයිගම ඉඳලා අපේ සරස් චන්දු ඩයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි කොහොමද කියලා දාලා තියෙනවා. මේ කවුද කියලා දාලා නැහැ.
5: කවුද? ලස්සන දවසක් නුඹට ආදරේ කියලා තමයි දීපියගේ.
4: හයි හයි ජානු, කියන්නේ ජානු.
5: හයි හයි ජානු, දිව්‍යනංගි හවසරාවන්ත සිරසුරාදා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. දෙහිවල නැදිබල ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝර්ස් එකේ අපි චන්ද්‍රයයි චන්ද්‍රියකයි ආදරේ එකතු කරගන්නම් මේ හැන සිදුවටම. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? අපිවත් ලස්සන සිදුවකට එකතු කරගන්න කියලා මැසේජයක් කියලා තියෙනවා. හැබැයි මැසේජ් එකේ වාගේ නම නැහැ. අනේ දෙයියෝ, නමේ වන්න.
4: දෙයියෝ නමේ වන්න.
5: Good afternoon Janu, onna man danna ha waraddala thiyena eka tanaka
4: enne pawwana nan honde
5: alawwe nimali akka message kela thiyenne lassara sinduwakata husband rugman putha movidu alawwe kattiyem ekathu karagena lassara sinduwak denna kela message kela thiyena mehena sinduwata ekathu karagannan
4: 0711 95 95 95 ta wage gedirinna katti okkoma ekathu karagena sinduwak ahana damma message ekak danna

0: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
1: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
2: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට, දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.

0: ඇයි ශුග කියන මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0547 31 33 540. මේ අහන්නකො. අහන් ඉන්නේ. කියන්නකො. වෙන මොකක් තෝන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයි දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk upping.
2: Net FM. Hello, hello, Satya.

0: ඒක තමයි වෙනස. මගේ කොණ්ඩ ස්ට්‍රේට් වෙලා ජානුගේ කොණ්ඩේ ක්‍රේඩ් වෙලා තියෙන මියා කුඹ කෙලින්ද කින්නාලා.
1: නෑනේ අර දෙයියෝ මව මවනකොට මේ නූඩ්ල්ස් පිඟානක් කකයිද.
0: ඒකත් නරුවනේ.
1: හරි ඉතින් එහෙනම් තමයි මම මේ විදිහට වෙලා තියෙන්නේ.
0: හැබැයි මොනවා වුණත් අපි දෙන්නගේ කොණ්ඩ දෙකේ පාටවල් දෙක නම් ගැළපෙනවා නේ.
1: ඕ නෑ ඒක ඒක ගැන හිතලම තමයි අපි දෙන්නව මෙහෙම දාලා තියෙන්නේ.
0: දෙයියනේ කියලා මැච් වෙන එකම සාධකේ.
1: ඇයි නංගි අපේ කටවල්?
0: කටවල් ටික ඉතින් ගෑනු. ලෝකේ ගෑනු ඕන කෙනෙක් ඔය සංවර වෙන්න හිතලා හිතලා සංවර වෙනව ඇරෙන්න. නැත්තම් ඉතින් මේ කටවල් හැමෝටම
1: අපි සංවරයි. හැබැයි මෙහෙමයි අපිව ඒ අපේ කටවල් අර අසංවර කරගන්නේ මේ පිරිමි ළමයිම තමයි. ඉන්නේ ඒවට අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ වග කියන්න ඕනේ ඔයාලම තමයි.
0: ඔව් අපි යනවා WhatsApp එකට. හයි කොහමද අපි චාමර ස්ටෝස් එකේ කළුතර පනාපිටියෙන් චාමරයි තනුජයි දෙන්නව ආදරෙන් එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා ජානු දිව්‍ය. අපිටත් දෙන්නක ලස්සන සින්දු ගොඩාරියා. බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමටිකේ සෙට් එක සාලිය ඉන්නවා, මංගලි ඉන්නවා, ශිරාන්ති ඉන්නවා, සංජීව මහේෂ් ලක්මුතු මදු අන්ත මේ ඔක්කොම එකතු කරගන්නවා.
1: ඊට පස්සේ ජන උදිව්‍යා සිඳුවක් දෙනවද හැමදාම් වගේ අදත් නැත කියන කියලා මොරටු එස ජානි චන්දිමාක මැසේජ් කළා තියෙනවා. මේ හැන සිඳුර එකතු කරගන්න කෙනඩි අයියා මැසේජ් කළා.
0: කෙනඩි නෙමේ කැන්ඩි කියලා යා තියෙන්නේ. ඒ යා එහෙම තමයි කැන්ඩි කියන්නේ.
1: ආයි තින්ක් කවදානේ දන්නේ.
0: ඉතින් අම්පිටි ආරි ටෙරස් එකේ සෝමතිලක අයියා.
1: ඔය දන්නේ.
0: ආදිත්‍ය පුතාවත් එකතු කරගන්න. අපි දැන් ආදිත්‍ය පුතාගේ සිඳුවක් දෙන්න හදා.
1: මේ මට කියන්නකද මෙතන හරි අපි දෙන්න ඉන්නවා. හරිද?
0: පිටගංගාරේකුත් ඉන්නවා.
1: ඔයාගේ වෙස්ටත් ඉන්නවා. හරිද?
0: එයා ගහලා පැනනවා ටිකකට කලින්.
1: එහෙනම් නෑ නෑ මං එයා ගන්න මෙ මෙන්න මෙයා ගන්න කිව්වේ.
0: අම්මෝ.
1: හරිද? ඔය කිව්වට ඉතින් හිතේ අඩින් ආදරයක් තියෙනවා.
0: ඉතින් පොඩි මෙව එකක් තියෙනවානේ.
1: රසර සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් කරලා තියෙනවා. ඒ මැසේජ් එකේ නම නැහැ ඉතින්. හරිද?
0: හා. අපි එහෙනම් අලුත් පැයකට යන්නයි හදන්නේ. ඊළඟ පැයදී හම්බෙමු. එතකන් මේ සින්දුව අහලා එන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ දවලක්. වේලාව දවල් 1යි දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නිවස් සමග මම කේසර. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවසුවේ සි අප ලෝවර් සහ ඩී අප ලෝවර් යන කොටස් ඒ සඳහා වෙන් කර ඇති බවයි. අවසන් මහා තරගයේ පැවැත්වෙන්නේ ගෝල්ඩ් ගැලන්ට් සහ ජැෆ්නා කිංස් කණ්ඩායම් අතරයි. ඒ රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ක්‍රීඩාංගණයේ සියලුම දොරටු ප්‍රේක්ෂකයන් සඳහා පස්වරු 5:30 සිට විවෘත කෙරෙනවා. තරගය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩාලෝලීන් උදෙසා විනෝදාස්වාද අංගමාලාවක් මෙන්ම ආකර්ෂණීය සමාප්ති උත්සවයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: සත්‍ය අන්තය.
5: හලෝ හලෝ
4: සත්‍ය අන්තය.

0: Santé Antea. Santé Antea.
1: අපි දෙන්නගේ දෙවනි පැයටත් නැවිලා තියෙන්නේ දවල්ෙකයි විනාඩි 7යි වෙලාව.
2: ඉතින් මේ පැයේ ඔයාලට කියන්න ඕන විශේෂම කාරණේ තමයි තව විනාඩි 25කින් අපි දෙන්න එනවා ලයිව් එකක් Facebook එකේ. ඔයා දැම්ම වාගේ ෆෝන් එකේ බැටරි ඩෙඩ් නම් දැම්ම චාර්ජ් කරලා තියාගන්න. හරියටම එක හමාරෙද්දි අපි දෙන්න ලයිව් වෙනවා.
1: අපේ NetFM Facebook fan page එක ලයික් කරලා follow කරලා නැත්නම් ලයික් කරලා follow කරලා තියාගන්න. අපි ලයිව් ආපු ගමන් අපි දන්නවා ඔයාලට notification එක එනවා. එතකොට ඉතින් ටග් ගාලා ලයිව් එකට join වෙන්න තමයි තියෙන්නේ.
2: අද ඉස්සෙල්ලාම ලයිව් එකට එන පස් දෙනාට ඊළඟ සදුදර ජාන උම පහක් දෙනවා.
1: එහෙමද? ආසයිද? ඉන්න කොහොනේ?
2: ඉතින් මේ අහන්නකෝ අද අපිත් එක්ක අපි චාන්ස් එක දීලා තියෙනවානේ ගොඩක් හදිසියේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න. ඉතින් අන්න එහෙම අපි තෝරගත්ත වාසනාවන්තෙක් ඉන්නවනේ.
1: ඔව් බලංගොඩට යන්න හදන්නේ බලංගොඩ හෙළපන් දෙනියේ අපේ ජයපාල අත්තනායක අයියා. කොහමද?
3: ආයුබෝවන්.
1: ඉතින්
3: මම මේ හයේ ඉඳලා මේ මෙත් තමයි අහන්නේ. අපි අහනවා මේ කලබල පැංචා දේදිනු මාවත බින්දර හන්දාග සතියන්තේ හතර වටේ අපේ ගෙදර විෂ්‍යත්‍ර පැයලි දාකින් මෙක්කෙන් කර
2: ජයවේවා. ඒකනේ කියල වැඩක් නෑ. ඒකන ක්ලැප් එකක් දෙන්න ඕනේ.
3: මම අපේ අසන්නන්ටත් කියන්නේ අහන්න තියෙන එකම චැනල් එක නෙක්.
2: අනිවාර්ය ගොඩක් ස්තුතියි ඒ ආදරේට. ඉතින් මේ
3: පනවදේ කියලා තමයි මම හැමෝටම කියන්නේ අහන්න මේ.
1: I think සතිය දවස් පහම අර උම්ම ඉල්ලලා කරදර නොකරත් ජයපාලත් නායක අයියා මට කෝල් කරනවා. උම්ම ඉල්ලලා දෙනත් නැත්තේ ඉතින් නෝන මහත්තයාගෙන්
2: ගෙදර ඉන්න හින්දා.
1: ගෙදර ඉන්න බැයි නේද?
2: ඉතින් මේ කවුද ඉන්නේ අද?
3: ඉතින් අපේ වයිෆ් ඉන්න සිරිලට. ලොකුදුව
1: ඉසිරිකා,
3: පොඩිදුව ශාලිකා, ආචාරික සෙනාරා, පේනුක, අපි හැමෝම එකතු කරගන්න ලස්සන සිංදුවකට.
1: හරි, එහෙනම් ඉතින් ජය වේවා. තැන්ක් යූ අය අපිට කතා කරාට.
3: තැන්ක් යූ.
1: හරි, ඔයාලත් පුළුවන් ඒ වගේ මේ පැතර කාල එකක් දෙන්න. ටග් ගාලා තව එක්කෙනෙක් ඉන්නවා. එයාව තව ටිකකින් දැන් බලාගෙන ඇති.
2: ඉතින් ඔයාලත් මේ පැතර කාල එකක් දෙනවා නම් 01252553 කාල එකක් දෙන්න. WhatsApp message එකක් දානවා නම්
1: 0765995 අපි දෙන්න. WhatsApp chat එකේ ඉන්නේ. ටග් ගාලා message එකක් දාන්න පුළුවන්. මෙන්න මෙයාවත් එකතු කරගෙන මෙයා මුද සින්දුවට. හයි ජනු, දිව්‍යාදරින් ඔයාලා දෙන්නවම සදරහගෙන ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා උකුවෙනි මාෂි message කළා තන. Thank you මාෂි. අපි දැන් අවහගෙන ඉන්නවට මේ ඇහෙන සින්දුවට මේකතු කරගන්නම්. එදිරින් පස්සේ අපි තින්නවා ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා කුරුණෑගල සුමු මැසේජ් එක කියලා තියෙන්නේ. මේ ඇහෙන සින්දුවට මේකතු කරගන්නම්.
2: ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න එකහමාරට ලයිව් වෙන ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න හොඳේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: Net FM 4 වටේ.
9: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
10: Net FM Hello Hello Satyantaya

0: දවල් එකයි විනාඩි 21යි වෙලාව මතක් කරන්න දෙයක් තියෙනවා මේ දිව්‍යා මද්‍රව්‍ය මද්‍රව්‍ය කියන එක ලොකුම ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට ඔයාගේ පවුලේ කියන්නේ ඔයාගේ නෙමෙයි මම කියන්නේ මේ අපි වහගෙන ඉන්න ඔයාගේ පවුලෙත් කෙනෙක් ඇති මද්‍රව්‍යට ඇබ්බැහි වෙලා මේකෙන් ගලව ගන්න බැරුව හැබැයි තින් අපි අපේ රටේ පුරවැසියෙක් විදිහට මේක වළක්වා ගන්න
1: දායකත්වය කරන්න ඕන
0: අපේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි. ඒකන තමයි මේවට මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම. හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන ඔයාලට මතක් කරන්න ඕනි. ඉතින්
1: විශේෂයෙන් කියන්න ඕන දේ තමයි දැන් ලංකාව වගේ රටකට ජානු මද්‍රව්‍ය කියන දේ අපි හරිම ඉක්මනට අපේ තරුණ ප්‍රජාව ඇඩික්ට් වෙන දෙයක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මෙවැනි ක්‍රියාවලියක් කියන්නේ අපි කොහොමද කියන්නේ ඒක ලංකාවේ ඉන්න කට්ටිය දැනුවත් කරන්න ඕන ව්‍යාපෘතියක් තමයි මේ රටම එකට මෙහෙයුම රජයේ ඔබ වෙනුවෙන් අරගෙන දෙන හොඳ තීරණයක්.
0: ඉතින් මේ වැඩසටහනේ ප්‍රධානම මේ අරමුණ වෙලා තියෙන්නේ මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් පසු ප්‍රතිකාර කිරීමට වඩා ඒක වළක්වා ගන්න හැම විටම අපි කටයුතු කරන්න ඕනි. ඇයි මේකේ වැදගත්කම මොකද්ද? ඒ වගේම තමයි වර්තමානයේ වෙනකොට මේ දිව්‍යා දරුවන් ඒ වගේම තරුණ පරපුර ආරක්ෂා කරගන්නක වගකීමක් වෙලා
1: තියෙනවා. මේ ඉස්කෝලේ යන ළමයි
0: ඉස්කෝලේ යන පුංචි දරුවෝ අපිට නිතරම මේ නිවුස් වලින් පවා අහන්න ලැබෙන දෙයක් නේ. මේ පොඩි දරුවන් මද්‍රව්‍යට ඇබ්බැහි වෙලා තියෙනවා, මේකෙන් වළක්වා ගන්න ඕනි, ඒ වගේම තරුණීන් ආරක්ෂා කරගන්න ඕනි. එහෙම නැති වුණාම තමයි පවුල් අතර වුණත් යම් යම් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් මේ ගැන හිතලා තමයි මේ වගකීමෙන් ක්‍රියා කරන පුරවැසියන් සමන්විත වුණාම රටම එකට ජාතික මෙහෙයුම සාර්ථක වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ.
1: ඉතින් ඔයාගේ යාළුවත් ඔයාගේ පවුලේ ඉන්න ඕනම කෙනෙක් ඉමනත් ඔයාවට ඉන්න ඔයාගේ ක්ලෝස් සර්කල් එකේ ඕනම කෙනෙකුට මේ වගේ දෙයක් වෙනවා නම් ඔයා දෙපාරක් හිතන්නතු මැදිහත් වෙලා ඒ දෙයින් වළක්ව ගන්න බය වෙන්න එපා.
0: ඉතින් ඔයාගේ දායකත්වයත් ලබා දෙන රටම එකට ජාතික මෙහෙයුමට හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන වෙනුවෙන්.
1: හරි, අපි සීරියස් මූඩ් එකකින් පස්සේ යන්න හදනේ WhatsApp එක පැත්තට.
0: අපි බලමු කවුද මැසේජ් කියලා තියෙන කියලා. හෙලෝ හෙලෝ, අපි හම්බන්තොට. අපි වලස්සට සින්දුවකට එකතු කරගන්න හම්බන්තොට කළු දොදොල් කඩේ. මම ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, ශෂිමා, ඊට පස්සේ රන්දිමා එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන්න කියලා තියෙනවා.
1: ඉතින් මේ කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගන්න. හයි ජානු, උදේ ඉඳන් පාළුවෙන් හිටියේ. ඔයා නැතු අයා විතරද? කලම කරගන්නකෝ කරගන්නකෝ.
0: කලබවිල ප්‍රදර්ශනී අක්කා ආදරේ. හරි, ඊට පස්සේ වීරපකුණ
1: සමීර
0: කේටරින් එකේ අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න සනුලි. ඊට පස්සේ සමීර ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. කට්ටියම එකතු කරගන්න මේ හැන සින්දුවට.
1: ඉතින් හරියටම තව විනාඩි 5කින් අපි දැන් එනවා ලයිව් එකට. දැන් යන net fm official fan page එකට ගිහිල්ලා අපිව දැන් තාමත් follow කරලා like කරලා නැත්නම් දැන්ම follow කරලා like කරලා set වෙන. හරියට විනාඩි 5කින් එනවා.

0: ඔන්න කිව්වා වගේම විනාඩි දෙකක් විතර කලින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ Facebook live එකට.
1: අපි දෙන්නව මේ අයිකෙන් දැක්කම අපි දෙන්න ඉක්මනට live වෙන්න හිතරන්නේ.
0: ෆිල්ටර් කරලා නෑ හොඳේ මේ natural beauty.
1: අපි කොහොමද natural beauty එකෙන් තමයි බබා ගේම ගහන්නේ.
0: ඉතින් මේ ටග්ගලවට මතක් කරන්න ආවේ අපි දෙන්න live ඇවිල්ලා ඉන්නේ. වාත් එන්න ඔය ගෙදර ඉන්න කට්ටිය ඔක්කොම ඇදගෙන ෆෝන් වලින් log වෙලා ටග්ගල එන්න මේ පැත්ත live එකට මං ලෑස්තිලා අපි දෙන්නම ලෑස්තිලා ඉන්නවා. ආව මතක් කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 2:00 විනාඩි 32යි.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011227787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව Diva Fresh.
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
2: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: මන් බලාගෙනවා කෝල්ස් වලට යට වෙලා ඉන්නව කවුද ඉන්නේ
1: ඉන්නේ පොළොන්නරුවට යන්නේ පොළොන්නරුව අපි රමණී අක්කා හයි
2: හයි
0: හයි
1: මෙයා හොඳට උඹරලා කරන කතා කරන්න දන්නවා
2: හොඳ කෙල්ලනේ වාසදේශේ
1: අනේ අපේ අපිට හොඳයි
0: රජ කාලේ වගේ
1: අපිටත් තෝනි ඔයා හොඳින් ඉන්න තමයි. ඉතින් කොහොමද මොකද මේ ඔය පැත්තේ විස්තර?
2: මේ පැත්තේ ඉතින් කට්ට වෙන්න පායනවා. මේ පැත්තේ ඉතින් ගස් කොළන් එම් පපඩම් වගේ
0: මරු උපමාව
2: ළඟ තියනවා වැඩියනොත් එක්ක. අපි ඉතින් ඉන්නවා ඉතින් ඔය ඩාවේල ටුවර්ස් කරගෙන අපි
1: ඉතින් රමණියක්ගේ කවුද ඉන්නේ අද අපිට එකතු කරගන්න ඊළඟ සින්දුවට?
2: අපි ඉන්නවා අපේ බබාලා දෙන්නෙක් ඉන්නවා, විනුතිමායා ඉන්නවා, අපේ සෙනුවිනිකේතනා ඉන්නවා, අපේ ගෙදර කට්ටියයි හදන ඉන්න නෙත් සාවකයෝ හැමෝමයි. ඉතින් අපි කෙල්ල දෙන්නයි අපේ ඉතින් ජනීලා එහෙම කට්ටිය සෙට් එක අපේ කොල්ල ටිකයි ඔක්කොම එකතුලා සින්න කාමු නේද?
1: අහමු අහමු. එහෙනම් ඉතින් ජය වේවා. හරිද?
2: ජයම් ජයම වේවා.
1: හරි.
0: ජොලිනේ අපේ රමණී අක්කා.
1: රමණී අක්කා කොහොමද? හරි.
0: ජොලි
1: ෆන් එකේ ඉන්න කෙනෙක්. ඒකතු කරගන්නම් මේ හෙන සින්දුවර. අපි ලයිව් එකේ ඉන්නවා. අපි Facebook live එකට තාම join වුණේ නැත්නම් අපි net FM Facebook fan page එක like කරලා follow කරලා live එකට join වෙන්න. කවුද ඉන්නේ කියලා පොඩ්ඩක් අපි කියාගෙන යමුද?
0: මම live එකේ ඉන්නේ කවුද කියලා හොයා ගන්නකන් අපිට එතකන් WhatsApp එකෙන් කවුද ඉන්නේ කියලා කියන්න
1: ජානුව. WhatsApp messages වල තියෙන කට්ටිය මන් ටග්ගල මතක් කරනම්. කවුද මේ වැලිමඩ IK Russell products ඒකේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා message කළා දෙනවා. ඕකේ එකතු කරගන්න මෙහෙන සින්දුවට. hello hello weekend කොහොමද ජානුව බබා දෙවිය බබා ඔයාලා දෙන්නව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මදරකින් කිනීචතු මියසරා ඊට පස්සේ හල්දු මුල green house fruit plants එකේ දිල් මිදෝනියවත් එකතු කරගන්න කියලා උද්දයන් ගින්නේ තුමි message කළා තියෙනවා. අපි නම් ඉතින් දෙකක් තුනක් නෙමෙයි ගොඩම ගොඩාරියා කාදරේ. thank you අපි දෙන්නව අහගෙන ඉන්නවට. එතනින් පස්සේ hi කොහොමද අම්පාර මුවන්ගල රම්‍ය මමයි මගේ හස්බන්ඩ් සරත් කුමාර ශශි පොඩි පුතා දෙව් දුව ගල් ගල් ඉහල කීඹියේ සමාධි යාගේ දුව ෂණුදි එකතු කරගන්න ලස්සන සිතක් ගහමු කියලා මැසේජ් කළා තියෙනවා. මෙහෙන සින්දුවට එකතු කරගන්න. කවුද ලයිව් එක පැත්තෙන් ඉන්නේ?
0: අපි ලයිව් එකට ගිහපම අපේ ලක්ෂිත පියුමාලි ඉන්නවා. අපි දෙන බලාගෙන ලයික් කළා ෂෙයා කළා ඔක්කොම කරලා ඉන්නේ. ඊට පස්සේ අපේ කුමාර අයියා ඉන්නවා. විමුක්ති ඉන්න විමුක්ති කියලා දෙන බොරළුයි ගලයයි.
1: thank you ආගේ කමෙන්ට් එකට. හරිද? ඊයේ මට කිව්වා මේ ආව ලයිව් එක කිව්වේ නෑ ආව දැක්කේ නැහැ කියලා. ඕන අද දැක්ක කමෙන්ට් එක. ඔයා ලයිව් එක බලාගෙන ඉන්නවා දැක්ක. හරි.
0: හරි. ඊට පස්සේ අපිට ලයිව් එකේ ඉන්න ශ්‍රියාලියනගේ ඔයාලා දෙන හරිම ලස්සනයි අනේ කියලා තන ගොඩක් ස්තුතියි. ඊට පස්සේ හාහපුරා කියලා අද ලයිව් එකට ඉස්සලාම එකතු වුණේ හසල සමරසිංහ. ඊට ආවත් ආදරෙන් එකතු කරගන්නවා. අපි දෙන්නා තාමත් ලයිව් එකේ ඉන්නේ.
1: ලයිව් එකේ තව ඉන්නවා අනිච සෙනවිරත්න. ඊට පස්සේ තරංග ප්‍රියදර්ශන වයිෆ් ක්‍රිෂ්මී බබල දෙන කොමලව එකතු කරගන්න ඊළඟ සින්දුවට. එතනින් පස්සේ ප්‍රමෝදිත ඉන්නවා ඔවත් එකතු කරගන්න ලක්ෂිත හසිඳු පියුමල් ශෝමල් හසල සමරසිංහ. ඊට පස්සේ තව කවුද ඉන්නේ ශ්‍රාලියනගේ කටියම එකතු කරගන්නම් මෙය හැන සින්දුවට.
0: අපේනම් සින්දුව හලෙම ඔයගොල්ලෝ ලයිව් එක පැත්තට එන්න.

0: මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
4: Net FM. Hello, hello.

දවලකයි විනාඩී 59යි වෙලාව. සින්දුවකට ඉක්මනට කටියක් එකතු කරගන්න මේ වත්ස මැසේජස් පැත්තට මම යන්න හදන්නේ. බලමු කවුද මට මැසේජස් එවලා තියෙන්නේ කියලා. අපේ අපලගේම පියල්චය මැසේජ් කියලා තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කියලා අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි මම බොරල ලමරෝහලි රේණුකා ජයසිංහ කමසේජ් කියලා තියෙනවා. ලක්ෂ්මන් දේසනායක, ලක්ෂිත, චමෝදි, කවින්දිකා, සුනිලා, ප්‍රේම, පුෂ්ප, රූපා, චන්ද්‍ර, ජයසිංහ, සෙනෝ, තරුෂි, ඊට පස්සේ සුරි, වෙනුරි, ඔනිල්ලි, ඔනලි, ආන්‍යා, හෙස්සඳි, රෙනෝල් මේ ඔක්කොම එකතු කරගෙන හංසා, ඊට පස්සේ විබුද, සෙනා, ස්තිහාස් මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් කරලා තියෙනවා. අහන්න දෙන්න රෙඩි කරගත්තේ මෙන්න මේ සින්දුව. එකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ දහවලා කවස 2:00 විනාඩිය කායේ

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නිත්‍යෝ සමග මම කේසර. පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනය කිරීමේ ආයතනයක් වටලා එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ එම අධිකාරියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වළංගු බලපත්‍රයක්ද නොමැති බවද අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බව පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසුවා. ඊළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

0: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: Net FM Hello Hello Satyante
2: දෙකයි විනාඩි 8යි වෙලාව
3: මට සීතලයිනේ
2: සීතලයි අනේ උණ හැදීගෙන එනවද දන්නේ
3: මේ කිරිමත් දාන්නේ මට විතරක් සීතල මොකද කියන එක මට ලොකු ප්‍රශ්නයක්
2: ඉන්නකෝ මං ඔයාලට එළියට ගිහම බෙහෙත් දෙන්න
3: ඔයත් කැමතිද සීතලේ ඉන්න ඊට පස්සේ හතියක් විතර
2: බෙහෙත් දෙන එක කෙසේ වෙතත් ඔය දෑවැද්ද මඩත් ගන්නවා උනොත් එහෙම නේද
3: මෝ මං කැමතියි එහෙම දෑවැද්ද කියන්නේ ඔය සාමාන්‍ය හැමෝ එක්කම ෂෙයා කරගන්න මං කැමතියි
2: ඇත්තද ඉන්නකෝ මේ මතක් කරන්න දෙයක් තියෙනවා නේද
3: මතක් කරන්න ඕන දැන් මේ අහන්නකෝ දැන් ඔයා තරුණ අවදියේ ඉන්න ස්ත්‍රියක් විදිහට විවාහ වුණාට පස්සේ
2: හිතලවත් නෑ තාම
3: හරි හරි දෙයියෝ විවාහ වුණාට පස්සේ මේක
2: ඒක හිතලවත් නෑ ඒක එහෙම වෙන්න
3: එහෙනම් ඔයාට හිතන්න දෙයක් දෙන්නද මම කොහොමද නිකන් කසාද බඳින්න කලින් පොඩියට ලස්සන ගයක් තිබුණොත් Tamanටම කියලානේ
2: අනිවාර්යෙන් තියෙන්න ඕනි
3: සෑහෙන්න වටිනවා
2: අනිවාර්යෙන් ඒක ගෑනුද පිරිමිද වයස වැඩිද අඩුයිද එහෙම නැහැ ඕන කෙනෙක්ගේ ඔළුවට එන දෙයක් මේ දිව්‍ය
3: අනිවාර්යෙන් අපි හැමෝටම තියෙන ලොකුම හිණයක් තමයි ගයක් හදාගන්න එක ඒක සාමාන්‍ය මේ මැදි වයසේ ඉන්න අපි වගේ කට්ටියට ලොකුවටම දැනෙන හිණයක්නේ
2: ඔව් අර තරුණ වයසේ ඉන්න මං වගේ ආදත් ඒක දැනෙනවා
3: ඔව් 43ක් වුණාට ඒක ලොකුවට දැනිලා යාටත්
2: ඒයනේ ඔයා 43 ගණන් කරේ
3: ඉතින් අහන්නකෝ ඔයාට ලංකාවේ ඕනම තැනක ඉඩමක් තියෙනවා නම් අපි ලෑස්ති වෙලා ඉන්න මෙන්න මේ ඔෆර් එක ඔයාට දෙන්න අපි කියන්නේ net fm නෙවෙයි ඔයාගේ නිවාස සිහිනේ සැබෑ කරගන්න හොඳම තැන තමයි මහරගම තියෙන කැදැල්ල enterprises එක ඉතින් මේගොල්ලන්ව ඔයා contact කරගත්තොත් ඔයාගේ ඉඩම ලංකාවේ ඕන තැනක තිබුණත් ඒගොල්ල ලෑස්තිලා ඉන්න ඉඩමට කැළපෙන විදිහට ඔයාගේ බජට් එකට කැළපෙන විදිහට ලස්සන ගයක් හදලා දෙන්න
2: දැන් මෙයාලට කියලා ලක්ෂ 50කට නිදන කාමර දෙකක් එක්ක ලස්සන පුංචි ගයක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවා අනිත් දේ තමයි දිව්‍ය මේ මේ මේ ලක්ෂ 50 එකපාර ගෙවන්න ඕනෙත් නැහැ ටික ටික ඔයාට වාරික වශයෙන් ගෙවන්න පුළුවන් එහෙම කියනකොට සමහර ලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් වාරික වශයෙන් ගෙවනකොට තව ටික දවසක් යනකොට ගියා අච්චරක් පොලිය වෙලා තිනවා මෙච්චරක් පොලිය වෙලා තිනවා කියලා ඒවා කියන්නේ වෙන වෙන අය කැදලෙන් ප්‍රයිසස් ලා කවදාවත් ඒ වගේ කරන්නේ නැහැ පොලියක් නැතුව ඔයාට මේක ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් ඉතින් ලක්ෂ 50කට නිදන කාමර දෙකක් එක හරි ලස්සන කැදල්ලක් ඔයාට කැදල එන්ටර්ප්‍රයිසස් එකට කියලා හදාගන්න පුළුවන් වෙන කොහෙටවත් නෙමෙයි යන්න ඕනි ඇල් හේන පාරේ මහරගම ඇල් හේන පාරේ තමයි කැදල එන්ටර්ප්‍රයිසස් ආයතනේ තියෙන්නේ ඉතින් එතෙන්ට යන්න ඕනි හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න ඕනි මොකද එහෙම කියන්නේ එතෙන්ට ගියාට පස්සේ ඔයාට තේරෙයි මෙතන කොච්චර කට්ටියක් ඉන්නවද
3: ඔව්
2: ගේ හදාගන්න බලාගෙන.
3: ඔව්.
2: ඉතින් එහෙනම් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න. නැත්තම් ඉතින් ගිහිල්ලා වාඩි බලාගෙන ඉන්න වෙනවා. මොකද එච්චරට සෙනගක් ඉන්නවා මෙතන.
3: එනවා. ඉතින් යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0774-399-3250 එම නැත්තම් 0774-399-3251.
2: හරි අපි අමුදට අගල WhatsApp messages පතර කවුද
3: WhatsApp එකට යමු. අපි සාර්ථක live එකක් අවසන් කරලා මේ ගැම්මට ඉන්න වෙලාවේ ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ශ්‍රීන් ඩයර්ස් නිරෝ ගයානි චන්ද්‍රානි රොසෙට් මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට සුබ දහවලක් අපිත් ඉන්නවා හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකත් එක්ක රශ්මික මෝටර්ස් බෙරිගස් හන්දියේ ඇහැලිය ගොඩ ඉඳලා තමයි අපිට මෙසේජ් කරන්නේ සමීර කුෂන් වර්කිකේ සමීර අයවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා සුබ දවසක් ඔහටත්
2: හෙලෝ ජාන් උම්මා මිස්
3: උම්මා මිස් ඒකත් නරු
2: ජානු නෙමෙයි ඒකත් ජානි කියලා එවලා තියෙන ඉතින් බලන්නකෝ
3: ජානි ජානි
2: ජානි ජානි අර මට මැච් වෙන නමකට ඉතින් කොහොම හරි මට ආයතනෙන් හදලා දුන්නේ එයාවනේ
3: ඒ වුණාට ඔයා එහෙමයි කියලා ඔයා මේ එක එක්කව මැච් කරගන්න යන්න එපා හොඳේ
2: නෑ
3: ඔයාට මං ඉන්නවනේ මෙතන
2: ඔව්
3: ඔය එක එක පිරිමි ළමයි ගෑනු ළමයි ආව කියලා ඒව කරන් ලෑස්ති
2: ඔයා කිසි දෙයකට බය වෙන්න එපා පැටියෝ එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ අපි මීගමුව
3: හා මීගමු
2: ඔරලෝසු කනුව ළඟ ජයසිරි බතික් ස්ටාෆ් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් කළා තියෙනවා.
3: Thank
2: you අපි වහගෙන ඉන්නවට ඊළඟ සින්දුවට එකතු කරගන්න.
3: අපි තව කවහරි එකතු කරගමුද?
2: හා.
3: මාකොල ගල්පත හන්දියෙන් ප්‍රියන්ත සමර වීරත් ඉන්නවා. අපි ආදරෙන් එකතු කරගනවා. Good afternoon මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදල් පොලින් අපේ ඉස්සර ප්‍රනාන්දු අයියත් මෙසේජ් කළා තියෙනවා. එතකොට තවමත් අපිට මෙසේජ් කරේ නැත්තම් මේ අපි දෙන්නගේ අන්තිම පැය 0711-95-95-95 WhatsApp message එකක් දාන්න.
2: 0111-95-33 හැට 3 කාලයක් දෙන්න.

දවස දෙකයි විනාඩි 24යි වෙලාව. හින්දි සින්දුවක් මං හිතන්නේ මේ ඇහෙන්නේ. මේ සින්දුවට කටි එකතු කර ගන්න හදනේ WhatsApp message පැත්තට ගිහිල්ලා අර පුංචි සමනලීඩි චුට්ටක් අසනීප වෙලා. මං ලෙඩ හොඳ කරගෙන ඉන්නම් එයාගේ. හයි ජාන බබා. අපි කැන්ඩි බෝයිස් අපිවත් සින්දුව කර එකතු කර ගන්න කියලා මැසේජ් කළා තියෙනවා. අපේ කුමාරයියට දැන් උන හොඳයිද? එකතු කර ගන්නම් මේ හැන සින්දුවටම ඉතින් පස්සේ සුබ දවසක් වේවා. හෙලෝ හෙලෝ සදියන් තෙලස්සන සින්දුවකට අපිවත් එකතු කර ගන්න ජයන්ත ගෝල් ක්‍රියේෂන් ගම්පහ. ජානෝ දිව්‍යා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා හොඳයි කියලා දෙනවා. Thank you. Hi, Janu Bole, Divya. දෙන්නට වලස්සන සින්දුවකට මාවත් එකතු කරගෙන ආදරේ උම්මා කියලා තියෙනවා. ඉතින් බැහැනේ අද උම්මා ඉල්ලන්නේ කපටි කවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:00 වෙනාඩි 33 අය.
5: විජය නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
6: කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
3: දවල් 2:35.
6: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
9: Net FM. Hello hello Satyante.
3: දෙකයි විනාඩි 35යි වෙලාව. අපිට ගාලා මේ යන්න හදන්නේ WhatsApp messages පැත්තට. ගොඩාක් කටි ඉන්නවා මේ වෙලාවේ WhatsApp message කරලා. බලමු කවුද ඉන්නේ කියලා. හයි, හෙලෝ හෙලෝ සතියන්ත දිව්‍යා ජානු, කොහොමද වාට? ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. ඉල්ලා තියෙන සින්දුව යන්න කලින් දැන් try කරන්න. දැට මේ සින්දුව එකතු කරගන්න. නංගි ශෂිකා, ඊට පස්සේ විනුදී, තිනුලී දොල දෙන්නත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ලක්මාලියක කඩවතින් message කියලා තිනේ. අක්කා මේ සින්දුවට එකතු කරගන්නම් ඔයාව. හයියක් කියලා. රුවන්වැලෙන් මදු අපේ ගෙදර අයවයි. ඔයාලා දෙන්නවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. සුබ දහවලක් දෙන්නටම. ලස්සන සින්දුවක් දෙන්න අපිත් සඳිට මහගෙන ඉන්නේ පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ. සමාධි මානිල් කුමාරි, අනුපම, ප්‍රියදර්ශනි, නිශාන්ති, සුනීතා, නිලුකා, කිමට දෙන්නකෝ. ඉල්ලුව තිල්ලන්න මේ සින්දුව තමයි අපේ චතු. මුලති බැන්දාදරීක මිහිර දැන් දැම්මකට දෙව්වා. එකතු කරගන්න මේ හැන සින්දුවද චතු. තැන්ක්යූ. තරහ වෙන්න එපා සුදුනෝනා. ඔයාලා දෙන්නම නැතුව පාළුවෙන් හිටිය කියලා ඔන්න අපේ කලබෝවිල ප්‍රදර්ශනී අක්කම සේච් කරලා තියෙනවා. නෑ නෑ, ජෝක් ජෝක් කේ ඉතින්. එතනින් පස්සේ ගලේකඩේ රයිගම සරච්චන්ද්‍ර සෑ මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න මේ හැන සින්දුවටම සුබ දවලක් වේවා. ආදරණීය ජානු දිව්‍යා සුපෘදු විදිහටම හෙලෝ හෙලෝ සතියන්තය හන ගමන් වයිෆ් ක්වේටලින් වල දෙන්නවත් අහගෙන ඉන්නවා. ඒ වගේම ෆැමිලිකේ හැමෝම වාරිපල සුමංගල විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ බණ්ඩාර සර්, කොසත සර්, ඊට පස්සේ කාර්ය මණ්ඩලය හැමෝම, නිකවරටි අධ්‍යාපන කලප කාර්යාලයේ සිසිල් සර් ඇතුළු විභාග කාර්ය මණ්ඩලය ඔයාලව අහගෙන ඉන්නේ. සියලුම දෙනා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා නිකවරටි චාම්පික ලලිත් පෙරේරාය මැසේජ් කරලා තියෙනවා. ජය වේවා කටියටම. හයි ජානු කෙල්ල, කොහොමද ඉතින් ඔයාට? මම චාම්පති බුලත් කොපිටිය ලෑවලින්. අද නම් උම්මයි පා හොඳ සින්දුවක් දෙන. අද උම්ම දෙන්නෙම නෑ. අපි අද සින්දුවකට එකතු කරගන්න වියටියන්දර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක අපේ ලසායියා. අපේ තුෂාර ටයිටනික් සලෝනිකේ සෙට් එකත් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට මේකතු කරගන්නම්. එතනින් පස්සේ මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන ඔයාට. අපේ ඩීජේ නයිට් එක ඊය බැලුවා නේද? එහෙම කියනකොට ඇවිල්ලා ඉන්නවා මේ නිදි මරාගෙන හිටපු අපේ කට්ටිය. හරි, ඔයාලට මතක් කරන්න ඕනි ලබන සතියේ ඩීජේ නයිට් එක ගැන. මෙන්න මේ විදිහට මේ ඩීජේ නයිට් බැටල් එක තියෙන්නේ ලබන සතියේ බදුල්ලයි පුත්තලමයි දිස්ත්‍රික්ක දෙක අතර. ඉතින් ඔයත් මේ දිස්ත්‍රික්ක වලින් එකක නම් ඩීජේ ප්ලේ කරන කෙනෙක් නම් ඔයාටත් තියෙනවා net fm dj night එකට apply කරන්න chance එක. තාමත් ඒ අවස්ථාව ඔයාට miss වෙලා නැහැ. එහින්දා ඒ අවස්ථාව මිස් කරගන්නේ නැතුව DJ night එකට ඔයාටත් පුළුවන් apply කරනවා DJ play කරන කෙනෙක් නම්. ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් අපිට ටග් ගාලා WhatsApp කරන්න. එහෙම නැත්නම් NetFM අපේ Facebook account එකට inbox කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ලංකාවම දැනගන්න සුපිරි DJ කෙනෙක් වෙන්න හොඳම ෂාන්ස් එක තමයි NetFM අපේ DJ night කියලා කියන්නේ.

දෙකයි විනාඩි 46යි යන්නත් වෙලාව ටික ටික ලඟ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම යන්නත් බෑ. මොකද යන්න කලින් මට මතක් කරන්න පොඩි රේස් එකක් දාන්න තියෙනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මගේ චූටි දුව තරුෂි කිතුල් ගලින් නිලෝ තමයි මැසේජ් එක වල තියෙන නිලෝ අක්කා. ඔයාවයි වගේ චූටි පැට්ටවයි අනිවාර්යෙන් එකතු කර ගන්න. ඉචි අනුරපුසල ඔබීෆ් ජනපදෙන් මැසේජ් කරලා තියෙනවා. අර ඔයාවත් එකතු කර ගන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්න. කළුතර ජානක වනිල් දිනුලි තමාරා කළු හේමමාලි මානෙල් තමයි මැසේජ් එක වල තියෙන මානෙල් අක්කා ආවත් එකතු කර ගන්න මේ සින්දුවටම. Thank you. මාව අහගෙන ඉන්නවට සුබ දවසක් net fm. බුදලින් ඡමිදය අලසන සින්දුවක් අහන්න එකතු කරගන්න NSR S Taylors නෙමේ textiles. ඒකේ වැඩ කරන යාළුවෝ සෙට් එකම ඉන්නවා බුද්දල ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි මාමා. මේ වෙලාවෙනේ තහන හැමෝම අතවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු. ඕකේ. පුරිමසේ වදි සඳ ලංකාවේ මැසේජ් කළා තිරෝ අවත් එකතු කරගන්න. හෙලෝ ඩේලියා මලී සුබ දවසක්. සුබ දහවලා. ඔන්න මාතාගේ කචකචේ අහගෙන ඉන්න හොඳේ ලස්සන සින්දුවකට මමයි අපේ ගෙදර අයවයි නෙතහන හැමෝමයි ඔක්කොම නෙත් එකේ බබාල ටිකයි ඔක්කොම එකතු කරගන්න කියලා අපි අග්‍රසේ යශෝ මැසේජ් කළා තියෙන යශෝ එකතු කරගන්නම් මෙහෙන සින්දු රිවන් නවිසාවෙල්ලෙන් මැසේජ් කළා තියෙනවා අපි හොඳින් ඉන කොහොමද ඉවන් වාට ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම මාරු සුපිරි සින්දු ටික මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගාලින් අංචල මැසේජ් කළා තියෙන අංචල thank you මාව අහගෙන ඉන්නවට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හෙලෝ හෙලෝ සතියන්තයට එකතු කරගන්න හලිගොඩ ශමිද මෝටර්ස්ගේ බොස් ශමිද සනත් රසිදු කුරුවිට කඹරාවෙන් බින්තිනාගා මාලින්ද තනෝෂ ශාක්‍ය විහාර කුටිපිටියේ නිලු සමන්ත මන්දාර හොලඟ සිරුවෙන් චාරිකාවා ජෝවන්නියාගේ දොතර ශ්‍රීවාත් මැගී නැන්දව තල්ලපු ගෙදර ප්‍රියංගිකාවා දීරබස් සමනයයාගේ දරු ඔක්කොම වර්ක්ෂොප් එකට බයික් සදාගන්න ඇවිල්ලා ඉන්න කටි ඔක්කොම කෙටල ඉන්න විචිතා කුමාරි බලංගොඩින් ඉන්ද්‍රාණියක්කා දිස්රාකා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා ජය වේවා සෙට් එකටම මේ සින්දුව එකතු කරගන්න හයි ජානෝ ඔයා අදත් ආපු නිසා අපි සතුටින් අපි අද ලස්සට සින්දුවකට එකතු කරගන්න ඕනි තාතලාල් ඊට පස්සේ මෛත්‍රී මාමා ඔයාවත් එකතු කරගෙන ලස්සට සින්දුවක් අහමු කොස්ගොඩින් දිල් සර ආදරේ හොඳේ ගොඩක් උම්මා කියලා තියෙනවා මේ අද උම්මා නෑ ඉන්න මං සතුටට අර උම්මා දේවි ආවේශ වෙලා එනකන් මගල ගල්පදා දිප්‍රියන් සමර වීර අයියා සුබ දහවලක් චනරංගේ අපි කනත දිහලගම් බේකරියේ රසික අයියා හොඳ ටෝම බිසීන අංගියෝ සුපිරි සින්දුවක් දෙන්න බිසී වුණාට චුට්ටක්වත් මහන්සි නෑ නේද ඊට පස්සේ චාමර ස්ටෝස් තනුෂා අක්කා චාමර අයියා කලිතර පණා පිටියෙන් දෙනවම එකතු කරගන්නම් ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් තමරානි ශනි චේතන තේජා වෝර් පුංචි පුදා භාග්‍ය විශ්ක කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මේ සින්දුව එකතු කරගන්නම් ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි වර්කගොඩ පූන රබර් ඉන්ඩස්ට්‍රි ආයතනයේ රබර් බූස් නිෂ්පාදනය කරන ගමන් සමාන චීත පරිස්සමට වැඩ ටික කරගන්න මේ සින්දුවරම එකතු කරගන්නම් හයි ජානු මැනික කොහොමද වාට අද අපේ රොෂානායගේ බර්ත්ඩේ යවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි හුනස්ගිරිය SMC අපරලගේ සෙට් එක ආදරෙයි Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you Happy birthday රොෂානයා ජය වෙන්නෝනි සුබ වෙන්නෝනි ඔය සින්දුවට එකතු කරගන්නම්

දෙකයි විනාඩි 53යි. මට යන්න වෙලාව හරි. යන කලින් මෙන්න මේ කටියටක් ගාලා මේ සින්දුව රෝබාගෙන යන්නම්. දෙන ලස්සන සින්දුවක් මොනරියේ. අපි සමුද චුරිකි ඊට පස්සේ දිනුදු පුතයි පූජයි නැතන හැමෝම එකතු කරගන්න කියලා දේවතුරේ චාන්දියා කමසේජ් කළා තියෙනවා. දෙන්නම් අනේ සින්දුනම්. මම නිසන්සලා දුව මෙමායා. දැන් ද විනීතා අපිවත් සින්දුවක එකතු කරගන්න. මේක මුවෙන් මැසේජ් කළා තියෙන ජය වේවා. එතනින් පස්සේ සුබ දහවලක් වේවා ජානු බබෝ. අපිට ලස්සන සින්දුවක් ඕනි. කොහොමද ඔයාට? හරි මම ලස්සනට අවදි සටහන කරන. තෑන්ක් යූ අනේ. පොඩක්වත් කම්මැලි නෑ අප්පා. මගේ ලොකු දුව සමාධි, දෙවනි දුව රිෂිනී, චුටි දුව බිහන්සා, ඒ වගේම තනමල්ලිල දෙවරම් වෙහෙරෙන් මගේ අම්මා ඉන්ද්‍රාණී විචේ රද්දා, තාත්තා ශාන්ත ජයන්තවත් ආදරෙන් එකතු කරගන්න අනිවාර්යෙන් අම්මවයි තාත්තව එකතු කරගන්න ඕනි. ඒ වගේම මගේ රත්තරන් අම්මටයි තාත්තරයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කියලා පිටකොටෙන් බුද්ධිකා මැසේජ් කියලා තියෙන්නේ. අනේ ඉතින් අපිත් ගොඩාක් ආදරෙන් ඒ දෙන්නට ඒ විදිහටම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඉල්ලා තියෙන සින්දුව දැන්නම් දෙන්න මට ටයිම් එකක් නෑ රත්තරනේ. බලමු සද දට මං කොහොම හරි අරන් එන්නම්. හරිද ආදරෙයි, ඔන්න අකුරක් නෑ ඔක්කොම ටික මැසේජ් එකේ කිව්වා. ජනුවක් කී කෑගල්ලෙන් සවින්ද අම කුමාරි අයියා නම් පන්ති ගිහිල්ලා අපච්චි නම් නෑ වර්ක් කරනවා. අපි දැන් ටිකකට කලින් තමයි ගෙදරාවේ. ගෙදරාව වෙලේ ඉඳන් නෙත් බබාල සමයි යන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕනි හොඳේ කියලා තියෙනවා. හරි හරි හොඳේ, මේ සින්දුවට එකතු කරගන්නම්. එහෙනම් ඉතින් මේ සින්දුවත් අහන්න දීලා මම යනවා හොඳේ. පරිස්සමට ඉන්න ඕනි හොඳේ. අපි ආයෙත් හම්බ වෙනවා සඳදා හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එතකම් පරිස්සමට ඉන්න ඕනි. එහෙනම් ඉතින් අපි ගියා කොල්ලෝ. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජානුවෝ.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 0111 437 1250.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
4: Net FM. Hello, Satyante.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Hello, වේලාව සස 3යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: අයිවන්. මෙරටින් වාර්තාාවන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 89,000ක්මවා තිබෙනවා. ඒ අනුව මේ වන විට ඩෙංගු රෝගින් 89,033 දෙනෙකු වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ඩෙංගු මරණ සංඛ්‍යාවද 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතින් වාර්තාවන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 47,136ක්. ඉන් වැඩිම රෝගීන් වාර්තා විය තේගම්පහ දිස්ත්‍රික්කෙන් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. එම දිස්ත්‍රික්කෙන් වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18,922ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 17,679ක් සහ මහනුවර දිස්ත්‍රික්කෙන් රෝගීන් 6,298ක්ද වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවේ. ඊළඟ net news 5:04ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ගේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net news, the truth people trust. FM 95 FM 94.8 net FM.

0: Sati Antea. Sati Antea. Hi.
1: Hello, hello. එපා කඳුලෑ සලන්නනේ අපි දෙන්න ඇවිල්ලඉන්නද.
0: සෝදානේ අපි දෙන්න ඉන්න තැනක කොහෙද කඳුලක් සැලෙන්න කියන්නකුමට.
1: සැලෙන්න තියා කඳුලක් බලන්නවත් දකින්නවත් ඉතුරුවෙන්නේ නෑ. වෙලාව හවස තුනයි විනාඩි හතයි. අපි ඔන්න දැන් ජයින් ජයම වේවා කියලා අපේ ෂෝ එක පටන් ගන්න යන්නේ.
0: අරත්තේන සිස්ටම ජයින් ජයම වේවා.
1: මේ කාලේ ඕක සැහෙන කියපු වදනක් නේද?
0: වෛරල් ගියා නේද?
1: වෛරල් ගියා නේද? දැන් වෛරල් ගිහින් තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි මගේ දකුණු පැත්තේ අස්නේ වාඩිලා ඉන්න ජීවිය. මම දැක්ක TikTok එකේ මේ දවසකට දෙකකට කලින් වෛරල් ගිහින් තියෙනවා නේද? අර ගේම් එකේ ටක් ටක් ටක් ටක් ටක්
0: කික්.
1: මේ අර පාකිස්තාන් PPP පක්ෂයේ නායකවගේ මොකද පොලිටික්ස් සම්බන්ධ ගීතයක් ඕක ඇවිල්ලා. දැන් ඒකට අපේ ගෑනම ලස්සන්ට ඉන්නවා නෝනේ. ඒකට අපේ කවි ෂොළුව වන්නනවා. ඒක තමයි වෛරල් වෙලා තියෙන්නේ. කොහොමරි ලස්සනයා. I'm so proud of you.
0: ඉතින් ඔබලා බලන ප්‍රේක්ෂක ආදරයට බෙහෙවෙන ස්තුතියි.
1: ඒක කියුවේ නැත්තම් නිකන් යෑව වෙනවද නේද?
0: ඔව් නේ. නැත්තම් කෙලිම ආයලක ලයික් එකක්වත්
1: හම්බෙන්නේ එකක් නැහැ. දැන් ඔන්න මේ අද පෝස්ට් එකෙත් ඉතින් මම මෙයාව තරුව කළා. මම පැත්තෙන් වාඩිලා ඉන්න එකක් තමයි ෆ්‍රෙන්ඩ්ස් දාලා තින්නේ.
0: මම තරුව මෙයා හඳ.
1: හොඳ වංගඳ බලන්න පුළුවන් හදයි තරුවයි තව ටිකකින් Facebook එක පැත්තට ගියෝද? අපේ Facebook පේජ් එක තාම තව ෆලෝ කළා නැත්තම් ලයික් කළා නැත්තම් දෙන්න ඕනේ.
0: දෙන්න ඕන දෙක.
1: හරිද? Facebook එකක් තිබිලා වැඩක් නැහැ. Facebook එකක් තිබිලා වැඩක් නැහැ ඔය ෆෝන් එකේ
0: නේද? ඒ කියන්නේ Facebook එක තිබිලා වැඩක් නැහැ net fm follow කළා
1: නැත්තම්. Follow කළා නැත්තම්. මොකද ඔයාගේ ජීවිතේට කිසිම කලෙලියක් ලැබෙන්නේ නැහැ ඔය page එක follow කරලා තිබුණ නැත්තම්. අපිව දන්නේ නැත්තම්. එනිසා ඉක්මනටම net fm Facebook official page එක follow කරලා like කරලා comment කරලා share කරලා තියාගන්න. අපි දැන් එහෙනම් වැඩේ පටන් ගන්න යන්නේ ලස්සන song එකක් එක්ක.
0: මේ පැත්තට කතා කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කතා කරන්න කියන්නේ. එකකින් කතා කරන්න පුළුවන් එකකින් message කරන්න පුළුවන්. එකක් තමයි 0.7 11 95 95 95.
1: අනිත් එක 0.1 1 2 5 3 63 ඒ පාරෙන් ඉන්නේ අද මන් තමයි. මේ පැත්තට කතා කරන්න අපි යන්න පොඩ්ඩක් කුසියේ පැත්තට. මොනවද
0: කුසියේ පැත්ත මොනවද වෙන්නේ කියලා චුට්ටක් බලමු නේද?
1: බලමු.

0: ಹೆಲೋ ಹೆಲೋ, ಎಲ್ಲ ಹೊಸ ಸುತ್ತಿನ ವಿನಾಡ್ ದಾಸ್ಯ ಇದೆ.
1: මම කේජය සූරිය ලුණම අම්බලන්තොට මම බයිපාස් කරලා අවුරුදු 4 ඉරෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනකල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
2: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනකල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පරුම වෛද්‍යතුමාට කතා කරන්න. 077 32 73 540.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
4: අනේ මන්ද.
3: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
6: net fm 4 වටේ.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
7: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය. සති අන්තය.
2: හයි
3: හයි, වැහි පිට වැහි දාහක් වැස්සත්
2: අපි නන්න ඇතෙමෙන්නේ.
3: අපි නෙමෙයි තෙමෙන්නේ, ඔයාලා තමයි තෙමෙන්නේ. මොකද අපි ඉන්නේ ස්ටුඩියෝ එක ඇතුලේ.
2: අපි ඉන්නේ AC එක ඇතුලේ.
3: අපි AC එකේ සීතල දෙවුලනෝ විතරයි තෙමෙන්නේ.
2: මේ ගොඩක් වෙලාවට මේ දැන් ඔය කවි ඉන්දු කියලා කිව්වම මේ දැන් සමහරක් වෙලාවට බස් එකේ මේ යද්දි නැත්නම් දන්න අඳුරන ගෙවල් වලට යද්දි දැන් ඒකල අහගෙන ඉන්නේ මේ කවි මේ ඉන්දු. මම නෙවෙයි සද්ද නැතුව ඉන්නේ, මේ ඉන්නේ අපි කියලා.
3: මමත් ඉතින් බලන්නේවත් නැතුව ඉන්න හොරගෙඩියා වගේ මේකනේ. දැන් බැලුවට පස්සේ අපි වැඩි සමාජය අතරට එන්න කැමති නැත්නම් අපි කන්න ආදරේ වැඩිකමට කන්න හදනවා. ඒ නිසා මූණ පෙන්නන්න නැතුව අපි දෙන්නගේ කටහඬ අර ඇහෙනකොට ඒන ආදරය අපි හොරෙන් මූණ වහගෙන විඳිනවා.
2: ඒ කියන්නේ මෙහෙමනේ, අපි දැන් අපි සාමාන්‍ය ලෝකයේනේ හරි සෙල්වත් ගුණවත් දැහැමේ දෙකට ගනින්න බැරි.
3: ඇත්තටම සාමාන්‍ය ලෝකෙ අපි දෙන්නව මේ දැක්කහම මේ අඳුනන්න බෑ. මොකද සාමාන්‍ය ස්වරූපෙන් නෙමෙයි ඉන්නේ, කොළපාටට පේන්නේ බෝ පැල දෙකක් වගේ.
2: ඇවිදින බෝ ට්‍රීස් දෙකක් වගේ තමයි.
3: ඔව්, ඇත්තටම ඇවිදිනවා දැක්කොත් බෝ පැල දෙකක්. ඒ කවි ඉන්දුයි. අපි ඇත්ත ලෝකෙ මේ ස්වරූපෙන් දකින්නේ නෑ.
2: අර සිරිමත් මගේ සකි කියලා ලියලා තියෙන අර අපි දෙන්න දිහා බලලානේ.
3: ඔව් ඔව්. අර බුදු පුදට මල් කැඩුවෙත් අමරයි තීද කවුද කියලා අපි දෙන්නන්නේ නයනයි.
2: සල්මල් කඩේ අමර එන්නේ නයනා එන්න සල් ගස යටට අපි සල්මල් කඩමු.
3: මේ මල් අරන් ගිහින් එහෙම කතිබුණා සිංහරාජපතේ. බුදුන්ට පුදමු.
2: ඔව්, ඉතින් අර බුදුන්ට පුදන මේ අදකෙන් අපේ ජීවිතේ හැඩ කරගන්න ඕන නේද මම නම් කියන්නේ.
3: කොහොමත් අපි ඒ කියන්නේ මිනිස්සෙක් විදියට අපි ආගමකට එහෙමත් නැත්නම් සදාචාරයකට ශිෂ්ටාචාරයකට අවනත උනේ නැත්නම් අපේ ජීවිත හිතාගන්න බැරි ආගාධ වලට තමයි ඇදිලා යන්නේ.
2: එක එක රැලි වලට අහු වෙනවා.
3: එක එක රැලි වලට අහු වෙනවා. ඒ වගේ මේ දවස්වල තියෙන ලොකු රැල්ලක් තමයි ඔය. මොකද්ද?
2: මත්ද්‍රව්‍ය.
3: පිරිමි ළමයින්ට විතරක් නෙමෙයි ගැහැණු ළමයින්ටත් ওই ප්‍රශ්න මේ වෙද්දී තියෙනවා. ඒ වගේම බාල මහලු තරුණ වැඩිහිටි කිසිම ભેදයක් නැතුව මේ ප්‍රශ්නේ තියෙනවා.
2: ස්ත්‍රී පුරුෂ ભેදයක් කිසි දෙයක් නැහැ.
3: කිසිම දෙයක් නැහැ. ඉතින් අපිට කියන්න තියෙන મેસેජ් එක තමයි දැන් ඔන්න මේ ප්‍රශ්නෙට එරෙහිව මේ වෙද්දී රජයේ ඉදිරියට ඇවිල්ලා තිනවා වැඩිපිළිවෙලක් රටම එකට කියන concept එකේ.
2: ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රටම එක් වෙන්න ඕන මේ වෙලාවේ.
3: එක් වෙන්න ඕන. දැන් අපි දෙන්න නම් එක් වෙලා ඉන්නේ. මේ ඔයාගේ යුතුයකම තමයි අපි මතක් කරන්නේ. අපි යුතුයකම අපි කරලා ඉවරයි. අපි මේක ඔයාට communicate කරා කියන්නම් අපේ වැඩේ, අපේ job එක done. ඔයාට තමයි දැන් තියෙන සමාජයේ මතට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඔයා දන්නව නම්, එහෙම නැත්නම් ඔයාගේ පවුලේ ඉන්නව නම් එහෙම කෙනෙක් ඒ කෙනාව ගලව ගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් හැමදේම කියලා මහලුකු දේවල් කරන්න නැහැ. ඒ කෙනාට පෙන්වන්න, ඔයා ඒ කෙනාට ගෞරව කරනවා, ඒ කෙනාට මේ ලෝකේ ඒ දෙයින් ඇරෙන්න ආදරය ගන්න අවධානය ගන්න පුළුවන් දේවල් තියෙනවා
2: කියන එක තමයි ලොකුම තීරණය. ඒ
3: කියන්නේ අපිට වටිනාකම පෙන්වලා දෙන්න.
2: අපිට ආදරය දෙන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම ලැබෙන්නේ අන්න එතන.
3: ඒකනේ මයිකල් ජැක්සන් මේ කියන්නේ. මුළු ලෝකෙම එක වගේ බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්ලා වෙනවා කියලා ආදරෙන්.
2: අන්න ඒකයි කියන්නේ.
3: Heal the world.
2: අවවාදයට
3: වඩා make it a better place. නේද? අපිට ලෝකේ සුවපත් කරන්න, ඒක හොඳ තැනක් කරන්න අපි ආදරය කරනවා නම් අපිට ඒක සුටුස් ගාලා කරන්න පුළුවන්.
2: ඒ නිසා බෙදන්න ඕන.
3: බෙදන්න, මේ වගේ අත් දෙක දිගෑල්ල බෙදන්න. ඉතින් මත්රකුසාගෙන් ඒ වගේම මත්රාවි වලින් අයින් කරගන්න ඔයා ආදරේ කරන කට්ටිය, ඔයා දන්න කෙන කට්ටියව ඒ පණිවිඩය තමයි මතක් කරේ. ඉතින් අද දවසෙත් ඔයා එහෙම කෙනෙක් මුණ ගැහුනොත් ඒ කෙනාගේ ඇත්ත වටිනාකම මේ කෙනාට පෙන්නලා දීලා එයාගේ වැරදි පුරුදු වලින් අත්බැහි වලින් ටික ටික යව ගලව ගන්න උත්සාහ කරන්න කියන පණිවිඩය දෙනවා. ඒ පණිවිඩය දීලා අපි යනවා
2: WhatsApp එක පැත්තටද calls පැත්තට?
3: calls පැත්තට.
2: okay.
3: calls පැත්තට යනවා. අපි යනවා සූර්ය වැවට. සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා අද තෙමිලාගෙට ගෙඩි ටික ගත්තා. අද සූර්ය වැව ප්‍රේම කුරුල්ලා තෙමිලා ඉන්නේ.
2: ඇයි වැහලද?
3: වැහලා ඒ පැත්තට. අපි වැහි කවි කියලා මාස ගානක් තිස්සේ ඕන්න දැන් යාන්තම් ඇති සූර්ය වැවට වහිනවලු ලියන ආරක්ෂක.
2: ඉන්දු කවි කිව්වා වැහි කවි. ඉම්ප්‍රමට එකක් තියෙනවා නේද?
3: තියෙනවා තියෙනවා. මාත් එක්ක හිටියම කොහොමද ඒ අර සංගීත ගානේ ඔයාට හම්බ වෙනවා. ඊගවට උපාලි අයියා වල්පිට මුලින් රමණී අකපල නරුවින් රොබර්ට් ඩිනෙල් ඇන් ලීලාවති ආදරණීය කපල්ලික උතුරු කලුතරින් ඒ වගේම අපි කිතුල් කොටින් ප්‍රේමසිරි අයියාවත් එකතු කරගන්නවා ආදරෙන්.
2: බොහොම ආදරේ. ඉතින් WhatsApp එක පැත්තට යනවද? නැත්නම් අපි සින්දුවක් ගන්නවා.
3: යමු යමු ටක්කලකින්.
2: WhatsApp එකේ යමු ටක්කලා. කවුද ඉන්නේ කවුද ඉන්නේ කවුද ඉන්නේ? හායි කවි හායි ඉන්දු සුබ සන්ධ්‍යාවක්. අපිත් සද්දෙරම නිත්හගෙන ඉන්නේ. අපි තව ටිකකින් මැසේජ් එකකුත් දාන්නම්කෝ. එතකොට මේක කිය. අයියෝ.
3: ඒව මුලින් කියලා
2: ඉන්නවා. ඒව මුලින් කියන්න ඕන.
3: සුද්දටයි සුද්දිටයි මැසේජ් එක මට හොඳ සින්දුවක් නෑ නේ. සුද්දිටයි මටයි හොඳ සින්දුවක් දෙන්න. අපි හිතුවම් පිටදී අපි දෙන්නට සුද්දා සුද්දි කිව්වා කියලා ඉතින් අපි ඇඳගත්ත පොඩ්ඩක්.
2: ඔව් නේ පොඩ්ඩක් ඇඳගත්තා. ඉන්න සුද්දි කියන්නේ මෙහෙ එක්කෙනෙක් නෙවෙයි දෙයා.
3: නෙමෙයිද?
2: නෙවෙයි වගේ නේ.
3: ලස්සන.
2: ගොඩ සුද්දි එක. ගොඩ කියන්නේ ලංකාවේ කියන එක ලංකන්
3: සුද්ධිය
2: ශ්‍රී ලංකන් සුද්ධිය
3: යටියන්තට ගණේ පාලේ ශ්‍රී ලංකන් සුද්ධිට මේ ඊළඟ සින්දුව
2: දෙන්නේ
3: බලාව හවස 3:27

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හෙලෝ හෙලෝ, වේලාව හවස 3 විනාඩි 35.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල් ඒරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොල, කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: BYD Sealion 5 Plug-in Hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
8: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
9: Net FM. Hello, hello, Satyantea.

0: Net FM. Hello, hello, Satyantea.
1: Hai, hai.
2: ඉතින්
1: අද ලස්සන පණිවිඩයක් තියෙනවද කට්ටියට දෙන්න?
2: නේ අපිට ඒක කියන්න අමතකුණා නේද?
1: ඒකන කියන්නේ කාලෙකට පස්සේ.
2: ඔන්න දැන් මාව ඇහෙනව ඇති ඔයාලට.
1: දැන් ඇහෙනවනේ.
2: පොඩි තාක්ෂණික දෝෂයක් දැන් හරි. ඔන්න අපිට තියෙනවා මැසේජ් එක කියන හරිනම් අපි මුලින් කියන්න ඕනේ. ඒ වනාට ඉතින් අපි චුට්ටක් වෙලා ගත්තා ඔයාලා ඔව කට්ටියව මේක පැත්තට එකතු කරගන්න. දැන් පුළුවන්.
1: ඇත්තම කියනවා නම් මෙහෙමයි. සමා වෙන අපිට මෙහෙම කියන්න සිද්ධ වෙනවට. ඉතින් අපිට කියන්න සිද්ධ වෙනවා නේද?
2: මම දැන් නැති මොකද්ද මේ ආමේ කියන්න හදන්නේ?
1: අපි දෙන්න කාලෙකට පස්සේ. අද
2: අද ඔව් ඒ දෙ කියන්න ඕනේ.
1: ඔව්
2: අපි මෙහෙම කරමු.
1: කොහොමද කියන්නේ?
2: ඇත්තටම කියනවා නම් කාලෙකට පස්සේ අපි අද
1: ඔව්
2: ඔයාලත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා. රූපෙන් හරිද? yes අපි ව ලයිව් මෙච්චරලා කටහඬ විතරනේ හගෙන හිටියේ. දැන් අපිව ලයිව් බලන්න පුළුවන් තව විනාඩි 3කින්. හරිද? ඒ විනාඩි 3 ඇතුළත අපි ලයිව් වෙන විනාඩි 3 ඇතුළතම ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. මේ පැත්තට කතා කළා රේඩියෝ එකේ අපිත් එක්ක chat එකක් දාගෙන ඉන්න පුළුවන්. දැන් පටන් ගන්නවා. ඔයාලා දැන් කෝල් කරන්න පටන් ගන්න.
1: 1යි
2: 2යි
1: 3යි.
2: දැන් පටන් ගන්න කෝල් කරන්න. අපි කෝල්ස් වලට ඇන්සර් කරන්න. බෙස්ට්ම මී පැනි මී කිරි ටින් ටොයින්.
1: වොයිස් එක. මුළු ලංකාවටම මුළු ලෝකෙටම එහෙම දාන්න යන්නේ.
2: මෙන්න කියනකොට කෝල්ස් එනවා. හරි. අපි එන වැඩේ පටන් ගමු. ලයිව් එක පටන් ගෙනමු.
1: ඕකේ. එහෙනම් අපි මේ සින්දුව අහලම ලයිව් එකට යමු නේද?
2: ඕකේ.

0: تنملاها بستوناي بنادي بانستوناي
1: FM Anupaha FM Anuhatrai Tashmata Net FM
2: Sukobobogi Tveta Navartak Denza Navina Thakshane Kala Denza B5 Sa Denza B8 Premium SUV Rata Atvinimata Altaya Pradashanagare Ta Paminenna Nathinam Bindu Aikai Kai Dekai Ekasivisipai Ekasivisipa Amatana
3: On the Mamilata, quality ekka siyata tunsi ekka vasiyak. TikTok, YouTube, Facebook, WhatsApp tatulu app name ekata non-stop data. 4GB extra data. Unlimited calls, SMS 1000k. Rupiyal 1598 kata. Mobitel 1598.
4: ඇයි ශුග කියල මූනෙන්න කන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
6: Net FM Hello Hello Satyam

0: हाय
1: अभी रैपी रन आदरे कराने
0: दवाल नहीं
1: दवाल दवाल
0: अभी सावस अभी रन आदरे कराने
1: पहले तो ना एक दिग्गज सिंधु मधुनाने
0: तब पहले देखा कितने तेरा ना देखा
1: तब पहले देखा क्या ना वाला मियो
0: एक ने क्या
1: ना हाथरे ना पहले ने कम पहे दंग हाय वने कांग इंदु के सिंधु हागने न कवि के कवि हागने वैसे कवि मनाद तब वास कवि वास कवि क्या ना अभी
0: अभी क्या ना बेबी का तें क्या ना मुख्य देख रहे क्या ना होंदे देवल विता
1: होंदे कवि
0: होंदे कवि
1: यहाँ पर मागे साथी
0: गुणधर्म गुणकारी गुणगारुक
1: दारुएकी वागे कवि के ना
0: ये बाकी सेरिमत दारुएकी ना नहीं था
1: ओ सेरिमत दानने ना अभी कथा कल वाले
0: मुं
2: ආයුබෝවන්
1: කවුද මේ නම ගමේ ඉඳලා ඔක්කොම මුලින් ඉඳන් කියන්න බලන්න
2: අදවද සූර්යපාලෙන් දිනුෂා
1: දිනු දිනුෂා දිනුෂා අපේ ලයිව් බලන් හිටියා නේද ඉස්සර කාලයක් ඉඳන්
2: ඔව් ඔව් හැමදාම ඔයාලා තමයි අහන්නේ
0: අය කනේ කියන්නේ දිනුෂා
1: දැන් දිනුෂා දන්නවද අපි ඔයත් එක්ක කතා කරන එක Facebook live එකකින් බලන්න පුළුවන් කියලා
2: ඔව්
1: දිනුෂා අනුරාධපුර කියවනේද පීනන්න පුළුවන්ද මට බෑනේ පීනන්න
0: අපි ඉඳුර පිනන් ගොඩ පීනන්න
1: ඔව් හරි එහෙනම් අපි පීනගෙන යන්නයි හදන්නේ ඊගාව සින්දුවට දිනුෂා බොහොම ස්තුතියි කතා කරාට අපි ඊගාව පෑන් අපි හම්බ වෙමු
2: හරි බොහොම ස්තුතියි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Hello, hello. වේලාව හවස 4:03 අපේ සතියන්තයට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියුස් සමග මම කේසර. ඔවුනියාව යාපනය ප්‍රධාන මාර්ගයේ පරසන් කුලම ප්‍රදේශයේ සිට වෝරියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියාව දෙසට බුහුන්ලා නවතා තිබූ ටිපර් රථයක එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක් ගැටි අනතුර සිදු වෙති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ සහායක සහ ගමන් කළ පුද්ගලයා වවුනියාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා. ඔහු කොටදෙනියා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන් කුලම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඊළඟ නිවුස් පාස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitter පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
5: net fm hello hello satyantaya

0: Sati Antea.
1: ඉතින් වෙලාව කීයද කියලා දන්නවද ඔයා?
2: නෑනේ දන්නේ නෑ මට පේන්නේ.
1: දැන් වෙලාව හවස 4යි විනාඩි 11යි අපේ සති අන්තයට. අපි දැන් හදන්නේ හවස 4ට පායපු තරු ටික එකතු කරගන්න අපේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා තව නේද?
2: සැහැන තියෙන අපේ සින්දු දෙන්න
1: ඉතුරු වෙලා. ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්ලේලිස්ට් එක ඉන්ස්පයර්ඩ් බයි me and kavi හරිද? ඒ වගේම ඕවර්ලුක් කරලා තියෙන ඔයාලා ගොඩාක් ආදරේ කරන ආදරණීය කසු නිරන්දා.
2: කසු.
1: අපි කසු ගැන සින්දු අදුන්නනේ කලින්. හරි අපි දැන් යනවා අපේ කෝලස් ලගේ පැත්තට.
2: කවුදේනේ
1: අපිට චාන්දනී අක්කා කෝල් කරානේ.
2: චාන්දනී පායලා මතක නැ වචන
1: ජීවිතේ අද පසයි මම තාම සීතල කලවරේ නෙමෙයි
2: තාම එළියේ ලයිට්ස් ඔක්කොම දාගෙන ඉන්නේ
1: ඒ වගේම එළියේ තාම කලවර වැටලා නැහැ
2: නෑනේ
1: මහරගමෙන් ඉන්නවා චාන්දනී අක්කා ඒ වගේම චාන්දනී අක්කා වැඩ කරන තැන ඉන්නවනේ කට්ටියක්
2: ඔන්න
1: සාම ඉන්නවා හසිත ඉන්නවා ජනීෂ චමිලා ඉන්නවා දික්වැල්ලෙන් චමිලාව එකතු කරගන්න කිව්වා කෝසල එතකොට මාලා ගම්පලින් මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න කිව්වා
2: අපේ චාන්දනී අක්කා ඔන්න යා සම්බන්ධ කරගන්න පුළුවන්කම තිබෙන වැඩ කරන තැන හැමෝටම මම මෙයා කියලා නම් ටික් කියාගෙන යන්න දෙන්න
1: ඔන්න මාරු වැඩයා ඔන්න එනවා නම් කෝල් එකක් දෙන්න මේ පැත්තට කෝල් එකක් ගන්න ලයින් එක අපි ආයෙත් මතක් කරමු 011-255-3963 තමයි ඔයා කෝල් කරන්නට ඕනේ හරි ඊගවට ඉන්නවා
2: නිව්ස් මියවලින්
1: නිව්ස් අරගෙන ගීතිකා අක්කා එකතු කරගන්නවා
2: මං කියන්නේ කවුද මේ අපේ ගීතිකා අක්කා දලු කඩල ගෙදර යනකම් මං ඉන්නේ
1: ආහා හරි ඉතින් කවද එකතු කරගන්න
2: කියන්නේ කවුදින් කවුද ශියාමලා ඉන්නවා අන්තෝනේ ඉන්නවා අපේ නලින් ඉන්නවා ප්‍රියන්ත ඉන්නවා ඊට පස්සේ අපේ සාරංග ෆැෂන් එකේ හැමෝම එකතු කරන්න කියලා ඕන අපේ කියලා තේනවා ගීතිකාක
1: ඊගාවට අපි යනවා කඩවත දිනුකා සංජීවනී එකතු කරගන්න ඊට පස්සේ කාන්ති අම්මවත් උන ආදරෙන් මතක් කරනවා ඒ වගේම කාන්ති අම්මා මේ වෙදී ඉන්නේ චූටි අර චූටි මුණුබුරා මිනි බිරියෝ ඉන්නවා ඊගෙදර ඉතින් ආලවත් ආදරෙන් එකතු කරගන්න යනක පුතාව විශේෂයෙන් සංගීත් පුතාව ඊගාවට ලියන ආරච්චි අයි කොල්ලවත් එකතු කරගන්න ඒ කවදාවත් මේ වයසට යන්නේ කොල්ලෝ හරි හෙලෝ හෙලෝ සතියන්තේ 3-6 පැය අහන් ඉන්නේ අපි දුම්බර ලලිත් ඉන්නවා මේ පැත්තෙන්
2: දුම්බර ලලිත් අපි ආදරෙන් එකතු කරගන්න
1: පූර්ණිමා ඉන්නවා සඳ ලංකාවෙන්
2: පූර්ණිමා බොහොම ආදරෙන් එකතු කරගන්න
1: ඒගවට දීපා ඉන්නවා රත්මලවණින් මොකද්ද මේ ස්පෝර්ට්ස් මීට් එකක් වගේ හරිද ඒගවට හෙලෝ හෙලෝ සතියන්තේ කටුවස් ගොඩෝ කොහා ගොඩේ
2: ඒ කියන්නේ කොහා ගොඩට ගිහිල්ලා
1: අත්තෙන් පියාඹල ඇවිල්ලා සන්ධ්‍යා අත්නායක
2: මේ අපිට එකකින් සින්දුවක් කරන්න පුළුවන් කොහා ගොඩින් ඒ කියන්නේ කොහා ගොඩ සන්ධ්‍යාවේදී කොහා අත්තකට නැගලා හඳ පායනකන් ඇහැල ගහකට ගිහිල්ලා
1: ආ වාව්
2: ඔව් නේද නිකන් අපිට එහෙම එකක් කරන්න පුළුවන්
1: ඊට පස්සේ ඇහැල ගහේ කටු තියෙනවා ඒ නිසා හෙලෝ හෙලෝ සතියන්ති හරියට ඇහිලා නැහැ ඉදා හැබැයි අදහගෙන ඉන්නවා කට්ටිය වාදනය එකතු කරගන්න ඔය කියපු නාම ටික සන්ධ්‍යා අත්නායක එක්ක චන්දසිරි ඇහැලිය ගොඩින් හරි ඒ ගාවට හෙලෝ හෙලෝ මේ අහන්නකෝ අපිත් ඔයාලව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකෙන් කට්ටියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා
2: හරි බාරෙන් හරි ආදරෙන් එකතු කරගන්න
1: සීනියස් කුමාරයෝ නෙළුම් කුමාරි ඕ ඉන්න සුබ සන්ධ්‍යාවක් දෙන්නටම කොහමද ඔය පැත්තේ තොරතුරු කියලා හනෝ තදින් මෙහෙට තදින් වැස්ස වහිනවලු
2: මෙහෙට ඇවිල්ලා වැස්සකුත් නෑ පෑවිල්ලකුත් නෑ බොහොම සෞම්‍ය කාලගුණයක් තියෙනවා
1: මෙහෙ මහ කකුලුව පොඩියුන්ට කෙලින් යන්න කියලා දෙනවා සින්දු ගොඩක් ඕනි කියලා තියෙනවා
2: ක්‍රැස් සින්දු ගොඩක් දෙන්නම්කෝ දෙයියෝ
1: යෂෝ ඔයාට තමයි එහෙනම් මේ ඊගාව සින්දුව ආදරෙන්
2: මම නම් දෙන්නයි යෂෝට
1: මන් දුන්නා වෙලාව හවස 4:15 දැන්

0: හෙලෝ හෙලෝ විලාස සහතරයි විනාඩි 26 දැන්
1: FM 95.8 Net FM Divaina Pura
2: කතරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
3: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
2: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
7: කොල්ල කෙල්ල

0: ಸಿಗಲು ತ್ರೈ ಮಂಡಳಿಯ
1: ದಿವಾ ಫ್ರೆಶ್ ಡೈಲಿ ಅಲರ್ಟ್ ಎದಿನಿಂದ ಒಬ್ಬ ಅಂದಿನ ಪ್ರಿಯತಮ ಎಂದು ಮಲ ಕೊಲರೆಕೆ ಸಹ ಅತ್ಯಟ ದಾಡಿ ಸಹ ದೂಬಿಲಿ ಪೆಲ್ಲಂ ಸಹ ಅನಿಕುತ್ ಎದಿನಿಂದ ಪೆಲ್ಲಂ ಒಬ್ಬಟಾತ್ ಪ್ರಶ್ನಾಕ್ ವಿಯತಿ ಬವ ವಾರ್ತಾ ವನವಾ
2: ಏ ನ್ಯೂಸ್ ದ ಫರನೈ ಎದಿನ ದಾಕುನು ಪೆಲ್ಲಂ ಮಲಟ ಹೊಂದಮ ವಿಸುಂದಮ ಮಂದಾನ ಸ್ಟ್ರೀಟ್ ಫೈಟರ್ ತಾಕ್ಷಣೆ ಸಮ್ಗೆನ ನವ ದಿವಾ ಫ್ರೆಶ್ ವ್ಯಾಡಿ ಮಹಾಸ್ಯಾಕ್ ನತುವ ಅಡು ವಿಯದಮಕಿನ್ ವ್ಯಾಡಿಮ ಪಿರಿಸಿದು ಬವಕ್ ಲಬೆನ ಎದಿನ ದ ಪೆಲ್ಲಂ ಮಲಟ ಹೊಂದಮ ವಿಸುಂದಮ ನವ ದಿವಾ ಫ್ರೆಶ್
3: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
5: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා පි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න
6: රෝමාන්තික මතක ස්මරණය
7: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
8: Net FM. Hello, hello, Satyantaya.
9: Da ra ra ra ra ra ra ra ra ra ra ra ra.
8: Net FM. Hello, hello, Satyantaya.

0: ಕವಿ ಪ್ರಶ್ನೆ ಆಗ್ತೇನವ
1: ಪ್ರಶ್ನ ಯಾಕಹನದ
0: ജീവിതേ നല്ല ലസ്സനായി പ്രശ്നയാണ് ജീവിതക്കായാലും വന്നിട്ട് ആണോ മേ പ്രശ്ന മകൻ നിമേ അഹാനോ പിപ്പേന മാൽവലി
1: പിപ്പേന മാൽവലി
0: വശീകരണോ പിരിമിങ്ങോടാരം മലട്ട് വശീവെല്ലാം മരണോ ബബരു അറിയുമേ പിപ്പേന മാൽവലി പിപ്പേന്നെ ഹമ്മന സുലങ്ങിത് സുലങ്ങ ഹമാന്നെ കേള
1: මෙයලගෙන් ගහන්න ඇයි තාමත් අර පරණ කනෙක්ෂන් එකේ ඉන්නේ
0: ඒක තමයි අපි මේ කියන්නේ පුන පුන ඇයි පරණ කනෙක්ෂන් එකේ ලැග් වෙවි ඩ්‍රොප් වෙවි ඉන්නේ මාරු වෙන කලුත් කනෙක්ෂන් එකකට මේ අපේ කවියට තියෙන නම් අලුත්ම SLT fiber කනෙක්ෂන් එකක් UHD quality video stream කරන්න මෙයා අර viral එහෙම ගියේ TikTok වල video එකක් එහෙම දාලා ඒ වගේ දැන් ඉස්සරහට මෙයා live යන්නේ ඉන්නේ ඒ වගේ live යන නම් මෙයාට ඕන වෙන හොඳම කනෙක්ෂන් එක තමයි දැන් මෙයා අරගෙන තියෙන්නේ ඒ තමයි SLT fiber කනෙක්ෂන් එක ඉතින් ඔය ඔන්නම් ටික්ටොක් තරුවක් වෙන්න එහෙම නැත්නම් අපිට අපිත් එක්ක කතා බහ කරන්න අපේ ටික්ටොක් ලයිව් බලන්න අපේ ෆේස්බුක් ලයිව් බලන්න ඒත් ඔයාට පුළුවන් ෆයිබර් කනෙක්ෂන් එක දාගන්න එහෙම දාගත්තොත් ගෙදරින් හැමෝටම අඩුනොක් මදි නොකියන්න හැම වෙලාවෙම ඔයාට හොඳට කනෙක්ට් වෙලා ඉන්න පුළුවන් අපිත් එක්ක කිසිම අඩුපාඩුවක් ලැග්වීමක් බෆර් වීමක් වෙන්නේ
1: නැතුව
0: ඒත් එක්කම පියෝ ටීවී තියෙන කට්ටිය ඉන්නවානේ පියෝ ටීවී බලන ගර්ල්ස්ලා බොයිස්ලාට නෙට්ෆ්ලික්ස් බලන ගර්ල්ස්ලා බොයිස්ලාට HD ක්වොලිටි එකට
1: යස් වෙලුවට එකවද
0: ඇයි
1: පියාටේ කියදෙක් පඩක්
0: පොඩ්ඩක් ඉතින් දන්නේ
1: නැහැ SLT fiber එක ඇඟටම ගත්තා
0: SLT fiber එක ඇඟට අරගෙන GNC vibe එකට එනකොට පොඩක් පොෂ් වෙනවා HD quality channels බලන්න ඔයාලට පුළුවන් SLT fiber connection එක දාගන්න කියලා දරුවනේ මේ කියන්නේ රුපියල් 2690 ඉඳන් තේනවා anytime package එක unlimited package එක තියෙනවා 5900ට දරුවනේ කිව්වට තරහ වෙන්න එපා මම දන්නවා අක්කලා අයියලා නැන්දලා මම ඔලොක්කම අපි වහගෙන ඉන්නවා කියලා
1: ඔයාල ඔක්කොම අපේ net family එකේ දරුවෝ තමයි
0: ඒක තමයි අපි පවලක්නේ එහෙනම් අපි මේ සින්දුව හලිමු මේ සින්දුවට කවි ශරීම කැමති
1: සෑහෙන ආදරේ සින්දුව
0: වෙලාව හවස 4:00 විනාඩි 34 දැන්

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: Hello, hello, Vilava Havasa Hatrai Vinadi Tisnavayai.
2: BYD Sealion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: Meldol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meldol පැරසිටමෝල් විශේෂයකි.
4: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන්
5: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලි ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
6: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙනිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
7: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
8: Net FM. Hello, hello, Satyantaya.

0: Satte Antea. Satte Antea.
1: දිනිකට
2: ලස්සන කටහඬක් තියනා නේද?
3: දිනික කොහෙන්ද එකතු වෙන්නේ?
1: මම කොළොන්නේ නෑ දෙලෙන්ද.
3: කොළොන්නේ නෑ දෙලෙන්. දිනික ඉතින් ස්කූල් යනවද? ස්කූල් ගිහලා ඉවරද?
1: මම බබා එකගේ සෙට් වෙලා ඉන්නවා.
3: ඈ?
2: දිනේ කවද නැගේ plan එක සාර්ථකයි.
3: ඔයා මගේ හිතේ බින්ද දිනේක.
2: කවිෂ්ඨ මම කිව්වා young girl කෙනෙක් ඉන්නවා කතා කරන්න කියලා. ඔයා young තමයි. නට ෂූටි බබෙක් ඉන්නගෙන.
3: මේවා මහා එකතු වෙලා කරන මේවා කුමන්ත්‍රණ.
2: සතර කමන්ත්‍රණේ සාර්ථකයි. දිනේක ඔයා කවද එකතු කරගන්නේ? husband වයි බබා වයි තව කවුද? දිගටම අපි වහගෙන ඉන්න සතුටින් ඉන්න ඕනේ, නිරෝගීව ඉන්න ඕනේ පැංචත් එක්ක.
3: ඔව් සතුටින් ඉන්නකෝ දිනේක. එහෙනම් ඔයා මෙතන මේ ඉන්දුත් එක්ක මෙතන ගේම් ගහලා.
2: හරි හරි. ඒගවට ඉන්න අපිට එකතු කරගන්න කට්ටියක්. හරිද? නිලුෂා ඉන්නවා වල්පිට මුල්ලෙන්. මහත්තයා පුතා එතකොට දුවලා.
3: උපාලිගේ නෑදෑයෝ දන්නේ නැනේ.
2: ඔව් වල්පිට මුල්ලේ උපාලිගේ නෑදෑයෝ නෙමේ දෙයියනේ. අසල් වැසියෝ.
3: අසල් වැසියෝ.
2: ඔව්. ඒගවට නිලුෂාගේ මහත්තයා පුතා එතකොට දුවලා දෙන්න ඉන්නවා. ලොකු දුව මැරි කරන්න ඉන්න නිමේෂ් ඉන්නවලු. නිමේෂ් ආනමඩුවේ නිමේෂ්ගේ ෆැමිලි එකේ කට්ටියවත් එකතු කරගන්නකෝ බලන්න කොච්චර හොඳ නැන්දම් මේක.
3: හොඳ නැන්දම් මේක. ඒ වගේ හොඳම හොඳ ලිස්නර් කෙනෙක් ඉනවා දන්නවද? අපි දෙන්නව අහන්න හස්බන්ඩ්ට කියලා රේඩියෝ එකක්ම ගෙන්නගෙන. මාතර ගෙයින් එන ගමන් රේඩියෝ එකක් ගෙන්න කියලා. ඒ රේඩියෝ එක අන්තිමට ඇහෙන්නේ නැති පාර හස්බන්ඩ්ගේ ඔළුව කන්න හදලා.
2: ඒ හරි සාමාන්‍ය වැඩ කවි.
3: පස්සේ ඒ වගුණට පුරුදු වෙන්නේ. ඒ පස්සේ රේඩියෝ එක මේ කුස්සියට අරන් ගිහිල්ලා රේඩියෝ එක හදාගෙන උන අපි දෙන්නව අහන ගමන් ඉන හරි ලස්සන සිනහාවක් තියෙන කෙනෙක් ඉන්න.
2: කවුද කවුද?
3: නෙල්කා සමන්ති.
2: නෙල්කා.
3: හයි කියන බලන්න. ආදරණීය පුත්‍ර රත්නය කවිෂ්ක මදුසංක.
2: හරි.
3: ඔය කියන කට්ටිය
2: හිරුණිව ගන්න ඕනේ අපි. හිරුණිව.
3: හිරුණි
2: නෙවෙයි හිරාණියක්.
3: හිරාණියක්. හිරාණියක් මේ නම වෙනස් කරනවා.
2: මහත්තයා උපාලි ලොකු දුව මාධවි. එතකොට දීල්කි දිනේත් නිතුමින මේ පුතාල දෙන්නයි දොල දෙන්නයි ඉන්නේ මං හැව වැඩිපුර මාදරේ කාර්ද කියලා.
3: ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවා මමත් අහගෙන. ඔව්
2: මාධවි ඉන්නේ ගුවන් ගත වෙලා කිව්ව ගුවන් ගත වෙලා කියන්නේ විදේශ රටක කිව්වා. එනිසා ලොකු දුවට වැඩියෙන් ආදරේ කව පොඩ්ඩ තුනට හැ නැතුව කියන්නේ කිව්වා. හරි අපි
3: දැන් හරි. දැන් පොඩ්ඩ තුනට.
2: දැන් ගෙදර චූටි චූටි ගින්නක්.
3: එක අතකින් අපිත් ගුවන් ගත වෙලා ඉන්නේ. මේ අපි ගුවන් ගත වෙලා නෙන්නේ.
2: අපි ගුවන් ගත වෙලා ඉන්නේ. සින්දුවත් ගුවන් ගත වෙලා දැන් ගොඩක් වෙලා අපි සින්දුව අහන්න දෙමු. නැත්නම් අපි දෙන්නට උඩින් ගුවන් ගත වෙන්න කවුරු හරි දෙනවා එකක්.
3: අපි එහෙනම් ගුවන්ෙන් බිමට බයි මුඩක් ගාලා.
2: ඕකේ. වෙලාව 7:40.

0: පිරිමි හොමයි මුගර නරකයි උකස්දුන් කරදේ නුඹට
1: ඇහැට
0: ගැටෙන හැම ගෑනු ළමයෝම ගෙනල්ලා කනට කොඳුරා මටලු ආලේ
1: මොකද උනේ
0: ඔය කියන්නේ මට දැන් ඔය ඔය සින්දුව දැන් මේ දවස් ටිකේම සෝෂල් මීඩියා වල යනවනේ සෝෂල් මීඩියා වල බැලු බැලු ඇත්නම් පිපුණු මගදි දුටු වෙයි පැලුණු එයුකුල් නොදැක කොහොමයි පිරිමි හොමයි මුගුරු නරකයි තමයි හැමතරම තියෙන්නේ. ඉතින් ඒ නිසා මට දැන් ඇත්තටම සමස්ත පිරිමි සංගතිය ගැනම පොඩි වෛරයක් ඇති වෙන ගමන් ඉන්නේ මේ සින්දුව හින්දා.
1: ඔයාට වෙලකට ආච්චි වෙනවා නේද?
0: නෑනේ මේ සින්දුව හරිම ලස්සනයි. චරිතාතලගේ නිමිසෙක් කරලා තියෙන්නේ ඉතින්. අපි කොන්සර්ට් එකෙන් බලන්න ගියාම අපි පුන පුනා බලන් ඉන ලතින් කංකාරී එනකන් කියලා ඒ සොන් එක දෙනකන් පුන පුනා බලන් ඉන්නවා. මේ සොන් එකට ආස කරන හැමෝම ඔන්න ආදරය කරන හැමෝම ඉක්මනට එකතු කරගෙන WhatsApp එක පැත්තට අපි යනවා. සින්දුව මැද්දේ ඉන්න ගමන්. ඉන්දු බේබී ඇන් කවි සීනියස් කුමාරයා කෑගල්ලින් සාවින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා කුමාරි අයියා සමිත අපච්චිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙමු. ඔන්න දැන් තමයි ක්ලාස් හෝම් වර්ක් ඉවරුනේ කියලා කියනවා. කලින් අපිට මැසේජ් එක කියවන්න එපා කිව්වේ. හෝම් වර්ක් කරන ගමන් හින්දා එහෙන්නේ නැති හින්දා.
1: ඒක අම්මට අහුවෙනවනේ.
0: අනේ අනේ සාවින්දියා.
1: සාවින්දගේ ඩීපී එක ඉන්නේ කවුද?
0: සවින්දගේ ඩීපී එකේ ඉන්නේ අයියා වෙන්නේ නැති නේද? හෙලෝ හෙලෝ සතියන්ත ඉන්දු කවි දෙන්නටම හොඳ කොහොමද කියලා අහන්නේ. ශ්වේත සඳේ සින්දු ඕනි කියලා කියනවා. ශ්වේත සඳේ අපි හවස පහට අපි දෙන්නම්කෝ. එකතු කර ගන්න නංගිෂාෂිකා. එතකොට විනුදි තිනුලි දුවලා දෙන්නවයි. මම ලක්මාලි කඩවතින් කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
1: ඕකේ වෙන කවුද ඉන්නේ අපිට කියලා ගන්න.
0: මේ බලන්න සවින්දට මාර වැඩක් වෙලා.
1: මොකද වෙලා තියෙන්නේ?
0: අම්මා හගෙනල ඉන්නේ
1: හරියට හරි.
0: සමා වෙන්න චූටි කෙල්ලේ.
1: සමා වෙන්න රත්තරේ මේ වරද අපි දෙන්නගේ මතේ.
0: මාතහන් ඉන්නවලු දුම්බරින් ආයේෂා. දැන් කියපු කෙනා වටපිට කිව්වා. මොකද?
1: වටපිට කිව්වා?
0: වටපිට කිව්වා?
1: කාටද කිව්වේ?
0: මේ සමේ සතියන්තේ වටපිට කියනවා කියලා කියන්නේ හතර වටේ යන වීක් ඩේස් වලනේ. අපි වටපිට දුවන්නේ.
1: අපි නම් දුවන්නේ.
0: අපි දුවන්නේ. අපි තව පැයක් ඔයාලත් එක්ක කෙලින් ඉන්නවා.
1: අනිෂාරගේ එක්ස් නම් වටපිට දුවලා කියලා අපිට ආරංචියක් ආවා.
0: හා හා හා. ඔය සමිත් අයියලු ඩීපී එකේ ඉන්නේ සාවින්ද්‍යා කියන්නේ.
1: ඕකේ.
0: ශ්වේත සඳේ සින්දුව ඉල්ලුව කෙනාට දෙන්නම් අපි පහේ පැයි. ගල්පතන්දියේ ප්‍රියන්ත අයියා ඉන්නවා. අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊගාවට ඇයි තාම අපිව කියන්නේ නැත්තේ? ආදරණීය කවියෙක් ඉන්දු අපි අහගෙන ඉන්නේ. විභාග රාජකාරී ඉන්න ගමන් වාරියපල සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ බණ්ඩාරස කොස්වත්ත සර් එක්ක නික වැඩිටියේ ක්‍රස් කිරීමේ මධ්‍යස්ථානයේ සිසිල සර් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයේ හැමෝම එකතු කරගන්න කියලා කියන්නේ මේ ඇවිල විභාග කාර්ය මණ්ඩලයේ
1: මේ මම සර් ඔන්න මේ පාර අපේ ඉන්දුත් ශිෂ්‍යත්ලිය යන හදන්නේ
0: අනේ කවි
1: ඇයි
0: ඔන්න සින්දු උසම මාෂිෂත්ලිය නැහැ ඒ කවි තමයි රිපීට් වෙලා ආයිෂිෂත්ලිය වෙලාව හවස 4:57යි

0: FM 95 94.8 Net FM Divainapura
1: Box bar nam velanda pale hari hariyat eth niyama bara thiyena box bar ekak ganna honama kramaya bar ekak kirala balan ekak melwa box bar wala nama ganakama mimma gahala thiyena nisa vishwasayen ganna puluwa rawattannat ba melwa eka lankawa eka api eka kiranna ona nathi eka
2: wartha apita wartha tabana koti ate nlb tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin prati sangwardaneta dewanta shaktiyak wemin obak dinawa ratak dinawana jatiya mahatana sampatha
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
8: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: Hello, hello. වේලාව සස 5 වෙනාඩි කයිදන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා
1: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. හංවෙල්ල පූගොඩ මාර්ගයේ ගිරිදර හන්දි ආසන්නයේදී සිදු වූ රෑනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පූගොඩ දෙසට ධාවනය වූ බස් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටි එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ දුරහා පිටුපස අසුනේ ගමන්ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු දොම්පේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථයේ දරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර දොම්පේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM
3: Love is in the air Inna Adre Allaganna
4: Net FM Hello Hello Satyantaya

0: Sati Antea. Sati Antea.
1: වෙලාව 5:10යි.
2: අවදෙන් ඉන්න අවසාන පැයට නොහොම ලඟ වෙලා තියනේ.
1: ලඟ වෙලා ලඟ වෙලා ලඟ වෙලා වැඩි දැන් පුටු දෙකත් ලඟ වෙලා
2: තියෙනවා. ලඟ වෙලා හිමසෙතේ
1: පාලුනේ.
2: අපි ඔබ ළඟින්
1: හැමදාම සදා. යටි අන්තොට ප්‍රේමසිරි අයියා නේවි එකේ කොල්ල සෙට් එක හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අපි වහගෙන ඉන්නවා කියලා. දීප්ති මංගලිකා තමයි වයිෆ්. එතකොට
2: දීප්ති මංගලිකාගේ වයිෆ්ලා දෙන්නෙක්ද එක්කෙනෙක්ද?
1: ප්‍රශ්න ගැටළු ඇති කරන්න එපා. දීප්ති මංගලිකා අක්කා. ඒ කියන්නේ එක්කෙනෙක්. වයිෆ් අක්කිව එකතු කරගන්නවා. ඒගාව රුෂානි දුව නිතෙෆෙ මහන හැමෝමයි. එතකොට පුතා ඉන්නවා කිව්වා. පුතා මේ වෙනකොට ගුවන්ගත වෙලා කියලා මේ කියන්නේ විදේශගත වෙලා. නාරායන
2: ගුවන්ගත වෙලා ඉන්නේ අපි.
1: අපි අපි අපි එයා විදේශගත වෙලා ඉන්නේ. ඉතින් කට්ටියම අතරින් එකතු කරගන්නවා යටියන්තට ප්‍රේමසේයගේ ෆැමිලි එකේ. ඒගාවට නාලන්දින් සඳුව අපි වහගෙන ඉන්නවා. රිකිල්ල ගස්කඩින් අරුණ අපි වහගෙන ඉන්නවා. අලව්වෙන් කරුව ඉන්නවා අපි වහගෙන. රුවන් එතකොට දුමාලි කියන දෙන්නාම අතරින් එකතු කරගන්න කියලා කිව්වා. දුමාලි නෙමෙයි අමාලි. හරි ඔන්න කට්ටිය එකතු කරගන්න අතරේ WhatsApp එක පැතරත් අපි යමු නේද?
2: ඔව් නේද. ඒක ඒ අතරේ මේ මතක් කරන ඕන දෙය තමයි මේ මරණ වචන පැටලෙන මෙතන ඉෂාරත් එක මට ලොකු තරහක් තියෙනවා ඉන්දු.
1: ආ ඔව්.
2: දැන් ඉෂාර මතක් කරා අපි සින්දු ගානකට එකතු කරගත්ත අපි ලයිව් එකෙත් මතක් කරා. දැන් ඉෂාර බැලලා මැසේජ් එකක් දාලා කියන්නකෝ.
1: ඒ වුණාට මම නම් කියන්නේ මේ ළමයාට ඔයා බනින්න යන්න එපා.
2: ඇයි
1: ඒ? ඒ කියන්නේ යාට ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් කෙටි කාලින මතකේ නැතිවීමක්. ආයි ටික වෙලාවකින් හරියනවා. ආයි ටික වෙලාවකින් අපි නම කිව්වම ආයි මිනිත්තුවකින් අමතක වෙනවා නම කිව්වා කියලා. ඒ ළමයා නිසා අපි දෙන්නට දාගෙන බනිනවත් මා නම කිව්වේ නැහැ කියලා ඉෂාරගේ නම තමයි වැඩිපුරම ෂෝ එකේ කියවෙන්නේ.
2: ඉෂාර අපි ගොටකල කැඳ ටිකක් වැඩිපුරම.
1: ඔව් ගොටකල කැඳ බීලා පුතා ශිෂ්‍යත් ලියන්න යන්න හෙට.
2: ඔව් හෙට ඉන්දුත් එක්ක යන්න පුතේ. ඉන්දු යන කවුරුද?
1: මම නෑ නෑ මට ඉන්නවා අද්දක අල්ලගෙන යන කෙනෙක්. අපි තින්නවලු හර්ෂ කියනවා. හර්ෂ සඳරුවා
2: චූටි පෙටි හරිෂෝක්
1: කියුට් බබෙක් ඉන්නවා. කියුට් බබෙක් කවිෂ් පොඩි කාලේ වගේ
2: නේද?
1: දවසක ඉතින් නේද? රශ්මික සදේව් ඉන්නවා. ඊගාවට රශ්මික සදේව් අපි වහගෙන ඉන්නේ. ලස්සන චිත්‍රයක් එවලා තිනවා. මම හිතන්නේ කලබල පැංචර වෙන්න ඕනේ. කවි ඉන්දු අපි තොය දෙන වහගෙන ඉන්නේ. හැමදාම ආදරේ චැට් කරන්න FBN වෙලාවක් නම් නෑ. අපි බිසි හින්දා තෙරුවන් සරණයි දෙන්නටම. ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් අම්බලංගුරින් අපිට මැසේජ් එකක් දීලා තිනවා WhatsApp එකට.
2: ඔහොම ආදරෙන් අපි ඔයාලා එකතු කරගන්නවා.
1: ඒගවට මාකුල ගල්පත හන්දියේ ප්‍රියන්ත අයියා ඉන්නවා. ඒගවට සුබ සන්ධ්‍යාවක් ඉන්දු නංගියන් කවි මල්ලි. අපිත් ඉන්නවා හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකත් සතියන්ත.
2: සුබ සන්ධ්‍යාවක් වේවා.
1: අපි රශ්මික මෝටර්ස් බෙලිගස් හන්දියෙන් හැලිය ගොඩ.
2: ඉන්දුත් ළඟදී කා එකක් ගන්න නේද හිතාගෙන
1: ඉන්නේ? මමත් කා එකක් ගන්නවා. අර රිමෝට් ටෙලින් යලවන එක තියෙන්නේ.
2: එහෙම එකක්.
1: මං ආසයි ඒ
2: වගේ. දෙන්නත් එක 50-50 දාලා අපි වීල් බැරෝ එකක්වත් ගමුද?
1: වීල් බැරෝ එක.
2: ඔව් යා ටික දුරක් ඇදගෙන යන්න මං ටික දුරක් ඇදගෙන යන්න.
1: බෑ මං ඔත්තේ සංඛ්‍යාවල ටයර් තියෙන ඒවට කැමති නෑ. විශේෂයෙන් 3 wheel wheel බැරෝ.
2: එහෙනම් කරත්
1: බැලන්ස් නැහැ. කරත් කරත් හොඳයි.
2: එතකොට බඳින එක හොයාගන්න.
1: ඔයයි තව කෙනෙක් වෙයිද?
2: ඉතේ ඇති. මේ අපේ
1: ආරම්භ. දෙන්නෙක් කැපය යන්නේ.
2: බිස්නස් එක ගැන කියනත් බරුව ගියා මේ දවස් ටිකේ. සීනි
1: ව්‍යාපාරේ. ඔව්. ඔව් මේ මහරගම දුලානි අක්කත් ඉන්නවා. අපි මහරගමට ඇතේන සීනි කැකිරි එකක් යවමු.
2: දුලානි අක්ක අපිට ওই පැත්තෙන් මේ කඩකාමරයක් හොයලා දෙනකෝ. අපි සීනි කැකිරි ව්‍යාපාරේ ජයටම් පවත්වාගෙන යන්න.
1: අපි හැමදාම අපි දැන් MCK එකේ කඩකාමරයක් හොයාගත්ත නේද?
2: ආ ඕනේ.
1: ඒනට එතනට ඉන්වෙස්ට් කරගන්න බැරුව ගියානේ.
2: ඒකට අපිට දකුණු වකුගඩුව සහ වම් වකුගඩුව යන දෙකම දෙන්න වෙනවා.
1: නෑ එච්චර දෙයක් කරන්න ඕනේ. කවිෂ්ව පණ පිටින් විකුණන නම් කීයක් හරි. මහරගම දුලානි අක්ක ඉන්නවා නේ. අහගෙන මේ hina යන කතන්දර ටික දුවවයි පුතාවයි මහත්තයවයි එකතු ගන්න කියලා කියනවා.
2: කවුද ඉන්නේ වෙලා?
1: වෙනනම් ගොඩක් අය ඉන්නවා. අපි හලවත් ඊගාව ටිකතු කරගමු.
2: හැබැයි එහෙම එකතු කරගන්න නම් ඔයාලා අනිවාර්යෙන් දැම්ම දුවල යන්න. කොහෙටද යන්න ඕන? SLD 5 පැකේජ් එක දාගෙන එන්න ඕන.
1: හා. එතකොට මොකද වෙන්නේ?
2: එතකොට වෙන්නේ කිසිම ලැග් වීමකින් තොරව කිසිදු කාර්යබහුලත්වයකින් තොරව ඔයාලට අපි අහගෙන ඉන්න පුළුවන්. අපි FB එකේ දාන post බලන්න පුළුවන්. අපි web එකෙන් අපි අහගෙන ඉන්න පුළුවන් නේද?
1: ඔව්. කවීෂුත් පවුලක් උනාට පස්සේ පවුලටම හරියන්න ගන්නේ SLT 5
2: එක. අනේ එතකොට පවුල අවුල් වෙන්නේ
1: නැහනේ. නෑ. ඔව්. එහෙම හරි බැලන්ස් එකක් ගහගන්න.
2: ඔව්.
1: එදාට. PO TV එකක් එහෙම ගන්න එදාට. HD channel එහෙම බලන්න ඕන නම් quality එකට කොලිටි HD විදියට ෆයිබර් කනෙක්ෂන් එක දාගන්න
2: පුළුවන්. ඔයා කියන දෙයක් තමයි ඉතින් ඉන්දු මං වා කියන දේ අහනවා කියලා දන්නවනේ.
1: මං දන්නවා දන්නවා. වෙලාව හවස 5යි විනාඩි 15යි. රත්තරන් කවීෂවත් අරගෙන මම දැන් යනවා. ඔයාලා ලස්සනට ආදරෙන් අපිව තව පැයක් පුරාවට විනාඩි 45ක් පුරාවට අහගෙන ඉන්න. ඒ වගේ මේ පැත්තට කතා කරන්න 01125533 63.
2: මේ පැයේ මුළු රටටම ඇහෙන ආදරණීය කටහඬ ඔයාගේ වෙන්නත් ඉඩකඩ තියෙනවා.
1: ආ ඒකට නම් ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. අර මං කිව්වනම් එකට ආය කෝල් ගන්න. ආය ඒ චාන්ස් එකෙන් නැති වෙන්න පුළුවන්.
2: ආය
1: එන්නේ නෑ. ආය
3: මගේ කෙල්ල
4: බලි බලි පිස්සක් වගේ අඬන්න හදන්න එපා මෙතන.
5: ඕ

0: Wilaw sa pahay vinardahan mo yaydan.
1: FM anu paha anu hatray dasama ada Net FM divaina pura.
2: Alutana kaduma milak kasagala green super within hita ganna beri aduma milakata den pahanda rasak obat atumevit wenasa wataha ganna shaka matale aturagiri mulleriyawa narammala gane mullakam pola kasagala green super kasagala samuha vyapare within
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙත්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
8: මට උණ වගේ සේන.
7: ලින්ක් පස් පංගුව බමු.
8: සෑහෙන වෙලාවක් යයිනේ.
7: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
11: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
12: යටිහිතට භාෂාවක් තියෙනවා.
13: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
12: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
13: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
12: ඉටු වෙනවාමයි.
13: ඉටු වෙනවාමයි.
14: Alpha Studio with Kasuni and Lehansa.
13: සතියේ දවස්වල උදේ 6ට.
12: උදේ 6ට.
11: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
15: Net FM. Hello hello Satyantea. Hello hello Satyantea.

0: සුමිහිරියේ
1: නියස් හිමිදිරිය හිමිදිරියක් නෙමේනි දැන්
0: මංකවාට සුමිහිරියේ කියලා
1: සුමිහිරියේ වනමලියේ අපි සිදු කෙලාරියන්න මෙයාල එල්ලන සිදු දෙන්නයි
0: දැන්තියෙන්නේ ඉතින් අවසාන පැබාග වගේනට පිළංගලතින
1: ඔ දැන් අපිත් එක කතා කරන්න ලස්සන සුමිහිරියක් අපි ගන්න මේ මොකද මේ කෑගහන්න මයික්ක සුමිහිරියක ගන්න ඕන එයාව ගන්න කලින් අපිට කට්ටිය වට්සප් එකට මැසේජ් දාලා තියෙනවා එයාලගේ නම් ටික කියලා එයාලව මතක් කරලා ඉමු කවි අපි
0: කවුද ඉන්නේ අපිට SSLම එකතු කරගන්න කවුද කවුද කවුද ඉන්නේ
1: බලන්න බලන්න
0: අපි බලමු ඉන්නවා ලොනෙත් ෆර්නෑන්ඩෝ හෙලෝ හෙලෝ කවිෂ් බ්‍රෝ මම ඔයලා දෙන්නගේ ලොකු ෆෑන් කෙනෙක් ලොනෙත් කියලා කෙනෙක් තමයි මෙසේජ් එක දාලා තියෙන දන්නවද දන්නේ නැල්ලු නෑ අපිව දන්නේ නෑ නේද
1: මම දන්නේ නෑ කවිෂ් නම් දන්නවද දන්නේ
0: නෑ හයි කොහොමද මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා සූර්ය හෙට්ටි කියලා තමයි මෙසේජ් එක දාලා තිනේ මන්දාරා මන්දාරම් නూరుද ඔයා ඉන්නේ මන්දාරා අද දවසම අලුත් සින්දු ගොඩාක් දුන්න සතුටුයි කියලා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ බොහොම සතුටුයි අපිටත් ඉතින් ඉතින් ඉතින් ඉතින් ඉතින් වෙන කවුද ඉන්නේ
1: වෙන කවුද ඉන්නේ හරි මොන්න මන් දැන් අර කිව්ව සුමිහිරියව සම්බන්ධ කරගෙන තියෙන්නේ හරිද
0: ඔයා මේ ඇත්තද කියන්නේ
1: ඔව් අර ඔයාගේ දැලට අහු කරගන්න මේ මාළු පැටව වෙනවනේ අපි
0: සුමිහිරියේ මේ අරුමේ
1: මහත් පිබි දෙන්නේ
0: සුමිහිරියේ ආයිබෝන්
2: හෙලෝ
0: හෙලෝ හෙලෝ කවුද මේ සුමිහිරේ
2: මං ඉඳුවරි
0: ඉඳුවරි ඉඳුවරි කොහෙන්ද කතා කරන්නේ
2: තියන්නේ
0: පඬුවස්නෝරි
1: පඬුවස්නෝර වැඩිපුරම තියෙන්නේ මොනවද බලන්න තැන්
0: ඉඳුවරි
2: රාජධානිය
1: තමයි තියෙන්නේ පඬුවස්නෝර රාජධානිය එතකොට මේ රාජ කුමාරිකාවක්ද මේ කතා කරන්නේ
0: කවුද පිටිපස්සෙන් ඉඳගෙන ඔයාලට සපෝට් එක දෙන්නේ කතා කරන්න ඉඳුවරි
2: හෙලෝ
0: පිටිපස්සෙන් ඉඳගෙන කවුද සපෝට් එක දෙන්නේ කතා කරන්න අම්මද
2: ඔව්
0: අම්මටත් කියන හායි කියලා කියන්න කියලා හෙලෝ අම්මා
3: හායි
0: හායි හායි මොකද කරන්නේ
3: දැන් නම් හැන්දෑ උයන වෙලාව
0: උයන වෙලාව මොනවද උයන්නේ අද
1: ඒක වැදගත්ම ප්‍රශ්නයක්
0: ඒක වැදගත් ප්‍රශ්නයක් මොනවද උයන්නේ
1: එතකොට මෙහෙ තියෙන්නේ අද ඒත් පලා මැල්ලුමක් හැම ගෙදරකම හැදෙනවා නේද
0: ඒ කියන්නේ අපේ බුද්ධිමත් දරු පරම්පරාවක් තමයි බිහි කරන උත්සාහ කරන්නේ
1: ඒකනේ හෙට ශිෂ්‍යතලියන් ඔය වගේ කට්ටිය යවන්නේ ඉතින් ඉදුවරි ගෙදර ඉන්න දඟම කෙල්ලද අම්මා නැත්නම් හොඳම ළමයාද ගෙදර ඉන්න
0: ගියානේ දිනුරි
3: හොඳම
0: ළමයා
1: හොඳම ළමයාද ශානියමයි
0: හොඳයිනේ ඉතින් ඉදුවරි ඉස්කෝලේ වැඩ එහෙම කරනවද අම්මා
3: කරනවා කරනවා ඉදුවරි හොඳයි ඉස්කෝලේ
0: වැඩවලට හරි හොඳයි අපිට සතුටුයි
1: ඒ නිසා තමයි අපි අපේ වගේ channel එකක් අහන්න දෙනවා තැත් නේද හැම channel එකක්ම අහන්න දෙන්නේ නැතුවද නේද හැමදාම සතුටින් ඉන්න ඕනේ දෙන්නම ඒගාවට අපි යන්න ඕනේ දැන් ඔයාගේ සුපෙම්බරීට කතා කරලා නැන්දම්බටත් ෂේප් එකේ කතා කරානේ දැන් යන් අපි වට්ස්ඇප් එක පැත්තට
0: අර ළමයා ගුටි කනවත් දන්නේ නැහැ
1: කියලා තින්න බලන්න මේ මා විසින් නැති කරලා දර්බුදයක් පමණි
0: පමණි
1: මේකට අපේ ඉඳුරීවත් කවිෂ්වත් සම්බන්ධ නැහැ වුණ මං ගත්තා වැරද්ද බ්ලේම් එක දැන් ඔයාලා දෙන්න නිදහස් මාව ඊගාවට බන්ධනාගාරයට ගිහින් අතාරින්න දාන්න
0: එච්චර දෙයක් කරන්නේ මේකේ මේ උඩම තට්ටුවේ ඉඳලා පල්ලෙහාට අතාරින්නේ නැහැ
1: එච්චර දුර යන්න ඕනේ නේද හයි ඩබල් කොහොමද අපි සද්ද නෙතහගෙන පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ ඉන්නවා අපි කට්ටිය එකතු කරගන්න කියලා සමන්ති මානෙල් කුමාරී අනුපමා ප්‍රේදර්ශනී රූපා ජයශානි ආදරේ දෙන්නටම කියලා චතු තමයි මැසේජ් එක අපිට දාලා තින්නේ හෙලෝ හෙලෝ ලස්න සින්දක් මටත් ඕනේ කෑගල්ලෙන් ශිරෝමි අක්කා ඉන්නවා යවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ඒ ගාවට සින්දු ගොඩක් ඕනේ කියලා රවිදු ගම්පහෙන් කියනකොට තව කවුද ඉන්නේ කියලා බලන්න. good afternoon නෙමෙයි evening.
0: good evening.
1: බරුදල් පොලින් එසල් ෆර්නැන්ඩෝ ඒකවට මොවින්දු ඉන්නවා. චූටි පුතා මොවින්දු. ලොකු පුතා රුක්මන්, දුව නිමාලි, අලව්වේ කරුවක්කා. කරුවක් අපිට කලිනුත් මැසේජ් එකක් දාලා කතාත් කරා වුණා.
0: එන කියන්නේ.
1: හරි. එනං අපි ඒගව සින්දුව දෙන්න යන්නේ කාටද?
0: අපි ඒ සින්දුව දෙන්න යන්නේ කලා කළුතර පනාපිටිය චාමර සහ තනෝජා දෙන්නව එකට.
1: ඇත්තද? මම හිතුවා අර අඳුරන්නේ නැති නාඳුරන නන්නාඳුරන අඳුරන කෙනාට දෙයි කියලා.
0: නන්නාඳුරට අඳුරන කෙනාට දීලා මෙතන මට යන්න හම්බෙන්නේ නැහැ අද.
1: ගෙදර. හරි. අපි එහෙනම් ඒගව සින්දුව අහලෙමු. වෙලාව හවස 5යි. විනාඩි 31යි. දිගටම එකතු වෙලා ඉන්න හවස 6 වෙනකන්. ඉන්දුවන් කවියක්.
0: හරි.

0: හෙලෝ සති අන්තයට වෙලාව හවස පහයේ විනාඩි 38යි දැන්.
1: FM 95.8 Net FM Divaina Pura
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
7: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු.

0: වාව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික එක සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13336.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 363 076 716 7672.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 312 340.
3: දෙවන්ද රස වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න? එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය.
6: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩිද්දිව. චරට කර්මය බලවත්
7: පුතේ, ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
5: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
0: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේ.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේවාශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
7: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය, net FM.

0: नेट न्यूज जनतावे विश्वास करण सत्य नेट न्यूज ඔබ වෙතගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0767 716 3672
0: විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන් අද 2026 අගෝස්තු 8 වැනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්‍රයා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: සිරස්තල හෙට ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක් විභාග මධ්‍යස්ථාන දූමායනය කරමින් සූදානම් කරයි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් දැනුම් දෙන්න දුරකථන අංක 4ක් ආණ්ඩුවේ දේශපාලන වුවමනාව වෙනුවෙන් බන්ධනාගාර භාවිතා කරන බවට විපක්ෂයෙන් චෝදනා බන්ධනාගාර ගැටුම් සංවිධානාත්මකව සිදුවනවාද ආණ්ඩුවට සැකයක් ධීවරයින්ට හදිසි දැනුම් දීමක් ඉන්දියාවේ බස් රථ අනතුරකින් 7 දෙනෙකු මරුට
0: net news the truth people trust
3: හෙට දිනේ පැවැත්වීමට නියමිත පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එසේම පසුගිය දින කිහිපය තුළ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම් සංවිධානාත්මකව සිදුවනවාද යන සම්බන්ධයෙන් ආණ්ඩුවට සැකයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද සඳහන් කළා. මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිටා. මෙවර පහශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ හෙට දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2723කදී අයදුම්කරුවන් 294089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි net news youtube නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක් වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසුවේ. පසුගිය වසරවලදී පහශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ ඇතැම් දරුවන් තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් නොකිරීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බවද විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. ඇය පැවසුවේ ප්‍රශ්න පත්‍රයට නිවැදිව පිළිතුරු සපයනවා මෙන්ම නිවැරදිව විභාග අංකයද සටහන් කිරීමට දරුවන් අමතක නොකළ යුතු බවයි.
4: මේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේදී ගොඩක් වෙලාවට සිදුවන්නේ ඔවුන්ගේ විභාග අංකය ලිවීමේ ගැටලුව. ඒතර විභාග අංකය අපි දරුවන්ට කලින්
5: ඒ පාරක් තිබුණේ ප්‍රශ්නෙමද වැඩිපුර?
4: ඔව් ගොඩක්ම වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන්ගේ ඒ විභාග අංකය එක්ක දරුවෝ ඉලක්කම් දෙකක් හෝ තුනක් මාරු කරලා ලියන. එහෙම නැත්නම් දරුවන් සමහර ශාලාවලදී නොපෙමිණිම දරුවෙක් ඉන්න ආසනයක් තිබෙන විට යම්කිසි හේතුවක් මත අර විභාග අංකය මුද්‍රණය කරලා අලවල තියෙන ඒ ඩෙස් එක නැතුව වෙනත් ඩෙස් එක වෙනත් ඒතර ඒ දරුවා විභාගයට ලියනකොට එයාගේ පිළිතුරු පත්‍රයේ ලියන්නේ අර ඩෙස් එකේ තියෙන අංකය. මොකද පළඳගෙන අංකේ ඉන්නේ ඩෙස් එකේ පේන තියෙන. ඒතර ඒ දරුවා ලියලා තියෙන එදා දවසේ නොපෙමිණි කෙනෙක්ගේ විභාග අංකයක්. ඒතර සටහන් වෙලා තියෙන ශාලාවේ ඒ අපේක්ෂක ඇවිල්ලා නැහැ කියලා. නමුත් දැන් පිළිතුරු පත්‍රයක් තියෙනවා. ආපු දරුවා විභාග අංකය ලියලා නැහැ නේ එයාගේ උත්තර පත්‍රේ. ආපු දරුවාට පිළිතුරු පත්‍රයක් නැමති විදියට තියෙනවා. ඒතර මෙතන විශාල ගැටලුවක් වෙනවා. එහෙම උනේ කොහොමද? නමුත් අපි විමර්ශනකේ අනුතර සොයා ගන්නවා මේ පැරද්ද සිද්ධ වෙලා තියෙන කියලා. ඒ නිසා අපි ආදරණීය දරුවන් ගිල්ලා සින ඔවුන්ට විභාග අංකය පාස් ලබා දෙනවා. ඒ අංකය වන් පැලඳගෙන යන්නේ ඒ අංකය සහිතම ආසනේ වාඩි කරාට පස්සේ වෙනත් ස්ථානවලට යම් යම් හේතු මත අවරු වෙන්න එපා.
3: විභාගයට පෙනී සිටින දරුවන් අද දිනේ අනවශ්‍ය පීඩනයකට ලක් නොකරන ලෙසටද ඇය මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.
4: දැන් මේ දරුවන් විශාල කාලයක් මේ සඳහා මිඩංගු කරලා සූදානමින් ඉන්න අවස්ථාවේ අනවශ්‍ය විදියට දරුවට බලපෑම් ඒ කියන්නේ පීඩනයට පත් වෙන ආකාරයේ බලපෑම් කරන්න එපා. මොකද ඒ දරුවන්ගේ හැකියාව මත ඔවුන්ට ඒ පුළුවන් ආකාරයට තමයි ඒ ඔවුන් ඒ ලකුණ ගන්න දැන් සූදානමින් ඉන්නේ. අපි ඔවුන් කඩබල කරන්න අනවශ්‍ය විදියට දැඩි පීඩනයක් මේ දවස්වල ලබා දෙන්න හොඳ නැහැ. ඔවුන්ට නිදහසේ සංසුන්ව ඔවුන්ගේ ඒ තියෙන විශ්වාසය අනුව හැකියාව අනුව ඒ අවශ්‍ය පිළිතුරු සැපීමට අවශ්‍ය වාතාවරණය නිවසේදීත් සකස් කර දෙන්න කියලා මම මතක් කරනවා.
5: දැන් ඇත්තරම මේ මේක මේ දරුවන් විභාගේ වුණාට අම්මලාගේ විභාගේ කියලා නේ කියන්නේ. අපි දන්නවා දරුවන්ව පාසලට ඇතුළත් කරලා අම්මලා තමයි ඇත්තම එළියේ සමහරවිට විභාගේ ලියනවා වගේ තමයි. ඒ තරම් අම්මලා ලොකු පීඩනයකින් ඉන්නවා. සමහරවිට අපි දැකලා තියෙනවා මේ උදේට ලොකු කිරිබත් එකක් මේ හරි සුබයි කියලා කවලා යනවා දරුවට නිදිමත හැදෙනවා. අර පොඩි ඉන්ටෝල් එකේදී සමහරවිට සීනි සහිත කායම දෙනවා කියලා අපි ડોක්ටර්ස්ලත් එක්ක කතා කරද්දී උන්කෝ ඒක කරන්න හොඳ නැහැ කියලා. දෙමාපියන්ටත් උපදෙස් දුන්නොත් නම් වටිනවා මේ වෙලාවේ.
4: ඔව් ඇත්තටම ආදරණීය දෙමාපියන්ට මතක් කරනවා එක වැදගත් කාරණයක්. මොකද මේ දරුවට මේ කෙටි කාලයක් තියෙන විභාගය සඳහා මොහොන දෙන්න. ඒක ඒ අවස්ථාව වෙනකොට එයා ඉතාමත්ම මනස සංසුන් වගේම නිරෝගීව සැහැල්ලුවෙන් ඉන්න ඕන වෙලාවක්. ඒ නිසා දරුවන්ට මේ දිනවල ගෙදරදී ආහාර දෙනකොට පවා ඒ අසනීප තත්ත්වයන් නැති වෙන ඒ ආකාරයේ කෑම වර්ග ලබා දීමෙන් ඒ වගේම වෙනත් අනතුරු වෙන්න සෙල්ලම් කළ ඉස්සල වැටෙන ඒ වගේ දේවල් වලට වළක්වා ගන්න ඕන. ඒ මෙන්ම දැන් විභාගයට යන අවස්ථාවේදී දරුවට කෙටි විවේක කාලයක් තියෙන ඒ විවේක කාලයට අවශ්‍ය කෙටි කෑම වර්ගයක් යවන්න පුළුවන්. ඒ වගේම වතුර බෝතලයක්.
3: මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද ලබන සඳුදා දින සිට සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් 01.13.6189, 01.13.6626, 01.13.6632 සහ 01.13.6687 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර අද දිනය තුලදී පහශ්‍රේණී ශිෂ්‍යත් විභාගයට අදාළව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීමද සිදු වුණා. එම විභාග මධ්‍යස්ථාන තුල මදුරුවන් මර්ධනය කිරීම සඳහා දූමායනයද සිදු කරනු ලබනවා. පසුගිය දින කිහිපය තුළදී බන්ධනාගාර තුල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ බන්ධනාගාර තුල ඇතිවන නොසන්සුන්කාරී තත්වයටද ආණ්ඩුව විසින් විපක්ෂයට චෝදනා කරන බවයි.
6: වයස වැඩි කරාම කරු විනිශ්චයකාරවරුන්ගේ අධිකරණයේ පීඩනය අඩු වෙනවලු. වයස වැඩි කරාම බන්ධනාගාරයේ පීඩනය අඩු වෙනවලු. මෙන්න ආණ්ඩුවේ ක්‍රියාවලිය. දැන් බන්ධනාගාරය තුළ අර්බුදයක් තියෙනවා. ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. 11000 දාන්න පුළුවන් තර 45000 දැම්මම පීඩනයක් තියෙනවා. මේක අපි කිව්වම මේක පෙන්නලා දුන්නම ඒකට සූදානම් වෙන්නේ නැතුව ඒකට අවශ්‍ය පියවර ගන්න නැතුව අඩු ගාණෙන් පහුගිය අයවැයෙන් කරු අමාත්‍යවරයාට වෙන් වෙච්ච මුදල් වලින් අඩුම ගාණේ බන්ධනාගාරවල වැසිකිලි කැසිකිලි පහසුකම් හදපු නැති ආණ්ඩුව අද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා බලේ ඉන්න කාලේ මෙවැනි සිද්ධියක් සිද්ධ වුණා.
3: පාර්ලිමේන්තු මන්ත්‍රි අමිල ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුව මීළඟ දේශපාලන ඌමනාවන් වෙනුවෙන් බන්ධනාගාරය භාවිතා කරමින් සිටින බවයි.
7: බන්ධනාගාර අර්බුදය දිහා බලනකොට දැන් තත්ත්වය ටිකක් වෙනස්. ඒ තමයි එදා මීගමුව බන්ධනාගාර ප්‍රශ්නයේදී ආණ්ඩුව ඒක කළමනාකරණය කරගන්න බැරුව බොහොම අසාර්ථකව හැසිරිච්ච විදිය රටම දැක්කා. හැබැයි ආණ්ඩුව ඊළඟ දේශපාලන උවමනාව වෙනුවෙන් බන්ධනාගාරය භාවිතා කරන්න දරන උත්සාහයක් විදියට තමයි මේ රැල්ල දකින්නේ. හේතුව බන්ධනාගාර ඇතුලේ ඉන්නේ නිරන්තරයෙන්ම මම කියන දෙයක් සැකකරුවන් සහ දඬුවම් ලබන අය. හැබැයි මේ සියලු දෙනාම අපරාධකාරයෝ විදිහට දාලා මේ අය සමාජයට පිළලයක් විදිහට පෙන්නලා බන්ධනාගාර ඇතුලේ ඉන්න මේ සියලු දෙනාව මැඩපවත්වන්න නම් අපිට මර්ධන නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා සමාජයේ භීතියට පත් කරලා සමාජයේ භීතියට පත් කිරීම මගින් අනාගතයේදී ආණ්ඩුවට අවනත නැති සියලු ශේස්ත්‍ර ග්‍රහණය කරගන්න මර්ධනය ගෙනේම උදෙසා කරන ආණ්ඩුව
3: බන්ධනාගාර තුල ගැටුම් ඇති කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීම කිසිදු ප්‍රතිඵලයක් නොමැති කාර්යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළා.
8: කවුරු හරි ඉතින් ඉන්නවා නම් බන්ධනාගාරය ඇතුලේ කුමන්ත්‍රණයක් කරලා හිරකරුව අතර ඝර්ෂණයක් අතලා හිරකරුව සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් හදලා ඒක ඇතුලේ මහා දවැන්ත උද්ඝෝෂණයක් කරලා නැත්තම් කඩාගෙන එන්න වටපිටාව හදලා ආණ්ඩු බලය ගන්න ඒක සෝරි එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙන්න පුළුවන්, නාමල් රාජපක්ෂ මහත්තයා වෙන්න පුළුවන්. මේ මොන කණ්ඩායමක් උත්සාහ කරනවා නම් බන්ධනාගාර ඇතුලේදී මොකක් හරි කුමන්ත්‍රණයක් හදලා මේකේ බලය ගන්න ඒවා සෝරි එහෙම වෙන්නේ නැහැ.
3: බන්ධනාගාර ගැටුම් සංවිධානාත්මකව සිදුවනවාද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවට සැකයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන බවයි.
9: අපිට ඇත්තටම යම් සැකයක් තිබෙනවා, යම් සංවිධානාත්මක මෙහෙයුමක් මේ පිටුපස තියෙනවද කියන එක සම්බන්ධයෙන් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් මේ වෙනකොට සිදුවෙමින් තිබෙනවා. මොකද මේ කටයුතු සිදුවෙන ආකාරය දිහා බැලුවට පස්සේ නිකන් අහඹු සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසාම පමණක් සිදුවෙන සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසා නම් කෝටි ගාණන් දේපල විනාශ කරන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉල්ලීම් කරන්න පුළුවන්. අපි ආණ්ඩුවක් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. අපි ආණ්ඩුව ගත්ත දවසේ සිට විවිධ ක්‍රියාමාර්ගය සඳහා ගනිමින් තිබුණා. නමුත් අපි දන්නවා රට පුරා පැතිරිච්ච මේ මත්ද්‍රව්‍ය මේ තවත් විවිධ අපරාධ නිසා මේ බන්ධනාගාර පිරෙමින් තිබෙනවා. ඒක අපේ ආණ්ඩු ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය කාලයක් තිස්සේ මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම්, බන්ධනාගාරවල පහසුකම් ඒ ආදී දේවල් හදපු නැති ප්‍රශ්නෙත් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිටුපස සංවිධානාත්මක මෙහෙයුමක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. අපි එකක් අවධාරණය කරනවා, කිසිවකට මේ ආණ්ඩුව වට්ටන්න, මේ ආණ්ඩුව ආපසු අරවන්න, මේ ආණ්ඩුව දනගස්සන්න බෑ කියලා ඒවා මෙහෙවන කවුරු ඉන්නවා නම් හැමෝටම අපි මේ වෙලාවේ දැඩි ලෙස අනතුරු අඟවන්න ඕනකම තිබෙනවා.
10: නාමල් රාජපක්ෂ කියනවා එතුමාට බැර කරනවා කියලා නිහාගාර
9: අපි කිසිසේත්ම කිසිවෙක්ගේ නමක් කියලා නැහැ. ඉතින් නාමල් රාජපක්ෂට තොපිය ගැලපෙනවා නම් දාගත්තට කමකුත් නැහැ. මොකද අපි දන්නවා ඒගොල්ලෝ බන්ධනාගාර වලට අදාළව පෞගිය කාලයක් තිස්සේ කරපු දේවල්. ඒගොල්ලෝ සමහර විට ඉස්සරහට බන්ධනාගාර වලට යන්නත් මං හිතන්නේ පොලිමේ ඉන්න අය. ඉතින් ඒගොල්ලෝ මේවට සම්බන්ධ වෙලා මේ දේවල් කරනවා නම් අපි දන්නේ අපි කිසිවෙක්ගේ ආණ්ඩුවක් ලෙස අපේ අධිකරණ ඇමතිවරයා හෝ අපේ මහජන ආරක්ෂක ඇමතිවරයා හෝ කිසිවෙක්ගේ නමක් කියලා නැහැ. ඒ නිසා අපි කියලා දෙනවා මේ සංවිධානාත්මක මෙහෙයුමක් දේශපාලන හස්තයක් මේ පිටුපස තියෙනවද කියන එක පිළිබඳව අපිට සැකයක් තිබෙනවා මේ සිදුවෙන දේවල් දිහා.
3: මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ ඉල්ලා සිටියේ සෙසු ප්‍රදේශවලින් පිටත්වන යාත්‍රාවන් මෙම අවදානම් කලාපවලට ඇතුළු නොවන ලෙසයි. දිවයින වටාවන මුහුද ප්‍රදේශය කිහිපයක්ම අතිශය රළු ස්වභාවයක් ගනු ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින නිවේදනය කළා. ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශ සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුද ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉතා ඉහළ අගයකට පත්විය හැකියි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවධානම් සහගත බව එහි දක්වා තිබුණා. මේ අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව ඉතා කාරුණිකව ඉල්ලා සිටියා. උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ රථයක් පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. හිමාචල් ප්‍රදේශ් අගනුවර වන ශිම්ලා සිට කිලෝමීටර 393ක් පමණ උතුරින් පිහිටි චම්බා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු පමණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රාන්තයේ මාර්ග 185ක් පමණ මේ වන විටත් වසා දමා තිබෙනවා. නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසු ජාතික ජනබල වේගයට හිමි වී තිබෙනවා. වසර 17ක් තිස්සේ එහි පාලන බලයේ තිබුණේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් යටතේ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. එම සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 9 දෙනෙකු, සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා එම සමිතියේ මහ සභාව මහනුවර මූලස්ථාන සමුපකාර සංවර්ධන නිලධාරී එම් ආර් මුස්තාෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුණා. ඒ නවලපිටිය පල්ලේගම නවලපිටිය සමූපකාර ප්‍රධාන කාර්යාලයේදී. මෙම මහා සභාවට විපක්ෂ නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවීම හේතුවෙන් නිතරගෙන් සමාජිකයන් නව දෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරීපත් වූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. මංජුශ්‍රී ධර්මකීර්ති මහතා සභාපතිවරයා ලෙසත් එස් ගුණදාස මහතා උපසභාපතිවරයා ලෙසත් නිතරගෙන්ම පත්වී තිබෙනවා. නවලපිටිය විවිධ සේවා සමපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ මංජුශ්‍රී ධර්මකීර්ති මහතා නෝරිලිය දිස්ත්‍රික් දේශීය ආදායම් බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කරනු ලබනවා. මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙවන විටත් ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සඳහන් කරන්නේ. ඩෙංගු මරණ සංඛ්‍යාවද 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,136ක්. ඉන් වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එම දිස්ත්‍රික්කයෙන් වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18,922ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 දෙනෙක්ද වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
4: සිනසුරාදා සිත් නිත් අසපුව
5: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව. චරට කර්මය බලවත්.
6: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
3: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
4: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිඩ්නි තසපුව අහන්න.
2: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
7: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
2: මෙත් net පාමුල.
7: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
2: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස්රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: මේ අහන්නකෝ. අහන් ඉන්නේ. කියන්නකෝ. වෙන මොකුත් ඕන නැහැ. සතිය දවස්වල උදේ 6ට Alpha Studio අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: Sit mit Assepur. Sit mit Assepur.
1: ආයුබෝවන් තෙරුවන් සරණයි. අද සෙනසුරාදා සෙනසුරාදා සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන්නේ මොහොත. ඔබ දන්නවා පහුගිය පොහොය දිනයත් එක්ක ඇසළ පුර පසළොස්වක පොහොය දිනයත් එක්ක ලැබුවේ බොහොම පුණ්‍යවන්ත වූ කාලයක්. ඒ තමයි වස්සාන කාලය. ඉතින් මේ වස්සාන කාලයේදී ඔබ නේකවිද පින්කම් හිය දෙන්නට බොහොම කැමැත්තෙන් පසුවෙනවා. පිනෙහි වටිනාකම තවත් වැඩි වෙන කාලයක් නිසාම මේ වස්සාන කාලයේදී ඔබ විවිධාකාර වූ පින්කම් ඔබේ විහාරස්ථානය ආශ්‍රිතව කරන්න සූදානම් වෙන අතරේ ධර්ම ශ්‍රවණය සඳහාත් ඉඩක් කඩක් නිරන්තරයෙන් වෙන් කර ගන්නවා කියලා අපි හොඳින්ම දන්නවා. ඒ නිසාම සෙනසුරාදා සිත්නෙත් අසපුව අහන ඔබට අපි මතක් කරනවා අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9:00ට අතික්‍රමන සද්ධර්මානුශාසනාව පැවැත්වෙන කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන මේ උතුම් වූ දේශනාව සඳහා ඔබත් ආසනයක් වෙන් කරගන්නට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කැමැත්තෙන් ඉන්නව නම් 0770-66-8017 අංකෙට ඔබ වට්ස්ඇප් පණිවිඩයක් තියෙන මෙන්න මේ විදිහට අතික්‍රමන හිස්තැනක් ඔබේ නම සඳහන් කරලයි මේ වට්ස්ඇප් පණිවිඩය තියන්නට ඕනේ. ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් වන්නේ අදත් සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා. කරුණාපාරාදීසේ නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට උතුම් වූ සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට තාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා එගොඩවත්ත පාතකඩ පැල්මඩුල්ල පදිංචි HR ඇග්නස් මෙනවිය විසින්. ඒත්තන්ගේ හැම සත් ප්‍රාර්ථනයක්ම සඵල වෙන්න මෙත් සිතින් ආශිර්වාද කරනවා. අපි දේශනාව අවසානයේදී ඒ අරමුණු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. පින්වත්නි, අද අපේ විශේෂ රහතන් වහන්සේ නමක් ගැන කතා කරන්න, ඒ රහතන් වහන්සේගේ තේර තේරි ගාථා සාකච්ඡා කරන්න මේ පළමු පැය සිත්නෙත් අසපුවේ වෙන් කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය විශේෂ රහතන් වහන්සේලා අතරින් පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුන සෝභමාන කරපු ඒ මහරහතන් වහන්සේලාගේ ජීවිත අපි කතා කරන්න ඒ රහතන් වහන්සේලාගේ ඒ උතුම් දහම් අවවාද අපිට තෝරා බේරා ගන්න ඒ රහතන් වහන්සේලා වදාළ ප්‍රීති වාක්‍ය අපේ ජීවිතේත් අපිට වීරිය ඇති කර ගැනීම පිණිස විමසන්න අපි පින්වත්නි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ වීරිය ඇති කරන වටිනා තේරගාතා වලින් අද අපි කතා කරන්න කියලා හිතුවා. කුද්දගනිකායේ තේරගාතා අතරේ තියෙන චුද්දස නිපාතේ කියන්නේ ගාථා 14ක් තියෙන කොටසට අයිති වෙන ඒ නිපාතයට රහතන් වහන්සේලා දෙනමකගේ තේරගාථා ඇතුළත් වෙනවා. ඒ කදිරවණී රේවත මහරහතන් වහන්සේ සහ ගෝදත්ත මහරහතන් වහන්සේගේ තේරගාථා. දැන් මේ වෙලාවේ අපි ගෝදත්ත තෙරුන් වහන්සේගේ ගාථා ඒ 14 විමසලා බලන්න කියලා තීරණයක් කරා. අපිට ජීවිතේ සැප දුක පෙරලි පෙරලි පින්වත්නි එනකොට ඒ එක එක අරමුණු වලට අපේ ජීවිතේ හැලහැප්පිලි වලට ලක් වෙන අවස්ථා ඔබ දන්නවා. කාලයකට දුකයි, කාලයකට සැපයි, නිඳා එනවා, ප්‍රශංසා එනවා. මේ හැම දෙයක් එක්ක තමයි හැම කෙනාම ජීවිතේ අරගෙන යන්නේ. කාටවත් සැප විතරක් තියෙන ජීවිත නැහැ. කාටවත් දුක විතරක් තියෙන ජීවිතත් නැහැ. දුක එනකොට කලබල වෙන මිනිස්සු හිතන්නේ නැහැ පින්වත්නි, එයාලට ජීවිතේ දුක විතරමයි තියෙන්නේ කියලා. ඒගොල්ලෝ සමහර වෙලාවට දුක එනකොට කම්පා වෙනවා. දුකක් ආපු තැනදී මේ මිනිස්සු හිතන්නේ මට තියෙන්නේ දුක විතරයි. සැපක් ආපු තැන සැප විඳින මිනිස්සයත් ඒ සැපය විඳින වෙලාවේ සමහරලාට හිතන්නේ මට හැමදාම මේ සැපේ විඳින්න හම්බෙනවා කියලා. ඔය දෙකටම කියන්නේ කම්පා වෙනවා කියලා. සැපය හැමදාම මේ විඳින විදියට මට හම්බේ කියලා හිතාගෙන ඒක විඳ විඳ ඉන්න මොහොතේ එයා සැපේට කම්පා වෙනවා. විඳින දුක මේක හැමදාම මේ දුක මේ විදියට මට විඳින්න වෙනවා කියලා දුකම තමයි මගේ මුළු ජීවිතේම කියලා හිතන මිනිස්සයා දුකට කම්පා වෙනවා. මේ වගේ කම්පා වෙන අයට අපූර්වට බුදුරජාණන් වහන්සේගේ මේ ලය උපං පොතෙක් වෙච්ච ගෝදත්ත මහරහතන් වහන්සේ බොහෝම සුන්දර විදියට පින්වත්නි වදාළ ලස්සන ගාථා ටිකක් තමයි උන්වහන්සේගේ තේර ගාථාවල සඳහන් වෙන්නේ. අපේ ගෝදත්ත මහරහතන් වහන්සේගේ මේ තේර තේරි ගාථා එක්ක කතා කරන්න ඒ රහතන් වහන්සේගේ ජීවිත කතාව කතා කරන්න කලින් මම ඔබට කියන්නම්, උන්වහන්සේ සැවැත්නුවර සත්වාහක කියන කුලේ තමයි ඒ කාලේ ඉපදුනේ පින්වත්නි. එතකොට උන්වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේගේ ලාගේ කාලෙත් බොහෝ කුසල් කරපු කෙනෙක්. සසරේ කුසල් දහම් පුරපු ඒ අතීතේ නිවනම අරමුණු කරගෙන දෙව් මිනිස් දෙගතියේ සැරිසරපු අවස්ථාව බොහෝම කෙනෙක්. ඒ කියන්නේ බොහෝ දිව්‍යවාර මනුෂ්‍යවාර ඉපදිච්ච කෙනෙක්. ඔහොම එනකොට ගෞතම බුදුරජාණන්ස වැඩ ඉන්න කාලේ සැවැත්නුවර ඉපදුනා. ඉපදුනාට පස්සේ ගෝදත්ත කියන නම තාත්තලා තිබ්බා. තරුණ වයසට එනකොට පින්වත්නි තාත්තා කලුරිය කරනවා. එතකොට තාත්තා කලුරිය කරාට පස්සේ පවුල ආරක්ෂා කරන්න ගැල් 500ක බඩු පටවගෙන වෙළඳාමේ අරගෙන යන කටයුතු, ඒ කියන්නේ ගැල් 500ක් හසුරවන වෙළෙන්දෙක් විදිහට ගෝදත්තගේ කටයුතු ටික ගෝදත්ත දිගටම කරනවා. ඉතින් ඒ කාලේ පින්වත්නි ගැල් 500ක් තියෙන වෙළෙන්දෙක් කියලා කියන්නේ මේ බොහොම පෝසත්ම ව්‍යාපාරිකයෝ. ඔයත් දන්නවා බඩු ගෙනියන ගැලක් කියන්නේ තනිකර මේ කාලේ ඔය භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ වගේ රටින් රටට ගෙනියන්නේ ගැල් වලින්. එතකොට දැන් මේ වගේ මේ ඒ ගැල් 500ක් තියනවා කියන කෙනෙක් කියන්නේ ඒ කාලේ බොහොම දක්ෂ ව්‍යාපාරික පවුලක කෙනෙක්. ලොරි 500ක් තියෙනවා සමානයි. මොකද ගැල් 500ක් ගෙනියන්න සේවකයෝ 500කුත් ඉන්න බෑ. ගවයෝ 500ක් ඉන්න බෑ. එතකොට පින්වත්නි කරත්ත 500ක් වගේම ගවයෝ 500ක් ඉන්නවා කියන්නේ කෙනෙකුට ඒක ඒ කාලේ හැටියට දියුණු ව්‍යාපාරික පවුලක්. හරි ගවයෝ 500ක් ඉන්නවා. එතකොට ස්ටාෆ් එක වෙනම 500ක් හැන්ඩල් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කන්න බොන්න නඩත්තු කරන්න හැමදේම ඒ වගේ සේවකයෝ 500ක් එක දක්ෂ විදියට ව්‍යාපාර කටයුතු කරන්න මෙයාට තරුණ වයසේදීම සිද්ධ වෙන මොකද තාත්තා මරුණාට පස්සේ. එතකොට මේ දවසක් මෙහෙම යනකොට අතරමඟදී එක ඒ ගැලේ වියේ බැඳපු එක ගොනේ ඒක ඒ බර උස්ස ගන්න බැරුව මේ ගොනා ඇදගෙන වැටෙනවා. මිනිස්සු උත්සාහ කරන මේ ගොනාව කොහොම හරි නැගිට ගන්න නමුත් අමාරු වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට යන ගෝදත්ත ගොනාගේ වල්ගේ අල්ලලා දැඩිසේ විද්දේය කියලා කියනවා. ගොනා මේ අසත්පුරුෂයා මගේ බල දුබලතා නොදැන මට දැඩිව හිංසා කළා කියලා. ඒ කියන්නේ අර වල්ගෙන් අල්ලලා නිකන් ඇද්දා හරිම අක්කරි කරනවා. ඊට පස්සේ ගොනාට තරහ යනවා. ඒ වෙලාවේ මගේ බලය දන්නේ නැහැ කියලා ගෝදත්ත ගැන ගැටෙනව අර ගවයා. තරහ ගිහිල්ලා මේකේ අටුවාවේ තියෙන විදිහ මම මේ ඔබට කියන්නේ මිනිස් බසින් කියලා කියනවා. කිපි මිනිස් බසින් එම්බා ගෝදත්තය මම මේ පමණ කලක් තමාගේ බලය නොපිරිහවාගෙන නුඹගේ බර ඉසුළු වෙමි. ඒ කියන්නේ මගේ බලය මන් මෙච්චර කාලයක් මේ බර ඉස්සුවේ මගේ බර කොහොම බලය කොහොම හරි පරිසම් කරන්. අද මං ඒකට අසමර්ථ නිසා මං ඇදගෙන වැටුණා. එහෙම මට ඔබ දැඩිව හිංසා කරා. ඊට පස්සේ මෙයා ඒ වෙලාවේ දැන් ඇදගෙන වැටලා නැගිට ගන්න බැරුව නින්නේ ශාප කරනවා. මම මැරිලා උපනූපං ආත්මභාවයේ නුඹට පීඩා කරන උඹේ හතුරෙක් වේවා කියලා අර සතා ඒ වෙලාවේ ශාප කරලා තියෙනවා. ඉතින් මේවා මේ අටුවාවල පින්වත්නි ওই විදිහට කතා කරා කියන මිනිස් බසින් කතා කරා කියන වචන අපි එතන සමහරලාට යා ඒ සතාට හිතිච්ච එකක් වෙන්න පුළුවන්. මෙහෙම උඹට මං ශාප කරනවා කියලා සමහරලාට ඒ සතා ඒ වෙලාවේ හිතන්නේ නැති. එතකොට මේක අහපු ගෝදත්ත ඒ වෙලාවේ කිව්වයි කියලා කියනවා අටුවාවේ. මෙබඳු සත්වයකට හිංසා කළ මගේ ජීවිතෙන් කවර ප්‍රයෝජනයක්ද කියලා මේ ගෝදත්ත සංවේගයටපත් වෙනවා. අන්නේ සතාට සතාගේ අර නැට්ට අල්ලපු එකත් එක්ක ඒ වෙලාවේ සතා කම්පණයෙන් ශාප කරපු එකත් එක්ක සංවේගයටපත් වෙලා තමයි සියලුම සම්පත් අතහැරලා දාලා ජීවිතේ ඔක්කොම අර පහසුකම් Tamanට තිබිච්ච කරත්ත 500ක් තිබුණ ඒ කියන්නේ මේ කාලේ හැටියට මම කිව්ව එකයි ලොරි රථ 500ක් ලොරි ඩ්‍රයිවර්ලා 500ක් ඒ වගේ කරත්ත හසුරෝණ අය ගවයෝ බලා ගන්න අය ගවයෝ 500 මේ හැම දෙයක්ම ඔක්කොම අතහැරලා දාලා දැන් තාත්තත් මැරිලානේ මෙයාටනේ ඔක්කොම අයිති මේ සියලුම දේවල් අතහැරලා දාලා මෙයා පැවිදි වුණා. පැවිදි වෙලා විදසුන් කමටහන් වඩලා බොහොම නොබෝ කාලෙකින්ම අරහත් ඵලය සාක්ෂාත් කරගෙන ගෝදත්ත ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ළඟට එන ගිහි පැවිදි අයට ලෝක ස්වභාව ධර්මයේ මේ ගාථා වලින් මේ විදියට දේශනා කරා කියනවා. ඒ අටුවාවේ තියෙන ගාථා ටික ගැන ඔන්න එතනින් එහාට පින්වත්නි විස්තර කරනවා. ඒ ගාථා පටන් ගන්නකොටත් මේ ජීවිතේ වෙච්ච අත්දැකීම අසුරු කරන් තමයි පළවෙනි ගාථාව කියන්නේ. අපි බලමු මේ ගාථා ටික. යතාපි බද්දෝ ආජඤ්ඤෝ දුහුරේ යුත්තෝ දුරාසහෝ මතිතෝ අතිහාරේන සංයුගං නාතිවත්තති. ඒකේ තේරුම තමයි ඉතාම හොඳ වර්ගයේ මහා බලසම්පන්න ගවයෝ ඉන්නවා. කරත්තේ බැන්දට පස්සේ බර ඇදගෙන යන එක ඒ ගවයන්ට සුළු දෙයක්. ඒ ශක්තිමත් ගවයා නියම විදියට බර අදිනවා, පිටපනින්නේ නැහැ. ඒවං පඤ්ඤාය යේ තිත්තා සමුද්දෝ වාරිනා යත නපාරේ අති මඤ්ඤන්ති අරිය ධම්මෝව පානිනං. ධර්මය අවබෝධ කළ භික්ෂුවත් ඒ වගේ තමයි. එයා වතුර පෙරලා තියෙන මුහුදක් වගේ ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙලා ඉන්නේ. අනුන්ට අපහාස කරන්නේ. මෙබඳු අයගේ ශ්‍රේෂ්ඨ ගුණයක් කියලා ඒක ආර්ය ධර්මයක් විදිහට උන්වහන්සේ පින්වත්නි ඒ සංඝයාගේ ගුණ, භික්ෂුවකගේ ගුණ, ධර්මය අවබෝධ කරපු භික්ෂුවක් මොන වගේද කියන එක අර කරත්ත බැඳ ගොනාටම උපමා කරලා ඒ ගවයාටම උපමා කරලා එතෙන්දි දේශනා කරනවා. එතකොට එතන තමන්ගේ ජීවිතේම තියෙන අත්දැකීමක් ඇසුරෙන් ගවයෙක් උපමා කරගෙන ඊළඟට උන්වහන්සේ පැවිදි ජීවිතයට පත්වෙච්ච පැවිද්දාගේ ස්වභාවයත් උපමා කරලා ඒක ඒ උපමාවෙන් කරුණු දක්වනවා. කාටවත් අපහාස කරන්න හරියට වතුර පිරිච්ච මුහුද වගේ කියලා. ප්‍රඥාවෙන් කියනවා තෘප්තිමත් වෙලා ඉන්නේ. වචනේ ලස්සන බලන්න. එහෙම ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙච්ච නිසා අනුන්ට අපහාස කර කර යන්නේ නැහැ. ඊළඟට කියනවා කාලේ කාල වසංපත්තා භවා භවස් වසංගතා නරා දුක්ඛං නිගච්ඡanti තේද සෝචanti මානව. සත්වයන් දුක් විඳින්නේ කාලය තුල. කාලයටම වසඟ වෙලා ඉන්න නිසා. භවය තුල භවයටම වසඟ වෙලා. ඉතින් ඒ උදවිය මේ ජීවිතේම ශෝක කරනවා. කාලයට වසඟ වෙලා කාලේ කාල වසං පත්තා. කාලේ කාල වසං පත්තා. එතකොට කාලයට වසඟ වෙලා කාලය තුල දුක් විඳිනවා. භවා භව වසංගත. භවය තුල වසඟ වෙලා භවයටම වසඟ වෙලා භවය තුල දුක් විඳිනවා. ඔන්නෝම දුක් විඳිමින් ශෝක කරමින් මේ මිනිස්සු මේ විදිහට ජීවිතේ ගෙනියන්නේ. මේ මේවා උන්වහන්සේ අරහත්තර පත් වුණාට පස්සේ ඒ දුක් විඳින සියලු මිනිස්සුන්ගේ ස්වභාවය, සත්වයන්ගේ ස්වභාවය මේ වචන වලට ගොනු කරන්න පින්වත්නි. උන්නතා සුඛ ධම්මේන දුක්ඛ ධම්මේන වෝනතා ද්වයේන බාලා හඤ්ඤන්ති යථා භූතං අදස්සිනෝ. සැප ලැබුණාම ඒගොල්ලෝ හරි ආඩම්බරයි. දුක ලැබුණාම ඒ දුකට යටත් වෙනවා. ජීවිතේ යථාර්ථය අවබෝධ වෙලා නැති ඒ නුවණ මද ජනතාව සැප දුක දෙකෙන්ම පීඩා විඳිනවායි කියනවා. ඔබට ඒ වචන ටික තේරුණාද? උන්නතා සුඛ ධම්මේන දුක්ඛ ධම්මේන වෝනතා. වාක්‍ය දෙකක් හරි ලස්සනයි. සැප ලැබුණම හරි ආඩම්බරයි. දුක ලැබුණම ඒකට යටත් වෙනවා. ද්වයේන බාලා හඤ්ඤන්ති. මේ සැපයි දුකයි කියන දෙකෙන්ම පීඩා විඳින නුවණක් නැති බාලයා. ඒ නුවණ නැති බාලයා යථා භූතං අදස්සිනෝ. ජීවිතේ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි යථා භූත අදස්සන අය. යථා භූත කියන්නේ යථා කියන්නේ ඇත්ත. භූත කියන්නේ తత్వේ. ජීවිතේ ඇත්ත తత్వේ දන්නේ නැති කෙනා අදස්සිනෝ. දස්සනයක් නැහැ, දකින්නේ නැහැ. අන්නේ නොදකින කෙනා යථා භූත අදස්සින අදස්සිනෝ. ඒ නොදකින කෙනා තමයි සැපටයි දුකටයි දෙකටම අහුවෙන්නේ. සැප ලැබෙනකොට සැපට ආඩම්බර වෙන්නේ, දුක ලැබෙනකොට ඒ දුකට යට වෙන්නේ. ජීවිත යථාර්ථය නොදන්න කෙනා. ඒච්ච දුක්කේ සුකස්මිංච මජ්ජි සිබ්බ නිමච්චගු ටිතාතේ ඉන්දකීලෝව නතේ උන්නත ඕනතා. මේ සැප දුකට මැදිවෙලා තියෙන බව පැවැත්ම මහල දෙන්නේ මේ දෙක එකට එකතු කරලා තණ්හාවෙන් කියනවා. සැපයි දුකයි දෙකට මැදිවෙලා මේක මහන්නේ තණ්හාවෙන්. යේච දුක්කේ සුකස්මින්ච, දුකයි සුකයි දුකයි සැපයි කියන දුක්ක සුක කියන දෙක එකතු කරලා මජ්ජේ මේක මැදින් සිබ්බනි මජ්ජගු, සිබ්බනි කියලා කියන්නේ මැහුම්කාරි. එතකොට මේ මැහුම්කාරි මේක මහනවා දුක සැප එකතු කරලා. ඒක තමයි ජීවිතය කියන්නේ. හරියට අර මහන කෙනා රෙදි කෑලි දෙයක් එකට එකතු කරලා නෙමහන්නේ. ඒ වගේ සැප විතරක් තියෙන රෙද්දකුත් නැහැ, දුක කියන රෙද්දකුත් නැහැ. දෙක එකතු කරලා තණ්හාවෙන් මේක මහලා තියෙන්නේ. ටිතාතේ ඉන්ද කීලෝව නතේ උන්නත ඕනතා. මේ තණ්හාව නැතිකලොත් ඒගොල්ලන්ට ඉන්න පුළුවන් ඉන්ද්‍රකීලයක් වගේ. තේරුණාද ඔබට? අර දුකයි සැපයි එකතු කරලා මහපු මැහුම්කාරි නැත්තම්, ඒ තණ්හාව නැත්තම් ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න පුළුවන් කියන දුක සැප ඕන එකක් අභියස. උස් පහත් වෙන්නේ නැතුව නැතේ උන්නත ඕනතා. උස් පහත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියනවා. දුක එනකොට අමුතුවෙන් උස් වෙන්න දෙයක්වත් නැහැ, සැප එනකොට අමුතුවෙන් පහත් වෙන්න දෙයක්වත් නැහැ. ඉන්ද්‍රකීල කියන්නේ හෙලවෙන්නේ නැහැ කියන එකනේ. එතකොට පින්වත්නි, සැප එනකොට ඒකට උඩඟු වෙලා උස් වෙන එකයි, දුක එනකොට අයියෝ කියලා කඩාගෙන වැටලා පහත් වෙන එකයි, දෙකම සැලිල්ලක්නේ. දෙකම සැලෙනවා. එතකොට මේ දෙකටම සැලෙන්නේ තණ්හාව නිසා කියන එකයි මේ කියන්නේ. තණ්හාව දුරු කරපු කෙනා ඉන්ද්‍රකීලයක් වගේ කියන්නේ නොසැලෙනවා. සැපටත් නොසැලෙනවා, දුකටත් නොසැලෙනවා. තණ්හාව තමයි එහෙනම් තනිකර සැලෙන තැනට මේ හිතපත් කරන්න පින්වත්නි. එතකොට මේ දුක එක්ක කඩාගෙන වැටලා මිනිස්සු මානසිකව යම් පීඩනයක් විඳිනවා නම් හොද්දට මතක තියාගන්න, ඒක තණ්හාව නිසාමයි. සැපත් එක්ක ඒකට උඩඟු වෙලා ඒකෙන් ආඩම්බර වෙලා උස් වෙනවා නම් ඒත් තණ්හාව නිසාමයි. දෙකම තණ්හාව නිසා සැලෙන සැලිල්ලක්. ඊට පස්සේ ගෝදත්ත මහරහතන් වහන්සේ ඊළඟ ගාථාවෙන් කියනවා, නහේව ලාභේ නාලාභේ අයසේ නච කිත්තියා න නින්දායන් පසංසාය න තේ දුක්කේ සුකම් හිච. එබඳු උදවියට යමක් ලැබුණත් එකයි. මේ කියන්නේ අර ඉන්ද්‍රකීලයක් වගේ උස් පහත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තණ්හාව නැති කරපු කෙනා ගැන කියනවා. නහේව ලාභේ නාලාභේ, ලාභ අලාභ මොකාවත් අයසේ නච කිත්තියා. කීර්ති ලැබුණත් අපකීර්ති ලැබුණත් න නින්දාය පසංසාය, නින්දා ප්‍රසංසා මොනවා ලැබුණත් නතේ දුක්කේ සුකම් හිච. මේ දුක සැප මොනවා ලැබුණත් කම්පා වෙන්නේ නැහැ. එතකොට අකම්පිතයි. සබ්බත් තේ නලිප්පන්ති උදබින්දුව පොක්කරේ. සබ්බත් සුකිතා ධීරා සබ්බත් අපරාජිතා. මේ කිසිම අරමුණකට ඒගොල්ලෝ ඇලෙන්නේ නැහැ. නෙළුම් කොලෙන් ලිස්සල වැටෙන වතුර බින්දුවක් වගේ. ඒ නුවණැති උදවිය හැම තැනදිම සැපෙන් ඉන්නවා. හැම තැනදිමත් අපරාජිතව ඉන්නවා. ලිස්සලා වැටෙන වතුර බින්දුව නෙළුම් කොලේ රැඳෙන්නේ නැහැ වගේ. පින්වත්නි, ඇලෙන්නේ නැහැ කිසිම අරමුණකට. මේ වචනය තුලේ අපිට වෙනම බණක් තියෙනවා. ඔය එක ගාතාවක් ගත්තොත් මේක ඇතුලේ වෙනම ධර්මදේශනාවක ලොකු කතාවක් තියෙනවා. මං අර සම්පූර්ණ ගාථා 14ම එක දිගට කතා කරගෙන ගිහිල්ලා ඔබට මේකේ කාලයත් එක්ක විස්තර කරන්නේ. නැත්තම් මේක ගාතාවක් අපි තේරුම් කරන්න විස්තර කරන්න ගියොත් සමහරලට අපිට අනිත් ගාථා ටික මගහැරෙන හින්දා ඒ රහතන් වහන්සේගේ ගාථා 14ම ඉස්සෙල්ලා මොනවද මේ කියන්නේ කියලා ඉස්සෙල්ලා ගාථා 14 බලාගෙන යන්නේ කෙටියෙන්. එතන මේ හරිම ලස්සනයි මේ ගාථා. මේවැ මේ කොහොමද ඒ අරමුණකට නොඇලී ඉන්නේ? මොනවද ඒ අරමුණු? මේවා දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් පින්වත් මේ ගාථා ඇතුලේ ලිහාගෙන. ඊළඟ ගාථා දැන් එතන නෙළුම් කොලේ උපමාව අර බුදුරජාණන් වහන්සේගේ උපමා අතර තියෙන ජනප්‍රිය උපමාවක් නේ ওই උපමාව. දැන් මේ ගාථා ඇතුලේ ගොඩාක් කාරණා ධම්මපදයට සම්බන්ධයි. බොහෝ තැන්වල සූත්‍රත් එක්ක සම්බන්ධ කරුණු මේ. ධම්මේන ච අලාභෝ යෝ යෝ ච ලාභෝ අධම්මිකෝ අලාභෝ ධම්මිකෝ සෙයෝ යං වේ ලාභෝ අධම්මිකෝ. දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජීවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තටම දැහැමි අලාභේ ශ්‍රේෂ්ඨයි කියනවා. ඔකත් හරි සුන්දර ගාථාවක් නේ මේ ධර්මයේ තුල තියෙන. ධාර්මිකව ලැබෙන අලාභයයි අධාර්මිකව ලැබෙන ලාභයයි කියන මේ දෙකෙන් අධාර්මිකව ජීවිතේ ලබන ලාභයට වඩා ධාර්මිකව ලැබෙන අලාභේ ශ්‍රේෂ්ඨයි කියලා සත්පුරුෂ මිනිස්සු ලාභ අලාභ දෙක ළඟදී හිතන්න ඕනේ පින්වත්නි. සමහරු ධාර්මික ලාභ ධාර්මිකව ඉද්දි ලැබෙන අලාභෙට ඔවුන් අකමැති නිසා ඔවුන් ලාභේ ලබන්න ඕනකමට අධාර්මික වෙනවා. අධාර්මිකව ලැබෙන ලාභයට වඩා ධාර්මික විද්ධි ලැබෙන අලාභයට සත්පුරුෂ ගුණවත් මිනිස්සු පින්වත්නි ප්‍රිය කරනවා. යසෝච අප්ප බුද්ධීනං විඤ්ඤූණං අයසෝච යෝ අයසෝව සෙයෝ විඤ්ඤූණං න යසෝ අප්ප බුද්ධීනං. මෝඩ ජනතාවගේ වර්ණනාවත් නිකෙලස් බුද්ධිමත් ජනතාවගේ අපහාසයත් කියන මේ දෙකෙන් මෝඩ ජනතාවගේ වර්ණාවට වඩා නිකෙලස් බුද්ධිමතුන්ගේ අපහාසය උතුම් කියනවා. ඊළඟට ඒ වගේම තව ගාතාවක් කියනවා. දුම්මේ දේහි පසංසාච විඤ්ඤෝහි ගරහාචයා ගරහාව සෙයෝ විඤ්ඤෝහි යං චේ බාල ප්‍රසංසන. මෝඩ ජනතාවගේ ප්‍රශංසාවත් නිකෙලස් බුද්ධිමතුන්ගේ ගරහාවත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා නිකෙලස් බුද්ධිමතුන්ගේ ගරහාව උතුම් කියනවා. මේවා පෙන්වත්නි අර සමහර ඔය ලස්සන වාක්‍ය ගහන්න ඔය ට්‍රීවිල් පිටිපස්ස එහෙම මේ වාක්‍ය ඇතුලේ තියෙනවා හරි ලස්සන රුවන් වැකි වගේ. මේ ගෝදත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ බුද්ධ වචන මේවා පින්වත්නි මෝඩ ජනතාවගේ ප්‍රශංසාවයි නිකෙලස් උතුමන්ගේ ගරහවයි කියන දෙකෙන් කියන්නේ විඤ්ඤෝහි පුරුෂ කියන්නේ ප්‍රඥාවන්ත බුද්ධිමත් පුරුෂයෙක්. මේ ප්‍රඥාවන්ත කෙනාගේ ගරහව කියන දෙකෙන් මොකද්ද වටින්නේ කියනවා. මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා අර ප්‍රඥාවන්ත කෙනාගේ ගරහා උතුම් කියනවා. මේ ගාථා ඇතුලේ ඔබට තේරෙන්නේ නැද්ද? දැන් මේ රහතන් වහන්සේලානේ දේශනා කරන්නේ මේක. එතකොට මේ නිකෙලස් උතුමන්ගේ වචන. මේවා මේ කෙලෙස් සහිත අය කියපුවා නෙමෙයි. එතකොට දැන් මේක ඇතුලේ තේරෙන්නේ නැද්ද? දුම්මේ දේහි ප්‍රශංසා. අර මෝඩයා ප්‍රශංසා කරන එකට වැඩිය විඤ්ඤෝහි ගරහා චයා කියනවා. එහෙනම් විඤ්ඤෝහි ප්‍රඥාවන්ත බුද්ධිමත් කෙනා ඥානවන්ත කෙනාගේ ගරහාචය එයාගේ ගරහාව ගැනනේ කතා කරන්නේ. එතකොට මෙතන මේකෙන් කියවෙනව නේද ඥානවන්තයා ගරහා කරනවා කියන එක. ඒකනේ ඒක ශ්‍රේෂ්ඨයි කියන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඥානවන්ත බුද්ධිමත් අය ගරහා කරන්නේ නැහැ කියලා. හරිද? එතකොට හොද්දට මතක තියාගන්න වරද විදිහට දැකපු තැන ඥානවන්තයා ගරහා කරනවා පින්වත්නි. ඒ ගරහාව අවවාදයක් විදිහටයි සත්පුරුෂයා ගන්නෙ. ඒ ගරහාව තමන්ට බැන්නා, තමන්ට දොස් කිව්වා, තමන්ට නිඳා කළා කියලා ඒකට ගැටෙන්නේ අසත්පුරුෂයෝ. මේ රහතන් වහන්සේලාගේ මේ වචන ඇතුළෙම තේරුම් ගන්න විඤ්ඤෝහි ගරහාචය. විඤ්ඤෝ පුරුෂයෝ, ඒ කියන්නේ ප්‍රඥාවන්ත ඥානවත් උදවිය ගරහා කරනවා. ඥානවන්ත උදවියගේ ගරහාවන් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න ඔබ හිතාගෙන ඉන්න එපා ඥානවන්තයා ගරහා කරන්නේ කියලා. වරද දුටුතන වරදට ගරහා කරනවා පින්වත්නි. බුදුවරු ගරහා කරනවා, රහතන් වහන්සේලා ගරහා කරනවා. ඒක ද්වේෂ සාගත එකක් නෙමෙයි, ඒක කරුණාවෙන් කරන දෙයක්. සත්පුරුෂයාගේ ගරහාව කියන එකට ප්‍රිය වෙන්න ඕනේ. ඒක ඒ අවවාද වලට සත්පුරුෂයෙක් තමයි පින්වත්නි ප්‍රිය වෙන්නේ. හරියට අර හොද්දේ රස දැනෙන්නේ දිවට මිස හැන්දට නෙමෙයිනේ. එතකොට හැන්දක් වුණ මිනිහා හොද්දේ හැඳි ගෑවි ගෑවි කොච්චර හිටියත් හොද්දේ රහ තේරුම් ගන්නෑ. ඒ වගේ තමයි ඥානවන්ත උදවියගේ ගරහා කිරීම සමහරලාට අසත්පුරුෂයා ගන්නේ මට බැන්නා, මට නින්දා කළා, මට අපහාස කළා. එහෙම ගරහා කළා නම් මොකද්ද යාගේ ඇති ඥානවන්තකම, මොකද්ද ගුණවත්කම කියලා හිතනවා පින්වත්නි. නෑ, සත්පුරුෂයා වරදට ගරහා කරනවමයි. මේ රහතුන්ගේ වචනවලින්ම තේරුම් ගන්න එක. ඒ ගරහාව උතුම් කියනවා. බාලයාගේ ප්‍රශංසාව නෙමේ පින්වත්නි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකනේ අර රාහුල ස්වාමීන් වහන්සේ වැලියට අහුරක් හැමදාම අහසට විසි කරලා අතුගාපු තැන කියනවයි කියනවනේ, අනේ මේ වැලි කැට වගේ මට අද අවවාද ලැබේවා කියලා. හරි කැමති අවවාද ලැබෙනවට. අවවාදයක් කියන්නේ මොකක් හරි ගුණයක් දැකලා ගුණේ ප්‍රශංසා කිරිල්ලක් නෙමෙයිනේ අවවාදයක් කියන්නේ. වරදක් දැකලා වරද පේනල දෙන එකටයි අවවාදයක් කියන්නේ. වරදක් Tamanට පේන්නේ නැති දෙයක් තව කෙනෙක් දැකලා ඒක පෙන්නල දෙනවා කියන්නේ. එහෙනම් Tamanට පේන්නේ නැති එකක් පෙන්නනවා. තමන්ට පේන්නේ නෑ වගේම තමන්ට අහිතක් වෙන, තමන්ට හානියක් වෙන දෙයක් ඒක. ඒතර තමන්ට හානියක් වෙන, තමන්ට අහිතක් වෙන දෙයක් පෙන්නුවට පස්සේ පින්වත්නි ඒක දැකලා ඒක හදාගන්න දක්ෂ වෙන්නේ දිව වගේ සත්පුරුෂයෝ. එතකොට තමයි හොද්ද රස දැනෙනවා වගේ ඒ අවවාදේ රසය දැනෙන්නේ. ඊළඟට මේ රහතන් වහන්සේ ඊළඟ ගාථාවේ කියනවා, සුකංච කාමමයිකං දුක්ඛංච පවිවේකියං පවිවේක දුක්ඛං සෙයෝ යං වේ කාම මයං සුකං. කාම ඇසුරෙන්, කාම ඇසුරු කරලා ලැබෙන සැපයක් තියෙනවනේ. මේ සැපේට වඩා කාමයන්ගෙන් වෙන් වුණාට පස්සේ එතන තියෙන විවේකෙත් එක්ක දුකක් තියෙනවනම් කාමයෙන් ඈත් වෙච්ච තැන මානසිකව එන පවිවේකයක් තියෙනවා, අන්න එතන දුකක් තියෙනවා නං. ඒ කාමෙන් ඈත් වෙච්ච තැන එන දුක අර කාමෙත් එක්ක එකතු වෙලා කාමයේ ඇසුරු කරගෙන එන සැපයට වඩා උතුම් කියලා කියනවා. ඒවා හරි ලස්සන ගාථා පින්වත්නි. මේවා තේරෙන්නේ දැන්. ඒ කියන්නේ ඒ කාම සැපය කියන එකේ ජීවිතේ අපිට අර දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා ලංකාවේ ඇතැම් අය පිටරටට ගියාම රටරටවල් වල අපි ඒ අය එක්ක ධර්මදේශනාවලට අපි වඩම්මලා සමහරලාට අපි වුන් වාහනයක දේශනවලට වඩම්මගෙන යනකොට ගුවන්තොටුපළේ ඉඳලා නවාතැන් ගන්න තැනට වඩම්මගෙන යනකොට ඒ අනේන තැන්වලදී පාරේ දකින්න කියන දේවල් අර සංසන්දනය කරනවා. ඔවුන් සමහර ලාවට ලංකාවේ දැකපු දේ ඒ රටේ දේත් එක්ක සංසන්දනය කරනවා. දෙකේ වෙනස. හරියට මම ඕක දැකලා තියෙනවා පිට රටින් අය සසඳනවා. අපේ හැමදෙරනේ මේ බාන මෙහි වෙන විදිය. ඒ වුණාට ඕක ලංකාවේ ඔහොම නෙමෙයිනේ වෙන්නේ. ලංකාවේ මෙහෙම නෙවෙන්නේ කියලා දෙකම දැන් ඒගොල්ලෝ අත්විඳලානේ. ලංකාවේ එකත් අත්විඳලා ඒ රටේ එකත් අත්විඳලා. එනිසා දෙක සසඳනවා. ඕක කරන්න බෑනේ ලංකාවේ විතරක් ඉන්න කෙනාට. එයා දන්නේ නැහැ එහෙ වෙන විදිය. ලංකාවේ කෙනා දන්නේ ලංකාවේක විතරයි. එතකොට ඒ රටේම විතරක් ඉන්න කෙනා හිතන්නේ ඒක විතරයි. අර දැන් ලංකාවෙන් එහෙට ගිය කෙනා දෙකමත් විඳලා හින්දා දෙක ගලපලා සසඳනවා. ඒ වගේ පින්වත්නි මේ කාමයේම බැහැගෙන ඉන්න කෙනාට, කාමයේ විතරක්ම සේවනය කරගෙන ජීවිතේ ගෙවපු කෙනාට පවිවේක සැපේ මොන වගේද කියලා දන්නේ නැහනේ. ඒ නිසා පවිවේක සැපේ ගලපලා පවිවේක සැපේ ගැන තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. එයාට බෑ ඒක සම්බන්ධ නිර්වචන දෙන්න. එතකොට පින්වත්නි අර පවිවේක සැපයයි කාමයේ සැපයයි දෙකම තේරුණ කෙනා තමයි හරියට අර පිටරට ගිය කෙනා වගේ දෙකම අත්දැකලා වගේ දෙකම සංසන්දනය කරන්නේ. දැන් මේකෙන් කියන්නේ මේ කාම සැපෙත් දැන් සමහරලාට ඕක දෙකම විඳින්න ඕනේ කියනකොට ඇතැම් අර ඊනියා පැවිද්දෝ මම දැකලා තියෙනවා හොඳට කම් සැප විඳපල්ලා එතකොට තමයි මේ දෙකම තේරුම් ගන්න පුළුවන් කියලා කාමයටම නැඹුරු කරනවා සමහර වෙලාවට අනුශාසනාවලදී. තරුණ ළමයි සමහරලාට ඒව අහනකොට හිතනවා ආහෙනම් අපිට ජීවිතය අවබෝධ කරන්න කාමය පුළුවන් තරම් විඳින්න ඕනේ කියලා හිතනවා. කාමේ විඳින්න කියන එකවත් කාම විඳින්න එපා කියන එකවත් බුදුරජාණන් වහන්සේලාට ආය අමුතුවෙන් පින්වත්නි අනුශාසනා කර කර ඉන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද කාමේ විඳින එක කොහොමත් සංසාරෙම විඳගෙන ආවා. ඒක අමුතුවෙන් කිව්වත් විඳිනවා නැතත් විඳිනවානේ සාමාන්‍ය සත්වයෝ. කියන්න අමුතුවෙන් දෙයක් ඕනේද කියන්නකෝ. කාමේ විඳින්න. ඒව අමුතුවෙන් උගන්නන්න ඕනේව නෙමෙයි. දැන් ඔයත් බලන්නකෝ සත්තු ජීවිතේ හැඩගැහෙනකොට යම්කිසි සතෙක්ව ගෙදරම කියන බාහිර පරිසරේ මම ඔබට මෙතන සතෙක් තව සතෙක්ව ඒ කියන්නේ වර්ගයා බෝ කරන එක ගැන මම කියන්නේ සත්වෙක් බල්ලෙක්ගම බලුපැටි එතකොට වර්ගයා බෝ කරන්න තමන්ගේ හිත ඇතුලෙන් ඇතිවෙන කාම හැඟීම් එක්ක යම්කිසි කාර්යයක් තියෙනවනේ ඔතන. එතන බලුපැටියෙක්ව හරි ගෙනල්ලා ගෙදරක තනියෙන් හදන්නකෝ බාහිර පරිසරයේ අනිත් බල්ලන්ගේ හැසිරීම් පේන්නවත් නොතියා වෙනත් බල්ලෝ සහ ඒ පාරේ ඉන්න හරි වෙන කොහේ හරි ඉන්න බැල්ලියන්ගේ හැසිරීම් පේන්නවත් නැතුව හැදුවත් තනියමම හුදකලාව තාප්පෝලින් වට කරපු තැනක බලුපැටියෙක්ව හුදකලාව හැදුවත් මේ බලුපැටියට වැඩි වයස් වෙනකොට තරුණ වයස් වෙනකොට වැඩිහිටියෙක් වෙනකොට මේ බලුපැටියා ඒ වැඩිහිටි වයසේදී පින්වත්නි ආය අමුතුවෙන් තමන්ගේ වර්ගය අවබෝධ කරන විදිය ගැන උගන්වන්න ඕනේද බලුපැටියට? ඕවා වෙන්නේ මෙහෙමයි කියලා අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහනේ. මං කියන්නේ කාමය ගැන උගන්වන්න අමුතු දෙයක් නැහැ. මේ සසරේ ඕන තරම් විඳලා කාමයන් සම්බන්ධ කාම කියනකොට වර්ගය අවබෝධ කිරීම සම්බන්ධ කතන්දරේ විතර නෙමෙයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස කාමෝ. හරිද මේක ගැඹුරු කතාවක් කාමයේ සම්බන්ධයෙන් කතා කරනවා නම් එතකොට ඒකෙදි ආහාර පානද මේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට එන ප්‍රියමනාප ශබ්ද ආදී සියලු දේවල් හැබැයි ඒව කාමෙත් නෙමෙයි. ඒ රූප කාමත් නෙමෙයි ශබ්ද කාමත් නෙමෙයි ඒ ඔක්කොම කාම බවට පන රූපය කාමයේ වෙන්නේ රූපය කෙරෙහි ඇලුණු සිතුවිල්ලක් ඇති වුණොත් විතරයි. අභ්‍යන්තරයේ ඒ කෙරෙහි හිත අලව ගන්න ඕනේ. ඒ රූපය අල්ල ගන්න ඕනේ. ඒ රූපයත් එක්ක උපාදානයක් තියෙන්න ඕනේ. අන්න එතකොට ඒ රූපය කාම රූපකාමයක් වෙනවා. හරි ශබ්දයේ කාමයක් වෙන්නේ ඒ ප්‍රියමනාප ශබ්දයට ඇලුණු සිතුවිල්ලක් තියෙන නම් විතරයි. ඇලුණු සිතුවිල්ලක් නැති තාක් ඒ ශබ්දයේ කාමයක් වෙන්නේ නැහැ. ඒක කාම ගුණයක් විදියට විතරයි කියන්න පුළුවන්. එතකොට දැන් ඔයත් හිතන්න කාමය කියන එක විඳපල්ලා කියලා බනට කියනවා නම් මේ ඉනියා සමහර පැවිද්දෝ. හරිද? අමාර නිල්බත් කකා ඉන්න අය ඔයගේ ඇතැම ඉන්නව පින්වත් ඊනියා පැවිද්දෝ මේ තරුණ ළමයින්ව කාමයට බර කරන සමහරලාට මේවා විඳපල්ල ඇති තරම් පදන් විඳපල්ල. මොකද අර තමන්ටත් ඒවා විඳින්න ඕන හින්දා පුළුවන් තරම් බලනවා මිනිසුන්ගේ ඔළුවටත් දාන්න මේවා විඳින්න බුදුහාමුදුරුවෝ කිව්වා කියලා හිතනවා. එහෙම ඔය YouTube වලත් ඉන්න සමහර වගේ ඊනියා පැවිද්දෝ කාම ගැනමයි කතාව. කාමයේම කාපල්ලා කියන එකම තමයි කතාව. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ඇතුළේ තේ සමහරලාට පින්වත්නි මහායානේ දා උඩ දාගෙන අගය කරනවා. මොකද නිදහසේ කාම විඳින්න නිදහස දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ සමහරලාට මේ තේරවාදී පැවිදි ජීවිතේ දරාගෙන මහායාන පැවිද්ද බලාපොරොත්තුෙන් ඉන්නවා. හිතාසේ කසාද බැඳලා ජීවිතේ ගෙනියන්න තිබ්බනම් අපිට අගේට මේ මහායාන් වගේ හරි ලේසි කියලා. ඒ කියන්නේ මහායානේ තමයි ශ්‍රෝ, ඒකේ තමයි හොඳට කාම විඳලා ඒක ඇත්ත දකින්න තියෙන්නේ කියලා. දෙකම විඳපු කෙනාට තමයි මේක ඇත්ත තේරෙන්නේ කියලා මම කියන්නේ මෙතන. ඔය ඊනියා පැවිද්දන්ගේ අර්ථයෙන් නෙමෙයි මම කියන්නේ මෙතන. අමුතුවෙන් කාම විඳින්න දෙයක් නැහැ. සංසාරේ ඕන් තරම් කාම විඳලා තියෙනවා. මං කියන්නේ මේ පවිවේක සැපෙත් විඳලා බලපල්ලා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ කාමයෙන් හිත ඈත් වෙච්ච තැන තියෙන පවිවේක සැපය විඳපු නැති මිනිහා දෙකේ වෙනස දන්නේ නැහැ. ඒ දෙකේ වෙනස දකින්න නම් කාමයේ විතරක්ම බැහැගෙන ඉඳලා බෑ කියන එකයි මේ කියන්නේ. දෙකම විඳින්න ඕනේ. දැන් අර කාමයේ ඉන්න මිනිහට අමුතුවෙන් ආයි තවදුරටත් කාමෙම විඳපන් කියලා කියන්න දෙයක් නැහැ. කොහොමත් විඳින්නේ ඒක. ඒ මිනිහට අපි අනුශාසනා කරන්න ඕනේ පවිවේක විඳපන්. කාමයෙන් ඈත් වෙච්ච නෛෂ්ක්‍රම්‍ය විඳපන් කියන එකයි අපි අනුශාසනා කරන්න ඕනේ. මේ දෙක වෙනස දැකලා අන්න එදාට තේරුම් ගන්න පුළුවන් කාමයෙන් ලැබෙන සැපයට වඩා පවිවේකෙන් දුකක් ලැබෙනවා නම් දුකත් සැපයි කියලා. පවිවේකේ තියෙන දුකත් සැපයි. එතකොට පවිවේකේ සැපේ ගැන කතා කරන්න දෙයක් නැහැ. දුකත් සැප නම් සැප කොහොමත් සැපයි. පවිවේකේ කාමෙන් ඇතෙච්ච තැන. ඒකයි මේ කියන්නේ සුකංච කාමමයිකං දුක්ඛංච පවිවේකියං පවිවේක දුක්ඛං සෙයෝ යං චේ කාමමයං සුකං කියලා. මේ හරි ලස්සන ගාතම. ඇත්තටම මේක ගාතාවක් ගත්තොත් ඒ ගාතාව පැයක් තිස්සේ සාකච්ඡා කරන්න වටින ගාතා පින්වත්නි. නමුත් අපිට ගාතා ගොඩාක් තියෙන නිසා අපි මේකේ කෙටියෙන් කතා කරගෙන යන්නේ කියලා ඔබට කිව්වා. ජීවිතංච අධම්මේන ධම්මේන මරණංච යං මරණං ධම්මිකං සෙයෝ යං චේ ජීවේ අධම්මිකං. අධාර්මිකව ජීවත් වීමයි ධාර්මිකව ලැබෙන මරණයයි කියන මේ දෙකෙන් අධාර්මික ජීවිතයට වඩා ධාර්මික මරණය උතුම් කියලා කියනවා. ජීවත් වීමයි මරණයයි කියන දෙකේදී අධාර්මිකව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවත් වෙන අවුරුදු 100ට වැඩිය වටින්නේ ධාර්මිකව එක දවසක් හරි ජීවත් වෙන එක. ඊළඟට පින්වත්නි ආයෙත් කාමයත් එක්ක කතා කරන ලස්සන ගාතාවක් හම්බෙනවා. කාම කෝප පහීනා යේ සන්ත චිත්තා භවා භවේ චරන්ති ලෝකේ අසිතා නත්ති තේසං පියාපියං. කාම කෝප කියන කාම කෝපප්පහීන කාම කෝප දෙක ප්‍රහීන කළොත් නැති කළොත් කිසිම භවයකට නොඇලුන සාන්ත සිත් ඇති තණ්හා රහිත කෙනා ලෝකේ හැසිරෙනකොට එයාට ප්‍රිය අප්‍රිය වශයෙන් ભેදයන් කිසිවක් නැහැ කියනවා. ඇත්තටම ඔය පියාප්පිය කියන ભેදේ ගැන මම කලින් සිතෙන් තසුපේ බොහෝ දේශන කරලා තියෙනවා. යුද්ධ තියෙන්නේ ප්‍රියාප්‍රියකම නිසා කියලා බුදුරජාණන් වහන්සේම සූත්‍රවල කියලා තියෙනවා. මේ ලෝකේ යුද්ධ කියලා ගැත් තියෙන්නේ ප්‍රියාප්‍රිය නිසා. මේ ලෝකේ මේ ගැටුම් තියෙන්නේ හැමදේම ප්‍රියාප්‍රිය නිසා. දේශපාලනය කියන එක ගත්තොත් දේශපාලනය තනිකර දුවන්නේ පින්වත් ප්‍රියාප්‍රියත් එක්කනේ. Tamanṭa priya pakshayak hada gannawa. ඊට පස්සේ Tamanṭa apriya paksha ඒක අස්සේ හදාගන්න. මොකද දැන් එක පක්ෂයක් ප්‍රිය වුණ ගමන් ඒ පක්ෂයට විරුද්ධ පක්ෂ ඔක්කොම අප්‍රිය පක්ෂ වෙනවා. එක පුද්ගලයෙක් දේශපාලකයෙක් Tamanṭa ප්‍රියයි නම් ඒ දේශපාලකයාට විරුද්ධයි අප්‍රිය පුද්ගලයෝ වෙනවා. එතකොට ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ කියලා ભેදයක් හදාගත්තා කියන්නේ එතනින් එහා ඉතින් කිසි කතාවක් නැහැ. ගැටීම් තමයි. ඊතර මේ ප්‍රියාප්‍රිය හදාගන්නේ කාම එක්ක. කාමයි කෝපයි කියන දෙක මේ කාම කෝප දෙකේ වෙනසත් මම ඔබට කියලා දීලා තියෙනවා. දැන් ඔය සංයෝජන වල ගත්තත් රූපරාග අරූපරාග කාමරාග රූපරාග අරූපරාග කියන තුන එක දිගට කියන්නේ නැහැ නේ දස සංයෝජන වල. හොඳට බලන්නකෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියලා තුනෙන් පස්සේ ඊළඟට තියෙන මොනවද? රූපරාග මේ කාමරාග තියෙනවා. කාමරාගත් එක එකට කතා කරන්න බෑ රූපරාග අරූපරාග. නමුත් රූපරාග රූපරාග දෙකට කලින් කාමරාග වලට පස්සේ වෙන එකක් පැනලා තියෙනවා. ඒතරට පැනලා. මොකද්ද පැනලා තියෙන්නේ? පටික කියලා එකක්. කාමරාග පටිග කියලා ඊට පස්සේ තමයි ආයි රූපරාග අරූපරාග කියන්නේ. මොකද මේ කාමරාගත් එක්ක එකට මේ ගැටි ගැට ගැහිච්ච වගේ එකක් තමයි පටිග කියන්නේ. එක කාසි දෙපැත්ත වගේ මේ දෙක එකටම යන දෙක. කාමේ කොතනද පටිගේ එතන. පටිග කොතනද කාමේ එතන. ප්‍රිය කොතනද අප්‍රිය එතන. අප්‍රිය කොතනද ප්‍රිය එතන. මේ මේවා වෙන් කරන්න බෑ. ප්‍රියක් හැදුනා නම් අප්‍රිය හැදෙනවමයි. අප්‍රිය හැදුනා නම් ප්‍රිය හැදෙනවමයි. අර ප්‍රේමදෝෂ සූත්‍රයේ තියෙන එකනේ. දැන් අප්‍රිය කියන එකක් හදාගත්තත් ඇති. දැන් ওই සමහරු ඉන්නෝනේ. මට නම් ওই දේශපාලන එකෙක්වත් පේන්න බෑ. කියන්නේ 225ක් මම පේන්න බෑ කියන ඉන්නේ 225 එකෙක් පේන්න බෑ කියලා. ඒ කියන්නේ ඔක්කොම අප්‍රියයි කියන එක හදාගත්තත් ඒත් ඇති. අප්‍රියයි කියන එක හදාගත්තා කියන්නෙම දැන් ඒත් පින්වත්නි ප්‍රිය අප්‍රිය ભેදේ හැදිලා ඉවරයි. ඇයි ඒ 225ට කැමති එක්කෙනෙක් 225 එක කෙනෙකුට හරි කැමති එක්කෙනෙක් හරි හම්බුන ගමන් තමන්ගේ ගොඩට අයිති නෑ යා. ඇයි තමන් 225ටම කැමති නැති කෙනෙක්? මං කියන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට නැත්තම් ඉලක්කමත් එක්ක බලයි මොකද 225 කියලා. 225ටම කැමති නෑ මං කියලා කියන මිනිස්සෙක් ගත්තොත් එයා හිතාගෙන ඉන්නේ එයා හරි දේශපාලනින් තොර නිදහස් චින්තනයක් තියනවා කියලා. නෑ. අප්‍රිය කියන එක හදාගත්තා කියන තැනත් කතන්දරේ යනවා. මොකද අප්‍රිය ආවා කියන්නේ ඒ කියන්නේ තමන් වගේම ඒ ඔක්කොටම අප්‍රිය කෙනෙක් හම්බුනාම එයාව තමන්ට ප්‍රිය වෙනවා. හැබැයි තමන් වගේ ඔක්කොටම අප්‍රිය නැති කාට හරි ප්‍රිය කෙනෙක් දේශපාලකෙකුට හරි පක්ෂයකට හරි පිරිසකට ප්‍රිය කෙනෙක් හම්බුනොත් එimhe එයාව අප්‍රිය වෙනවා. ඒ කියන්නේ මට එකෙක්වත් පේන්න බෑ කියන කෙනත් අර ප්‍රියාප්‍රිය ભેදෙන් නිදහස් වෙලා නැහැ. ප්‍රියාප්‍රිය කියන බෙදීම හැදෙන්නෙම තණ්හාවත් එක්කයි. ඒකයි මේ කියන්නේ චරන්ති ලෝකේ අසිතා නත්ති තේසං පියාප්පියං. මෙතන මේ අර කිසි කියන්නේ මේ භවයට නොඇලෙන සාන්ත සිතක් ඇති තණ්හා රහිත කෙනා ලෝකේ හැසිරෙනකොට එයාට ප්‍රියාප්‍රිය කියලා ભેද කිසිවක් නැහැ කියනවා. මේ ગાත හරි රස ગાත පින්වත්නි. මේවා ඇත්තටම එක ગાතාවක් ගත්තොත් තනි ධර්ම දේශන කරන්න තරම් වටින ලස්සන ગાත. මේ තේර ગાතානේ. ඒ මහරහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ උදාන ગાතා විදියට දැන් සමහර රහතන් වහන්සේලා නම් ගොඩක් වෙලාවට ඒ ગાතාවල තමන් වැඩ ඉන්න වනයේ සුන්දරත්වය වර්ණනා කරපු ગાතා තියෙනවා. කියන්නේ තමන් ඉන්න ගල්ලේනේ ස්වභාවේ කුරුල්ලෝ ගීත ගායන හැටි මොනෝරු කෑ ගහන හැටි වනේ සත්තු ගැවසෙන හැටි එක එක ඒ වගේ අර පරිසරයේ වර්ණනා කරපු ગાතත් තේර ગાතවල තියෙනවා. හැබැයි ගෝදත්ත මහරහතන් වහන්සේ වග බලා ගන්නේ තනිකර ඒ ગાතවල හැම වචනකින්ම තව කෙනෙකුට වටිනාකමක් ජීවිතයට ගන්න අර්ථයක් ඇති දේවල් විතරමයි ඒ ગાතවල දේශනා කරලා තියෙන්නේ. ගෝදත්ත මහරහතන් වහන්සේගේ තියෙන තේර ગાතවල විශේෂත්වයක් ඒක. ඒ හැම ગાතාවකම වටිනාකමක් තියෙනවා. හැම වචනයකම වටිනාකමක් තියෙනවා. ඒකේ අර කුරුල්ල වර්ණනා කරපු, කැලේ වර්ණනා කරපු දැන් ඒවත් හරි සුන්දරයි කියන්නේ. ඒ වර්ණනා ඇහෙනකොට උන්වහන්සේලාගේ පවිවේක සුඛය ගැන, උන්වහන්සේලාගේ වනයේ විඳින සුන්දරත්වය ගැන අපිට හිත එතනට කෙනෙකුගේ ජීවිතේ අර මේ බාහිර ලෝකේ ගොඩනැගිලිත් එක කාමයන් එක්ක ගෙවන මනුස්සයට අරව ඇහෙද්දී ඒකට හිත යනවා. හැබැයි මේ උත්තමයාගේ මේ ગાතා ඇතුලේ බැලුවොත් එහෙම තනිකර ධර්මය. තනි ධර්මදේශන. දැන් අන්තිම ગાතා අපි දැන්ට ગાතා 13ක් කතා කරලා තියෙනවා. අවසාන ગાතාවේ තියෙනවා පින්වත්නි. මෙන්න මෙහෙම භාවයිත්වාන බොජ්ජංගේ ඉන්ද්‍රියානි බලානිච පප්පොය පරමන් සම්තින් පරිනිබ්බන් නාසවාති. බොජ්ජංග ධර්ම දියුණු කරලා භාව ඉත්වාන බොජ්ජංගය කියලා කිව්ව එකයි. බොජ්ජංග ධර්ම දියුණු කරලා ඉන්ද්‍රියානි බලානිච ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මේවා දියුණු කරලා මම මේ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම අතරේ ධර්මදේශනවලදී වැඩියෙන්ම කතා කරන්න කැමති දේවල් තමයි ඔය ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයි ඊට පස්සේ බොජ්ජංග ධර්මයි. හරි කැමති මම ඔය බෝධිපාක්ෂික ධර්ම සාකච්ඡා කරන්න. ඉතින් මෙතනදී අර මේ උත්තමයා ඒ බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ටික ගැන තමයි බෝධිපාක්ෂික ධර්ම වලින් මෙතන හයිලයිට් කරලා කතා කරන්නේ. උන්වහන්සේ කියනවා බොජ්ජංග වඩලා, ඉන්ද්‍රිය ධර්ම වඩලා, බල ධර්ම වඩලා පප්පුය පරමං සම්තින් මේ පරම ශාන්තියට පැමිණෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන් කියන එක. ඒපත් වෙලා ඒ උත්තමයන්ට පිරිනිවන් පාන්න පුළුවන් කියනවා. පිරිනිවන් පාන ඒ රහත් මුනිවරු අර ටික වැඩුවොත් එහෙම පිරිනිවන් පානවා කියනවා. බොජ්ජංග වඩලා, ඉන්ද්‍රිය ධර්ම වඩලා, බල ධර්ම වඩලා පරම ශාන්තියට පැමිණිලා පිරිනිවන් පාන උත්තමෙක් වෙන්න පුළුවන් කියනවා. මේ තනිකර බණක්. මේක ඇතුලේ උන්වහන්සේගේ ජීවිත කතා කියන්න කියන්නේ. දැන් සමහර රහතන් වහන්සේලාගේ තේර කතාවල තමන්ගේ ජීවිතේ විස්තර කියනවා. මං ඒ කාලේ මෙහෙම හිටියා, මෙහෙම වුණා කියලා. දැන් මේ උත්තමේ අර මට ගවයේක් මෙහෙම කිව්වා, ඒවවත් මේ තේර කතාවල නෑ, මං ওই අටුවාවෙන් ඒ ටික කිව්වේ. එතකොට උන්වහන්සේට අර පරණ දේවල් මං බිස්නස් කරපු කාලේ මෙහෙමයි, ඕවා මුකුත් කියන්න කියන්නේ. තමන්ගේ ජීවිතය ගැන නෙමෙයි, තනිකර තව කෙනෙකුට අවබෝධය පිණිස උපකාරී වෙන ලස්සන ගාථා 14ක් එක්ක උන්වහන්සේ තව කෙනෙකුට හිතසුව පිණිස හේතු වෙන විශේෂයෙන් මේ ගාථා ඇතුලේ තියෙන අර අෂ්ටලෝක ධර්මයට කම්පා නොවීම කියන එක පරම ඉලක්ක කරගත්ත ගාථා ටිකක් මේ ගාථා ටික ඇතුලේ තියෙනවා. ඒ දැන් ඔය නින්දා ප්‍රශංසා, සැප දුක, ලාභ අලාභ, යස අයස ගැන හරි අපූර්වට කතා කරනවා. දැන් කාට හරි අෂ්ටලෝක ධර්මය ගැන ධර්මදේශනාවක් කරන්න ඕනේ නම් සන්නස නමකට සුද්දුසුම මාතෘකාව තමයි ගෝදත්ත මහරහතන් වහන්සේගේ ගාථා ටික. මේ ගාථා ටිකේ ඒ විස්තර කරන විදිය ඇතුලේ අර වෙන් කරලා අර කියපු විදිය හිතන්නකෝ. දැන් ප්‍රශංසා කියන එක ගත්තොත් එහෙම, නින්දාවයි ප්‍රශංසා කියන දෙක ගත්තොත් මෙන්න මේ නින්දාවට කැමති වෙන්න, මේ ප්‍රශංසාවට අකමැති වෙන්න කියලා දෙකකුත් වෙන් කළා. මොකද්ද අකමැති වෙන්න ඕන ප්‍රශංසාව? මෝඩයාගේ ප්‍රශංසාව. කැමති වෙන්න එපා මෝඩයාගේ ප්‍රශංසාවට. දුස්සීලයාගේ ප්‍රශංසාවට කැමති වෙන්න එපා පින්වත්නි කවදාවත්. මේ ලෝකේ

දෙයක් කරනකොට ඒ ගුණවත් දෙයට යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරනවා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. මෝඩෙක් වුණත් ගුණවත් දෙයක් ප්‍රශංසා කරනවා නම් ඒ ගුණයට කරන ප්‍රශංසාව ප්‍රශ්නයක් නැහැ. හැබැයි බොහෝ විට මෝඩයා මෝඩයානේ. මෝඩයා ප්‍රශංසා කරන්නේ තමන්ට ගැළපෙන එකට. ඒ තමන්ට මැච් වෙන එකට, තමන් ප්‍රියකරන එකට, ඕකටනේ මෝඩයා ප්‍රශංසා කරන්නේ. ඒතර මෝඩයාගේ මෝඩ චින්තනය ඇතුලේ මෝඩයා හැමතිස්සෙම ප්‍රිය කරන්නේ සත්පුරුෂ දෙයටද අසත්පුරුෂ දෙයටද? එයාගේ චින්තනේ අසත්පුරුෂ නම් අසත්පුරුෂයාගේ චින්තනේ තනිකර තියෙන්නේ අසත්පුරුෂ වැඩවලට. එයා ප්‍රිය කරන්නේ අසත්පුරුෂ වචනවලට, අසත්පුරුෂ ක්‍රියාවලට මෝඩයා ප්‍රිය කරන්නේ. එතකොට මෝඩයා තව කෙනෙකුට ප්‍රශංසා කරන්නේ තමන්ට මැච් වෙනවනම්. ඒකයි මේකේ කතාව තියෙන්නේ. එතකොට එයා අසත්පුරුෂ වචනවලට කැමති, තව කෙනෙක්ගේ අසත්පුරුෂ වචනයක් දැක්ක ගමන් හරියට හරි බං කියලා ප්‍රශංසා කරනවා. කියන්නේ දැන් ඔන්න මං උදාහරණයක් මෙහෙම කියන්නම්. ඕකා ඉතින් ආව ගැහුවොත් ගහනවා මාත් කියලා කියනවා. ගැහුවොත් ගහනවා, අයිල්ලේ නැති වෙන්න ගහනවා කියනවා. එතකොට ඒක අහගෙන ඉන්න කෙනෙක් හරියට හරි නියමයි අන්න දැන් බලන්න කර ප්‍රශංසා කරනවානේ. ඒ කියන්නේ දැන් අර ගැහුවොත් ගහනවා කියන එක ප්‍රශංසා කරන වචනේ ඇතුලේ තියෙන්නේ. දැන් තමන් කැමති ඒකට ඒක තව කෙනෙක් කැමති කියලා දැනගත්ත ගමන් නියමයි කියලා ඒක ප්‍රශංසා කරනවා. එයා හොඳට තියෙන උන්ගෙන් අපි උස්සන්න ඕනේ කියලා හොරගම් කරන්න කෙනෙක් කතා කරනකොට අනිවාර්යෙන් ඌකුන්ට ඔය ඔන්තරම් තියෙන්නේ ඌන්ගෙන් තමයි උස්සන්න ඕනේ කියලා ඒක ප්‍රශංසා කරනවා. එහෙම නැත්නම් හොරකම් කරනවා දැක්කට පස්සේ හරියට හරි බං ඔබ නියම එකකින් ඉස්සුවේ කියලා ප්‍රශංසා කරනවා. ඒ අර ඒකයි මම කිව්වේ අසත්පුරුෂයා ප්‍රශංසා කරන්නේ අසත්පුරුෂ දෙයකට. ඒතර අපි අසත්පුරුෂයාගේ ප්‍රශංසාවට කැමති වෙන්න හොඳ නැහැ කියන්නේ ඇයි? මොකද අසත්පුරුෂයා ප්‍රශංසා කරද්දි ටක් ගාලා බලන්න ඕනේ මේ ප්‍රශංසා කළේ මොකටද? ඒ කියන්නේ බය වෙන්න ඕනේ ඇත්තම කිව්වොත් එහෙම. අසත්පුරුෂයාගේ ප්‍රශංසාව ඇහෙද්දි බය වෙන්න ඕනේ දෙයියනේ මමත් මූට මැච් වෙනවද? මම මේ මිනිහට මම ගැළපිලා ගිහිල්ලාද? එහෙනම් මාත් අසත්පුරුෂයෙක් නේ කියලා. ඉතින් ඒකයි සත්පුරුෂයා නිඳා කරන්නේ ඕකේ අනිත් පැත්තනේ. සත්පුරුෂයා නිඳා කරන්නේ අසත්පුරුෂ දෙයට. එතකොට අපි සත්පුරුෂයාගේ නිඳාවට බය වෙන්න හොඳ නැහැ. සත්පුරුෂයාගේ ප්‍රශංසාවත් හොඳයි. සත්පුරුෂයාගේ නිന്ദාවත් හොඳයි. මොකද සත්පුරුෂයාත් සත්පුරුෂ දෙයට ප්‍රශංසා කරනවා, අසත්පුරුෂ දෙයට නිന്ദා කරනවා. ඒ සත්පුරුෂයාගේ ප්‍රශංසාවයි සත්පුරුෂයාගේ නිന്ദාවයි දෙකටම අපි ගරු කරන්න ඕනේ. ඉතින් අපි මේ දහම දැන් මේකේ හැම දෙයකම ලාභාලාභ කියන දෙකෙත් බලන්න අලාභ අධාර්මිකව ලබන අලාභයට වඩා ධාර්මික ලාභය උතුම් කියලා හැම තැනදීම උන්වහන්සේ වග බලා ගන්නවා. වටින ලාභෙකුත් තියෙනවා, මේ වටින අලාභෙකුත් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අලාභ අතරෙත් අපිට බලාපොරොත්තු වෙන වටින අලාභ තියෙනවා. ඒ තමයි ධාර්මික අලාභේ. ඒකට කැමති වෙන්න. බලන්නකෝ දැන් අර අෂ්ටලෝක ධර්මය අතරේ මිනිස්සු අකම්පිතව ඉන්න බැරි කම්පා වෙන අමාරුම කාරණාවල මිනිස්සුන්ට අර නෙගටිව් පැත්තේ ටිකක් තියෙනවනේ. මොනවද? දුක් සැප දුක කියන එකේ දුක නෙගටිව්. ඊට පස්සේ නින්දා ප්‍රශංසායකේ නින්දා නෙගටිව්. යසායසයකේ අයස නෙගටිව්. ඊට පස්සේ සැප දුක ලාභ අලාභ ඒකේ අලාභ නෙගටිව්. ලාභ අලාභ වල. ඒතර අලාභ නෙගටිව්, දුක නෙගටිව්, නින්දා නෙගටිව්, අයස නෙගටිව්. ඔය නෙගටිව් හතරනේ. දැන් මෙතන රහතන් වහන්සේ ලස්සන්ට නෙගටිව් හතරෙත් හොඳ ඒවා පෙන්නුවා, පොසිටිව් පැත්ත. ඒ කියන්නේ දුක කියන එකේදී කාමයෙන් වෙන් වෙච්ච තැන පවිවේක සැපේ දෙන දුකට කැමති වියන් කියනවා. අන්න දුකෙත් කැමති වෙන්න ඕන දුකක් තියනවා කියලා කියනවා. ඊට පස්සේ අලාභෙදිත් ධාර්මික අලාභෙ කැමති වෙන්න කියනවා. ඒ කියන්නේ අලාභෙටත් කැමති වෙන්න ඕන අලාභ තියනවා. අපිට යම් අලාභයක් වෙලා ඒක ධාර්මික වෙච්ච අලාභයක් නම් කමන්නේ, ධර්මිකවනේ මට මේ අලාභය ආවේ. සසරට මට ඒක යහපතක්. මං සසරේ අනාථ වෙන්නේ නැහැ. මං මේ අලාභෙ වින්දේ මේ ධාර්මික කාරණාව හින්දා. ඒකට කැමති වෙන්න කියනවා. ඒතොර ප්‍රශංසා නින්දා දෙකෙත් බලන්න පොසිටිව් නින්දාවක් ගැන කියනවා. මොකද්ද? සත්පුරුෂයාගේ නින්දාව කැමති වෙන්න කියනවා. අයසෙත් එහෙමයි. සත්පුරුෂයාගෙන් කියන්නේ විඤ්ඤෝ පුරුෂයාගෙන් එන අයස වලට

0: වෙන්න කියනවා. ඉතින් අර ඒ වගේ මේ අෂ්ටලෝක ධර්මයේ නෙගටිව් කියලා ඍණාත්මකයි කියලා කියන ඒවත් බලාපොරොත්තු වෙනන හතරක් ලස්සන්ට වෙන් කරනවා මේ ගාථා ටිකේ. ඒ වගේ මේක පින්වත්නි විශ්ලේෂණයක් කරනවා නම් හරි වටින ගාථා ටිකක් වෙනම කතා කරන්න. නමුත් කාලය ඉවරයි. අපි අද දවසේ මේ උතුම් දේශනාව මේ විදියට ගෝදත්ත මහරහතන් වහන්සේගේ මේ ගාථා ටික විග්‍රහ කරලා දෙන්න එක හේතුවක් තමයි මගේ ජීවිතේ මේ පැවිදි වෙන්න ගිහි ගෙදරෙන් අතෑරලා මං එන්නේ අගෝස්තු මාසෙක. හරියට කිව්වොත් එහෙම මගේ අබිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ අගෝස්තු මාසෙක. හරියටම දැන් මේ අගෝස්තු වලට අබිනිෂ්ක්‍රමණයත් එක්ක මගේ ජීවිතේ ගිහි ගෙදර අතෑරලා අවුරුදු 22ක්. ඊළඟට පැවිදි වෙලා හරියටම ඊයේ දවසට අවුරුදු 21ක්. ඒ කියන්නේ මං අවුරුද්දක් පැවිදි වෙන්න ඇවිල්ලා ධර්මයේ ඉගෙන ගත්තා, ත්‍රිපිටකය ඉගෙන ගත්තා. එතකොට 21 අවුරුද්දක් තිස්සේ මං මගේ කියලා ගෝලයක් නිර්මාණ කරේ නැහැ. අපි පැවිදි ජීවිතය තුළ වෙන ගෝලයෝ වෙන ස්වාමීන් වහන්සේලා ළඟ පැවිදි වෙච්ච අය අපි හික්මෙව්වා, ධර්මයේ ගැන්නුවා, අපේ බාරේ ශිෂ්‍යෝ විදිහට අපි තියාගත්ත අවස්ථා තියෙනවා. හැබැයි මගේ කියලා ශිෂ්‍යෙක් ඊයේ දවසේ අපේ 21 වසරක් පිරීම නිමිති කරගෙන පැවිදි ජීවිතයට මට හිතුණා හොඳම පින්කම තමයි අපි වෙන්ද බුද්ධාශේත රාත්‍රී කරෙත් පැවිදි පින්කමත් එක්ක. ඒ කියන්නේ ඒ පැවිදි වෙලා වසර ගන්න පිරෙද්දි. ඉතින් ඊයේ දවසේ මට හිතුණා හොඳම පින්කම තමයි මේ ශාසනයට දරුවෙක් පැවිදි කරන එක. නිකන් දරුවෙක් නෙමෙයි, ඇත්තරම මගේ එකවසර ඉඳලා හිටපු යාළුවෙක් මුල්ලේරියාවේ ගෝදත්ත සන්නාස නමින් ඊයේ දවසේ පැවිදි ජීවිතයට පත් වෙනවා. මගේ හොඳම යාළුවා එකවසර ඉඳන් හිටපු මිත්‍රයා. එතකොට අපේ ශිෂ්‍ය රත්නයක් විදිහට. ඉතින් ගෝදත්ත ස්වාමීන් වහන්සේගේ පවුලේ ඥාතීන්ට, යාළුවන්ට, හැම දෙනාටමත් මේ ගෝදත්ත කියන වචනය ඇතුලේ අපි නොහිතන ලස්සන සූත්‍ර පිටක පවා තියෙනවා. චිත්ත ගෘහපති තුමා එක්ක කරපු ලස්සන සාකච්ඡා තියෙනවා ගෝදත්ත මහරහතන් වහන්සේගේ. ඒ ගෝදත්ත මහරහතන් වහන්සේගේ මේ ගාථා ටික අපේ මුලේරියාවේ ගෝදත්ත සන්නහන්සේත් මේ වෙලාවේ සතුටු වෙයි. උන්වහන්සේට ලැබිච්ච නාමය පුංචි නමක් නෙමෙයි, නාමය ඇතුලේ හරේ මහ ගුණ උත්තමේක් පිරුණු ගුණ ඇති ඒ ගාථා සහිත මේ වගේ වටින අර්ථ ගාථා සහිත තේර ගාථා තියෙන නාමයක් උන්වහන්සේට ලබා දුන්නේ. ඉතින් මේ ශාසනය තුළ අපේ ගෝදත්ත මහරහතන් වහන්සේගේ මේ සුන්දර ගාථා ඇසුරෙන් එදා මෙදා තුර බොහෝ දෙනාට යහපත හිතසුව සැලසෙන්නේ නැති අද මේ දේශනාවෙනුත් ශ්‍රවණය කරමින් ඔබ රැස් කරගත සියලු කුසලයන් ඔබටත් පින්වත්නි අෂ්ටලෝක ධර්මයේදී අකම්පිත වෙන්නට, අෂ්ටලෝක ධර්මෙත් අර මිනිස්සු එපා කියන එක තුළ හොඳ දකින්න තියෙන තැන් තෝර බේර ගන්නට ඔබට මේ දේශනාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනයෙම තමන්ගේ සසර අර සාන්ත නිර්වාණයට පත්ව පිරිනිවන් පාන්නම මේ හැම පිනක්ම උපකාරම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පැල්මඩුල්ල පාතකඩ එගොඩවත්ත පදිංචි එච්.ආර්. ඇග්නස් මෙනවියයි අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයට එකතු වෙන්නේ. ඇය තමන්ගේ ආදරණීය නැගණියව, මෑණියන්ව, පියාණන්ව සිහිපත් කරගන්නව පරලෝ සැපත් ඥාතීන් වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්න 2025 සැප්තැම්බර් 5 වෙනිදාට පරලෝ සැපත් වෙලා එච්.ආර්. යසවතී නැගණියට වසරක් පිරෙනවා. ඉතින් ඇයටත් අපි මේ පින අනුමෝදන් කරන ගමන් පරලෝ සැපත් වෙච්ච ආදරණීය මෑණියන් වන කේ යසෝ මෑණියන්ටත්, ඒ වගේම ඇයගේ පියාණන් සයිමන් ආදරණීය පියාණන්ට, ඒ අම්මයි තාත්තයි දෙන්නට පින් අනුමෝදන් කරනවා. කේ යසෝ අම්මට සහ සයිමන් තාත්තට. ඒ වගේම ඇග්නස් මෙනවියගේ සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන ගමන් අද ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු උතුම් කුසල ආනිසංස ධර්මයන් සිහි වුණ නොවුන සසරගත ඔබ හැම දෙනාගම සියලු මේගේ ඥාතීන්ටත් හේතු වෙලා ඒ සියලු ඥාතියෝම පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න එවගේම මේ වෙලාවේ දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝත් සතුටු සිතින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. රැස් කරගත්ත හැම පිනක්ම අපි මේ විදියට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, හිතසුව පිණිස ඔබ හැම දෙනාටම, ඒ වගේම දායකත්ව දරපු එච්.ආර්. ඇග්නස් මෙනවියටත්, නෙත් FM සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරිතුමන්ට, ආගමික අංශයේ සියලුම දෙනාට, අපිට මේ මැදිරි සහාය ලබා දෙන කෞෂිට, ඒ වගේම අද සාකච්ඡාව මෙහෙවන අපේ සමීර මහත්මයා ඇතුළු හැම දෙනාටම, නෙත් ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් මේ පින මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස, නිවන පිණිස හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං, චිරන් රක්කන්තු දේශනං, චිරන් රක්කන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක, මේ අෂ්ටලෝක ධර්මයේ හැමුවේ ගෙවන අපේ ජීවිත කොයිතරම් ගැඹුරින් භාග්‍යවතුන් වහන්සේ වගේම උන්වහන්සේගේ හදමඩලෙහි උපන් ආර්ය ශ්‍රාවකයන්න් වහන්සේලා මැනවින් මේ එක් එක් අෂ්ටලෝක ධර්මය අපේ ජීවිතවලට කොයිතරම් ගැලපෙනවාද කියන එක ගෝදත්ත තේරාපදානයන් ඇසුරෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. එදෙන්න අපි දන්නවා ඊයේ දවසට උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 21ක් සපුරද්දී උන්වහන්සේ සඳහන් කළ පරිදිම ඉතාම විශිෂ්ට ශාසන දායාදයක් උන්වහන්සේ සිදු කළා. උන්වහන්සේගේ ළඟම හිටපු මිත්‍රයා මේ සසුනට ශිෂ්‍ය පුත්‍රයෙක් වශයෙන් දායාද කළා. ඉතින් මේ සියලු කාරණා ඔස්සේ උන්වහන්සේගේ පුණ්‍ය මහිමය තවදුරටත් අභිවර්ධනය වෙන්නට ඇති. ඒ සියලුම පින් උන්වහන්සේගේ ඉදිරි ශාසනික කටයුතු වලට වගේම සසර ගමනේ නිවීම පිණිස හේතු වේවා කියලා අපි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා. සාදුනාද දෙමින් ආරාධනා කරන ඔබට ධර්ම සාකච්ඡාව සමග ඊළඟට එකතු වෙන්නට කියලා. ඒ අතරේ නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසුනොත් ඔබට තවත් වේලාවකින් තවත් හොරාවකින් පමණ පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. එවගේ මෙවැනි පුණ්‍යවන්ත වූ ධර්මදේශනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. 0777 275 214 0777 275 214 අංකයෙන් අපේ කෞෂිත කාර්යාල වේලාවන් නිදී අමතලා ඔබට පුළුවන් දායකත්වයේ දර ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්නට. එහෙමනම් අපි විරාමයක් ලබාගෙන නැවත හමු යමු සිත්නි තසපුව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සමග.
2: සිත්නි තසපුව

0: සුබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ඇයි සුග කියන මූණෙන්න කල සෙවන කල මතු මේ ආහාරනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0747 31 33 540
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
2: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලිය අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112127787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
5: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
6: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
5: මෙත් net පාමුල.
6: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒවා දැන් පව්.
5: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
7: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: මුදලාලි
9: අලෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු.
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
12: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
13: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net FM.

0: Szit mit Assapur.
1: බුද්ධරත්නයට නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. දහම් සංවාදයේ දෙන්නට අපි අවසරය ප්‍රාර්ථනා කරමින් දැන් සූදානම් වන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවේ යෙදෙන්නට. ධර්ම සාකච්ඡාව සඳහාත් අපේ කාරුණාපාරාදීසේ නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නැමතුම් පූර්වක පාදාභිවන්දනයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපි මතක් කිරීම් කිහිපයක් තියෙනවා ඔබට කරන්නට. ඒ මතක් කිරීම් කරලා අපි සාකච්ඡාවට එළඹෙමු. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන අතික්‍රමන සද්ධර්මානුශාසනාව අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9:00 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වෙන්නේ. ඔබට හැබැයි කලින් අසුනක් වෙන් කරගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා 0760-66-80-17 කියන WhatsApp නම්බරයකට අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පණිවිඩයක් තියන්න. එවිට ඔබට ඒ සඳහා අසුනක් වෙන් කර ගැනීමේ අවස්ථාව පවතින බවත් අප මතක් කරන්න ඕනේ. ඒ අතරේ නෙතෆෙම් රේඩියෝව පොහෝ දිනේ වෙනුවෙන් පවත්වන ශ්වේත පූජා පින්කම් මාලාව අපි තවත් නොබෝ දිනකින් ඔබට දැනුම් දෙනවා. මෙවර කොහෙද මේ නිකිණි පොහෝදා පැවැත්වෙන්නේ කියලා. ඒ අතරේ ඔබේ විහාරස්ථානයේත් එවැනි පින්කම් මාලාවක් පවත්වන්නට ඔබ කැමති නම් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ චිරප්‍රකට යතිවරණ වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එකම දිනයකදී විහාරස්ථානයකට වැඩම කරවල මේ උතුම් වූ ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව පවත්වන්නට ඔබ කැමති නම් අපේ දර්ශනට කතා කරන්න 077-41-52-272 අංකයට කතා කරලා ඔබේ සඳහා ඊට කඩවෙන් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අතරේ දැන් අපි සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට යොමු වෙන මොහොතේ අද දවසේ අපේ ගෞරවනීය යතිවරයන් වහන්සේ ගෝදත්ත මහරහතන් වහන්සේගේ තේරාපදානය ඇසුරණේ ධර්ම දේශනාව පැවැත්වුවේ අපි හැමතුන්ට ඔබ වහන්සේ දේශනාව අවසානයේ මතක් කළා වගේම ගෝදත්ත මහරහතන් වහන්සේ ගැන කතා බහ කරනකොට දැන් ඔබ වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේත් ගෝදත්ත යන නාමයෙන් තමයි පැවිදි කරන්නේ. ඒ අතරේ දැන් ප්‍රධාන වශයෙන් අපි දන්නවා අර සංයුක්ත නිකායේ මච්චිකා සංදේදී චිත්ත ගෘහපතිතුමා සමග මේ සාකච්ඡාවක ඉතාම වටිනා සාකච්ඡාවක යෙදුණු ඒ ගෝදත්ත මහරහතන් වහන්සේ පිළිබඳ අපිට මතකයට එනවා. ඒ වගේම අද දවසේ ඔබ වහන්සේ දේශනාවට ඉවහල් වුණු අර තුදුස් නිපාතයේ තියෙන මේ අෂ්ටලෝක ධර්මයේ සහ ස්වභාවය පිළිබඳ දේශනා කළ ඒ උතුම් වූ ගෝදත්ත මහරහතන් වහන්සේ වගේම මේ ශ්‍රී ලංකාවෙත් අපි හැමදෙරුවනේ ගෝදත්ත මහරහතන් වහන්සේ නමක් පිළිබඳ අපිට ඉතිහාසය තුළ සඳහන් වෙලා තිබුණා. එහෙමයි අපි හැමදෙරුවනේ බාතිකාභය මහරහතන් මේ බාතිකාභය රජතුමාගේ කාලේදී අර මේ විනය කරුණක් සම්බන්ධයෙන් ආභිධම්මික ගෝදත්ත කියන ස්වාමීන් වහන්සේ පිළිබඳ අපේ මතකය එනවා. ඉතින් දැන් මේ විදිහට ඔබ වහන්සේගේ දේශනා වැසුරෙන් අර ගාථා 14 හෝරාවක් තුල විග්‍රහ කරන්න පුළුවන් කිව්වා වගේම අපේ හාමුදුරනේ මේ ගෝදත්ත කියන මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් වූ ධර්මානුශාසනා කොයිතරම් විග්‍රහ කරන්න පුළුවන්ද අපේ සසුනේ පහළුණු බුදු සසුනේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කොයිතරම් වටිනවද කියලා ඔබ මොහොතක් කල්පනා කරන්න මේ මහරහතන් වහන්සේලාගේ චරිත අගය කරන්න කියලාත් අපි බොහෝම කරුණාවෙන් ඔබෙන් ඉල්ලීමක් කරන අතරේ ඔබ වහන්සේ මේ ධර්ම දේශනාව තුළ හරි අපූරු තැනකට ආවා. මේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ දේවල් වලින් සාමාන්‍යයෙන් අපි දුක පාර්ශ්වය අර ඔබ වහන්සේ කිව්වා වගේම නෙගටිව් පාර්ශ්වය හැමතිස්සම අතාරිනවා කිව්වනේ. නමුත් නෙගටිව් පාර්ශවයේත් එහෙම නැත්නම් මේ අපි කියන අලාභ අයස නින්දා සහ දුක කියන පාර්ශවය තුලත් සමහර විට අපිට ඒ දේවලුත් අර මේ සමසිතින් ඉවසන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා කියලා ඔබ
2: හිතින් ඉවසනට වැඩිය බලාපොරොත්තු වෙන්න ඕන
1: බලාපොරොත්තු
2: නැකමක් තියෙන නෙගටිව් ඒවා තියෙනවා කියන එක අතන අගවන්නේ.
1: එහෙමයි අපි හඳුරන්නේ. දැන් ඔය මේ අලාභය කියන දේ ගැන කතා බහ කරනකොට අපේ හැමතුනේ සමහර වෙලාවට අපි පින් කමක් කරනකොට එහෙම නැත්නම් යම් කිසි හොඳ වැඩක් කරනකොට අපිට සමහර විට අත්හරින දේවල් සිද්ධ වෙනවා. මේකෙන් අපිට අලාභයක් සිද්ධ වුණත් අපි ඒක ඉවසන්න ඕනේ. ඒ වගේ දෙයක්ද අපේ හැමතුරුනේ ඔය අලාභය අපි සමසිතින් ඉවසනවා. එහෙම නැත්නම් මේ ඒ ගැන හිතන්න ඕනේ කියලා බුහන්සේ සඳහන් කළේ.
2: සමීර අතර සමසිතින් කියන තැන මේ ඔය කියන්නේ අර සැලෙන නොසැලෙන කියන එකට අදාළෝ. ඒ කියන්නේ සම වෙන්න ඕනේ කියන එකෙන් අදහස් කරන්නේ එක්ක දෙකටම කැමති වියන් එක්ක දෙකටම අකමැති වියන් කියන එක නෙමෙයි.
1: එහෙම
2: දෙකේම කැමති අකමැති කියන එක ඇතුලේ දැන් සැප එනකොට සැපට දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙකුට දිගටම හොඳ ලාභ ටිකක් ලැබෙනවා.
1: එහෙමයි.
2: මෙයා බලාපොරොත්තු වෙන හැමදාම මේක ලැබෙන්න ඕනේ කියලා.
1: මට ලාභම ලැබෙයි කියලා.
2: අපම මේ විදිහටම ලැබෙන්න ඕනේ කියලා කැමති වෙනවා. ව්‍යාපාරිකයෙක් ගමුකෝ.
1: එහෙමයි.
2: ඒතර එයා ඒක හැමදාම දිගටම හම්බේ කියලා කැමති වෙනවා. සමහරట్లా එයා කොච්චර දක්ෂ ව්‍යාපාරිකයෙක් වුණත් අපි නොහිතන හේතුවකින් එයාගේ ව්‍යාපාර කඩාවැටෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: එයාගේ දක්ෂතා අභිබවා තව දක්ෂයෙක් නැගී සිටීම කියන එක වෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: මෙයාත් හොඳ වීරියවන්තයි. මෙයාත් හොඳට මොලේ තියෙනවා. හැබැයි යාට වඩා මොලේ තියෙන කෙනෙක් ඉන්න පුළුවන්.
1: එහෙමයි පැම්බරනේ.
2: අපි කියමුකෝ දැන් ওই ටෙස්ලා අපේ කවුද මේ
1: විද්‍යාඥයෝ?
2: ඔව් නේ ටෙස්ලා විද්‍යාඥ නෙමෙයි. වර්තමානයේ ටෙස්ලා වාහන
1: නිපදවන මේ
2: අපේ ලෝකෙම ධනවතා ඉන්නවනේ.
1: එහෙමයි පැම්බරනේ.
2: මේ එතකොට ඔන්න එයාගේ යා මේ මෙච්චර මහා ධනයක් තියනවා කියලා යම්කිසි තැනක ආවොත් එයාට මේ එයාගේ හදාගත්ත තැන එයා හැමදාම මේක තියාගෙන යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න පුළුවන්නේ.
1: එලොන් මාස්ක්
2: අපේ. එලොන් මාස්ක්. එතකොට මේ එලොන් මාස්ක්ට හිතෙන්න පුළුවන් දැන් ඉලොන් මාස්ක් කියන්නේ මොඩේක් නෙමෙයි.
1: එයා
2: එයාගේ වාහනයට නිකෝලා ටෙස්ලාගේ නම දාන එක ඇතුළෙම කියන්නේ ඒකේ ලොකු කතාවක්.
1: එහෙමයි.
2: නිකෝලා ටෙස්ලා ගැන දන්නෙත් නැහැනේ ගොඩක් අය. නිකෝලා ටෙස්ලා කවුද කියලා. එතකොට ඉලොන් මාස්ක් ඇවිල්ලා හොඳ විද්‍යාඥයෙක් හා සමාන මුලයක් තියෙන දක්ෂ
1: කෙනෙක්.
2: සාමාන්‍ය මෙහෙම විද්‍යාඥයන්ට සමහරලාවට මේ ව්‍යාපාරිකයෝ ඉන්න මොනේ ඒ විද්‍යාඥයන්ගේ සොයාගත්ත දේ ඉදිරියට ගෙනියන්නේ නිර්මාණ. නිකෝලා ටෙස්ලාට ගොඩක් කලාවට උනේ එයාට හරි ව්‍යාපාරිකයෝ හම්බුන්නේ. එහෙමයි. ඇයි එයා හරි ධාර්මික කියන්නේ බොහොමයක් දුරට ධාර්මික සොයා ගැනීම ඇතුළට එයා කැමති කෙනෙක්.
1: එහෙමයි.
2: එයා සමහරලාට මේ ඒක හානියක් දැන් ඕනම සොයා ගැනීමක් සමහරව හානියකට පාවිච්චි කරනවා.
1: එහෙමයි. පරමාණු සෝයාගෙනීම
2: පහමද? දැන් ටෙස්ලා සමහරලාවට අර හානිකර දේවල් එයා හොයාගත්ත දේවල් ලෝකෙට ඉදිරිපත් නොකර හිටපවසා තියෙනවා. මේකෙන් බොහෝ දෙනෙකුට හානියක් වෙනවා කියලා. එයා ඒවා මේ කියන්නේ නැතුව පුච්චලා දාපු අවස්ථා
1: තියෙනවා.
2: හොයලා දාපු හොයාගත්ත. එතකොට සමහරලාවට එයාට ඕනේ මිනිස්සුන්ට අර මේ සමහර දේවල් නොමිලේම පුළුවන් තරම් දෙන්න. හැකි තරම් එහෙම අර අවස්ථා එයාගේ හොයාගත්ත ඒවා ඇතුළේ තියෙනවා. නමුත් දැන් ව්‍යාපාරිකයෝ ඒවා ඉදිරියට ගෙනියන්න කැමති නැහැ, මිලදී ගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ලාභයක් නැහැනේ. නොමිලදේද? ඉතින් ඒ වගේ හැරි ගුණතීච්ච කෙනෙක් නේ නිකෝලා ටෙස්ලා. එතකොට දැන් ඒ ටෙස්ලා හිටියානම් අද ජීවතුන් අතර මේ ඉලොන් මාස්ක් හරි එයාට ලොකු උදව්වක් කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන ගරු කරන කෙනෙක්. ඉතින් ඒක එයාගේ වාහනයට පව ටෙස්ලා නම දාන්නේ. මම කියන්නේ මේ දැන් ඉලොන් මාස්ක් ලෝකෙම ධනවතා.
1: එහෙම.
2: හරිද? ලෝකේ හැබැයි අද මේ වචනේ කියන මොහොත වෙනකොට මොනවා වෙනවද කියන එක අපි දන්නේ
1: නැහැ.
2: එහෙම. එයාව අභිබව දැන් පහුගිය කාලෙත් ටෙස්ලා IT ඉලොන් මාස්ක් අභිබව එක්කෙනෙක් එමින් හිටියා.
1: එහෙමයි.
2: ඒ වගේ රෑ නිදා ගන්න යනකොට ඉලොන් මාස්ක් ලෝකේ ධනවතා වෙන්න පුළුවන්. උදේට හැරෙනකොට එයාට වඩා අභිභවාගිය මොලයක් ඇති මිනිසෙක් ඉස්සරහට එන්න පුළුවන්.
1: එහෙමයි.
2: අන්න ඕ වගේ සමහර ලාවට අපි දන්නේ නැති වුණාට අපේ ජීවිතවල මේ ලාභ කියන ඒවා තමන්ගේ වරදක් නිසාම නෙමෙයි සමහර විට කඩාවැටෙන්නේ. සමහර ලාවට තමන්ගේ වරදින් හින්දා කඩාවැටෙනවා. තමන්ගේ මොලේ නැතිකම හින්දා, තමන්ට වීරිය නැතිකම හින්දා. හරි අනලස්කම හින්ද කඩා වැටෙනු අලාභ වෙනවා. ඇතැම්මිට කර්ම හින්ද අලාභ
1: වෙනවා.
2: හරිද? ඇතැම්මිට තමන් කොච්චර වීරියවන්තව තමන් කොච්චර මොලේ පාවිච්චි කරලා වැඩ කරා ඊට වඩා මොලේ තියෙන කෙනෙක් තමන් අභිභවා කියලා අලාභ වෙන්න පුළුවන්. ඔයගේ අලාභ ඕන හේතු මත ස්වභාව ධර්ම ස්වභාවික විපත් හින්ද අලාභ වෙන්න පුළුවන් නේ. දැන් අපි හිතමුක තමන් දුක් මහන්සියෙන් හදාගත්ත ගේ දැන් කෙනෙක් මට මතකයි අවුරුදු කොච්චරද ගානක් පිටරට වැඩ කරලා ඇවිල්ලා ඒ මුළු සේසතම දාලා ගියක් හැදුවා. හරි ලොකු තට්ටු ගයක් හැදුවා. අවුරුදු විශාල කාලයක් තිස්සේ කැපකිරීම කරලා කරලා හරියට බඩට දෙයක් කන්නෙත් නැතුව දුක් විඳලා හම්බ කරලා හැදුව ගියේ. ඊට පස්සේ මේ මිනිස්සයා ලස්සන බලාපොරොත්තු තියාගෙන දැන් ලංකාවේ ජීවත් වෙන්න ලෑස්ති වුණා. එක පොඩි වැස්සයි දෙකයි දවස් දෙක තුනට වැස්සේ ගේම සමතලා පස් ගොඩක් විතරයි තනිකර.
1: අපිට මතකයි අපි හැමදෙන්න අර මහනුවර බූවැලිකඩ උනේත් ඒ වගේ සිද්ධියක් කරා. අර නාය ගිහිල්ලා එක පාටම සම්පූර්ණයෙන් ගේ යටවලගේ පෞලිසියව දෙනත් නැති වුණා. ඒ වුණත් ඉතාම සුන්දර වේ නිවස හදලා තිබ්බ අපි හැමදෙන්න.
2: ඒකට හිතන්න දැන් අලාභ කියන ඒවා විවිධ හේතු මත ඔයගේ වෙන්න පුළුවන්. කර්මෙ හින්දා, තමන්ගේ අනලස්කම හින්දා, මේ තමන්ගේ ඥාණය නැති හින්දා, තව කෙනෙක්ගේ දක්ෂතා නිසා, එතකොට සමහර ලාවට ස්වභාවික විපත් නිසා, ඔයගේ විවිධ හේතු මත ඕනෑම මොහොතක අපිට අලාභයක් එන්න පුළුවන්. හැබැයි අර අලාභ තමන්ට ලැබෙන ලාභය හැමදාම පවතිනවා කියලා හිතාගෙන ඒක හැමදාම පවත්ව ගන්න ඕනේ කියලා තමන් ඒ වෙනුවෙන් වැඩ කරන එක නෙමෙයි. හැබැයි ඒක බැඳිලා මේ ඒ හැරෙන්න වෙන කිසි දෙයක් වෙන්නපා කියන මානසිකත්වෙන් ඉන්නවනේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මේ ලැබෙන දේවල් ඕනෑම මොහොතකට අහිමි වෙන්න පුළුවන් කියන එක දැනන් ඉන්නයි ඕනේ. ඒක තේරුම් අරගෙන ඉන්න ඕනේ ලැබෙනකොට. ප්‍රශංසා හම්බෙනකොට හැමතිස්සෙම හිතන්න ඕනේ මට මේ ප්‍රශංසා ඕන මොහොතක නින්දාව බවට පත් වෙන්න පුළුවන් කියලා. දැන් කරුණාපාරාදීසී කටයුතු කරගෙනනට මිනිස්සු අපිට ප්‍රශංසා කරනවා. හැබැයි ප්‍රශංසාවල් අපිම දැන් මේ දවස්වල වීඩියෝස් අඩුයි නේද?
1: එහෙමයි.
2: අඩුයිනේ පේජ් එකේ. අපි හිතාමතා අඩු කරනවා. දාන්න බැරිද? වීඩියෝස් නැද්ද? අලුතෙන් මේ දවස්වල බාරගත්ත අයගේ දැම්මෙත් නැහැ.
1: එහෙමයි අපි හොඳයි. ඒ
2: කියන්නේ මම සාමාන්‍යයෙන් අර එක දිගට අධික ප්‍රශංසා එනකොට යම් කාරණාවල් වෛරල් වෙනකොට මම හිතාමතා ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් Facebook වගේ මේ සමාජ මාධ්‍යයක් හසුරනකොට ඒක හානියක්. ඒ කියන්නේ අපි අඩු කරොත් වීඩියෝස් ඊට පස්සේ අර පිරිස මිනිස් අතරට යන එක අඩු වෙනවා. හැබැයි මට මේ අඩු වෙන එකට වඩා වටිනවා මනස පාලනය කරගන්න ලැබෙන හයිය.
1: අධික ප්‍රශංසා එන එක.
2: අධික ප්‍රශංසා පාලනය කරගන්නේ. මොකද මම ඔක ලස්සන කතාවක් කියන්නම්. ඒ කියන්නේ මේ හිතාමතා අපි එහෙම මේ මේ ඒ අඩු කිරීම කරනවා. ඒක මං කාලයක් තිස්සේ කරන දෙයක් ඕක. මට ලස්සන ගුරු උපදේශක් හම්බෙනවා කටුකුරුඳ ඥානানন্দ සෝනහන්සේගෙන්.
1: එහෙමයි බැහැ.
2: උන්වහන්සේ තරුණ කාලේ එක ආරණ්‍ය සේනාසනෙක ඔය දූපතක් තියෙන පොල්ගස් දුව කියලා ඔය ආරණ්‍ය පොල්ලතු කුටියක ඉන්න වෙලාවක ඒකේ තව කුටියක හිටිය ජර්මන් ජාතික සෝනහන්සනම. හරිම සිල්වත් මේ භාවනානුයෝගී සෝනහන්සනම ජර්මන් ජාතික. දැන් මේ ජර්මන් හාමුදුරුවන්ගේ කුටියේ ලාම්පුව පත්තු කරන්න කටුකුරුන්දේ ලොකු සෝනහන්සේ එතකොට තරුණ සෝනහන්සනම උන්වහන්සේ යනවා ඒ ලන්තෑරුම පත්තු
1: කරන්න.
2: ඒ වෙලාවේ දැන් අර ගරු කරන වැඩිහිටි සනසනමක්කගේ කුටියනේ දැන් ඉන්නේ. මේ වෙලාවේ මේක පත්තු කරන්නේ පොඩි කලබල චකිත ගතියක් එක්ක දැන් මේක පත්තු කරන්න යන්නේ. දැන් මේක පත්තු කරන්න අර කලබලේ හින්දා මේක නිවෙනවා. පත්තු කරගන්න බැරි වෙනවා. ටිකක් යම් උත්සාහයක් ගන්න වෙනවා ලොකු වෙලාවත් තිස්සේ. ඊට පස්සේ ඒ ජර්මන් ලොකු සනසේ ලස්සන වචන තුනක් කියලා තියෙනවා ඥානানন্দ. slowly, carefully, mindfully කියලා. හරිද? ඒ ලස්සන වචන තුන.
1: එහෙමයි.
2: slowly, carefully, mindfully. අකුරු තුන.
1: S C M O S O
2: S E M S E M. හරිද? slowly, carefully, mindfully. දැන් ওই වාහනයක් හසුරන රියදුරේකට උනත් ওই ටික තියෙන්න ඕනේ නේ.
1: අනිවාර්යයෙන්ම.
2: අධික වේගය මරු කැඳවයි කියලා කියනවනේ. හරිද? අධික වේගය මරු කැඳවන. මොකද ඒ වේගයේ තරමට වෙන ඩැමේජ් එකත් වැඩි. සමහර රියදුරෙක් හිතන්න පුළුවන් මං කොච්චර වේගෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ, මට කන්ෆිඩන්ස් තියෙනවා, මම දන්නවා මේ මම මේක දක්ෂව ගෙනියන්න පුළුවන් බව මං දන්නවා කියලා හිතාගෙන කොච්චර වේගෙන් ගියත් වෙන කෙනෙක්ගේ අර අපරීක්ෂා මොකක් හරි කාරණයකට මෙයාගේ ජීවිතෙත් එක්ක හානි වෙන්න බැරිද
1: නේද?
2: සමහරවිට මේ මේන් රෝඩ් එකේ ආවේ එකෙන් යනකොට මේන් රෝඩ් එකේ වෙන කිසි වාහනයක් නැති වෙන්න පුළුවන්. මෙයා ඉතින් ඉස්සරහෙන් වාහනත් නැහැ පිටිපස්සෙන් වාහනත් නැහැ කියලා චණ්ඩියා වගේයි. හැබැයි බයි රෝඩ් එකකින් එක පාට දැම්මොත් ඇවිල්ලා මෝඩ රියදුරෙක් ඇවිල්ලා බැලිල්ලක් නැහැ එක පාට දාන.
1: අපි කියනවා අපි කොච්චර පරිසම් කරනොත් කොහෙන් එයිද කියලා හිතා ගන්න බැහැ.
2: නොහිතන මොහොතක නොහිතන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා වේගය ගත්ත තරමට අනතුරත් වැඩි, හානිය වැඩි අනතුරේ. ඉතින් ඒ නිසා මේ ස්ලෝලි කියන එක ජීවිතේ අපි ස්ලෝලි කියනකොට හිතන්නේ කට්ටිය අර නිකන් මන්දගාමීව වැඩ කරන්න ඕනේ කියන එක නෙමෙයි. දැන් පාරවල වාහනයක් අනවශ්‍ය විදියට ස්ලෝ වුණහමත් ඒකත් මිනිසුන්ට හිරිහැරයක්. හරිද? මිනිසුන්ට මහ කරදරයක් සමහර උහි ගාට යනකොට. ඒ යන්න ඕන විදිහක් තියෙනවා. වේග සීමා තියෙනවා. සීමා කියන එක හරියට තේරුම් ගන්න. කියන්නේ මැද වගේ නේක. ඕනෝට වඩා යන්තෙට වේග යන අන්තයට යන්න ඕනෙත් නැහැ. හිමින් යන අන්තයට යන්න ඕනෙත් නැහැ. දැන් අපි ගත්තොත් ඉන්ධන දහනේ ගත්තා. ඕනෝට වඩා අධික වේගෙදිත් ඉන්ධන දහනේ වැඩි.
1: වැඩි.
2: ඕනෝට වඩා හිමීට යනකොටත් ඉන්ධන දහනේ වැඩි. ඒක මොන හිතන්නේ දරන් හිටිරේ
1: නැහැ.
2: ඔව්. ඒක කාරණයක්. ඒ කියන්නේ අධිකව හිමින් යන එකත් අධිකව හයියෙන් යන එකත් කියන දෙකේදීම ඉන්ධන දහනේ අනවශ්‍ය විදිහට දහන වෙනවා. ඒක මැදක් තියෙනවා හැම දෙයක. මේ ජීවිතේ අපි නොහිතුවට සමීර ඕනම දෙයකට මැදක් තියෙනවා. ඒ මැද ඉන්න එක තමයි මේ ජීවිතේ සැප. ඒතර ස්ලෝලි කියලා කියන්නේ නිකන් ස්ලෝලි කියන්නේ මේක කෙයාර්ෆුලි මයින්ඩ්ෆුලි කියන එකත් එක්ක
1: යනවා.
2: පරිස්සමින් කෙයාර්ෆුලි. හරිද? කොච්චර මොන විදියට රියදුරා වාහනේ පදවන් ගියත් වැඩන්නේ කියාෆොලි නැත්තම්. හරිද? එයාට පරිස්සමින් කියන එක තියෙන්නත් ඕනේ. එහෙනම් මයින්ඩ්ෆුලි කියන්නේ
1: සතිමත් භාවයක් තියෙන සිහියෙන් ගන්න.
2: දැන් ඔය හැම ගති ගුණයක්ම පිරිච්ච පැවිදි ජීවිතයක් අපි අපේ ජීවිතේ හදා ගත්තොත් තමයි ඒක පරිස්සමින් දීර්ඝ ගමනක්
1: වෙන්නේ.
2: ඒ නිසා ස්ලෝලි කියන එක මම මගේ වැඩි ජීවිතේ මම අර ඉගෙන කටුකුරුන්ද ලොකසන්සෙට අර ජර්මන් සන්නසේ දීපු අවවාදෙත් එක්ක කටුකුරුන්ද ලොකසන්සේ තොලුවට ගත්තලු. එහෙනම් මේක ජීවිත කාලෙම මන් රකින්න ඕන ප්‍රතිපත්තියක් කරගන්නවා කියලා SCM එක. හරිද? ස්ලෝලි කියාෆුලි මයින්ඩ්ෆුලි කියන එක. ඒතර අපිට සමහරලාට අධිකව නිඳා අධිකව ප්‍රශංසා හම්බෙන තැනකදී අපි ඒ ප්‍රශංසාව දිගටම පවත්ව ගන්න ඕනේ කියලා ඒකට කටයුතු කරනවා නම් දැන් අපි ප්‍රශංසා ඕනකමට වැඩ කරනවා නම් එහෙනම් හරි ප්‍රශංසානේ හම්බෙන්නේ.
1: එහෙමයි.
2: එහෙනම් දැන් වැඩම කරන් යන්න ඕනේ. දැන් අපි වැඩ කරේ ප්‍රශංසා ඕන හින්ද නෙමෙයි. කරුණාපාරාදීස මං හැදුවේ මිනිසුන්ට උදව් උපකාර කරන්නේ ප්‍රශංසා ඕන හින්ද නෙමෙයි.
1: එහෙමයි.
2: ප්‍රශංසා ඕනේ නම් එහෙනම් මට දිගටම මේ වැඩේම වීඩියෝ දදා යන්න පුළුවන්. හැබැයි අපිට දැන් එක පැත්තකින් කරුණාපාරාදීස ඉඩකඩ සීමාවකුත් වෙනවා. නමුත් ඉඩකඩ සීමා වුණාට මම තවමත් ගන්නවා ළමයි. දැන් ඒකේදී සිත්නි තසපු අහන සමහර අය හිතයි අපි ඇතැම්ම අය නෙත් අහලා එනවනේ හොයාගෙන. සමහරලාට ඉඩ නැතුව හැරලා යනවා. ඒතර හඳුර කොහොමද ගන්න කියලා. දැන් මම ගන්න විදිය එක විදියක් කියන්න. ළඟදී එක දුවෙක් එනවා. අවුරුදු 30 ගාන ඒ දුවව අපි කරුණාපාරාදීසට බඳව ගන්නවා. මෙයා ඇවිල්ලා ඔලිම්පික් ක්‍රීඩිකාවක්. හරිද? ඔලිම්පික් නිකන් ක්‍රීඩිකාවක් නෙමෙයි. රිදී පදක්කමක්, කියන්නේ දෙවනිය වෙලා රටවල් 128ක රිදී පදක්කමක් ගෙනාපු ක්‍රීඩිකාවක්. කාත් කවුරුත් නැති තැනට එයාගේ ජීවිතේ තවමපත් වෙලා නැහැ. එයාට වයෝවෘද්ධ තාත්තා කෙනෙක් ඉන්නවා. හැබැයි එපමණයි එයාට සන්තකයටම තියෙන්නේ. ඉන්න හිටින්න තැනක් මේ ලෝකේ කිසි දෙයක් ජීවිතේ Tamanට කියලා නැහැ ඒ දරුවට.
1: මේ ලංකාවේ.
2: ලංකාවේ? හරිද? එතකොට මේ ඔලිම්පික් වල රිදී පදක්කමක් ගෙනාපු දරුවෙක්. දැන් අපේ කරුණාපාරාදීසී දරුවෙක්. අපි බාරගත්තු දරුවෙක්.
1: එහෙමයි.
2: පත්තරවල ලිපි තියෙනවා. ඒ ලිපිත් දැම්මා සතුව තියෙනවා. ඒ ටිකත් ගෙනත් දීලා තියෙනේ තාත්තා. අඩි 3 කයි අඩි 5 කයි වගේ 3ක් කියනකොට හිතන්න මේ චූටි පටිකැලලක පුංචි කාමර කෑල්ලක මේ තාත බුලත්තිට වගේ දේවල් විකුණනවා. ඒකත් බද්ධට අරගෙන පොඩි ගාණක් ගෙවලා. එතකොට හරිම දුප්පත් චූටි කඩ කෑල්ල. එතකොට මේගොල්ලෝ මේ කඩේ ජීවත් වුණාට ගමේ මිනිස්සුවත් නගරේ මිනිස්සුවත් කවුරුත් දන්නේ මේගොල්ලෝ නිදාගන්නේ ත්‍රෑට මේකේ කියලා. ඒ කියන්නේ එයාලා කඩේ වැහුවට පස්සේ කොහේ හරි ගෙදරකට යනවා කියලා හිතන් ඉන්නේ.
1: නමුත් කඩේ ඇතුළ
2: නමුත් මෙයාලා කරන්නේ කට්ටිය ඔක්කොම නැති වෙනකන් ඉඳලා වහලා ඒක ඇතුළෙම අමාරුවෙන් ගුලි වෙලා නිදා ගන්නවා. ඇඳක සයිස්නේ.
1: එහෙමයි බෑමදුර.
2: තුනක පහක විතර සයිස් එකක් කියන්නේ.
1: විතරම් පොඩි ප්‍රමාණයක්.
2: පොඩි සයිස් එකක් ඇඳක සයිස්. හරිද? එතකොට මේ චූටි කඩේ මේ බුලත් විල ටිකක් විකුණන මේ අහිංසක තාත්තා අමාරුවෙන් මේ දරුවව ඔලිම්පික් වලට චීන යවන්නේ එක එක්කෙනාගෙන් මුදල් එකතු කරලා එකතු කරලා මිසක් කවදාකවත් රජයෙන් උදව් කරලා නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශ තිබ්බට. එතකොට මේ මේ මේ දරුවා ග්‍රීසියෙ ගිහිල්ලා රටවල් 168කින් දෙවනියා නෙමෙයි පළවෙනියා වෙනවා. ලොකු ගැප් එකක් තියලා මේ දරුවා යුරෝපේ. හරිද? එයාගේ සෙනගන් වීසා එක තියෙනවා පාස්පෝර්ට් එකේ. ඊළඟට චීන වීසා එකක් තියෙනවා. 2007 ඔලිම්පික් වල තමයි මෙයා රිදී පදක්කම ගේන්නේ. ඊළඟට මෙයා අබුඩාබි වල ගිහිල්ලා ෆුට්බෝල් වලින් හතරවෙනියා වෙනවා රටවල් 168කින්. මේ ඕස්ට්‍රේලියා යන්න වෙනවා. ඕස්ට්‍රේලියා යන්න සල්ලි නැතිකමට යන්න බැරි වෙනවා. ගුවන් ටිකට් එකට සල්ලි මොකද හැමදාම උදව් කරපු අයට තව දුරටත් කරදර කරන්න බැරි හින්දා නිහඬ වෙනවා ඒ තාත්තා. ඒ වගේ හරි වටින රටට කීර්තියක් ගෙනාවපු දරුවෙක් ඒ දරුවා. එතකොට දැන් කරුණාපාරාදීසි දැන් මේක අහන අයට අපි ගිය සතියෙත් කිව්වා ඉඩ නැහැ කියලා.
1: එහෙමයි.
2: හරිද? දැන් බලයි ඒතර මේ දුව දක්ෂතා හින්දා ගත්තද නෑ. එයා කිව්වා එයා පාසල් කාලෙත් හොස්ටල් එකේ ඉඳලා තියෙන්නේ උඩ ඇඳේ. දැන් අපේ කරුණාපාරාදීසි තියෙනවා මේ එක කාමරේ ඩබල් නැතන් දෙකක් ගානේ.
1: එහෙම.
2: එතකොට අපි දෙන්නයි ගන්න යට ඇඳට. හරිද? උඩ ඇඳන් දෙක නිදහස්. එතකොට දැන් මේ දුව කිසි ප්‍රශ්නයක් නැහැ උඩ ඇඳක ඉන්නම් කිව්වා. එයාට කතන ආබාධයක් තියෙනවා. කතා කරන්න වෙ සංඥා වලින් තමයි ගොඩක් අදහස් වමාරු කරගන්නේ. එතකොට මේ දුවට ඒ කතන ආබාධය දෙක මෙයා කතා කරන දැන් අපේ අර හැම විදිහමයි දැන් කරුණාපාරාදීසේ ඉන්නවා. හරිද? එතකොට එයාට උඩ ඇඳ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා එයා සංඥා වලින් අපිට කිව්වා. තාත්තා කිව්වා එයාට හොස්ටල් එකේ හිටියෙත් එහෙම හින්දා එයාට ඒක හුරුයි කියලා. අනිත් එක දැන් උඩ ඇඳන් සමහරලාට අර යකඩ ඩබල් ඇඳන් ඔය යකඩෙන් හදන මේ ඇඳන්නේ. මේ අපේ තියෙන හොඳ හයිය ලොකු ලී වලින් හදපු ශක්තිමත් උඩ ඇඳන්.
1: ඒ
2: නිසා කිසි ප්‍රශ්නයක් නැතුව කෙනෙකුට ඉන්න පුළුවන්. ඉතින් ඒ දුව ඒ හින්දා අපි බාරගත්තා. මම මේ මොහොතේ කියනවා ඒ දුව වගේ කවුරු හරි අර උඩ ඇඳක ඉන්න පුළුවන්කම තියෙන අය ඉන්නවනම් අපිට බාර ගන්න පුළුවන්.
1: අපිටත් මතකයි ඒ ඇඳවල අපි හැමතුන අපිත් ගිහිල්ලා හිටියා මේ නැවත ලේන
2: වෙලාවේ. ඒයි අපි ධාතු වන්දනාව.
1: එහෙමයි හැමතුන.
2: එතකොට මේ ඒ උඩ ඇඳේ ඉන්න හැකියාව තියෙන අය ඉන්නවනම් මේ වෙලාවේ කරුණාපාරාදීසේ නතර වෙන කැමැත්ත තියෙන අපිට ගන්න ඉඩ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව තව ඉන්න පිරිස වගේ ඩබල් ගන්න පුළුවන්. එතකොට මේ කොමාරි දැන් ඔය කාලය ඇතුලේ දැන් ඉතින් මම අද වෙනකම් වීඩියෝ එකක් දාලා නැහැ නේ ওই දුවටවත්.
1: එහෙමයි.
2: හරිද? මෙහෙම දරුවෙක් ඔන්න අපි අද ඉඳලා රැකවරණ දෙනවා කියලා. අපිට ඒ වගේ මේ ජීවිතේ සමහර අවස්ථා තියෙනවා ටිකක් slow වෙන්න. හරිද? carefully පරිස්සමට යන්න ඕනේ මේ. පරිස්සමට කියනකොට දැන් පැවිදි ජීවිතේ ඇතුලේ අපිට carefully විදියට වැඩ කරනවා කියද්දි ගොඩාක් දේවල් තියෙනවා පරිස්සම් වෙන්න ඕන
1: පැත්තේ.
2: විශේෂයෙන්ම මම අවුරුදු 21ක පැවිදි ජීවිතය ඇතුලේ වැඩි කාලයක් මට මේ මිනිස්සුත් එක්ක මාධ්‍යත් එක්ක රට රටවල් එක්ක ඇසුරු කරන්න වෙච්ච අත්දැකීම් ඇතුලේ අපිට පරිස්සම් වෙන්න ආපු තැන් බොහෝ තියෙනවා. හිතලා ඒවැදී ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවලදී ඒවට මූණ දෙනවා. නින්දා පහස එනවා. ඉතින් ප්‍රශංසා වගේම නින්දා වලටත් එක විදියට මූණ දෙන්න පුළුවන් වෙනවා. මම එකයි කිව්වේ මෙතන සමසිතින් කියන වචනේ තේරුම ප්‍රශංසාවත් නින්දාවත් දෙකටම නොඇලෙන්න පුළුවන් සිතක්. ඒ නොගැටෙන්න පුළුවන් සිතක්. අපි ප්‍රශංසාවට නොඇලෙනව නම් නින්දාවට නොගැටෙනව නම් අන්න ඒක තමයි ඉන්ද්‍රකීලයක් වගේ මේ මැද සිත සමසිත කියන්නේ. එතකොට ඒ තණ්හාව තියෙන තැන තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. සැපට ඇලෙන්නේ තණ්හාවට, දුකට ගැටෙන්නේ තණ්හාවට. සමහර විතරනේ දුකට ගැටෙන එක තණ්හාවනේ මේ කියලා. ඒකත් තණ්හාව. හරි, දුකට ගැටෙන හැම තැනම තියෙන තණ්හාව. දුකට කම්පා වෙන, දුකට වැළපෙන, ශෝක කරන්නේ තණ්හාව නිසා.
1: එහෙමයි බඳුරන්.
2: සැප ආහම ශා මාරයි කියන එක වගේම තමයි දුක ආහම අයියෝ ගන්නෙ මොකක්ද?
1: තණ්හාව
2: නිසා. හරිද? එතකොට තණ්හාව නැති තැන එකයි කිය ඉන්ද්‍රකීලයක් වගේ දෙකටම නොසැලෙන සමසිතක් හදාගන්න පුළුවන් කියලා. ඔබ අර සමසිත ගැන නිකේ ඉතින් ඔන්න ඔය මයින්ඩ්ෆුලි කියන්නේ ඒකයි. මේ මයින්ඩ්ෆුලි කියන්නේ ඇත්තටම සමහර විට මයින්ඩ්ෆුල්නස් කියනකොට මේ අතීතයට යන්නත් එපා, අනාගතයට යන්නත් එපා, මැද ඉන්න වර්තමානින් ඉන්න කියලා. මේ වර්තමානින් ඉන්න කියන එකම නෙමෙයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ. අපි ඔකට වෙනම සාකච්ඡාවක් කළා කලින් සිත්නතසපේ. මයින්ඩ්ෆුල්නස් කියන්නේ වර්තමානේ නොබැඳී ඉන්න කියන එක. වර්තමානේ ඉන්න නෙමෙයි.
1: වර්තමානේ නොබැඳී ඉන්න.
2: වර්තමානේ නොබැඳී ඉන්න මේ දෙකක්. වර්තමානේ හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් මං කියන්නේ වර්තමානේ තැලියලා ඉන්න පුළුවන්. අතීතයට හිත ගෙනියන්නෙත් නැතුව, අනාගතයට ගෙනියන්නෙත් නැතුව වර්තමාන රූපෙට ඇලි වර්තමානෙ ඉන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ. වර්තමාන රූපෙන් වෙන් වූ හිතක් පවත්ව ගන්න ඕනේ. නොගැටුණ නොඇලුණ සිතක් කියන තැන පුදුම සාන්තයි. ඒක හරි හරිම සංසුන් සිතක්.
1: ඔබවහන්සේ මේ අර අපේ ගෝදත්ත තෙරුන් වහන්සේගේ ඒ ගාථා තුලත් කිව්වා මේ අර කාමකෝප පහින ගාථාවේදී මේ රහතන් වහන්සේලා නොඇලීමට කොයිතරම් හේතු දක්වන්නේ, උන්වහන්සේලාගේ මේ නොඇලීම කොයිතරම්.
2: රහතන් වහන්සේලාට නොඇලෙන්න කියලා කරන්න
1: දෙයක් නැහැ.
2: කතං ඉත්තත්තයති වචන. ඒ උන්වහන්සේලාට මේ කරන්න දෙයක් නැහැ, කරලා ඉවරයිනේ.
1: එහෙමයි.
2: උන්වහන්සේලා කොහොමත් ඉන්නේ විරාගී සිතින්.
1: එහෙමයි.
2: මේ
1: ඒ නොයලියම කොයිතරම් සුන්දරද කියන කෙනේ අපි හැමතැන භාෂ පැහැදිලි
2: කරලා
1: පවිවේකයෙන් ඉන්නේක. ඉතින් මේ විදිහට අර මයින්ඩ්ෆුල්නස් කියන එකට ඔබවහන්සේ දුන්නු අර්ථය හරි වටිනවා. අපි හැමතැන බොහෝ විට අපි සමහර විට භාවනා කරන වැඩසටහන් තියෙන තැන්වල ඒ තැන්වල දිවත් නොයසුණු කතාවක් ඔබවහන්සේ අද සඳහන් කළේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එකත් එක්ක. එහෙම සතිමත් භාවය කියන එක සිහිය පිහිටවා ගන්නවා වගේම වර්තමානයේ ඉන්න වගේම වර්තමානයේ නොඇලී ඉන්නවා කියන එක. ඒක ඉතාම වටිනා දෙයක් මම හිතන්නේ අද දවසේ මේ ප්‍රකාශ වෙච්ච දේවල් අතරේ. මොකද ඔබට හැකියාවක් තියෙනවා නම් උන්වහන්සේ පැහැදිලි කළා එක මැනවින් දැන් වර්තමානයේ සමහර දේවල් වල අපි ඉන්නවා. වර්තමානයේ ඉන්න ගමන් ඒ දේවල් වලට අපි ඇලිලා ඉන්නවා නම් ඒක නෙවෙයි නියම සතිමත් භාවය කියන්නේ. නමුත් කොහොමද සැබෑ සතිමත් භාවය ඔබ මේ උපදවා ගන්නට ඕනේ මෙන්න මේ දේවල් පිළිබඳ උන්වහන්සේ ඉතාම හොඳ විග්‍රහයක් කරලා. ඉතින් නැවතත් ඔබ අහන්න මේ දේවල් නේත්‍රා ලෝක YouTube නාලිකාවෙන් අහලා.
2: සමීර ඕක මේ ඔය මයින්ඩ්ෆුල්නස් ගැන හොඳටම කතා කරන සූත්‍ර ටිකක් තියෙනවා බද්දේ කරත් කියලා.
1: එහෙමයි.
2: බද්දේ කරත්. හරි. ওই සූත්‍ර කීපයක් තියෙනවා. ඕකේ අතීත අනාගත කියන දෙක සහ වර්තමානයේ කොහොමද ඉන්න ඕනේ කියන එක ගැන අපූර්වවට කියනවා. අතීතං නාන්වාගමේය නප්පටිකංකේ අනාගතේ. අතීතං නාන්වාගමේය කියන්නේ අතීතෙට මේ පසුතැවිතැවි ඉන්න එක තතරින්න ඕනේ. ඒ කියන්නේ අතීතය තුල ආස්වාද වැළඳගෙන ජීවත් වෙන එක තතරලා අනාගතේ නප්පටිකංකේ අනාගතේ. නොපැමිණිච්ච අනාගතේ එක්ක ජීවත් වෙන්නෙත් එයා ඒකට ආස්වාදෙන් බැඳිලා යදතීතං පහිනන්තං අපත්තංච අනාගතං. ඒ නැති වෙලා ගියපු අතීතයයි නාපු අනාගතයයි කියන දෙක ඇතුළේ ජීවත් වෙන්නේ නැතුව ඊළඟ ගාතාව කියන පච්චුප්පන්නංච. පච්චුප්පන්නංච කියන්නේ
1: වර්තමානේ.
2: පච්චුප්පන්නංච යෝ ධම්මං. වර්තමානේ ධම්මය. හරිද? ධම්ම කියන්නේ මෙතන මේ ශ්‍රී සද්ධම්ම කියන එක නෙමෙයි.
1: එහෙමයි.
2: ඒතත් ධම්ම කියන කියන්නේ මේක මේ තේරුම් ගොඩක් තියෙන වචනයක් ධම්ම කියන.
1: ධම්ම කියන එක.
2: ධර්ම කියන වචනේ මේ තේරුම් වල එකක්නේ ස්වභාව ධර්ම කියනකොටත් අපි කියන්නේ. හරිද? ධම්ම කියන වචනේ එක තේරුමක් කියනවා. ඔබට මතක ඇති ඇහැට පේන රූප වගේ, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ. අන්න ඒවා ඒ බාහිර අරමුණ තියෙනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස,
1: ස්පර්ශ.
2: ඊට පස්සේ මේ පහසට කියන්නේ පොට්ටබ්බ පාලියේ.
1: එහෙමයි.
2: හිතට එන අරමුණට කියන්නේ ධම්ම.
1: ධම්ම.
2: මනෝ ධම්ම. ඒ කියන්නේ මනෝපොබ්බංගමා ධම්මා කියන්නේ.
1: එහෙමයි.
2: මනෝපොබ්බංගමා ධම්මා මනෝසිට්ඨමනම. ඒතර මේ ධම්ම මෙතන පච්චොප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත ඊපසෙති. ධම්ම කියන්නේ අරමුණ. එතකොට ඒ අරමුණු මොකද කරන්නේ? වර්තමානයේ හටගන්න ධම්ම. වර්තමාන හැම ධම්මයක්ම තත්ත තත්ත විපස්සති. ඒක නිකං අත් නෙමෙයි විපස්සනා කරන තත්ත තත්ත ඒ තැන විපස්සනා කරමින් ඔන්න ලස්සන වචනයක තමයි අසංහීරං අසංකුප්පං තංවිද්වා මනුබ්‍රෝහේ. හරිද? එහෙමයි කියන්නේ අසංහීරං අසංකුප්පං. මේ මොකද අසංහීරං කියන්නේ? කෙලෙස් එක්ක ඇදිලා යන්නේ නැති හිතක්. හරිද? අසංකුප්පං කියන්නේ කෙලෙස් එක්ක ඇවිස්සෙන්නේ නැති හිතක්. අන්න එහෙම හිතක් පවත්වන එකටයි කියනවා ඔය මයින්ඩ්ෆුල්නස් කියලා කියන තේරුම දෙන්න තියෙන්නේ. අතීතයට නොයන එකයි අනාගතයට නොයන එකයි කියන එකෙන් විතරක් බේරෙන්නේ නැහැ. අසංහීර වෙන්න ඕනේ, අසංකුප්ප වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙලෙස් එක්ක ඇවිස්සෙන්නේ නැති, කෙලෙස් වලට ඇදිලා යන්නේ නැති වර්තමානයක් තමයි ඕන කරන්නේ. හරිද? එතකොට ඒක විපස්සිත. හරිද? ඒ කියන්නේ දස්සනයක් ඇති සිතක්, ඒ සිත එතන අවබෝධයක් ඇතුව පවත්වන සිතක්. හරියටම කිව්වොත් එහෙම සතිය නිකන් සතියක් නෙමෙයි, ප්‍රඥාවෙන් පිරුණු සතියක්. හරිද? ඒ ප්‍රඥාවනේ මේ වර්තමාන සිත විපස්සනාවට ගන්නෙ. ඒ සිත තමයි එතකොට නොයැලෙන නොගැටෙන සිතක් කරන්නේ. එතකොට ප්‍රඥාව නැති සිතක් කවදාකවත් මේ සතිමත් වෙලා නැහැ. හරිද? ඒක මයින්ඩ්ෆුල්නස් වෙන්නේ නැහැ. ඉතින් දැන් මම නිකන් ඔබට මෙහෙම කියන්නම්. අපි හිතමුකෝ මේ මොහොතේ ඔබ කියන වචනේ මං අහනවා, එක්කෝ ඔබ මට බයිනෝ. හරිද? ඒ බනින වචනේ මම මේ වර්තමාන මොහොතේ අහනවා. ඒ වර්තමාන මොහොතේ අහන්නේ මම අසිහියෙන්. හැබැයි දැන් මං ඉන්නේ වර්තමාන. අතීත සිතකත් නෙමෙයි, අනාගත සිතකත් නෙමෙයි, වර්තමාන සිතින් මං ඔබ කියන එක අහනවා. එතකොට දැන් වර්තමානේ හිටියට වැඩක් නැහැ. ඔබ කියන වචන ටික මං අහන්නේ මේ ප්‍රඥාවක් නැති දුර්වල සිතකින්. එතකොට මං මේ වචනවලට පීඩනයක් ඇති කරගන්නවා, ගැටෙනවා. ඒ ඔබ බයිනවනේ. දැන් මං ගැටෙනවා. ඔන්න දැන් වර්තමානයේ ඇහුවේ ගැටීමෙන්. හොඳද? දැන් ඒ ගැටිච්ච වචන ටික, ඔබ කියපු ඒ වචන ටික මගේ හිතේ ගැටීමකින් ගත්තානේ. දැන් මෙතනින් එහාට මං මේ මැදිරියෙන් බැහැලා යනකොට ඕක හිත හිත පසුතැවෙන්නේ නැද්ද?
1: අනිවාර්යම
2: ප්‍රහමද. දැන් මගේ හිත අතීතයට දිව්වද නැද්ද?
1: දිව්වා.
2: අතීතයට දිව්වේ වර්තමානයේ සෞත්තු හින්දාද නැද්ද?
1: සෞත්තු හින්දා ප්‍රහමද.
2: කියන්නේ වර්තමානයේ සිහිය, වර්තමානයේ හිටියා. ඔබ කියන වචන ටික වර්තමානයේ අහන් හිටියා.
1: එහෙමයි.
2: හැබැයි ඒක අර නොබැඳී නෙමෙයි, බැඳිලා අහන් හිටියේ. ඔබේ වචන ටිකට මම බැඳුන හින්දා තමයි ගැටුනේ. බැඳුන හින්දා ගැටුණා, ගැටුණ හින්දා මං අසිහියෙන් ඕක අහුවා. එතකොට එතන ඇති මයින්ඩ්ෆුල්නස් එකක් තියෙනවද වර්තමානෙ හිටියා කියලා?
1: නෑ.
2: අන්නේ වර්තමානෙ කිසි වැඩක් නෑ. මොකද ඒ වර්තමානෙ දැන් අතීතෙත් සෞතු කරනවා. එයි දැන් යනකම් අර අතීතේ ඇහිච්ච වචන ටික හිත හිතා පසුතැවිතැවි තමයි යන්නේ දැන්. එතකොට අන්නේ ඒකයි කියන්නේ වර්තමානෙ හිටිය පමණින් සතිමත් නෑ කියන්නේ.
1: සමහර හිතාගෙන ඉන්නවා දැන් අපි එක තැනක නැවතිලා මේ අපි වර්තමානයේ විතරයි ඉන්නේ කියලා. නමුත් බොහෝ දේවල් සිහි කරමින් හරි ඇහෙන ඒ වෙලාවෙ ඇහෙන ශබ්ද අරමුණු කරගෙනමින් ඉන්න අපි අවසරනේ.
2: සුද්ධෝ ඒ මයින්ඩ්ෆුල්නස් කියලා හිතාගෙන ඉන්නේ ගොඩක් අය අතීතය අනාගතය අතහැරලා වර්තමාන හිටපන් කියලා.
1: එහෙම. දැන් අර අභාස ත්‍රිවිල් කතන්දරේකුත් කිව්ව එතන අර ත්‍රිවිල් වලත් ඔක් ගහලා තියෙන අපි හැමතුරනේ නොපැමිණි නේ මේ පහ ගෙවුණු අතීතයත් නොපැමිණි අනාගතයටත් වඩා වර්තමාන ජීවත් වෙමු කියලා ත්‍රිවිල් වලත් ගහලා තියෙනවා අපි හැමතුරනේ.
2: කොහොමද ජීවත් වෙන්නේ කියන එක වෙනම
1: කතාවක්.
2: දහමෙම තමයි තියෙන්නේ. ඔබට තේරෙනද දහම කොච්චර සියුම්ද කියලා?
1: එහෙම අපි හැමතුරනේ. දැන් අද ඔබවන්ස මේ කියලා දුන්නු දේවල් එක්ක ඉතාම වටිනා දේවල් බොහෝමයක් කියවුණ අපි හැමතුරනේ. විශේෂයෙන් මේ සතිමත්භාවය අපි කොහොමද අවදි කරගන්න ඕනේ සහ සතිමත්භාවය තුළ ඉද්දි අපි නොඇලී ඉන්නේ කොහොමද කියන එක එය ධර්ම දේශනාව තුළත් මම මේ ලියාගෙනත් තාම අපි හැමතුරනේ මේ රහතන් වහන්සේලා නොඇලීම කොයිතරම් වටිනවද අන්නේ විදිහට අපිට ඉන්න පුළුවන් නම් කොයිතරම් අර ගාථාවේ කිව්වා වගේ අපේ ජීවිත සාර්ථක කරගන්න හේතු වෙනවද කියන එක. අර තව තැනක ඔබවහන්සේ කිව්වා මේ මේ ප්‍රියවීම සහ අප්‍රියවීම අතර මේ ගැටීම පිළිබඳත් කතා බහ කරා. දැන් අපිට දැන් ඔන්න කෞෂිනවතත් ආවා. දැන් එතකොට හිතනවා දැන් කෞෂිත් එක මගේ තියෙන මොකක් හරි තරහක්. හැබැයි හරි අප්‍රියයි. නමුත් ඉතින් අර එකට කාර්යාලයේ වැඩ කරනවා, ඒ දේවල් එක්ක අපි වැඩ කරමින් ඉන්න අතර හරියට දේවල් හිතෙනවා අපිට මේ මෙයත් එක්ක මොකක් හරි දෙයක් ලැබුණ අවස්ථාවක අපි මේ යම්කිසි මේ දෙයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ අප්‍රියන් සමග ගැටි ගැටි ගැටි ඉන්න එකත් අපි හැමතුරනේ බොහෝ විට මේ මං හිතන්නේ අපේ ජීවිතවලටම කරගන්න හානියක් නේද අපි හැමතුරනේ.
2: දැන් සමීර හිතන්න ඕක අප්‍රියය හදාගන්න ඕනේ. ප්‍රිය කෙනෙක් හදාගත්තත් ඇති ඈ. දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් ඔබට කෞෂි මේ ප්‍රිය වෙනවා.
1: එහෙමයි.
2: අප්‍රිය නෙමෙයි අපි ප්‍රිය
1: වෙනවා.
2: එතකොට කෞෂිට ඉන්න යාළුවෙක් අපි නමක් කියන්න කෞෂිටත් මේක
1: ඇත්ත. දිල්ෂාන අපේ ඉන්න අනිත් කෙනා කියලා හිතන්න.
2: නෑ.
1: ආකුක.
2: ගෑනම.
1: කසුනි.
2: කසුනි. එතකොට දැන් කෞෂිගේ මේ දැන් ඔබට කෞෂි ප්‍රියයි.
1: එහෙමයි.
2: හැබැයි කසුනිට කෞෂිව පේන්න බෑ.
1: එහෙමයි.
2: කෞෂි එක්ක හරි තරහයි කසුනි. දැන් ඔබට ප්‍රිය කවුද?
1: කෞෂි.
2: ඔබට ප්‍රිය වෙන තරමට කෞෂිට අප්‍රිය වෙච්ච, කෞෂිට හතුරුකම් කරන, කෞෂිට කෙනෙහෙලිකම් කරන කසුනි ගැන ඔබේ හිතේ උපදින්නේ මොකද්ද?
1: තරහක් අපේම.
2: අප්‍රිය උපදින.
1: එහෙමයි.
2: දැන් ඔබට කසුනි මුකුත් වරදක් කරලාද?
1: නෑ.
2: ඔබට කසුනිත් එක්ක අප්‍රිය හැදෙන්න හේතු හැදිලා නෑ.
1: එහෙමයි.
2: හැබැයි හේතුව බවටම පත් වෙනවා කෞෂිත් එක්ක තියෙන ප්‍රිය. එතකොට හිතන්න ප්‍රිය හැදුනත් ඇති කෙනෙක් එක්ක අප්‍රියයත් හදා ගන්නවමයි.
1: සතුරාගේ සතුරා අපේ මිතුරා කියලාත් කියනවනේ නේද?
2: මිතුරාගේ සතුරා
1: අපේත්
2: සතුරා. හරිද? එතකොට ඒකයි ඔය ප්‍රේමදෝස සූත්‍රයක කියන හතර ආකාරයක් තියෙනවා
1: කියන්නේ.
2: ඒ කියන්නේ ප්‍රිය නිසා හැදෙන ප්‍රිය, ප්‍රිය නිසා හැදෙන අප්‍රිය, අප්‍රිය නිසා හැදෙන අප්‍රිය, අප්‍රිය නිසා හැදෙන ප්‍රිය කියලා හතරක්
1: තියෙනවා.
2: එතකොට දැන් ඔය කසුනි ගැන ඔබට අප්‍රිය වෙන්නේ ප්‍රිය නිසා එන අප්‍රිය කියන එක. කාට ප්‍රියද? කෞෂිට ප්‍රිය. ඒ නිසා හැදෙන කසුනිගේ අප්‍රිය. එතකොට අපි හිතමු ඔබට දැන් කෞෂිව අප්‍රියයි, කසුනි දැන් හතුරා. එතකොට ඔබට කසුනි ගැන මොකක්ද දෙන්නේ? ප්‍රියක්
1: කියනවා.
2: මේ ඔබ කසුනිත් එක්ක එකතු වෙලා ගේම් ගහනවා කෞෂියල. කෞෂි දැන් කොහොමත් යන්න හද ඉතාලි. එතකොට දැන් කසුනිව ඉක්මන් ටස්කරෝල ඉතාලිය වන්න ට්‍රයි
1: කරන්නේ.
2: අන්න ඒ වගේ මේක වෙලා තියෙන්නේ හැම තැනම අපේ හිත ටක් ගාලා අපිට ප්‍රියක් හරි අප්‍රියක් හරි හදාගන්න බලාගෙන ඉන්නේ. හැබැයි අපි දන්නේ නැහැ. දැන් අපිට හිතෙනවා ප්‍රිය හදාගත් අප්‍රිය හැදුනම දුකක්, ප්‍රිය හැදුනම ඒක සැපක් වගේ අපි හිතන්නේ සමීර. අප්‍රිය හැදුනම ඒක පීඩනය කොහොමත් කියන්න දෙයක් නැහැ. අර ඔබ ඉස්සෙල්ලා කිව්වේ මෙයත් එක්ක අප්‍රියක් තියෙනවා නම් ඔබට මේකේ දකින දකින තැන ඒක වෙහෙසක් නේ හිතට. අපි හිතනවා අපිට මේ අප්‍රිය හැදුනම වෙහෙසක් කියලා. හැබැයි අපි හිතන්නේ ප්‍රිය හැදුනම ඒක සැපක් කියලා නේද?
1: අපි හිතන්නේ
2: එහෙමයි. හිතන්නේ එහෙමනේ. නමුත් දැන් ওই උදාහරණයෙන් තේරෙනවා නේද? ප්‍රිය කෙනෙක් හැදුනා ඒතර අප්‍රියය ඒකේ කාසිය දෙපැත්ත වගේ හැදෙනවමයි.
1: ඒකත් අර ගැටීමක් බැඳීමක් තමයි නේ
2: වෙන්නේ. ඒකසෙන් හැදෙනවා. ඉතින් ඒ නිසා අපිට කොහෙන් කොහම ගියත් ප්‍රියා ප්‍රිය කියන බෙදීම හිතේ හදා ගත්තා නම් ඒ වෙහෙස ඒ දුක විඳින්න වෙනවම තමයි. මොකද හේතුව සමහර වෙලාවට දැන් ප්‍රියාය අපිට අහිමි වීමක් කියන එකත් අනිවාර්යෙන් ජීවිතේ කොතන හරි මූණ දෙන්න වෙනවම.
1: එහෙම.
2: එතකොට ප්‍රිය කෙනා අහිමි වෙද්දි දුක, අප්‍රිය කෙනා ඇසුරු කරද්දි දුක. ඉතින් මේ හැම දෙයක්ම කොහෙන් ගියත් ප්‍රියා ප්‍රිය කියන එක ඇතුළේ දුකක්
1: තියෙනවා.
2: අපිට අමාරුයි ප්‍රියා ප්‍රිය බෙදීමට වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. හැබැයි එනි තෙන් කියන තැන අපිට ඉන්න පුළුවන් නම් ප්‍රියා ප්‍රිය කියන එක පුළුවන් තරම් සමනයක් කරන්න. ඒ කියන්නේ මේක අමාරුයි. හැබැයි හැකේ තරම් ඒකෙන් ඈත් වෙලා ඕන කෙනෙක් එක්ක මේ ජීවත් දැන් අපේ ඉන්නවා අපේ සමාජික මේ අපේ දායක පිරිස අතරේ එක මිස් කෙනෙක් ඉන්නවා රසික කියලා. ඔය මිස් ඇවිල්ලා වයසක අයද එතුමියටත් අවුරුදු 50කට ඉතර කිට්ටු කෙනෙක්. ඕනම තරුණ කෙනෙක් එක අවුරුදු 18 20 තරුණ ළමෙක් හරි කමන්නේ. එහෙම නැත්නම් වයසක කෙනෙක් හරි කමන්නේ. හොඳට ගුණවත් කෙනෙක් හරි කමන්නේ. ගුණ නැති කෙනෙක් හරි කමන්නේ. ඕන කෙනෙක් එක ඉඳ දන්නවා. හරිද? මම දැකපු චරිත අතරේ හරි වෙනස් කෙනෙක් එතුමිය. ඒ කියන්නේ ධර්මදේශනත් කොයි වෙලෙත් අහන දැන් ওই විපස්සනායක වැඩසටහන්ගෙන ඔබ
1: උතර කියන
2: විපස්සනායකට යනවා යන බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධ තැන්වල ඇසුරුත් කරනවා. ඒ වගේම අර ඕනම කෙනෙක් එක්ක ඉන්න පුළුවන් අමුතු ගතියක්. ඒ කියන්නේ කවුරුද ප්‍රිය කවුරුද අප්‍රිය කියලා අමුතු කතාවක් නැති. ඒ කියන්නේ දැන් කාටත් අරිහත්තට පත්වනකන් තණ්හාවෙන් සම්පූර්ණ හිත නිදහස් කර ගන්නකම් ප්‍රියාප්‍රිය හැදෙනවා. ඒක කාටත් එකයි, රසිකටත් එකයි, කාටත් එකයි. හැබැයි සමීර, ජීවිතේ අර ගොඩක් දේවල් වලට අපිට ඕන දෙයකට ඔට්ටු හිතක් තියාගන්න පුළුවන්, ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන්. හරිද? දැන් බලන්නකො, සමහර අය ධර්මයට ආවට පස්සේ ධර්මයේ හින්දම කොච්චර අප්‍රිය හදා ගන්නවද කියලා. ධර්මයේ නිසා. ඒ කියන්නේ දැන් වෙනදා මේ හොඳට ප්‍රියමනාපව කතා කරපු අය ධර්මයට ආවට පස්සේ මූන්දු උසීලියෝ. හරිද?
1: එහෙමයි හැමතරුනේ.
2: ඔබ හොඳට හිතලා බලන්න, සමහර වන්න ප්‍රතිපත්තියකට නිර්මාංශ වෙනවා. දැන් මෙච්චර කාලයක් පාඩුවේ කාපු මිනිස්සයා හෝටලයකට ගිහිල්ලා දැන් කනකොට අර හෝටලේ මස් මාළු කන මිනිස්සු, මස් කටු අදින මිනිස්සු දකින්නකොට මෙයා අප්‍රියයිනේ. ඒ අප්‍රියකම වෙහෙසක්ද නැද්ද?
1: වෙහෙසක්.
2: ඒ කියන්නේ ඔය ප්‍රතිපත්තිර එන්න කලින් පාඩුවේ කාපු මිනිස්සයා කඩේට ගිහිල්ලා දැන් කන්නේ හරි පීඩනයක වෙහෙසක, පිච්චි පිච්චි අප්‍රියයි. ඒ අප්‍රිය කියන්නේ ගැටීමක්. ඒ කියන්නේ ඔබ ප්‍රතිපත්තියක් හදාගත්ත ඒ වගේ ගැටීමකින් වෙහෙසක් විඳින්නද? ඒ පීඩනයට. ඒ නිසා ඇත්තටම රහතන් වහන්සේ නමක් ඔය හෝටලයට ගියොත් වළඳන්න, උන්වහන්සේ සමසිතකින් එතන ඉන්නේ. උන්වහන්සේට එතන මස් කට්ට ඇද ඇද කන කෙනා දැක්කත් එකයි, මස් නොකන නිර්මාංශ කෙනා දැක්කත් එකයි, උන්වහන්සේට දෙන්නම දකින්න එක සමසිතකින්. අන්නේ ප්‍රියාප්‍රිය නැති සිත. ඒ කියන්නේ එතකොට ප්‍රියාප්‍රිය දෙකම තණ්හාව නිසා. හොඳට මතක තියාගන්න, මස් කන මිනිහට නෙමෙයි, නිර්මාංශ කෙනාට මස් කන මිනිහව පේන්න බැරි නම් මස් කන

0: තව කෙනෙක් කොච්චර මස් මාළු කන කෙනෙක් ඔබත් එක්ක එකට වාඩිලා කෑවත් ඔබ යත් එක්කරි සමහිතින් සුහදව ඇසුරු කරනවා මම දැකලා තියෙනවා. සමීර ඔය විදිහට නිර්වාංශ වෙන්න ගොඩක් අයට අමාරුයි. සමහරු හරියෙම බැඳීමක ඒකේ ප්‍රතිපත්ති උපාදානයක් කරගෙන ඒව අන්තිමට සීලබ්බත පරාමාස වලට හැරිලා. ඉතින් සමීරගේ මම දැකලා තියෙනවා ඒක හරි අර බැලන්ස් එක කියනවා එනිතින් ඕන කෙනෙක් ප්‍රශ්නයක් නැහැ කවුරුත් එක්ක එහෙම එකට ඇසුරු කරන්න පුළුවන් ගති. ඒ වගේ අපිට හදාගන්න කෑම බීම වල උනත් එනිතින්
1: විශේෂයෙන්ම අර වහන්සේ කිව්වක අපේ ධර්මයේ ඉගෙනගෙන ටිකක් භාවනාව එහෙම වඩාගෙන යනකොට අනිත් මිනිස්සු පේන්න බැරි ගතියකුත් එනවා අපේ අමතන සමහර පිරිස් වලට.
0: එහෙම අවස්ථාවක් තියෙනවා. ඒගොල්ලන් ළඟ මගේ ප්‍රතිපත්තිය ළඟ නැහැ.
1: එහෙමයි.
0: කියලා ගැටෙනව සමහරු. මගේ ප්‍රතිපත්තිය ළඟ නැහැ කියලා ලෝකෙත් එක ගැටි ගැටි ඉන්න ගියෝ. වැඩියෙන්ම ගැටෙන්නේ රහතන් වහන්සේලාට.
1: එහෙමයි.
0: ඒ උන්වහන්සේලාගේ ප්‍රතිපත්තිය කොහොමද නේ?
1: කාගෙල ගන්නද?
0: ඊටත් වඩා ගැටෙන්නේ බුදුරජාණන් වහන්සේට.
1: බුදුරජාණන් වහන්සේට.
0: ඒ උන්වහන්සේගේ ප්‍රතිපත්ති කාටවත් නැහැ. හරිද? කිසිම මිනිස්සුන්ට කිසිම දෙවියෙකුට කිසිම බඹෙකුට නැහැ. කාගේ ප්‍රතිපත්තිද?
1: භාග්‍යවතුන් වහන්සේගේ.
0: එහෙනම් මගේ ප්‍රතිපත්ති අනිකා ළඟ නැත්තම් මං ඒකට ගැටෙනවා නම් භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ගැටීමෙන් ඉන්නේ. නමුත් වැඩියෙන්ම නොගැටෙනම මේ සිත තියෙන කාටද?
1: භාග්‍යතුන් වහන්සේ.
0: භාග්‍යතුන් වහන්සේට බලන්නකෝ ඒක ප්‍රතිපත්ති වැඩිම වෙච්ච තරමට අනිකාට වැඩිම කරුණාව ඇති වෙනවා. ඉතින් එහෙම ඉවැනි ශාස්ත්‍රඥ වහන්සේනමකගේ ශ්‍රාවකයා ගැටුනම හරියනවාද? මගේ ප්‍රතිපත්ති ඔහු ළඟ නැත්තම් දැන් බිරිඳ ප්‍රතිපත්ති හදා ගන්නවා ධර්මය අහලා සැමියා ළඟේ ප්‍රතිපත්ති නැහැ. ඒතකොට බිරිඳ හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේ ගැන හිතන්න. භාග්‍යතුන් වහන්සේ වගේ මාත් ඉන්නවා. සැමියත් ඒ වගේ අනිත් පැත්ත.
1: ඉතින් ඔබ මේ දෙයට පිවිසෙන්න අපේ ගෞතම ස්වාමීන් වහන්සේටත් ලැබුණු අවවාදයක් SCM අනුගමනය කරනවා නම් ගොඩක් හොඳයි. slow, carefully,
0: slowly,
1: slowly, carefully සහ mindfully. ඉතින් මේ පිළිබඳ යලි යලි හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේ වෙනදාටත් වඩා මට හිතෙන අපේ හැමදෙරනේ බොහෝ දේවල් අපි හිතාගෙන හිටපු සමහර දේවල් එක්ක ඒට තවත් හොඳ අර්ථකථන ලැබුණ. ඉතින් එවන් බොහෝ දේවල් අපට ලබා දුන්නාට වගේම වසර 21ක් පුරාවට නේකවිද පින්දහම් කරමින් ප්‍රතිපත්ති වඩමින් ඔබ වහන්සේ මේ ශාසන කර්තව්‍ය තුළ බොහෝ දේ සිද්ධ කරන්නට ඇති. ඒ සිදු කළ දේ ඇසුරෙන් බොහෝ මිනිසුන් තමන්ගේ සුගති සම්පත් උදා කර ගන්නට ඇති. ඒ සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට අපි නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා. මේ ශාසන දිව්‍ය තුළ සසු නඹර බබලවන්නට තවදුරටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේව ඔබ වහන්සේට. ඔබ වහන්සේත් බලාපොරොත්තු වන බෝධයකින් ධර්මාවබෝධයෙන් නිමෙන්නට මේ 21 වසර තුළම ඔබ වහන්සේ කළ සියලු ප්‍රතිපත්තීන් හේතු වේවා කියලා අපි සාදුකාරදී ප්‍රාර්ථනා කරමින් තමයි අද සාකච්ඡාව නිමා කරන්නට යන්නේ. ඒ අතරේ අපි මතක් කරන්න ඕන ඔබට ට්‍රැවල් net ආයතනය පිළිබඳ සාංචි වන්දනාව පිළිබඳව අපි පොහොය දවසේ සාකච්ඡා කළ ඔබට මතක ඇති. ඉතින් සාංචි වන්දනාව සඳහා ඔබට අවස්ථාව තියෙනවා ට්‍රැවල් net සමග ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සතර ස්ථාන සමග සාංචි වන්දනාවත් සූදානම් කරලා තිනවා. අග්‍රා සිට පැහැයකින් සාංචි විද්‍යාන සුකෝ ඔබගේ දුම්රියක් ඒ වගේම වායු සමීකරණය සහිත ඔබට වෙන්නු ආසන ඔබට වෙන්නු සුව පහසු සත්කාරක සේවය සමග තමයි මේ සාංචි වන්දනා කරන්නේ. ඉතින් ඔබත් මේ සමග එකතු වෙන්න කැමති නම් දිල්ලියට ගොස් සාංචි වැඳ පුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනා කරගන්න කතා කරන්න 0112-863-363 කියන අංකයෙන් ට්‍රැවල් net ආයතනයට 0112-863-363 කියන අංකයෙන්. ඒ වගේම උතුම් වූ ධර්ම දේශන සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න 0777-77-25-214 අපේ කෞෂයට කතා කරලා ඒ සඳහා ඉද ප්‍රස්තාවෙන් කරගන්න කියන ඉල්ලීමත් කරමින් සමගන්නට සූදානම් වන්නේ ඔබ ටිකක් හෙමින් කියන්නේ slowly ඒ වගේම carefully ප්‍රවේශමෙන් සතිමත් භාවයෙන් ඔබේ ජීවිතය ගත කරන්න නිරන්තරයෙන් කටයුතු කරන්න ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: Mit Asapur.

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
4: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
3: මෙත් net පාමුල.
4: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
3: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම්ම දානය ධර්මදානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 75 214 0777 75 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙතෆම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්. ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිත අවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 666 80 17 0770 666 80 17 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක එහෙමනම් සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට හොරණ පොකුණු විට නෙළුම් සෑය රන් පොකුණ සේනාසනයේ අනුශාසක ත්‍රිපිටක වේදී පූජනීය රජවැල්ලේ පියදස්සී ස්වාමින් වහන්සේට නැමතුම් පූර්වක පාදාභිවන්දනේ නාරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්තා චක්කවාලේසෝ අත්‍රා

ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. net fm රේඩියෝ වහරහා විකාශනය වෙන මේ පැයට නියමිත ධර්මානුශාසනාව සඳහා පින්වත් හැම දිනාම මේ වෙලාවේ ඒකාත්මික වෙලා ඉන්නේ. පින්තුනි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් නික්මුණු උතුම් වූ බුද්ධ වචනයක් දේශවණින් අහලා චිත්තසංතාන තුල තිබෙන දහම් පිපාසය සංසිඳවා ගන්නට ඕනේ කියන අදහස අභිප්‍රාය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණේ කිරීමටයි සෝදානම් වෙන්නේ. පින්තුනි, අද ධර්මානුශාසනාව සඳහා මම තෝරා ගන්නට යෙදුන සූත්‍ර දේශනාව බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේහි සඳහන් වෙන බද්ධිකා මරණ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙන කාරණාවන් විමසා බලන්නට මත්තෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කිරීම කුමන ආකාරයකින්ද සිද්ධ වුණේ කියලා අපි විමසලා බලමු. පිනතුනි, මේ සූත්‍රයේ නම ඇහෙනකොට ඔබට යම් අදහසක් ඇති වෙනව ඇති. ඒ තමයි බද්ධිකා මරණ කියන සූත්‍රය. මේ බද්ධිකා මරණ කියන සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මරණය සම්බන්ධව. අද ගොඩාක් දිනා කතා කරන්න අකමැති මාතෘකාවක්නේ මරණය කියලා කියන්නේ. මරණය ගැන සිහි කරන්නවත් මරණය ගැන කතා කරන්නවත් ගොඩක් දෙනා හරි අකමැති කාරණාවක්. ඒකට හේතුව තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා අපට තව ජීවත් වෙන්න කල් තියෙනවා කියලා. දැම්මම අපේ ජීවිත මරණයට පත් වෙන්නේ නැතය, තව බොහෝ කාලයක් අපට ජීවත් වෙන්නට තියෙනවාය කියලා බොහෝ දෙනා හිම හිතාගෙන ඉන්නවා. ඒ නිසා මරණය කියන මාතෘකාව ගැන කතා කරනවටවත් කැමැති නැහැ. හැබැයි එහෙම අකමැති වුණාට ඔරලෝසුවේ කැරකෙන හැම තප්පර කටුවක් වාරයක් වාරයක් පාසාම සිද්ධ වෙන එකම දේ තමයි අපේ ආයුෂ වලින් ටික ටික ක්ෂය වෙලා ගිහිල්ලා ඔබත් මමත් අපි හැමෝම මරණය කරා ලං වෙන එක. මරණයට වයස නියමයක් නැහැ. කුඩා ළදරු අවදියේදී, ඒ වගේම තරුණ අවදියේදී, මධ්‍යම අවදියේදී, මහලු අවදියේදී ඕනෑම මොහොතක මරණයට පත් වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මරණය ගැන අපි නිතරම සිහි කටයුතුයි කියලා. මරණය කියන දේ නිතර දෙවිලෙ හිතන්නට ඕන. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න කලින් මගේ මරණය සිද්ධ වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඒ ගත වෙන පුංචිම පුංචි කාලයේ තුල වුණත් මම සතුටින් සැහැල්ලුවෙන් සැනසෙල්ල ජීවත් වෙන්නට ඕන කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. ධර්මයේ තුලින් මොහුකුරා නොගිය ප්‍රඥා ගෝචර මනසක් නැති බොහෝ දෙනා හිතන්නේ මේ ලෝකේ හරීම සුන්දර දෙයක් කියලා. ඒ සුන්දර දෙයක් කියලා හිතාගෙන මේ ලෝකේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පිනවන්ඩ දැඩි වෙහෙසක්, දැඩි මහන්සියක් ගන්නවා. දන්නෙම නෑ මේ ඉන්ද්‍රියන් පිනවමින් ඉන්න අතරවාරයේදී අපේ ජීවත් වෙන්නට තියෙන කාල පරාසය ටිකෙන් ටික අපව අපට අහිමි වෙලා යන. කාලී ගෙවිලා යනවා, අපි වයසට යනවා. වයසට යෑමත් එක්ක අපි ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙලා මරණය කරා ළඟා වෙනවා.
එහෙමනම් අප වටා නිතරම කරකැවෙන අප වටා ආත්පසින්ම අපව වෙලාගෙන තිබෙන මේ මරණය කියන මාතෘකාව ගැන නිතරම කතා කරන්නට ඕන, නිතර හිතන්නට ඕන, නිතර මෙනෙහි කරන්නට ඕන. මමත් මැරෙන කෙනෙක්නේ කියලා නිතර හිතනවා නම් ඒ කෙනාගේ ජීවිතය ආවේගය, කෝපය, ඒ වගේම කනස්සල්ල, දුක, වේදනාව, කනගාටුව ආදී මේ දේවල් නිසා මන්දගාමී වෙන්නේ නැහැ. හුඟක් දෙනා ජීවිතේ මන්දගාමී කරගෙන තියෙන්නේ එක්ක දැඩි ආවේගශීලී බව. එහෙම නැත්නම් කනස්සල්ල, දුක, දෝමනස්සය, කනගාටුව, පසුතැවීම ආදී මෙන්න මේ දේවල් නිසා ජීවිතේ කල යුතු හුඟක් දේවල් ඔබට මගහැරෙනවා. නොකල යුතු දෙයක් පස්සේ හඹා යනවා. ඒ නිසා අපට ජීවිතේ කරගත යුතු හුඟක් දේවල් මගහැරිලා යනවා. ඒ නිසා නිතරම අපි ජීවත් වෙන මේ මොහොත තුළ තෘප්තිමත් වෙන්නට ඕන. හුඟක් දෙනා අතීතයයි අනාගතයයි දෙක අතරන ජීවත් වෙන්නේ. හැම මොහොතකම ගොඩක් දෙනා කාලය ගත කරන්නේ අතීත සිතවිල්ලක් මත හිත හිත. එහෙම නැත්නම් අනාගතයේ කරන්නට සැලසුම් කරගෙන ඉන්න සිතවිල්ලක් ගැන හිත හිත. මේ මොහොත තුළ ජීවත් වෙන පිරිස බොහොම අඩුයි. වර්තමානයේ මේ මොහොත තුළ ජීවත් වෙනවා නම් අපට අතීතයේ විච්ච යම් යම් දේවල් නිසා දුක් වෙන්න, කනගාටු වෙන්න, පසුතැවෙන්න, දුකටපත් වෙන්න, දෝමනස්සයටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනාගතයේ මේ වගේ දේවල් වලට මට මුහුණ පාන්නට සිද්ධ වෙයි කියලා අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මොහොත තුළ ජීවත් වෙන නිසා, වර්තමානයේ ජීවත් වෙන නිසා හරීම සැහැල්ලුවෙන් සැනසින්න ජීවත් වෙනවා. අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය බරක් අපි කරපින්නගෙන යන්නේ. ඒකයි මම මතක් කළේ. එක අතීතයේ එහෙම නැත්නම් අනාගතයේ ජීවත් වෙනවා. අතීතයේ යම් යම් පාඩම් උදාහරණයට අරගෙන වර්තමානයේ ඒවා නොවෙන්න කටයුතු කරන එක හොඳයි. නමුත් අතීතයේ දේවල් නිතර නිතර හිත හිත සිහි කර කර කටයුතු කිරීම නිසා අපට අහිමි වෙන දේවල් බොහොමයි. එහෙමනම් මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද සුන්දර මරණයකට සූදානම් වෙන්නේ කියලා. ඔබ හිතනවා වෙන්න පුළුවන් මරණය කොහොමද සුන්දර වෙන්නේ කියලා. මරණයේ දුකක් නේ. මේ සියලු දේවල් අතහැරලා යන්න වෙන දෙයක් නේ. ඥාතීන්, හිතවතුන්, දූ දරුවෝ, ස්වාමියා, බිරිඳ, අම්මා තාත්තා, කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත් ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන ආදී මේ භෞතික සම්පත්ති සියල්ලම අතහැරලා යන අවස්ථාවක් නේ මරණය කියන්නේ. එතකොට මේ මරණය කොහොමද සුන්දර වෙන්නේ කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන්. හැබැයි අද මේ සූත්‍රය තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුන්දර මරණයක් ගැන. නැත්තම් සුන්දර මරණයකට කොහොමද අපි සූදානම් වෙන්නේ කියලා. සුන්දර මරණයක් ලැබෙන්න නම් මොනවද අපි කළ යුත්තේ කියලයි මේ සූත්‍රය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මේ සූත්‍රය බොහොම වටිනා අපූරු සූත්‍ර දේශනාවක්. ඇයි එහෙම කියන්නේ? මරණය ගැන කතා කරනකොට ඒ මරණය සුන්දර මරණයක් බවට පත් කරගන්න දේශනා කරපු හරි වටිනා කියන අපූරු සූත්‍රයක්. ඒ නිසා තමයි මේ සූත්‍රයට නම ලැබිලා තියෙන්නේ බද්ධිකා මරණ සූත්‍රය කියලා. බද්ධේක මරණ කියලා කියනවා. පළවෙනි කාරණාව තමයි සුන්දර මරණයක් කරා යොමු වෙන්න නම් කම්මාරාමෝ හෝති. බාහිර දේවල් නැත්තම් බාහිර වැඩ කටයුතු අවම කරන්න ඕන. ඔබ හිතලා බලන්න, ඔබේ ජීවිතේ හාත්පස ගත්තට පස්සේ වයසට යන්න යන්න අපි බාහිර දේවල් වලට ගැති වෙලා.
ඔබේ ජීවිතයේ බාහිර දේවල් නිසා ආකූල ව්‍යාකූල බවට පත් වෙලා ඔබට ඔබේ නිදහසේ දෙයක් කරගන්නවත් කාලයක් නැති මට්ටමට ඔබ බාහිර දේවල් නිසා කාර්ය බහුල නම් එයාට පින්නතුනි කවදාකවත් සුන්දර මරණයක් කරා යොමු වෙන්න බෑ. හොඟක් දෙනා තමන්ගේ ව්‍යාපාර ඒ වගේම රැකී ආරක්ෂා ගෙවල් දොරවල් වල වැඩ කටයුතු දූ දරුවන්ගේ කටයුතු ඒ වගේම පවුලේ ඥාතීන් හිතමිතුරන්ගේ කටයුතු නිසා බාහිර දේවල් අධිකයි. කතා කළොත් හැම පැත්තෙම තමන්ගේ ජීවිතයට සැනසෙල්ල අහිමි වෙලා නිදහස අහිමි වෙලා. හැබැයි පින්නතුනි ඔය සියලු කටයුතු කර කර ඉන්න අතර වාරයේදී මේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලා ගන්න අපොහසත් උනොත් මට ආරාර වැඩ කටයුතු ටික තියෙනවා අසුවල් වැඩි ඉවර නැ ඔය දේවල් කියලා අපට මගහැර ගන්න බෑ. එයාට සුන්දර මරණයකට මුහුණ පාන්න බෑ. එන සුන්දර මරණයකට මුහුණ දෙන්න නම් පුළුවන් තරම් දුරට මේ බාහිර වශයෙන් අපි ඇති කරගෙන තියෙන වැඩ අවම කරන්න ඕනි. එකෙන් කියවෙන්නේ මේ වැඩ කරන්න එපා කියන දේ නෙවෙයි. වැඩ කළ යුතුයි. හැබැයි ඕනවට වඩා බාහිර කර්මාන්ත බාහිර වැඩ වලට යොමු වීම නිසා තමන්ට සුන්දර මරණයක් අහිමි වෙනවා. ඇයි එයාට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ගොඩාක් කාර්ය බහුල මිනිස්සු එක්ක කතා කරනකොට කියන පොදු මාතෘකාවක් පොදු කාරණාවක් තමයි අනේ ස්වාමීන් වහන්ස කෑම ටිකවත් කන්න වෙලාවක් නැහැ. ඉතින් දරුවෝ ගැන බලන්න, දෙමව්පියෝ ගැන බලන්න, සහෝදර සහෝදරියෝ ගැන බලන්න, ස්වාමියා බිරිඳ ගැන බලන්න වෙලාවක් නැහැ. බලන්න ඒ තරමට අවිවේකී වෙලා එයා එයාගේ ජීවිතේ මොනවාදෝ දෙයක් හොයනවා. ඔය හොයන දේ පින්නතුනි හරියට පිපාසයට ලුණු දියබනවා වගේ නෙවෙයිද? අධික පිපාසාවෙන් ඉන්න කෙනෙක් පිපාසාව නිවා ගන්න ලුණු දිය පානය කරනවා. එයාට පිපාසාව නිවෙන්නේ නැහැ. එන්න එන්න පිපාසාව වැඩි වෙනවා. ඒ වගේ තමයි බාහිර දේවල් වල කාර්ය බහුල වීම නිසා කෙනෙක් තමන්ගේ නිදහස අහිමි කරගෙන තියනවා නම් ඒ කාර්ය බහුලත්වය තුලින් එයා යම් සතුටක් යම් නිදහසක් යම් සැනසෙල්ලක් හොයනවා නම් එයත් හරියට පිපාසාවට ලුණු දිය බොනවා වගේ. එනිසා ඔබ කර්මාන්ත රැකී ආරක්ෂා අභ්‍යාපාර ආදී කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔබ යැපීමට අවශ්‍ය දේවල් සිද්ධ කරන්නට ඕන. නමුත් ඔබට ඔබේ නිදහස වටිනවා. එනිසායි නිදහසේ හුස්ම ගන්න, නිදහසේ සැරිසරන්න, නිදහසේ ඇවිදින්න, නිදහසේ කටයුතු කරන්න ඔබ කාලය වෙන් කරගන්නට ඕන. එතකොට ඔබට දැනේවි හැමදේම මේ හැල්මි දුවල මට ලැබෙන දෙයක් නේ. එනිසා මේ සූත්‍රය තුලින් කතා කරන පළවෙනි මාතෘකාව තමයි, පළවෙනිම කාරණාව තමයි සුන්දර මරණයකට සූදානම් වෙන කෙනෙක් නම් සුන්දර මරණයක් ලබන්න නම් එයා බාහිර වැඩ කටයුතු අවම කෙනෙක් වෙන්නට ඕන. දෙවෙනි කාරණාව සුන්දර මරණයකට යොමු වෙන්න නැත්නම් සුන්දර මරණයක් හිමි වෙන්න නම් දෙවෙනි කාරණාව තමයි බස්සාරාමෝ හෝති. සමහර ඇත්තෝ ඉන්නවා තොරතෝංචියක් නැතුව කතා කරනවා. හැබැයි ඒ කතාව නැවතුණාට පස්සෙත් ඒක අහගෙන ඉන්න සමහර අයට ප්‍රශ්නයක්. ඉස්සර මෙයා මෙහෙම කතා කරපු කෙනෙක් හැබැයි දැන් කතා කරනවා බොහොම අඩුයි කියලා. සමහරු කතා කරන්න පටන් ගත්තට පස්සේ කතාව කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද අවසන් කරන්නේ කියලා දන්නේ නැහැ. දිගට කියාගෙන කියාගෙන යනවා. අන්තිමට ළඟ ඉන්න කෙනාගෙන් තමයි අහන්නේ මම මොනවද කතා කර කර හිටියේ කියලා. තමන් කියන දේ ගැනවත් අවධානයක් වැටහීමක් අවබෝධයක් නැහැ. සුන්දර මරණයකට පත් වෙන්න නම් දෙවෙනි කාරණාව තමයි කතා බස් කරන්නේ කඩු කරන්න ඕනේ. කියන්නේ කතා කරන්න එපා කියන එක නෙවෙයි. පමණ දැනගෙන කතා කරන්න ඕනේ. සමහර අය අල්ලාප සල්ලාප ඕපාදූප අනුන්ගේ අඩුපාඩු දුර්වලතාවයන් වැඩකට නැති දේවල් හිස් දේවල් අපි කොච්චරනම් දවසකට කතා කරනවද? කෙනෙකුගේ දුර්වලතාවයන් අඩුපාඩුකම් අපි කොච්චරනම් දවසකට කතා කරනවද? ඕපාදූප කොච්චර දේවල් හොයනවද?
ඒ වගේම වැඩකට නැති හිස් දේවල් ගැන අපි කතා කරනවාද? එහෙමනම් සුන්දර මරණයක් කරා යොමු වෙන්න නම් දෙවෙනි කාරණාව තමයි කතාව අඩු කරන්න ඕන. සමහර ඇත්තෝ ඉන්නවා, වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා, දරුවන්ට කතා නොකර ඉන්නම බෑ. දැන් මම මෙහෙම කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න එපා. මොකද ඇතැම් අය ඕනවට වඩා කතාවට ගිජු වෙලා. සමහර ඇත්තෝ ඉන්නවා, වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ කතා කර ඉන්න බෑ. දැන් මෙහෙම කියලා මාත් එක්ක අමනාප වෙන්න එපා. ඇතැම් ඕනවට වඩා කතාවට ගිජු වෙලා. ඒ කතාවට ගිවිම සාතර නිවස්ථානයකට පලකට පින්කම සම්බන්ධන. හැබැයි යන දෙමතක ඒත් අය සමග එක වෙලා සාමූහ වෙලා මොකද කරන්නේ පැත්තකට කතා කර ඉන්න. මං කියපු දේවල් තමන්ගේ හැකියාවන්, මගේ දක්ෂතා, මගේ වත්පොහසතා, තමන්ගේ උගකම් වදී වශයෙන් දේවල් කතා කර ඉන්න. ඒකෙන් තමයි සිද්ධ වෙන අපතක් තියෙනවා. එහෙමනම් කතා බස්තන එක දුක් කරාම එයාට සුන්දරණයක් ආයම පුළුවන්. ඔබ හිතන්න පුළුවන් මේ කතාබස් කරුරටම සුන්දර මරණයට යොමු පුළුවන් කියලා. බල කතාව තුලින් අපේ මස විකෘතිනේ නැද්ද? දුක හිතයක් කිව්වොත්, දුක හිතයක් කළොත්, කෙනෙකුගේ හිතන දේක් කළොත්, අඩුවක් කතා කළොත්, අපරූප අලාප සලාප කතා. ඒ කතාව නිසා තමයි මේ මනස ක්ෂිප්තනේ, ව්‍යාකූල වෙන්නේ, කුරුති නොයේ විදිහ ලෙස් වලට මඟ දෙන්නේ, විතර්ක සිටිවිට මඟ දෙන්නේ මේක නිසා. තව අමර කරගෙන කොට සිවිලිනක් පණේ කරන බොහොම පුසුයි. මනම් සුන්දර මරණයට පත්න නම් සුන්දරණයක් ලබන්න දෙකාරණ තමයි තුනේ කතාව අකරන්න. ඊළඟට තුන්වෙනි කාරණා ධාර මොහොතේ. ධාර මොහොතේ කියලා සඳහන්න්නේ ඉඳ අඩුවන්න ඕන. සුන්දර මරණයට පතෙන්න නම් සුන්දරණයක් ඩන යන්න කරන්න ඕන. මේකෙන් කියන්නේ නෑ නිදාන්න එප සාමයේ ශරීරයකට ප්‍රමාණයක් තියෙන ඉඳ ඒ අවශ්‍ය ප්‍රමාණය නිලබාග ප්‍රබෝමත් මනසෙන් දවසකට ඒ පාර කරලා ඉටයතු යෙදෙන්න ඕන. සමහරවිට දවල්ටත් නෙමෙයි හතත් නෙමෙයි. ඉතින් බහුරයෙන් නිින්දට බරනම් එයාගේ සී බවක් එයාගේ ස්ථානයේ ක්‍රියාශීලී බව නැතිවා කරා ගුණධම් දියුණු කරා නිගුණම් බ්‍රාහ්මණ ධර්මයේ යෙදෙන්න ධනෙ හැසෙන පින් කරන මේ දේවට එකඟතාවයක් යොමු නෑ. ඒ නිසා කරන්න වාලේ දින් කරනවා. කෙනෙක් කිව්වටස්සේ දෙයක් නොහිතා

කරන්න බැනිින්ගම ඒමයකින ධර්මනාවන් තේට ගපගෙන් සම්බන්ධරගෙන ජීවිතය යම් ගැලු අදයනකොට ඒ තම් ප්‍රායෝක වසින් අලතියන කාරම් ප්‍රාග වසය යෙදීල කටය කරනවරම් යට බොහෝ හොඳ බෝධත් මනස් තිනකි වසයෙන් නින් බරයින්න නිදට කැම කෙනෙක් නම් එයාට සුන්දරයක් න වෙන්නේ නෑ. ඇගේ කාරාවතයි ගනංගනිකාරාව හෝත් අංගනිකාම හෝතය කියල යන්නේ සමහරත්වය පිරි පිරිවාගෙන හරිමනති දෙමවපෝ දුදරු ඥති සහෝ සහෝර යුක්තමිතු මෙයා දසෙන් අගේ ඥති සහරය පිරිවරාගෙන මිතු සමහය පිරිවරාගෙනන කැමති. හැදාව ියයිස ලාප සරපවෙන් ගොඩමලු එකතු කතා බතාරසන කැම. තකොට මේ සමූපස් ඉන්දු වෙලා තා බස කර ඒ සමගිකතුව කයිතු කර ඒ සමග ඒකට එකතුන් නිතර ඒ සමග සම්බන්ධරන්න බෞලවසේ ඇත්තක්ටවන ඒ සුන්දරණයක් වෙන්නේ නෑ. සමහරු ඉන්නා රෝර්ධ පෝහල් කරලා පදිනවා නත්න්නේ මේ මටල්තාව අවදුර සුවඥාාව අසු සහෝදට තිබුණ ඇති මොක බලන්න එතින් වුණත් අස් කෙරවා එයාමති අන්දිම හුස්මික හෙල හොතේවත් පරපියරාණකම අඩය සමට එකතුලා එකට කැටා එක එක්රුලා ඉන්න මති ඔබට එක කරෝපෙලාන්නකට මොදවෙන්නේ මේ ඒ පම රග විතක සිති අපේ හිති වෙන සෙනහ ආය අයා රාගය අදිදයක් සානීල ඉපදන්නේ එයාට සුන්ද හැල්ලු මක් ලැබෙන් මරණන්න වෙලාේ ගොඩක් සෙනෙහ දක්කු නෙක් ගැන හිටාවද වෙන්නේ දැ ආලය සිහිය පොත් මොකද සම්බ මවට්න දරු ගැන මුණුරෝ මිනිරියෝ ගැන් සීමාව ඉක්වල සීමාමවා යාසා මරණාන මොහොතදියායට දැඩීසිහසක් අතහැර යන්න බැමක්ක ඉහැරලය බැරිකරනට තම හුස්මක හිරවෙට ඉහල් කත්තවන ටිකටලට හෙරාගන්න බි වෙනකොට මරණාසන්න මොහොත සිතිවිල්ල වෙනක පැමතාකින්නේ තමර ගොඩාක් ආද කරපු ගොඩාක්ස දක්පු ලෙංතුව කටතු කරපුමනා පැරිලගලා සුගතියකට කියලා අපිට යන්න පොද එහෙත්තු තමයි මියදිලා ඒ රුවන්ගේ ඥාතින්ට ඒට කර්ද කර කර පයනවා. ඒ අයික්තින රණයට තෙලාව එයවාහරලය ඒවගේ උතරං රක්ෂි සාධක සහිත අපට මේ අන්න දක්න තියෙන රණයට තුළත් ජීවිත ඉන්දෙදි ගොඩක් සෙනහ සක්කපු ඒ අය පරිණයනවා එක අනෙක් තමයි ඉන්දෙරි අමනපකන් කොපු ඒවගාහිරට බුදකම් කොපු මේක් වෙදි රුද්ධ කක්වප අය මසනම්දරි මක්කුණු දුටු සියටාව ඒ අයගේ රක්හරි වුණු ඒ අය සිපත් කිරීමක් කෝස් කළොත් හැරම්මිට මසන්න වෙල ඔයස්තිවිලි මගරෑවිලා ඒ අය ඒ පලිගිමේචේ තව නිසා ඒ අය පසු වුණක් වෙන පුළුව ඇතකට කොහෙන් සුන්දර මායක් ලැබනි එනිසා පුළුවන් දුරට කට එකතු වෙලා ඉරිවර පරාගෙන කටයුතු කරන්න කැමතක් තියවා නම් ටිකක් එක අවර ගන්න ඒවා දීනුත්ත දකිනු නොදැක අපි හිත නේමත් එක්ක ඉන්න යන්ති විස්මරයට යනකමට මිගල ඉන්නෝ එම හිත ඉන්නව නම් මෝහ මුලාව එනිසා අවදාපත් සුන්දර මරණකට පිනේ. ඊළඟ කාරණ තමයි සංසාරාමෘති සුන්දරණේට සෝදානම් වෙන්නේ තුලිබියු පස්සාරණ ආසංසාර සංසාරම් සංසාරම් කියන්නේ නොයේ ආකාරයෙන් අපි ඇහැ නාසය දිව රීරය කියන මේ ඉන්ද්‍රිය සරු කරගෙන සංසාර දෙනවා. ඇසුර කරගෙන සංසාර ගෙදෙනකොට සංසාර ගේ කියනවා. කන්තුරු කර සංසාරයේ දෙනකොට සව සංසාරය කියන ඔයා ඒ වශයෙන් සමුලාප සම්භෝග ආය සංසාරග කියලා සංසාර වර්ග කීපයක් දස සංසාරය කියලා කිව්වේ ඇතැමුන් තම ප්‍රිය රණ රූප දකින්න කැමති තම ප්‍රියක රූප දින්න හැමති ඔන සංසාරයේ කියක තම ප්‍රියක ශබ්බන් හරිමති ආදීයෙන් ඒවා දැඩි කැමැත්තක් දැඩි ආවත්තන ආනේ කෙනා මාසන්තදී සිහියට ආවත් සුන්දර රණයකට සෝදානෙන්න පුළුවන්ක් නේ. මොකද තමර ආස් කරනොත් කැමති. ඒ දෙයට තම අපි ඇහැ කාසේ දිව ශරීරය කියන ඉඳන් යොමු කරලා හේතු කරා. නියර සුන්දර

ණයකට තින්න මොකද යාත් ඌට වඩා උපාදාන කරගෙන තියෙනවා ලාගෙන තියෙනවා එනහස සුන මරණය වෙන්නේ නේ ඊළඟ 6 වෙනි අරණාව තමයි පංච රගෝ හොති ප්‍රපංචාගේ කිව්වේ තහා මදිටි කියන මෙන් මේ දේවල් වල අපි හිත හැතිස්සෙම කෙලනවා දැන් ඇතම් මෙත ඔබ ඔබ හැම කරගත්තේ වස්තුව ධනය කඩම් වාහන ව්‍යාපාර ආදීවල් ඌමට වා ඇලිලා ඒවා තවත් කෙනෙක් භුක්ති විඳි තවත් කෙනෙක් පරිහරණය කරා කියලාදී බය තියෙනවා නට අකමැත්තක් තියෙනවා නම් තමයි මේ දේවල් දුකින් ආරම්භ කරත්තේ කියලා ඒවා පිළිබඳ දැතුෂ්ණක් තියෙනවා ඒ උපාදානයක් තියෙනවා අන්න එහාට සුන්දර මනයක් නැහැ කියන මොකද හැම තිස්සෙම විහිසකයි තිස්සෙම හිත විඩබරයි අර බ්‍ර දේවල් තහිමිරේ කියලා බාහිර දේවල්න්ට දෙයකි මංගේ දේවල් කෙනෙක් පරිහරණය කරා කියලා තමන්ගේ නේව ගිහිලා යා නැත්තම් අපේක්ෂා කර අයට ඒවන් ලැබෙයි කියලා ඇත ඇතන් හිත මේ මෙරුවන්ට කරයි මම හරි හම්බ කරපු වස් පරිහරණය කරන්න ඕන අතයට එනවට පරිහරණය කරනට කියන්නේ ඉතින් ඒගේ අර හිතින් ආ ගැනීම මේ පෙවිතරක් මේ අය මේ ජීන් විතර මේ හොදර සොදරිය විතර මගේ ඒවල් මට අයිතිවල් බුදින්න ඕන ආගන්න ඕන සුවල් අස්සයි මට දේවල් පරිහරණය කරන්න කියලා ඉතින් ওই විදිහට මනස් දැඩි විදිහට ඒවල් උපාන කරගෙන තියෙනවා ලගිනවා නම් එයා කවදාත් සුන්දරණයකට දෙන්න පුළුවන් කමක් ඔන්න බලන්න ඔබ ඔබේ ජීවිතේ ප්‍රතිශාක හොඳ අතාවක් ප්‍රතිභාව කියලා නැවත සිහි කරන්න අවස්ථාවක් ඔබ ඔබේ ජීවිතේ පසු පරම් කරන්න අවස්ථාවක් ඔබ හිතන මම බාහිර දෙයක් කරන්ත කෙනෙක්ද ඊළඟට වැඩ කටයුතු මං සරයි ඉන්නේ හරි කියලා නැති වැඩ අවාග පටක් කරන්න මේ කතරන්න අර වැඩේ මේ දෙක් කරන කියලා එක කරන්නේ නැහැ හැම දෙයක්ම දාගෙන හැම දෙයක්ම අරගෙන කටයුතු කරනවා දැන් ඔබ හැම කෙනෙක්ම ඔබට පුළුවන් මේ දේ නිසා මනසින් ලැබෙන මරණය කියන්නේ අපි පොට ඇත්ත කිව්වොත් ඔබ සාමාන්‍ය එදා දායක ජීවිතේ වුණත් බාහිර කටයුතු බහුල ඔබට සැනසක් තියෙනද සෝක නින් තියෙනවා ඔබ ගන්න අරපාඹට රසවත් දෙමින්ින්න වන්ද ඔබ කවුරු ඥාති හිතවතුන්ගේ සතුන් සමයෙන් හැල්ලුම් යුතු කර පුළුවන් ඔබ නිවසේ මේ පරිසර සමරදෙනු කරනද ඉකෙක් ඔබට දැනෙන ඔබ හිස්සේ මනස විවරයි ඒ බාහිර කටයුතු බහුසා වගෙන හොය බලන් දෙනවා වග බහුල යුතු කඹුලයි හැම දෙයක්ම ඔබ යුතු කරදී ඔබට සහය වෙලා ගින්න ඒ නිදහීම කරගෙන කුමඩෝ දෙයක් වෙනවා මං එකයි මුලින්ම මතක් දෙයක් පාරමිතා දිය බොනගේ පිපාසාවෙන් මිදෙන පිපාසා බහුල වෙන කෙනෙක් පිපාසා මිදෙන්නම් කළ යුතු එකම දේ තමයි පිරුදු ජල පානයක දීපාන් කලකට පිපාසාව නෙමෙයි ඒව තමයි වැඩ කටයුතුින් බාවට පෙළනම් වැඩ කටයුතු බහුලනම් යා මොහතකට හෝ ඒ වැඩ කටයුතුලින් දහන් දෝ ඒ වැඩ කටයුතුලින් නිසුලා ඔබට ඒ දැන සැහැලුව සිල්ල ඇතමිට ඔබට බාහිර ස්තුවකින් මිලමුරලින් බාහිර සැපතකින් ලැබෙන එකට වත් එහා ගහා සැනසෙල්ලා යදරට ගන්න පුළුවන් බල නෙවෙයි බාහිරකින් ලැබෙන දෙයක්ත් ඔබේ අභ්‍යන්තරය තුළ ඔබසින් ගණනා ගත යුතු දේවල් මේව පිණි ඔබම දයති කර කාටත් කරන්න පුළුවන් කමයි ඊළඟට මේ දෙක කාරණාව සාරම් හොති ඉතර දෙවියේ කතා බස් කරන්න කතිනම් තොරතෝ නැතු වනවන කිට්ට වෙලඳලා රැඳෙට කියව කියව ඉන්නවා නෙමෙයි එහෙමයට කොහේ නිදහස් දෛනික ජීවිතයේ කටුවල උනත් දෙයක් සැහැල්ලු මල්කින් තැම් මනසෙන් සමත් මනස කරන්න මල්ලක් හදන්න යත් පිළිවෙලකට ළඟ වූ හිතකින් ඒ දේ කරන්න බෑ. මිදුලක් මදින්න ගෙදර දොර වැටික කර ගියා කිසි දෙයක් පිළිකට කරන්න. හරියට මන්ට කියාගන්න ලොවන් කමන්නේ. මොකද බල බඩවි. හැමතෙම මාස විතක සීන් බහුලයි. ඒ නිසා යාට සහිමි වෙන්නේ. එතකොට නේද අහිමි වෙලා වෙන කෙනෙක් සාද නැහැ. මංගේ දුරතාවියක් සාතරයි මන්ට ඉහසයි වෙලා තියෙන්නේ. මේ ස්වභාවය දුනගත් මගේ තාව වැට මම නම් දැනගන්න ඕන කතාවලමී කරන. ගේ කතාව පාලක කරගනවා කියලා කියන්නේ කතා කරන හිතට

බහිත්න පුරුදුන්න ඕන. මම මේ වෙල කතානක සුදුසුද? මම මේ තාකන දේ හොඳයිද? වැඩකට ඇති දෙද්ද? යහපත් දෙයක්ද? හිතන්න ඔබ පුදු කළොත් කතා පාලනය කරගන්න. සාරටි තෙම කෙනෙක් සැබවි ඥානවකයේ ගිත ලත තමගේ කව ටික වැඩි මම කතා කරගන්න ඕන කියලා එම කටය කරනකොට පෙර නිසින්න තයට ඇතැමි ටික යම් ප්‍රශ්නාවක් වෙන්න පුළුවන්. සර මේ හොඳට කතා කර කිය දැම් කරි අස්පියද්ද දන්නේ නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් කාර්ම මම මත කරන්නේ. නමුත් ආදී පැත්තදගෙනගෙන තුනගෙන කරාට තියෙන ඔබම පළයතොද. මොකද තුන මේ තුන ප්‍රතිපල වෙන්නේ. කළොත් නෙවෙයි. තම කළොත් මන්ත්‍රී තියෙන හට කුසන්න තියෙන තහක ඔබට කුසගින්න වෙලා වෙනත් ගින්න නගන්න කහාර අනු කළා. ඔබේ කුසන නෙවෙයි. ඔබගින්න නෙවෙයි. ඔබේ පිපසාව නෙවෙයි. ඔබ ආහාර භුක්ති විදෝනේ. ඔබ මේ සතර දුක නිදහස් වෙන්නේ අපේ මිද සාසසුරු කියන කරන් ගුණ දහම් දියුණු කරන්නේ බනහන්නේ මේ හැසෙන් කම අරම් තියෙන. මේ අරම තමයි සංසාර දුකෙන් නිදහන එක. සස්කින් නිදහන එක. එනම් මේ සදුකින් නිදහස කියලා හිතගෙන ඔබ වෙන කෙනෙක් බෑහුවාලා ඔබට වං තමයි. ඔබ වෙන තව කෙනෙක් දුන්නා කියලා ඒවා අපට කුසල් රැස්නවා තමයි. මොත් නිවන් දකින්නේ කිතර මානවයි නෑ. ධර්ම ඥාන ලැබෙන්න ඔබේ ජීවිතය අනුතු හදාන්න ධර්ම රගියත් පිළි පුරන්න එක ප්‍රමාණි නෑ. බොමකත ඔබ තමයි පින ධර්මයේ තා ඔබන්නවන් මම තාව ටිකක් ගිජු කතාව වැඩි ජීවිත තාව ටිකක් පාහි කරගත යුතුයි කියලා ඔබට හිතන අප තැන් පටන් ක්‍රියාත්මක වෙන්න. ඔබ කතන වච කතා කරන දේව පිළිබඳ සිහියෙන් කතා කරන්න. අපෝදයෙන් කතා කරන්න. ඉතලතා කරන්න. නුයොදලක කරන්න. කතන දේ තමටත් තන්ටත් අත්‍යක්ෂ දෙයක් කියලා හිතන. මම මේ කරන දේ කෙනෙක් කෙනෙකුට හිංසාව ඉඩාවක් ආවේ අපතක් වෙනවාද කියලා ඔබ හිතන්න. අන්නේ හිතනකොට ඔබ තේරෙනවා මම විලානේ කතා කරන එක සුසුනේ. අට මේ හින දේ ගැනම ප්‍රකාශය මදහකාශ කරකම සුනේ කිය. ඔබ තීරණ දෙන්න පුළුවන්. ඊළඟට ගන්න ඉංග කාමකන් නිබ්බා මූර්ති. බොහෝ දින සාමාන්‍ය දරු පිළිබඳව අපිට මතක් කරනවා අනි ස්වාමී අපේ වාපේතා හැමතිස්ස නිින්ද කරයි. දිවෙන් දවල් වල කාලේ නිින්දට කරයි. රාත්‍රිත් එහෙම වියලාසි. නිින් කියන සානෙන් ඒ ශරීරයට අවශ්‍යයි. හැබැයි මානෙක ප්‍රමාණිකම වල නෙක් කාකවසින්ද අපේක්ෂා කරන නම් එයාට දෛනික ජීවිතයේ කිසි දෙයක් සැහැල්ලුවෙන් සැහිල්ල කරන්න බෑ. එයා ජීවිත කිසිම කිගෙන ගියා ගන්න කෙනෙක් වෙනවන් අධපන අර්ගටිය තියදෙනාන පුළුවන්. හැකියාවක් කරන කෙනෙක් වෙනවන් විහාරයක් කෙනෙක් වෙන පුළුවන්. මෙදර දොරිතු දෙන කෙනෙක් නත් නින්දට බරයි නින්ද ඉජුයි නම් එයාට කිසිම දෙයක් හරියට නිදහස ගන්න පුළුවන්. කොට නින්දට බකිනේකට කොහෙන්ද සුන්දර මරණය ඔබ හිතන්න පුළුවන් ඊට මරණය ඇති වෙන්නේ කොහොමද නින්දනකොට මොොත් එහි කියලා අරනොත් අපි දැනෙන්නේ කියන්න පුළුවන් ඔබ හිතන හැටි නැත්නම් නින්දේ මරණ වේව මනසන්නත සිද්ධ වුණු නින්ද ඒ මොහොත අපිට එළඹ සිහිලව අමාරු සමහර විට නොයෙදි විතක්ක සිත නිසා ඒ මස කුල මිකුල වෙලෙන්න පුළුවන් ශික්ත වෙන්න පුළුවන් විත විලාදන්න පුළුවන් එළඹ සිහිය පත ගන්න අමාරු. අර නින්ද ගිජු වෙලින්දටලා මරණන්න බපත්. සර හිතන නින්ද නොන කවුරු දන්නේ නැහැ කියලා. ඒ ස්තනේ බාරි පිටින් ඉන්න හිතනවා නේ නිදාගෙන වෙලාව මැරලා තින්න. නමුත් මේ මොහොතේ අන්තිම මොහොතට දෙන්නේ රුජ්ජලය. රුජ්ජලය බින්දින ඒ දුක ගන්න යමනයි. ඒ කාරණා තමයි සග්ග ගසංගනිකාරාම හොති. ගොඩාය අය එකතුලකට කරනවා ඉවරින්න. තසෝලින්දෝ යන කන්තසෝලින්දෝ පින්කරන්න මසෝලින්දෝ යාදීන් තමයි පිරිව සම්පතිය පරාග පිරිවත් එක්ක එකල එහෙම උයි කරන්නේ හැබැයි අර එකතා කරහිලා ඉවරතා දේවල් කරන ගිය පස්සේ හසේ කරන දේ තමම ගෑන්න පුළුවන් බුද්ධ සාරිපුත්‍ර තුනේ ලොකුම පින් මොකන්ද ලොකුම පින්කම තමයි භාවනා. ତେବେ භාවනා කියන කම කළ තින්නේ බෙර ගහලා සතරල නෙවෙයි. ඉහළ කළ ඉදයක්. පයික එක්න අනිචනාව දිනේ තම භාවනා කරගෙන කියන තරමට තුනේ මේ භාවන

මං යඩමාඩු තගේ දුර්වලතාවයන් ගැන හිතන කැමැති. එයාට හොඳට උන්ගේ දේ නම් හොයා දකින්න නේද? හිතන්න මේ ලෝකේ දීකරන් මිනිස්සුට ගණන් බොන. දුවක් ගන්න, එකමක් ගන්න, සංචාවරන්න, ප්‍රාහතදා දා කාම මිත්‍යාචාදී කුසල යන්හින එයා මුතුන් ඉගෙන ගන්නවද? ඇති පාසල් ඉගෙන ගන්න නෑ. ඕ කුඩා දරුවෙකුට වැරදි කරන්න සිජහැකාවක් තියෙනවා. සහජ ආරක්ෂතාවක් තියෙනවා. හැබැයි හොඳ කර අපි පාසල් ගිහිල්ලා ඉගෙන ගන්නවානේ. ගුරු වෘත්ති ගන්න වෙනවා. ඒවල්ක පුරුෂක් තියල වෙනවා. අපිට මොකදලා තියෙන්නේ? වැර කරන්න කටවත් උපසක් නැන්නේ. හොඳ කරන උපස් කරා දෙන්න වෙනවා. එහෙනම් සතර අපි ඉන්න පුරුදු වෙලා තියෙන ආය දුෂ්ිත වාද දුෂ්ිත මනෝ චරිතා දුෂ්කල යෙදෙන නිසා තුෙන් ඉගෙන කියන්න අවශ්‍යයක් නෑ. සසර පුරුදු මතලා එනවා. බෝ කියන්නකොට කියන්න උන බොරුවත් එක්කම හිත සිහි වෙ මතක්ලා එනවා. කපටිකමක් කරන්න ස්ථාවනකොට ඒකතු කපටම මොකද්ද කියලා කපේලා පැනගිලා සලා ගැවිලා එනවා. ඒ වගේ කා දුෂ්චරිතේ යෙදෙන අවස්ථාව ලැසෙනකොට දුෂ්චරිත සිද්ධ කරන්න අවශ්‍ය සීළු පිටාව හදා ගන්නවා. වාග් චරිත වෙනකොට මනෝදරිත වෙල දෙනකොට අය අමුතුක පාලනය ගන්න අවස්ථාවේ ඒ අවශ්‍ය වෙන සීත පිටාව හසෙනවා. හැබැයි කාය සුචරිතේ වාග් සුචරිතේ සුචරිතය දිසුචරිතල යෙදේ හරියමරුවින් ඒ සම්පී ඉගෙන ගන්න ඕන දැන යා ගන්නනේ ඒ සහොඳ පුරුසස් තියෙන ඕනනේ බලපිනු තුපි අනාදිමත් සසරේ වැටුරම පුදු වෙලා තියෙන කී කරක දුර්චර පුරු ගරි ගුණ වලට අපි පුදු වෙලා තියෙන. එහෙනම් අබුදෝත් කාල තැන් මිට සිවරති පති ඔය දේවල් කර කර ඉඳ මේ බුද්ධෝත්පා කාලය වෙලත් උංග විකල්ද බුද්ධි ආදී දෙකත සබයන් වල නිදහස්පදවත් ඔච්චින් වරපුතුරි කාය දුච්චත වලිය වාග් චරිත වදෙන මනෝ චරිත යෙදෙන ඉතින් කොහි සුන්දර අරණය සුන්දර මරණ තියාත්ම තුනේ ජීවන කාය තුලවත් සැහැලක් සුන්දරත්වයක් යට දන්නේ දැන්නේ විඳගන්න පුළුවකම ඒකයි මට යෝජකලේ ඔබේ දවසේ වැඩසල් හරක ඔබ වෙනුවෙන් පොඩි වෙලක් වෙන් කර ගන්න ඔබ වැඩිපුර මේ කරන්නේ ඔබ ආලය එතට ඔබේ මෝපිය ඔබේ ස්වාමියා වෙනුවෙන් ඔබේ බිනුවෙන් ඔබේ දිනුවෙන් ඕදර සහෝදරිය වෙනුවෙන් එහෙම නැත්නම් ඔබ හිතුව ඥාතීන් ආදී එයයි ඔබ වෙන කාල වෙන් කර තනම් හරිම කුංචි කයක් වෙන් කරන තියෙන ගොඩාවට අනුන් විරින් අපි ගොඩාක් ලැබෙන්නම තමන් වෙන් කරන්නේ නේ එහෙම නැත්නම් වෙනින් ඒ පුචි කාලෙකින් කරගන්න

පාලනය කරගන්න ඕන. ආවේගයට තුඩු දෙන කාරණා සැකසෙද්දී දැනගෙන තියනවා මම මේ දේ මෙහෙම කළොත් මට මගේ නිදහස අහිමි වෙනවා. ඒ සාමම් මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නැහැ. හිතට එන දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ කියලා එයා මනුවණින් දන්නවා, විමසනවා. තරහවක් එනකොට, කේන්ති එනකොට කපාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. අන බලන්න ධර්මයේ තුලින් ලැබෙන මහා සැනසෙල්ල. ඒ සැනසෙල්ල පින්නතුණි අපට මිල මුදලට ගන්න බැහැ. මේ ලෝකේ බාහිර කිසිම දෙයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඔබ තුල ඇති කරගන්න මේ ආධ්‍යාත්මික සැනසෙල්ල, ආධ්‍යාත්මික සුවය ඔබ යම් දවසක මේ ධර්මතාවයන් සමෘද්ධිමත් කරගෙන දියුණු කරගෙන පිළිවෙලින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල දක්වා ඔබේ ජීවිත ඔසවා තබන්න ලොකු පිටුවහලක් වේවි. ඔය කාරණා කීපය අතර තුල තවත් මතක් කරන පුංචි කාරණාවක්, ඒ තමයි පින්නතුනේ නිතරම හිතන්න ඕන කියන කාරණාව. මේ ලෝකේ මේ තරම් කෙලෙස් වලින් වහල් වෙලා ආවේගශීලී වෙලා තම්මිට අම්මා තාත්තා හඳුනන්නේ නැ, දුව පුතා හඳුනන්නේ නැ, සහෝදරයා සහෝදරිය හිත මිතුර හඳුනන්නේ නැ, ඒ තරමට විකෘති වෙච්ච ලෝකයක් තුළ තමයි ඔබට මට මේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ විකෘති වෙච්ච ලෝකයේ තුළ සැරිසරන ඔබ මම නිතරම හිතන්න ඕන කියන කාරණාවක් තියෙනවා. මම වයසට යන කෙනෙක් කියලා නිතර හිතන්න ඕන. මම ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර හිතන්න ඕන. මම ජරාවට පත් වෙන කෙනෙක් කියලා නිතර හිතන්න ඕන. මම කර්මයේ නොඉක්මවපු කෙනෙක් කියලා නිතර හිතන්න ඕන. මම මැරෙන කෙනෙක් කියලා නිතර හිතන්න ඕන. ඔය විදිහට ඔය කාරණා කීපය දවසකට වතාවක් දෙකක් හිතනවා නම් අනවශ්‍ය දේවල් නිසා අපි ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැහැ. කලකෝලාහල ඇති කරගන්නේ නැහැ. ජීවිතේ හරීම සැහැල්ලුයි, හරීම සැනසille ඉන්න පුළුවන්. බොහොම සීමිත කාල පරිච්ඡේදයක් අපි මේ ජීවිතේ ගත කරන්නේ. ඒ සීමිත කාල පරිච්ඡේදය තුල පින්නතුනි අමනාපය, තරහව, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, කුහකකම, දුක, වේදනාව, කනගාටු ආදී දේවල් නිසා අපි අහිමි කරගන්න එපා. ජීවිතේ හිමිවීම අහිමිවීම හැමෝටම පොදුයි. ඇතැම් අයට තියෙන දේ ඇතැම් අයට නෑ. ඒ නිසා පින්නතුනේ ඔබට ලැබුණු මේ මනුස්ස ජීවිතය ගැන හිතන්න. හුඟක් දේවල් අපි බාහිර ලෝකයේ වෙන දේවල් දැකලා බලලා අනේ අපොයි ඇයි මෙහෙම වුණේ කියලා ඒවට හේතු හොයනවා. හැබැයි ඒ වගේ දෙයක් ඔබට වුණා නම් මම කොහොමද කටයුතු කරන්නේ කියලා කී දෙනෙක්ද හිතන්නේ? හිතන්න දැඩි භයානක අනතුරක් සිද්ධ වෙලා, ඔය පහුගිය කාලේ සිද්ධ වුණේ. ඒ වගේ මහා දැවැන්ත භයානක අනතුරක් සිද්ධ වුණාට පස්සේ අපි එතනදි දුක් වෙනවා, කනගාටු වෙනවා, සෝසුසුම් හෙලනවා. හැබැයි මේ தත්ත්වෙට මට මුහුණ පාන්න සිද්ධ වුණොත් මම කොහොමද කටයුතු කරන්නේ? පහුගිය කාලවකවානුව තුළ ඇතිවෙච්ච ස්වභාවික ආපදාවලින් මිනිසු කී දෙනෙක්ගේ ජීවිත අහිම වුණාද? ඒ වගේ තත්ත්වයකට මට මුහුණ පාන්න සිද්ධ වුණොත්, මමපත් වුණොත් මම එතෙන්ට හිත හදාගෙනද තියෙන්නේ? ජීවිතේ මින්නතුනේ මේ හාත්පස තියෙන ගොඩාක් දේවල් කමටහන් අපි හිතන්නේ නැතුව, ධර්මානුකූලව හිතන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? දුක් වෙන්න ඕන කාරණා සැකසෙද්දී ඒවයික අපි දුක් වෙනවා. අඬන්න ඕන කාරණා සැකසෙද්දී අපි අඬනවා. වැළපෙන්න ඕන කාරණා සැකසෙද්දී අපි වැළපෙනවා. ඒ නිසා කොහෙන්ද අපිට සැනසෙල්ල? දුක් වෙන්න ඕන තැන දුක් නොවි ඉන්න එකයි ධර්මය කියලා කියන්නේ. අඬන්න ඕන තැන නොහඬ ඉන්න එකයි ධර්මයේ තුලින් ලැබෙන සැනසෙල්ල. වැළපෙන්න ඕන තැන ශෝක කරන්න ඕන තැන නොවැළපී ශෝක නොකර ඉන්න එකයි ධර්මයේ තුලින් ලැබෙන ආභාසය. එනිසා මම අර මුලින් මතක් කළ විදිහට ඔබ ඔබේ දවසේ පුංචි වෙලාවක් වෙන් කරගෙන ඔබ ගැන හිතන්න, වෙන් කරගන්න. මාසයක් ඔබ පුරුදු වුණොත් දවසකට එක විනාඩි 10ක් 15ක් වෙන් කරගෙන මාසයක් තිස්සේ ඔබ පුහුණු වුණොත් මේ ධර්මයේ තුල කටයුතු කරද්දී ඔබ නිකම්ම පුරුද්දක් පුහුණුවක් ලැබපු කෙනෙක් වෙනවා.
තමන්ගේ ආධ්‍යාත්මය විමසන්න ප්‍රතිවේක්ෂා කරන්න.

0: ඒ ආත්ම ප්‍රත්‍යවේක්ෂා පින්නතුනි ගොඩාක් වැදගත් ඔබේ සැනසෙල්ල පිණිස. එනිසා මේ ධර්මානුශාසනාව තුළින් ඔබට මම ගෙනහැර දක්වන්නට අදහස් කළේ කොහොමද අපි අපේ ජීවිතය අවසාන හුස්ම රැල්ල හෙළන මොහොතේදී සුන්දර මරණයක් කරා යොමු වෙන්නේ කියලා. ඒ සුන්දර මරණය ඔබ සුන්දර කරගන්නවද අසුන්දර කරගන්නවද කියලා තීරණය ඔබ අතේ. ජීවිතේ හැඩ කරගන්නවද හැඩි කරගන්නවද කියලා තීරණය කරන්නත් ඕන ඔබමයි. බාහිර දේවල් නිසා අපි අපේ ජීවිතේ විනාශ කරගන්න නැතුව ඔබේ ජීවිතේ හැඩ කරගන්න එක ඔබට බාරයි. එහෙමනම් කෝරාවකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් පින්වත් හැම දෙනාගේම ජීවිතවලට පුංචිම පුංචි ධර්ම කාරණාවන් කිහිපයක් මේ හෝරාවක ආසන්න කාලය තුල සමීප කරන්නට අවස්ථාව ලැබුණා. ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ජනිත කරගත්තා වූ උතුම් වූ පුණ්‍ය ධර්මයන් පින්වත් හැම දෙනා නමින් නැසී මිය පරලව ගියා වූ දෙමව්පිය ඥාති හිත මිත්‍ර බන්දු වරගයාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන් සහිත ලෝකවාසීන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝද මේ පින් අනුමෝදන්ව සැපේටපත් වේවා. සැප ප්‍රතිපදාවෙන් පාරමී පුරාගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එවැගේම ධර්ම ශ්‍රවණී කළ පින්වත් හැම දිනාටමත් net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ සතු අනන්ත ආශිර්වාද බලයෙන් පින්වත් හැම දිනාටම සෙතක් සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් උදාපත් වේවා. කරන කියන සීල කටයුතු කරදර බාධාවන්ගෙන් තොරව නිදහසේ පහසුවෙන් සැනසෙල්ල සිදු කරගෙන යාමට උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ සතු අනන්ත ආශිර්වාදයත් දෙවි දේවතාවන්ගේ දෙහිමි රැකවරණේ ආරක්ෂාවත් ආශිර්වාදයත් නිබඳවම ලැබේවා. හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ සතු අනන්ත සෝවිසි ගුණ බලයෙන් සිතක් සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක්ම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු මං පරන්ති. ධර්මදේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලය සැමටම නිවන් පිණසම වේවා.
1: සාදු සාදු සාදු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පැවැත්වූ හොරණ පොකුණු විට නෙළුම්සෑය රන් පොකුණ සේනාසනය අනුශාසක ත්‍රිපිටකවේදී පූජනීය රජවැල්ලේ පියදස්සී ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.
2: අපි ඔබට මතක් කරනවා net fm රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවෙනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවලා සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමතිනම් 0774415272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 0774415272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශයේ වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 0112-863-0776-716-3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම net fm රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
3: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

Net FM, Net Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt.fm. Pirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Nyt FM. Pirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලි

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ශ්‍රවණයෙන් සකල උපද්ද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.